බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත.

0: දවසින් දවස අලුත්වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
1: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
2: ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
3: MWODC මංගල්බස් ස්ටුඩියෝ වලට පටන් ගත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටියම මටත් මේකට එන්න ඕනි කියලා.
0: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
5: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
6: කවදත් අලුත් කාක්.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සමිදානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සමිදානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉය වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත් නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සමිධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සමිධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළුමහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළොවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සමිධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහැණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජෙසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරයන්, ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම, මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහව පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම, හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම, අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට, සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහව පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහව මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: තුෂාර පින්දුරගෙන් සුබ දවසක්. වේලාවලියම 6යි. ඔබ අහගෙන ඉන්නේ නැත්නම්

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
0: Net FM Alpha Studio with Vision Care. Kasuni and Gehansa.

0: நெத்து ஃபிம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் கெஹான்சா.
1: குட் மார்னிங் கசுனி அக்கி,
2: வெரி குட் மார்னிங். உதயாய வினாடி ஹத்தராய் வெலாவு 2026 ඔක්තෝබර් 15 වෙනිදා කොහොමද ඔයා පටන් ගන්න ලෑස්ති වෙන්නේ?
1: ඉතින් කසනියක් අපි පුංචි කාලින්දලම පුරුතු වෙලා ඉන්නවා ඊළඟ දේ වෙනකන් බලන් ඉන්න. කියන්නේ අපි හිතමුකෝ අපේ බර්ත්ඩේ එක, අපි යන ට්‍රිප් එකක් වෙනුවෙන් අපි මාස ගානක් ඒ දවස් වෙනකන් බලන් ඉන්නවා. ඒ වුණාට පුදුම දේ තමයි අපි කාලයක් තිස්සේ බලාගෙන හිටපු ඒ දේ ලැබුණට පස්සේ සමහර වෙලාවට අපිට මතක් වෙන්නෙත් නෑ අපි ඒ වෙනුවෙන් කොච්චර වෙලා බලන් හිටියද කියලා. ඉනිසා අපි අනාගතය වෙනුවෙන් හීන දකිමු. ඒ හීන දකින අතරේ අද දවසත් ආදරෙන් විඳින්න අපි අමතක නොකරමු.
2: හරියටම හරි ගෙහන්සා. එහෙනම් අපි අදත් වැඩ ටික හරියටම කරමු, අකුරටම කරමු, වගකීම් මිටු කරමු, යුතුකම් මතක තියාගමු. ඉස්කෝලේ යනකොට පරිස්සමින් යමු. ඉස්කෝලේ පරිස්සමින් ගිහිල්ලා වැඩ ටික හොඳටම කරමු. යන තැන සතුටින් ඉමු. ඔයා ලස්සන වෙනවා වගේම යන තැනත් ලස්සනම කරමු. උදේ අපි සැරසිල යනව නේද යන තැනට? දැන් පාසල් නිලැඳුමින් ගෙහන්සනක්. ගොඩක් අය එහෙම තමයි දැන් දටි මුඩියේ කඩි මුඩියේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ වැඩ ටික හරියටම නිවැරදිව කරගන්න, නිවැරදිව සිහිය තියාගන්නම ඕනේ. එහෙනම් අපි එහෙම කරමුකෝ. පුංචි පන්තිවල හුරතල් බලන්න නෑදෑයෝ ඔක්කෝම දැන් ඔන්න යන්න ලෑස්ති. කවුද මේ නෑදෑයෝ?
1: කවුද?
2: අපි අපිම තමයි. දැන් හිතමුකෝ ආයතනේ යනවා වැඩ කරන්න. එතනත් ඉන්නේ නෑදෑයෝ කියලා හිතුවොත් එහෙම අපිට හැංගීමෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ලෑස්ති වෙන්න, ලෑස්ති වෙන්න. දවස සුභ වේවා.

0: මේ පොඩි පැටවුන් දෙමෝපියෝ කොහොමදේ සින්දුව
1: කෑන්සස්නයි
0: අදද කෙහන්සේක මුලින් මැහු
1: නෑ කලින් එක පාරක් වගේ අහලා තියෙනවා.
0: ඉතින් බලන්නේ වචන අදනේද හොඳටම අපි ඇහුවේ. අපි කියන්නේ මං කියන්නේ ගෙහන්ස. ඉතින් දැක්ක නේද මව්වරු ඇති නැති පියවරු දැක නැති දරුවන් කොතරම් මෙහි ඇතිද? කොහෙත් එහෙම තමයි ගෙහන්සා. අපි ළඟ කොච්චර දේවල් තියෙනවද කියලා මම මේ ආයයි මතක් කරන්නේ. එහෙම නැතිව ඕන තරම්මයි ඉන්නවා. හැබැයි එහෙම නෑ කියලා අපි හිතමුකෝ. දැන් ඔන්න කෙනෙක්ට අම්මා නෑ, තාත්තා නෑ. අපි මේක විවෘතව කතා කරොත් එහෙම. හරි, කෙනෙක්ට සමහර විට ගොඩාක් අපහසුතා තියෙනවා. හැබැයි ඊට වැඩිය ගොඩක් දේවල් එයා ළඟ තියෙනවා. අම්මා නැති වුණත්, තාත්තා නැති වුණත් සමහර විට ඊට වඩා ගොඩාක් දේවල් එයා ළඟ තියෙනවා වෙන්න පුළුවන්. මොනවද දන්නවද මම්මි කියන්නේ අම්මා තාත්තා නැත්තම් ඊට වඩා වටින දේවල් අපිට මොනවද කියලා කෙනෙක්ට හිතනවනේ.
1: ඔව්.
0: අම්මා තාත්තා අපිට දීපු දේවල්. අම්මගේ තාත්තගේ චානනේ යාට තියෙන්නේ.
1: ඕනේ.
0: ආච්චිගේ සියක යාගේ මුතුන් මෙත්තන්ගේ චානනේ යාට තියෙන්නේ.
1: හ්ම්.
0: ඉතින් ඒගොල්ලෝ යාට දීපු දේවල් අන්න ඒව තමයි වටිනම දේවල්. අම්මයි තාත්තයි ඒ කියන්නේ අපි ළඟ ඉන්නවා.
1: අනිවාර්යෙන්.
0: අපි තමයි අම්මයි තාත්තයි. මම මගේ අම්මා, තාත්තා, ගෙහන්සා ගෙහන්සගේ අම්මා, තාත්තා. ඉතින් එහෙනම් ඒ විදිහට හිතලා අපිට හයිය තියනවා ගොඩාක් අපි ළඟ.
1: අනිවාර්යෙන්.
0: කරමු වැඩ ගොඩක්. හාද?
1: හා.
0: දැන් මොනවද ඔයාලට තව කියන්න තියෙන්නේ? අද මේ උදේම දවස පටන් ගන්නකොට 2:00 විනාඩි 11:00 ඇල්ෆා ස්ටුඩියෝ වෙලාව. දැන් ගොඩාක් හැකියාව තියෙන අය අපිත් එක්ක එකතු වෙනවා, දක්ෂතා තියෙන අය අපිත් එක්ක එකතු වෙනවා, විෂන් කෑ අපිත් එක්ක ඉන්නවා. ඒ දක්ෂතා රටටම ලෝකෙටම අරගෙන යන්න හොඳ දැක්මක් ඇතිව, හොඳ විශ්වාසයක් ඇතිව ඉතින් ගෙහන්සට ඇති ගොඩක් දේවල් අද කියන්න.
1: අනිවාර්යෙන්ම. ඉතින් කස්සුණියක් කියවනේ දැන් අම්මයි තාත්තයි නැති දේ ගැන. ඉතින් එතකොට මට හිතුණා මේ දේ අනිවාර්යෙන් කියන්න ඕනි කියලා. කස්සනියකි දැන් ගහක අපි දන්නවා ඒකේ ලස්සන අපි දකින්නේ කොළ වලින්, මල් වලින්, ඒකේ පළතුරු වලින්. ඒ වුණාට අපි දන්නේ නැහැ ඒ ගහ නිහඬවම දරාගෙන ඉන්නේ කවුද කියලා. ඒ තමයි ගහේ මුල්. ඉතින් ලොකු හුලඟක් ආවත් ගහට කෙලින් හිටගෙන ඉන්න, පොළවේ කෙලින් ඉන්න උදව් කරන්නේ ඒ මුල්, ඒ පුංචි මුල්. හැබැයි ඒක එළියට පේන්නේ නැහැ, ඒක පොළව යට තියෙන්නේ. අපේ ජීවිතෙත් ඒ වගේ නේද කියලා මං කල්පනා කරා කසුණියක්කි. අපි ලෝකෙටම පේන්න හිනා වෙද්දී, අපි ජයග්‍රහණ ලබද්දී, අපිව ශක්තිමත්ව නිහඬවම වෙහෙසෙන, අපි වෙනුවෙන් වෙහෙසෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ අම්මා. අපේ ජීවිතේ ලස්සන කරන මල් අපිම වෙති. ඒ මල් පිපෙන්න මුල් වෙන්නේ අපේ අම්මා. අපිව වැටෙන්න යද්දී අපිව නැගිටවන, අපි අසරණ වුනහම ශක්තියක් වෙන, අපිට අපි ගැන විශ්වාසය නැති වුනාම අපිට ඔයාට පුළුවන් කියලා විශ්වාසය ඇති කරන්නේ වෙන කවුරුත් නෙමේ කසුණියකි, අපේම අම්මා.
0: අම්මා තමයි අපේ මල, අම්මා තමයි අපේ හුලඟ, අම්මා තමයි අපේ ගහ කොළ හැමදේම. ඉතින් ඒ හැම දෙයකටම එළිය දෙන තාත්තා, ඉර හඳ තරු මේ කැට ඔක්කෝම. ඉතින් එහෙම හිතන්න පුළුවන් නම් අම්මේ හුලඟ උඹ තමයි අම්මේ, තාත්තේ සුලඟ උඹ තමයි තාත්තේ. එතකොට මේ ඉර ඔයා තමයි තාත්තේ, මේ හඳ ඔයා තමයි අම්මා.
1: අනේ,
0: එතකොට ඉස්කෝලේ ගියාම ගුරුවරු ඔයා තමයි හුලඟ මගේ. ඒකනේ මට මෙච්චර සිසිලසක් දැනෙන්නේ ඉස්කෝලේට ආවම. ඒකනේ මට මේ දේවල් අමතක කරන්න බැරි. දැන් විභාග ළඟයි, ඔලෙවල්ස් ළඟයි, නේද ගෙහන්ස? එතකොට ගුරුවරු ඒ කියපු දේවල් හුලඟ වගේ නේද? ගුරුවරු අපිට කියාව දීපු දේවල් ගස් කොළන් වගේ නේද? ඉර හඳ තරු කැට වගේ නේද? අමතක කරන්න බෑ කිසි දිනක මේ දේවල්.

0: ඕන්න තේරුම් ගන්න කෙහන්සා. එත හැඳන වෙත් ඔබයි, පස්සු පස්සුම එල වේලවාවිත් සැනසු වෙත් නුඹයි. එහෙමනෙවේ දම්මා
1: අනිවාරෙන්ම.
0: අම්ම හෙම කොච්චර කරලා ඇතිද නේද? එනවා එනවා, පස්සෙමෙනවා පස්සෙමෙනවා. ඇවිල්ල කෑවද බිව්වද වැඩ ටික කරාද පේපර් ටික කළාද වලනවා නේද?
1: හරියටම කිව්වනේ.
0: කොහොමද කියන්නේ බලන්න?
1: ඇවිල්ලා හනවා පාඩම් කරන්නේද? කොහොමද දැන් විභාග ලියන්න හිතන් ඉන්නේ? ඔහොම ඔහොම විභාග ලියන්න පුළුවන්ද? එහෙම තමයි කියන්නේ.
0: ඉතින් මේක නම් දැන් මේ සින්දුව කියන්නේ වෙන කතාවක්. හැබැයි මං හැම වෙලාවෙම ඒක ටිකක් වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. අපිට පුළුවන් එහෙම කරගන්න. ඉතින් ඇත්ත තමයි, අම්මා ඉතින් අපේ හිත අරන් යනවා. අපි දන්නෙත් නෑ නේද කොහේ ගියත් අම්මා තාත්තා අපේ ළඟ ඉන්නවා. ඒක අපි අමතක නොකරන තාක්කල් අපිට ගොඩාක් තොර යන්න පුළුවන්. ගෙහස දෙන් විභාගෙට බය වෙලා නින්න ඇත්ත කියන්.
1: ගොඩක් බය වෙලා ඉන්නේ.
0: මොකටද බය වෙන්නේ?
1: ඒක තමයි.
0: ඒ
1: වුණාට දැන් අනිවාර්යෙන්ම ටීචර්ස්ලාත් කියනවා දැන් 9S ගන්නවනේ කියන එක හිතේ තියෙනවානේ.
0: හොඳයි, ඒක ඒක අර අරමුණ තමයි. මම කොහොම හරි ඒ 9ක් ගන්නවා. එතකොට ෆෝකස් එක, අවධානය මොනවටද තියෙන්නේ?
1: පර්පස් එකට
0: අරමුණට. හරි, කමක් නෑ, ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි ඕනවට වඩා බය වෙන එකෙන් අනේ මට මේක ගන්න පුළුවන් කියලා හිතන එක හොඳයි. හැබැයි මට මේක ගන්න බැරි වෙයිද කියලා හැමදාම හිතන එකෙන් අපි නිකන් බුරු ආතතියක් ඇති කරගන්නවා, පීඩනයක් ඇති කරගන්නවා. දැන් මම ඒකට කැමති 9S අපිට තියෙන එක, ඒක හොඳ මොරාල් එකක්.
1: හරි,
0: හැබැයි ගෙහන්ස ඇත්ත කතා කරොත්, හරි, අපි සමහර දේවල් විවෘතව කතා කරන්න ඕනේ. දැන් මගෙන් කවදාවත් මේ මෑත කාලේ ඔයාගේ ඕලෙවල් රිසල්ට්ස් කීයද කියලා අහලා තියෙනවද මගෙන්? මගෙන් කවුරුත් අහලා නැහැ. ඒලෙවල්ස් ගැන අහලා තියෙනවා. මොනවද ඒලෙවල්ස් වලට මොන ස්ට්‍රීම්ද, මොනවද කරලා තියෙන්නේ, කොහොමද රිසල්ට්, මොන යුනිවර්සිටි එකේද, මොකද ඔයාගේ ඩිග්‍රී එක, එහෙම අහනවා. ඒ ක්වොලිෆිකේෂන්ස් ගැන ටිකක් නිතර නිතර ඇහෙනවා. හැබැයි කොතනකදීවත් මගෙන් නම් දැන් ඕලෙවල් රිසල්ට්ස් කියලා කවුරුත් එහෙම මෙන්ෂන් කරලා අහන්නේ නැහැ. මෙහෙමයි. හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා ගෙහන්සා. මොනවත්ම නැති වුණොත් අපිට යම් දෙයකදී යම් තැනකට යන්න ඕලෙවල් රිසල්ට් එක විතරක්ම ප්‍රමාණවත්. එහෙම වුණ තැනුත් තියෙනවා. අන්න දෙපැත්තක්. හරි, එතකොට එතනදී බලන්නේ ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල. සාමාන්‍ය පෙළ සමද්ද මොන වගේ ප්‍රතිඵලයක් තියනවාද? ඒ ප්‍රතිඵලයේම ප්‍රමාණවත් වෙලා තියෙනවා එයාට සමහර සුදුසුකමකට. කොහොමද ඒක?
1: ඕ,
0: අන්න ඒකයි. හරි, ඉතින් ඒ නිසා ඔයා දැන් ඊළඟට ඔයාගේ දැන් ඇන්තින ඇම්බිෂන් එකක් කියහන්සා. මම මේ හැමෝටම කියන්නේ මොකක්ද ඇම්බිෂන් එක?
1: මකිද? ලෙක්චර් කෙනෙක් වෙන්න.
0: ඔව්, ඉතින් ඒකනේ, කථිකාචාර්යවරියක් වෙන්න. ඔන්න ඔයාට උසස් පෙළ ඕමනාම වෙනවා නේද? ඔයා මොකක්ද කරන උපාධිය, ඔන්න ඔයාට ඕමනාම වෙනවා. ඔන්න ඔයා ඒකට හොඳ ෆෝකස් එකක් හදාගන්න. ඒ පර්පස් එකට යන්න. ඒකට ඔයාට මොන වගේ ඕලෙවල් රිසල්ට් එකක්ද ඕනේ කියලා ඔන්න හිතලා බලන්න. දැන් ඔන්න මොලේ පාද ගන්න. බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. හරිද? එහෙනම් ඒ 9යක්ම ඕනේද?
1: ඈ,
0: අන්න ඒකයි. ඒ 9යක්ම ගත්තොත් හොඳයි. ඉතින් ඒක මරු. හැබැයි ඉතින් බොරු පීඩනයක් ඇති කරගන්න ඕන නෑ. ඉස්කෝලවලටත් මං කියන්නේ මේ ෆෝකස් එකෙන් යන්න පුළුවන් නම් හොඳයි. බොරුවට අපි ළමයින්ට කියනවා මේ ගන්න ඕනේ ඒ 9යක්. මුල් 10 දෙනා නම් ඒ 9 ගන්නවම තමයි ඔන්න කියනවා ඉස්කෝලවල. මුල් 20 දෙනා නම් නේ. දැන් 1, 2, 3 එහෙම තියෙනවනේ නේ රිසල්ට්ස් වලින්. ඉස්කෝලේ වාර විභාග වලින් ගන්නවනේ. 1, 2, 3, 4, 5 ඔහොම තෝරනවා. දැන් රිපෝට් එකෙන් බලනවා මුල් 20 දෙනා කවුද. මේ 20 දෙනා නම් ඒ 9 ගන්නවා. එහෙම කියලා කියනවා. හරි, ඊට පස්සේ ළමයි ඔන්න බය වෙලා හදිස්සිය. හරි, මොකක් හරි වෙලා B1ක් C1ක් ආවොත් නේද? ඉතින් ඒකට බොරුවට මං කියන්නේ පීඩනයක් ඇති කරගන්න ඕන නැහැ. ලැස්ත වෙන විභාගෙට ජය වේවා. මන රම් රැංගමන් මෙන්න මෙහෙම ඉන්න ඕන.

මේ සින්දු ඉතුරු ටික හොඳටම අහන්න ඕනේ ගහන්සා. කට්ටියම කට්ටියම දැන් කුස්සියේ වින ගමන් වෙන්න පුළුවන් කෝච්චි දඩි බිඩි අම්මෝ වෙලාව කීයද දැන්නම් කෝච්චි එන්න ළඟයි කියලා හිතන වෙලාව වෙන්න පුළුවන්. අපි හිතමුකෝ සමහර වෙලාවට ස්කූල් වෑන් එක එන්න ළඟයි. ස්කූල් වෑන් එකේ යන ගමන් ඩ්‍රයිවර් මාමට කියන්න බලන්න රේඩියෝ එකේ සද්ද වැඩි කරලා දෙන්න කියලා. හොඳට අහන්න ගැම්ම ගන්න.

0: ಉದಯ ಹಾಯ್ ವಿನಾಡಿ ವಿಸಿತನಾಯ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ವೆಲವ ರಿಯಲ್ ಸಕವಾಗಿ ಅನುಯಾಯಿ ನಿತಿ ಪೇರಲ್ಲಿ ದೈವಯ ಮೇಲೆ ಸಾಯಿ ಮೇಲೋಕೆ ಸತ್ಯಾಯಿ ಇದೆ ಮೆಹಮಾಯಿ ಅತ್ತ ವಟಹಾ ಗನ್ನೋನೆ ಯಥಾರ್ಥೇಟ ಮೋಹನ ದೆನ್ನ ಓನೇ ನೇದ ಅತ್ತ ಅತ್ತ ಕೇಳದೆ ಆಗ್ತೇನೋ ಅನಿತಿಂಗ್ನೆ ಅತ್ತ ಇತಿಂಗ್ ಮಾಪಿ ದಾನ್ನೆ ದೆನ್ ಅದ ನೇದ ಅದ මේ මම සමහර විට වැඩසටහනින් ගිහිල්ලා හෙට වෙනකොට අපි දන්නේ මොනවා වේද කියලා ඒක තමයි ඇත්ත ඉතින් නේ. ඉතින් ඒකට මුහුණ දෙන්න පුළුවන් වටපිටාවක් අපි හදාගෙන තියෙන්න ඕනේ. ඒකට මනසේ වටපිටාව හදාගන්න ඕනේ. හිතේ වටපිටාව හදාගන්න ඕනේ නේද?
1: අනිවාර්යෙන්ම.
0: ගෙවල් දොරවල් අස්පස් කරනවා වගේ නේද? අපි උදේ නැගිටලා ඇඳ හදනවා නේද හංසා?
1: ඔව්.
0: එනිගම් ඔව් වගේ කතුන්නේ. නෑ අපි නම් සාමාන්‍යයෙන් ඔව් නෑ කියනකොට ඔව් කියලා කියනවා එහෙම.
1: ඕ
0: එහෙම වගේ කියන්නේ. හරියට හදලා ඒ ටික කරනවා වගේ හැමදාම අපි මොලේ හොද ගන්න ඕනේ. මොලේ අස්පස් කරගන්න ඕනේ. හරි එතකොට හිත අස්පස් කරගන්න ඕනේ. නැත්තං ඉතින් අමාරුයි නේද? අනිත් දේවල් අස්පස් කරනා ගන්නා වගේ ටිකක් කරගන්න ඕන. එතකොට අපිට ඇත්ත අවබෝධ වෙනවා. ඇත්ත මේකයි නේද කියලා අපිට හිතෙනවා. ඒ නිසා ඇත්තට මුහුණ දෙන්න විභාගෙට ලෑස්ති වෙන්න පාඩම් කරන්න. හොඳට පාඩම් කරොත් ආය බය ඇති කරගන්න ඕන නේ. අපි හොඳට පේපර්ස් කරලා තියෙනවා නම් නේද? පාස් පේපර්ස් එහෙම කරලා තියෙනවා නම් ගෙහන්ස.
1: ඔහෝ.
0: අපි බය වෙන්න ඕනේද?
1: නෑ.
0: දැන් ගෙහන්ස පාස් පේපර්ස් එහෙම කරාද?
1: ඔව්.
0: ලෙහන්ස මොකද ඒ ගැන කියන්නේ?
1: එයත් පාස් පේපර්ස් කරනවා. යා මට කෝල් කරනවා. බයයි කියනවා.
0: කියනවා නේද? හරි ඉතින් ඉලක්කය හොඳයි. අරමුණ හොඳයි. අපි හොඳ ඉලක්කයකට යන්නේ. ඒ තමයි අපි A9s ගන්නවා කියලා. 9s ගන්නවා කියලා. අපි ඒ නවයක් අරගෙන එහෙම නැත්තම් විභාගය හොඳට සමත් වෙලා අපි හිතමු ඊළඟට අපි උසස් පෙළට ගිහිල්ලා ඉහළින්ම සමත් වෙලා ඊළඟට අපි විශ්වවිද්‍යාලයකට යනවා. ඉතින් ඒ විශිෂ්ට බලාපොරොත්තු හැබෑ කරවන නිවැරදි මඟ පෙන්වීමක් ඔයාට තියෙනවා. ඒ තමයි ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස්. හරි ඉමාෂි පාස් පේපර්ස් බුක්ස් කටලේ ගන්න. මේ ඉමාෂි පාස් පේපර්ස් බුක්ස් වල තියෙන විශේෂත්වය තමයි ගෙහන්සා ඉංග්‍රීෂ් මීඩියම් කරනවනේ ගොඩක් අය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවනේ. අන්න ඒ සිසුන්ට ලොකු අවස්ථාවක් තියෙනවා වෙළඳපොළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ විස්තරාත්මක උත්තර හොයාගන්න තියෙන අපහසුතාවයට ස්ථිර විසඳුමක් විදිහට සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම දැන් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර පුත් ලබා ගන්න පුළුවන් ඉමාෂි ප්‍රකාශන වෙතින්. ඉතින් ඒක හොඳයිනේ. විස්තර ඇතු ඔක්කොම තියෙන උසස් මුද්‍රණයෙන් සහනදායි මිලකට ඉහළම ප්‍රමිතියෙන් ඔයාට ලබා ගන්න පුළුවන් මේ ප්‍රශ්නපත්‍ර කට්ටලිය සාධාරණ විශේෂ වට්ටමකුත් එක්කම ඉමාෂි ප්‍රකාශන වෙතින්. හරිද? ඉතින් විෂන් කෙයා. දැන් විෂන් කෙයා මේ ඔයාට මතක ඇති ගෙහන්සා පාට සිත්තම් තිබ්බනේ නේද? පාට සිත්තම් තරගාවලිය හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට දැන් රට වටේම ශාඛාවන්ට දරුවෝ චිත්‍ර එවල තිබ්බා. ඊට පස්සේ දෙවන වටේ තරගෙටත් දරුවෝ දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අවසානයේට තමයි ළඟා වෙන්න
1: තියෙන්නේ.
0: දැන් ඔන්න ඕගොල්ලෝ වගේ තමයි. ඕගොල්ලෝ දැන් ඕලෙවල්ස් වලට ලෑස්ති වෙනවා වගේ ඒගොල්ලෝ අවසන් වටේට දැන් ලෑස්ති වෙනවා. එතකොට ඒ දැන් තරඟ වටේදී කොහොමද කුසලතාවල ඉඳලා පළමු වෙන ස්ථානය වෙනකම්, ඒ කියන්නේ රුපියල් 10,000 ඉඳලා රුපියල් 75,000 වෙනකම් තෑගි තියෙනවා. ඊළඟට දැන් ඔය මේ 505, ඒ කියන්නේ 5.5 කියන ශාඛාව තියෙන යුනියන් ප්ලේස් වල කඩේ පටලව ගන්නවා. වෝඩ් ප්ලේස් වල එක ශාඛාවක් තියෙනවා කොළඹවට. මම මේ කියන්නේ කොළඹම. ඔය දැන් කුරුඳුවත්ත පැත්ත කොළඹ කලම්බෝ 7 කියලා අපි කියන්නේ. ඊළඟට යුනියන් ප්ලේස් වල තියෙනවා 505 ශාඛාව. එතනට ගියාම හරි ලොකු ඉඩකඩක් තියෙනවා. ගොඩක් අය බලනවා මේ පාකින් ඒරියා එක ගැන. ඒ කියන්නේ මගේ වෙහිකල් එක දාගන්න පුළුවන්ද කියලා බලනවානේ. ඒක තියෙන්නේ විෂන් කෑ එක පිටිපස්සට වෙන විෂන් කෑ බෝඩ් එක ලොකුවට තියෙනවා බිල්ඩින් එක මුදුනේම. ඒ බිල්ඩින් එක පිටිපස්සෙම තමයි පාකින් එක තියෙන්නේ. මේක ගොඩක් අය පටලව ගන්න නිසා මට අද කියන්න ඕනි කියලා හිතනවා. මොකද සමහර කොළඹ අවට ඉන්න නේද? එහෙම අයට දැන් ඔය ජේෂ්ඨ අයට ගුරුවරුන්ට එහෙම ගන්න තැනක් හොයනවනේ. එතකොට ළඟම විෂන් කෑයක කොහෙද කියලා බැලුවාම ඔන්න බලා ගන්න පුළුවන් 505 කියන්නේ යුනියන් ප්ලේන්ස් වල තියෙනවා. හරි හරි එහෙනම් අපි විරාමයක් අරගෙන ඊට පස්සේ කතා කරමු. ආගෙන ඉන්නකෝ.
2: Net FM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa. FM Anupaha, FM Anuhatarai Dashuma Ata, Net FM.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
2: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද. විශ්වාසයේ වගකීමයි සුග එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි. ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා.
5: සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
7: Net FM Alpha Studio with Vishankaya. Kasuni.

0: සමරන නෙතුමි දහම්සා ට එයාගේ අම්මයි තාත්තයි අක්කලයි සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කිරින්දි වැල සනුද සසිඳු දෙන්නගෙම 22 වැනි උපන්දිනය කියලා පවුල හැමෝම සුබ පතනවා. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉසලි 14 වැනි උපන්දිනය සමරනවා කියලා තියෙනවා. යාට පවුල හැමෝම විශ් කරනවා කියලා.
1: ඉතින් අද දිනයේදී උපන්දිනය සමරන හැමෝටම මෙතෙමල් ෆස්ටුඩියෝ අපි සුබ උපන්දිනය කියලා තමයි ඔයාට ප්‍රාර්ථනා කරන්න හැමදේම සුබ වෙන්න කියලා. උපන්දිනය සමරනවාට විතරයිද? නෑනේ නෑනේ හැමිටම.
2: ඔව්
1: අම්මේ තාත්තේ අපි ඔගොල හැමෝම තදින්ම වැළඳගෙන ඉන්නේ. එතකොට චූටි පැටි ඔයාවත් වැළඳගෙන ඉන්නේ.

0: කසනියක්කි කසනියක් යාල තියෙනවද? සාමය. ඉතින් මේ එකම රටක එකම අහසකට ජීවත් වුණාට අපි හැමෝම සාමය දකින්න එකම විදිහකටද?
1: නෑ නේද?
0: මං පුංචි කතාවක් කියන්නද? ඔන්න එක දවසක් එක රටක රජතුමෙක් හිටියලු. ඒ රජතුමා තමන්ගේ රාජධානියේ චිත්‍ර ශිල්පීන්ට අපූරු අභියෝගයක් ඉදිරිපත් කළහලු. ඒ තමයි සාමය කියන මාතෘකාව චිත්‍රයට නගන්න කියන එක. ඉතින් දැන් ප්‍රසිද්ධම චිත්‍ර ශිල්පීන් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඇන්දේ අර හරිම නිස්කලංක වැවක් එක්ක, කඳු පන්තියක්, නිල් පාට අහසක්, හරි ලස්සනයි සහ එක දකිනකොටත් හරිම නිස්කලංකයි. දෙවනි එක්කෙනා ඇන්දේ ඊට වඩා ගොඩාක් වෙනස් චිත්‍රයක්. මහා වැස්සක් එක්ක ගිගුරුම් දෙන හසක් එක්ක මහා හයියෙන් වැටෙන දියැල්ලක්, ඒ ඔක්කොම අතරේ ගල් පර්වතයක හරිම ආරක්ෂිත තැනක පුංචි කුරුල්ලෙක් තමන්ගේ කූඩුවේ හරිම නිසල්මනී නිස්කලංකව හිටියා. ඉතින් කසුනියා කි හිතන්නේ රජතුමා මොන චිත්‍රය තෝරගනීද?
1: හිතාගන්න බෑ මට නම්.
0: ඉතින් රජතුමා චිත්‍ර දෙකම දිහා ගොඩාරයක් වෙලා බලාගෙන හිටියා. අන්තිමට රජතුමා තෝරගත්තේ දෙවනි චිත්‍රය. මොකද සාමය කියන්නේ හැම දේම අපිට ඕන විදිහට සිද්ධ වෙන එක නෙමෙයි. අපි හිතනවා සාමය ගැන අයියෝ මගේ ජීවිතේ කිසිම සාමකාමී බවක් නැහැ කියලා. සාමකාමී බව කියලා කියන්නේ අපේ වටේ ඉන්න මිනිස්සු හරි පීස්ෆුල් වෙලා ඉන්න එක නෙමෙයි. අපි විසින්ම සාමකාමී වෙන එක. අතන අර චිත්‍රේ කොයි තරම් සද්ද බද්ද ලොකු දුෂ්කරතා තිබුණත් අර කුරුල්ලා හරිම නිසල්මනේ නිස්කලංකව හිටියනේ. අන්න ඒකට තමයි සාමය කියන්නේ. ඒ නිසා අද දවසේ හැම දෙයක්ම 100%ක් පරිපූර්ණ වෙනකන් බලන් ඉන්න එපා. ජීවිතේ සංසුන් වෙනකන් බලන් ඉන්නව වෙනුවට ජීවිතේ කුණාටු මැද උනත් හිත සංසුන්ව තියාගන්න.

0: අද තාරකාව ඔයා වෙන්න, අද මිහිරාව මිහිරාවිය ඔයා වෙන්න.
1: NetFM Alpha Studio
2: brought to you by
3: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak
4: Saukhya Sampanna Adhyapana Udesa Imaashi Prakashana Vetin Voice Abhyasa Pot Malawa Dan Obata Laba Gata Heka
5: Hamaka Dharma Ai Me Wada Hitada Danne Phone Ekak Hita Moda Mata Gannata Wenne Aa Hita Neme Avishwasa Ivaga Kimai Singa Ekke Tiyenne Adama Ganna Phone Ekak
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව වහන්නකෝ.
6: මම ඒ සිදුවෙන කවුරුකුතියෙන් මට දැරි සමාරු ඇදලා බොහෝ කාලයක් මම හිටියා. විශේෂඥ මහත්වරුන්ටයන් පෙන්නලා බෙහෙත් ගත්තා. අනේදයක් උනේ නෑ. මෙත් එක්කෙන් අහලා ඒ දිවෙතේ දැනගත්ත දැනගෙන මම ගියා. ඒක මහත් හම්බෙන් ඉහිල්ලේ බෙහෙත් ගමන් තුනක් ගෙනාම දැන් හොඳටම සනීප. දැන් ඒ දිනේ කියන්නත් ඇති. මම කමල් මන්දල මහත්වරු පිළිසිද්ධ වෙන්න. විරියාස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
0: කතා කරන්න 0777 300 940.
7: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
8: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
9: යහතුන වඩන අපේ රස විජේ.
8: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
10: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
1: NetFM Alpha Studio with Vision Care. Kasuni and Gehansa.
0: කසුනියක්කි දැන් කිව්වනේ අපි අනිවාර්යෙන්ම නයිනිස් ගන්න ඕනේ නැහැ, ගත්තොත් හොඳයි හැබැයි කියලා. ඉතින් අපිට එවලා තියෙනවා ලස්සන කතාවක්. බලන්න, මගේ පොඩි ගියේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයට. අපි යට කවදාවත් ඒ නමයක් ගන්න කියලා කිව්වේ නැහැ. පුළුවන් විදිහට වැඩ කරන්න කියලා කිව්වා. ඒ පහක් විතර තියේ කියලා තමයි හිතුවේ. මොකද පාඩම් කරනවට වඩා මම දැක්කේ එයා ෆෝන් එකෙන් කතා පොත් කියවන එක. ඒ තන්තිමට ඒ නමයක් තිබුණා. දැන් ගම්පහ රත්නාවලියට යනවා. හිතා ගන්න බෑ. එයාගේ වැඩ අපි හැමෝටම සතුටුයි. දැන් ගණිතංශයෙන් ඉගෙන ගන්නවා. එයාමයි ඒව තෝරගත්තේ.
11: දැන් අපි කියන ඒවට අපිට එහෙම ඒගොල්ලන්ගේ අදහසුත් එවනවා නේද ගෙහන්සා? ඒක හරි වටිනවා. ඉතින් අන්න ඒකනේ මම කිව්වේ.
0: අනිවාර්යෙන්.
11: ඉතින් ඔයාටත් ඒක කරන්න පුළුවන්. අපි බෑ කියලා හිතන ගොඩාක් දේවල් ගෙහන්සා අපිට කරන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ අදටුවයි ප්‍රත්‍යක්ෂයි. කරලා බලන්න. ජය වේවා.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 වතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
5: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 15 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල. ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹුණු පාදයාත්‍රාව අද කොළඹට. ජනපති කියන තැනකට එන්න හිමිවරුන් සූදානමින්. සතොස පාඩු ලබන බවට පැතිර යන ප්‍රචාරයන්ට ඇමති උත්තර දෙයි. රටේ ඒඩ්ස් ව්‍යාප්තිය ගැන භයානක අනාවරණයක්. සෑම වයස්කාණ්ඩයකින්ම අලුත් රෝගීන්. දරුවෙකු ඝාතනය කිරීමේ පාතාලයේ තැතක් වරදී. STF මෙහෙයුමකින් සැකකරුවන් 2 දෙනෙකුත් අත්අඩංගුවට. කොදෙව්වෝ ඉන්දියාවට ඉන්දිය බිමේදීම රිදෙන්නම දෙයි. ආයක ෂයි හෝප්ගෙන් මතක හිටින පාඩම.
0: Net News, the truth people trust.
5: ඥානසාර හාමුදුරුවන්ට බන්ධනාගාරයෙන් එළියට එද්දී සිවුර අඳින්න ආයෙත් අවස්ථාව ලැබෙන බව ඊයේ කියවුණා. හැබැයි සිවුරට යුක්තිය ඉල්ලා ආරම්භ වුණු භික්ෂු සටන තාම ඉවර නැහැ. ඒ අතර ආඩම්බර ඉන්දියාවට ක්‍රිකට් වලින් මතක හිටින පාඩමක් උගන්වන්න බටහිර ඉන්දිය කොදෙව්වන් සමත් වුණා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාදයාත්‍රාව පාගමනේ අවසන් දිනය අදයි. අද පෙරවරුවේ කඩවතින් ආරම්භ වන පාදයාත්‍රාව කොළඹ දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්.
6: අපි ජනාධිපතිතුමාට මතක් කරනවා අද දවසේදී අපි මේ කඩවතින් අධිෂ්ඨානයේ පාගමන ඥානසාර හාමුදුරන්ට නිදහස ලබා දීම වෙනුවෙන් ආරම්භ කරනවා. ඔබතුමාට පුළුවන් මේ පාගමන සාමකාමීව අපි එන අවිහිංසාවාදී පාගමනට අපේ බලාපොරොත්තුව මහා සංඝරත්නයේ අපේක්ෂාව මේ මුළු මහත් රටේම ජාති ආගම් ભેදකින් තොරව අපේක්ෂා බලාපොරොත්තුව ඥානසාර හාමුදුරන් වහන්සේට නිදහස පූර්ණ වශයෙන් ලබා දීම. එනිසා අද දවසේ අපි මේ මහා නුවර ඓතිහාසික දළදා මාලිගාව ඉදිරිපිට සපකොට කරන ලද අධිෂ්ඨානය සමගිනුයි අපි අද පැමිණෙන්නේ. සාධාරණ ජනාධිපතිතුමාට අද අවස්ථාව තිබෙනවා මහා සංඝරත්නය මේ කරන එල්ලීම අධිෂ්ඨානය සත්‍යක්‍රියාවට ඇහුම්කම් දීලා අද දවසේදී වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ජනාධිපතිතුමා කැඳවන තැනකට එන්න බලාපොරොත්තුෙන් තමයි කඩවතින් අද අපි මේ ගමන ආරම්භ කරනවා.
4: මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් පසුගිය දසවනදා මෙම පාදයාත්‍රාව ආරම්භ කරනු ලැබුවා. මේ අතර බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනීමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසරය හිමිවන බවත් අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වනතුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. බන්ධනාගාර ආඥාපනතේ යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය ජාවාරාම්කරුවෙකු වන පළනි කැනිස්ටර් නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු සහ යතුරුපැදිකරුවෙකු ගිනි අවියක් සහ මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර්ය බලකායේ බුද්ධි කොට්ටාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී. සැකකරුවන් සතුව තිබී ෂොට්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝරදුල හා උණ්ඩ පහක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 340ක්, ජංගම දුරකථනයක් සහ ගමන් මල්ලක්ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂකාර්ය බලකායේ පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පළනි කැනිස්ටර් කණ්ඩායමට එකතු වීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අසේල නැමැත්තෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. එමෙන්ම අදාළ පුද්ගලයාගේ එක් දරුවෙකුද ඝාතනය කිරීමට මෙම සැකකරුවන් යොදාගෙන සැලසුම් කර තිබූ බවද පොලිස් විශේෂකාර්ය බලකායේ පැවසුවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදී කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානයේ වෙත බාර දුන් බවද පොලිස් විශේෂකාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා. වසර 3ක් තිස්සේ මෙරට එයිඩ්ස් රෝගීන් ක්‍රමයෙන් වැඩි වෙමින් ඇතැයි නවතම සංඛ්‍යාලේඛන වලින් පෙනෙන්නට ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසනවා. එකියා සිටියේ මෙලෙස රෝග ව්‍යාප්තිය ක්‍රමයෙන් වැඩි වෙන්නේ ඇයිදැයි පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බවයි.
7: HIV ගැන කතා කරොත් රෝග තත්ත්වය 1986 පළවෙනි රෝගියා වාර්තා වුණායින් පස්සේ එදා ඉඳන් ඇත්තටම HIV සහ අනිකුත් ලිංගික සම්ප්‍රේෂණ රෝග පාලනය කිරීමට ඉතා හොඳ පාලන කටයුතු ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS මර්ධන ඒකකයේ වගේම ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් සෙක්ෂුවල් හෙල්ත් ඇන්ඩ් HIV මෙඩිසින් කියන අපේ සංගමිනුත් සෑහෙන දේවල් අපි කරලා තියෙනවා. ඒ පාලනය 2021 වෙනකල් හොඳින් සිදු කෙරුණා. නමුත් 2021 පස්සේ, ඒ කියන්නේ 2021 කියන්නේ COVID වලින් පස්සේ අපි දකිනවා මේ පාලනය අපෙන් ගිලිහුණාදෝ කියන එක. ඒකට හේතුව විදිහට අපි දකින්නේ 2021 දී වෙනකොට මේ COVID තත්ත්වෙ හින්දා රෝගීන්ට සේවාවන් කරා එන්න බැරි වුණා. ඊගවට මේ රෝග පාලන වලට අපිට පාලනය කිරීමට අවශ්‍ය දේවල් කිරීමේ අපහසුතාවයක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ කාලයේදී මේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ අපි අඩුවක් දැක්ක 2021-22. හැබැයි 2023 වෙනකොට ඒ තත්ත්වය මග ඇරිලා ආයෙමත් HIV සහ අනිකුත් රෝග තත්ත්ව වැඩිවීමේ ප්‍රවණතාවයක් දැක්ක. අපි එතකොට ඇත්තටම අපි හිතුවේ ගිය අවුරුද්දවල කොවිඩ් වලට එන්න බැරි රෝගීන් මේ වෙනකොට වාර්තා වෙන්න පටන් ගන්න කියලා. නමුත් 2023 පටන් ගත්ත මේ වැඩිවීම දැන් 2026 වෙනකොටත් රෝගවල වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා.
4: මෙලෙස එයිඩ්ස් වැඩිවන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරුද මෙහිදී අනාවරණය කෙරුණා.
7: දැන් අයිස් මත්ද්‍රව්‍ය හින්දා අපිට පේනවා මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීමක්. අපි ඒක දකින්න අපේ සායනවලට එන රෝගීන් ගත්තම ඒ පිරිසෙන් අපි දකිනවා සෑහෙන ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ගන්නවා. ඒ තියෙන මත්ද්‍රව්‍ය ගත්තට පස්සේ විශේෂම අයිස් වගේ දේවල් ඒගොල්ලෝ කරන්නේ මොනවද කියන එක අවබෝධයක් නැහැ. ප්‍රිවෙන්ෂන් ආරක්ෂණ ක්‍රම පාවිච්චි කරන්නේ නැහැ. ගාට HIV පොසිටිව් වුණත් බෙහෙත් ගන්න එන්නේ නැහැ. දැන් අයිස් කියන එක පිට හිතා ගන්න බැරි හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා හොඳ රස්සාවල් කරන කට්ටිය වගේම දරුවෝ ඊගාවට පහළ මට්ටමේ කියන්නේ ආර්ථික මට්ටමින් අඩු ඉන්න කට්ටිය කියන හැමෝම ආශිකන. එතකොට මේ හින්දා තමයි අපි දකින විදිහට මේ තත්ත්වය දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි මොන ප්‍රිවෙන්ෂන් මොන ආරක්ෂා ක්‍රම කරත් දැන් ඒවා ඇත්තටම මදි, කියන්නේ ඒ වගේ ප්‍රමාණවත් නැහැ කියන එක තමයි අපි දකින්නේ. HIV ගැන කතා කරොත් එමේ HIV ඔයගොල්ලෝ හැමෝම දන්නවා HIV දැන් වසරෙන් වසර රිපෝට් වෙන, කියන්නේ වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි මුලින් හිතුවේ අපි ටෙස්ට් කරන ප්‍රමාණය වැඩි හින්දා මේක වැඩි වීමක් කියලා. නමුත් එහෙම නැහැ. දැන් නව ආසාදනත් වැඩි වෙමින් පවතිනවා. හැම වයස් කාණ්ඩයකම පුද්ගලයන් මේ අතරේ ඉන්නවා. ඒ වගේම හැම රැකියාව ගත්තොත් ඕන රැකියාව කරන කට්ටිය මේ අතරේ ඉන්නවා. මුළු ලංකාව ගත්තොත් ලංකාව පුරාම මේ රෝගීන් වාර්තා වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුර වාර්තා වෙන්නේ. නබෝ වෙන ක්‍රමය ගත්තොත් වැඩිපුරම අපේ රටේ බෝ වෙන ක්‍රමය වන්නේ පිරිමි අතර ලිංගික සම්බන්ධතා, කියන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් තමයි අපේ රටේ HIV කියන රෝගයත් අනිකුත් ලිංගාශ්‍රිත ලිංගික සම්ප්‍රේෂණ රෝගත් වැඩිපුර සම්ප්‍රේෂණය වෙන ක්‍රමය.
4: වත්මන් නාණ්ඩුව යටතේ සතොස පාඩු ලබන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ලංකා සතොස ලාභ ලබා ඇති බවයි.
8: පේරාසල සාකච්ඡා දරන් තියෙන්නේ ලංකා සස්වේ පාඩුව ගැන නේ. හරියට වසන්ත සමරසිංහ අයලා පාඩු කරා වගේ තමයි තියෙන්නේ. රවින්ද්‍ර ප්‍රනාන්දුත් නෙමෙයි තියෙන්නේ. හැබැයි ලංකා සත්වස ගැන කියපු සමහර හොඳ දාන්න නැතුව එහෙම තමයි. සමාජය එහෙම තමයි. නමුත් මේ කතාව කියන්න ඕනේ කියලා මම හිතුනේ අද. මම මේ අමාත්‍යංශයේ අමාත්‍යවරයා බවට මමත් අපේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නත් එක්ක පත් වෙන 2024 නොවැම්බර් මාසේ. 2024 නොවැම්බර් මාසෙන් පස්සේ දැන් අපි අවුරුදු දෙකක් යන්තම් මේ ගෙවමින් තියෙන්නේ. මේ අවුරුදු දෙක එනකොට අපි ලංකා සත්වසේ පාඩු ලැබපු අවුට්ලට් 250ක් තිබිච්ච එක දැන් 200කට කිට්ටු ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා. ලාභ ලබන තව 50ක් එකතු කරලා තියෙනවා. ඒතර ලංකා සත්වස පිළිබඳ තියෙන චිත්‍රය සමාජය ඇතුලේ මේක දන්නේ නැහැ සමහර විට. අපි පාඩු ලබන එකක් ලංකා සත්වස මෙහෙම ඒවා කරුවන්නේ මෙහෙම ඒවා පුළුවන්නේ මෙහෙම ඒවා පුළුවන්නේ කියලා කියනවා. හැබැයි මේ ලංකා සත්වසේ හිටපු සමහර ඉහළ සභාපතිවරු කලමනාකරුවලුත් අදාළයි. මම එහෙම කියන්නේ තාම වගකීමෙන් ලංකා සත්වස මෙතෙන්ට වැට්ටුවේ දේශපාලනය සහ ඒ අදාළ අය තමයි. එහෙම නැත්නම් බඩු ටික මිනිස්සු අරන් යන්නේ සල්ලි වලට නම් පාඩු වෙන විදියක් නැහැ නේ. දේශපාලඥයෝ ගෙවල් වලට බඩු බෙදන්න ගත්තාම නේ දැන් නඩු ඇහෙනවා. ඉතින් දැන් කෙදිරි ගාලා හරියන්නේ නැහැ. ඒවට වග කියන්නේ. ඒතකොට ලංකා සත්වස පාඩු වෙනවා. අපි 2024 බාර ගන්නකොට 2024 අවසන් වෙනකොට ලංකා සත්වසේ අලාභය මිලියන 22000යි. දැන් කට්ටිය කියන්නේ මම ඇවිල්ලා මිලියන 22000 පාඩු කරා වගේ කියලා ඒකම තමයි. එහෙම තමයි කට්ටිය හිතන්නේ.
4: දෙසැම්බර් මාසයේ වන විට සතස තවදුරටත් ලාභ ලබන ආයතනයක් බවට පත් කරගත හැකි බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.
8: සතස තෝරන් හින්නේ සමහර සැපයුම් කරුවන් ඩස්බින් එකක් කියලා හිතාගෙන සාම්පල් එක හොඳ එකකෙනක් දීලා ස්ට්‍රෝස් එකකට බඩු ටික බාර දෙනකොට නරකව බාර දෙනවා. ඉතින් අපි එහෙම කරන තරම් නෙමෙයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා සැපයුම් කරුවන්ට ගෙවීමේ ප්‍රශ්නයක් තිබුණා. දැන් අපි ටික ටික එක බැලන්ස් කරගෙන අවිල්ලා තියෙනවා. සතස 2025ට වඩා 2020 අපි හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. අලාභය අඩු කරලා තියෙනවා. මම හිතනවා දෙසැම්බර් මාසයේ වෙනකොට අපි ලාභ ලබන තැනට සතස එහෙම නැත්තම් මේ අලාභ අවසන් කරන තැනට ගේන්න කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා.
4: ඉන්දියාව සමග පැවැත්වෙන තරඟ පහකින් යොත් පන්දුවාර 20x20 ක්‍රිකට් තරඟාවලිය 2-2 ලෙස සමතත්වයට ගෙනීමට බටහිර ඉන්දිය කොදෙව්වන් සමත් වුණා. ඒ දෙපිළ අතර ඊයේ පැවති තරඟය ලකුණු 24කින් ජය ගනිමින් බටහිර ඉන්දිය කොදෙව්වන් මෙම ජයග්‍රහණය ලබාගත්තේ ඉන්දියාවට වාසිදායක ඉන්දිය බිමේදීම දසදහස් සංඛ්‍යාත ඉන්දිය ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ වීම විශේෂත්වයක් වනවා. තරඟේ පැවැත්වුණේ හයිද්‍රාබාද් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ආරම්භයේ සිටම වේගවත් පිතිහරමක යෙදෙමින් නියමිත පන්දුවාර 20ේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 247ක් ලබා ගත්තා. නැවතත් විශිෂ්ට පිතිහරමක යෙදුණු නායක ෂයි හෝප් පන්දු 50කදී නොදැවි ලකුණු 102යි. ඔහුගේ මෙම ඉනිමට 6 පහර 9ක් සහ 4 පහර 4ක් ඇතුළත් වුණා. පසුව ඉන්දිය පිතිකරුවන් පිටියට පිවිසියේ ලකුණු 248ක අසීරු ඉලක්කයක් හඹා යාම සඳහායි. එහෙත් පන්දුවාර 19යි පන්දු 3කදී ලකුණු 223කට ඔවුන් සියලු දෙනා දැවී ගියා. දෙපිළ අතර තීරණාත්මක අවසන් තරඟය හෙට පැවැත්වීමට නියමිතයි. යුක්‍රේනයේ ඩ්‍රෝන සහ ආයුධ සඳහා ලබා දී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවල වේගය සීමා කිරීම පිටුපස අමරිකානු රජයේ සිටින බවට ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක් ඉඟිකර තිබෙනවා. රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම සිය ගුවන් සීමාව ආරක්ෂා කර ගැනීමටද යුක්‍රේනයේ විසින් ස්පේස් එක් සමාගමට අයත් මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය සක්‍රියව භාවිතා කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිට පනවා ඇති මෙම හදිසි වේග සීමා කිරීම හේතුවෙන් තම යුදබිමේ බෙහෙවුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බව යුක්‍රේනය පවසනවා. යුක්‍රේන ජනාධිපති ව්ලදිමිර් සෙලෙන්ස්කිගේ උපදේශකයෙකු සඳහන් කළේ මෙම සීමා කිරීම අහම්බයක් නොවන අතර එය කියව් සහ වොෂින්ටන අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මතභේදයන්හි ප්‍රතිඵලයක් විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් සිය එක්ස් ගෙනුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් දක්වා ඇත්තේ හමුදා මෙහෙයුම් සඳහා භාවිත වන ස්ටාර්ෂීල්ඩ් පද්ධතියේ පාලනය අමරිකානු රජය සතුව පවතින බවයි. එහි වේගය හෝ භාවිතය සීමා කිරීමේ පූර්ණ බලතල අමරිකානු ආරක්ෂකාංශ සහ අමරිකානු ජනාධිපතිවරයා සතුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙම වේග සීමා කිරීම් හමුවේ පැයට සැතපුම් 100කට එනම් පැයට කිලෝමීටර 160කට වඩා වේගයෙන් ගමන් කරන යුක්‍රේන ආයුධවල අන්තර්ජාල සම්බන්ධතාව අක්‍රිය වන බවයි වාර්තා වන්නේ. නෙත්නිියස් මීළඟ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය දහවල් 12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න. FM 95. FM 94.8. FM. Divine Pura.
9: Good morning. වෙලාව 10:00යි දැන්.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. Yolo by Prime Group. අමතන්න 13.22.
5: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
8: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්.
9: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
11: ධන්නවද හොම්ස්, මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යල දැන් හොයාගෙන.
12: මොකද්ද ඔය විසිගිරිල්ලද?
11: ඔව්, රෝමිදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
12: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ලා වේලාවට පාරමාරු කළේ.
11: ඇයි
12: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
13: මීටර 90ට එහා විසි වෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town. සතියේ දිනවල උදේ 7ට.
14: Net FM Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 8යි. අද Thursday 15 වෙනිදා. ඇල්ගටවුන් තමයි පටන් ගන්න හදන්නේ. සලාමත් පාගි අජි. හරි අද බ්‍රහස්පතින්දා මං කිව්වනේ සඳුදා පටන් ගන්න ඉඳි සතිය යනවා දැනෙන්නේ
1: නැහැ කියලා.
0: හෙට ෆ්‍රයිඩේ
2: විශේෂයෙන් ඉතින් දවසේ පැය තුනක් යන එක කොහොමත් දැනෙන්නේ නැහැනේ ලංකාවේ ජනතාවට 7 ඉඳන් 10 කොහොම යනවද කියලා.
1: එහෙමම ගිහිල්ලා.
2: එහෙමම යනවනේ.
0: ඒකනේ.
2: ඉතින් ආයේ පැය කීයද?
1: ඔව් නේ ඊට පස්සේ ඔය නිදා ගන්න පැය 6 7 ගියා. අපේ පැය 3 ගියා.
2: දැන් සාමාන්‍යයෙන් පැය 12යි නම් ඉතින් 12න් 3ක් ගියා කියන්නේ ඉතින් ඉතුරු ටිකනේ කොහොම හරි ඔයගොල්ලෝ
1: පොඩ අමාරුවෙන් අල්ලන් ඉන්න ඕනේ. හරි. මේ අද අපි මේ ඔෆිස් එකට ආපු ගමන් අපේ නුවා අපිට පෙන්නුවා මේ දේ දුන්නා. ලස්සන දේ දුන්නා පායලා තියෙනවා.
2: සාමාන්‍යයෙන් මේ නියන් අපේ රටේ ජනමහරේ තියෙනවා නේද දේ දුන්න පෑවුවොත් ඒ කියන්නේ දිගටම වැහලා වැහලා දේ දුන්න පෑවුවොත් වහින්නේ නැහැ කියලා ඊට පස්සේ
1: පායනවා
0: කියලා.
2: ඒ සේම වේවා.
0: අචිට කුඩයක් හම්බුණානේ ඒකයි.
2: හම්බුණා.
1: පෑව්වට පස්සේ බලාපොරොත්තුවක් එනවා ඊළඟට ඔන්න පායයි කියලා. අද සහ ඊයේ දවස පුරාවටම අපි මේ කතා කරපු නමක් තිබ්බා. ඒ තමයි මේ අනෝජන් සිවරාසා ගැන. ලංකාවේ රජය මැදිහත් වෙලා කරපු ඒ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම ගැන. දැන් මේ උදේ පාන්දර ඕක මතක් කරාට පස්සේ මේ කට්ටිය වර්ධවා වටහා ගන්න එපා මේ දේශපාලනික කාරණාවක් කියලා.
2: නෑ එතන කිසිම දේශපාලනික
1: කාරණාවක් නෑ.
2: අපි මොකද ඒක විශේෂයෙන්ම ඔතන මේ චරිත දෙක තමයි ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තාෆා සහ උපුල් කුමාරපේරුම කියන නීතිඥයෝ දෙන්න. ඒ දෙන්න පැහැදිලිවම දේශපාලන කඳවුරු
1: දෙකක.
2: අපි කෙලින්ම කිව්වොත් ෆයිස කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒ මේ
1: පාර්ශ්වය
2: නියෝජනය කරා. දැන් මං ඉදන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂෙන්. ඊළඟට උපුල් කුමාරපේරුම කියලා කියන්නේ මාලිමාවෙන් මාතර දිස්ත්‍රික්කයට ඡන්දෙ ඉල්ලපු ජනාධිපති නීතිඥයෙක්. සහ ඌ මේ වෙනකොට ක්‍රිකට් අතුරු මේ කමිටුවේ සමාජිකෙක් විදිහටත් කටයුතු කරනවා. එතකොට ඉතින් හරි ලස්සනයිනේ.
1: හරි ලස්සනයි. ඇත්තටම හරි ලස්සනයි. මේක රාජ්‍ය මැදිහත් වීමක්. ඒ කියන්නේ ඒවා පටල ගන්න එපා. රාජ්‍ය ආණ්ඩු ඔය වචන වල තියෙන ලොකු බරක්. ඒවා පටල ගන්න එපා. අපි මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ජනරජය ගැන. මේ ජනරජය මැදිහත් වීම ගැන. ඉතින් අනෝජන්ගේ මේ විදිහට මේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන්න සෞදි රජය එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කිරීමේ පුවත මේ වෙනකොට ලෝකයේ ජාත්‍යන්තර මාධ්‍ය හැම එකක්ම පාහේ වාර්තා කරලා තියෙනවා. විශේෂම අපේ අසල්වැස ඉන්දියාව සෑහෙන්න මේක උත්කර්ෂයට නංවලා කතා කරලා තියෙනවා. BBC ලෝක සේවය පවා මේ ගැන වාර්තා කරලා තියෙනවා දැක්කා. ඇත්තටම මේ අපි දැන් කතා ගන්නේ මුදා ගැනීම කරපු විදිහවත් ඒ මෙහෙයුම ගැන නෙමෙයි. මේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම සහ මේ රටෙන් එළියට ගියපු අපේ සහෝදර සහෝදරියන්ට අපි තනි නෑ කියලා මේ දැනෙන හැඟීම මොනතරම්නම් රටකට වටිනවද කියන කාරණාව ගැන. හරිද? ඒ කියන්නේ මේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අපේ රට මේ වගේ කැපැසිටි එකක් සහිතව වැඩ කරන එක. දැන් අපි දැක්ක පහුගිය කාලයේ පුරාවටම ඔය ඉරාන නැව් ප්‍රශ්නය ආවා. නුවර මතක ඇති අයිරිස් දේනා නෞකාව, ඊට පස්සේ අයිරිස් බුෂර් නෞකාව ආවා. ඔය නෞකා අපේ රට ඇතුළට ගන්නවද, මේගොල්ලන්ට අපි සහාය දෙනවද, මේ කට්ටිය මුදා ගන්නවද, ප්‍රතිකාර කරනවද, අයිරිස් දේනක නම් ගිලුණා, ඉතුරු වෙච්ච මිනිස්සු ටික අපි බේරගෙන එනවද, ඔය කාරණා ගැන කතා වෙද්දී විවිධාකාරයේ මත පළ වුණානේ. මේ කට්ටියව ගන්න එපා ඇතුළට, අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඔය ෆේස්බුක් එකේ චන්ඩි වුණාට ඇත්ත ලෝකෙ වැඩ කරන්න ගියාම හරි බයයි. ෆේස්බුක් එකේ චන්ඩි ගිහිල්ලා ටර්කිෂ් එයාලයින් එකට එහෙම කිව්වේ බලාගමු අපි මෙහෙමද ප්‍රශ්න විසඳුවේ කියලා. හැබැයි ඇත්ත ලෝකෙ වැඩ කරන්න ගියාම අපි ටිකක් බයයි. ඒ බය නිසා වෙන්නේ නැති ඕවට අත ගහන්න එපා, අපිට මිසයිල ගහයි, අපි කොහොමද ඕවෙන් බේරෙන්නේ වගේ කතා ටිකක් එළියට ආවා. ඉතින් ඒ ඉරානය සම්බන්ධ යුද්ධයේදී මැදිහත් වුණු ආකාරය, ඊට පස්සේ මේ අනෝජන්ව බේරගන්න මැදිහත් වෙච්ච ආකාරය, මේ හැමදේම බැලුවට පස්සේ අපිට පොඩි ආඩම්බරයක් දැනෙනවා. අපි ඉන්නේ බොහොම ශක්තිමත් සහ ලෝක ඉදිරියේ යම් ආකාරයක පිළිගැනීමක් සහිත මතයක් දරන්න පුළුවන් රටක කියන කාරණාව. අපිට දිගටම ඔය ඔක්කොම කරලා නිව්ට්‍රල් වෙලා ඉන්න පුළුවන්. හරිද? ඒක තමයි වැදගත්ම කාරණාව. මොකද දන්නවද මම මෙහෙම මේ පොඩ්ඩක් උදේ පාන්දර මේක ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවේ. අපි දන්නවනේ මේ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා තමයි එස් ජයශංකර් කියලා කියන්නේ.
0: ජයශංකර්.
1: මෑත කාලීන ලෝකයේ ඉන්න අති දක්ෂ උපායශීලී රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ලේසි පහසු පුද්ගලයෙක් නෙමෙයි. මේ නූතන ඉන්දියාව නරේන්ද්‍ර මෝදී මහත්තයාගේ නූතන ඉන්දියාව ටිකක් අපිට කොච්චර කරදරකාරීද නැද්ද කියන කාරණාව කොහොම වෙතත් ඉන්දියාව කියන රට අද තියෙන තැනට ඔසවලා තබන්න දැවැන්ත මෙහෙවරක් කරපු පුද්ගලයෙක් තමයි මේ අපි කියපු එස් ජයශංකර් කියලා කියන්නේ. ජයශංකර් මහත්තයා මේ 2022 අවුරුද්දේදී ජූනිවලදී යනවා මේ ස්ලෝවැකියාවට.
0: රයිට්.
1: ඒ තියෙන සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න. ඔතන ඔය සම්මන්ත්‍රණයට ගියාට පස්සේ ඔක ඉස්සරහා සහ ජයශංකර් මහත්තයා එක්ක මේ පැනල් එකේ ඉන්නවා මේ යුරෝපේ ඉඳන් ආපු දේශපාලන නායකයින්, ජනමාධ්‍යවේදීන් කටේ ඉන්නවා. ඔය තමයි මේ යුක්‍රේන රුසියා අර්බුදය යුද්ධේ පටන් ගත්තු මුල. ඇමරිකාවේ කීමහාලා මේ යුරෝපේ රටවල් මොකද දන්නවද කරේ? රුසියාවෙන් තෙල් මිල දී ගන්න එක නවත්තන්න කටයුතු කරා. රුසියාවෙන් බලශක්තියට අවශ්‍ය කරන තෙල් අපි ගන්නේ නැහැ. ඇමරිකාව කිව්වනේ ගන්න එපා කියලා. යුරෝපේ එහෙම හිතලා මේ තෙල් නොගෙන ඉන්නවා. ඉතින් මේ යුරෝපේ ඉඳන් ආපු මේ ජනමාධ්‍යවේදීන් දේශපාලන නායකයින් ඔය සිද්ධිය සම්බන්ධයෙන් ඔය යුක්‍රේන රුසියා අර්බුදය යුද්ධය මැදි කරගෙන මේ තෙල් නොගන්න එකත් හේතුවක් කරගෙන ජයශංකර් මහත්මයාගෙන් අහනවා, ඕගොල්ලෝ ඇයි මේ ගිහිල්ලා රුසියාවෙන් තෙල් ගන්නෙ? අපිට ආරංචිය ඕගොල්ලෝ තෙල් ගන්නවා කියලා. බලන්නකෝ මේ රුසියාව යුද්ධයකට පැටලිලා අරහේ යුක්‍රේනයට නැති වෙන්න ගහනවා. ඇයි ඕගොල්ලෝ ගන්න? අපි නම් ගන්නෑ. අපි තෙල් ගන්න ඔක්කොම නවත්තලා තියෙන්නේ මේ යුරෝපයේ විදිහට. මේ ඔබතුමාලත් මේ ඉන්දියාව විදිහට තෙල් ගන්න අනම්මනම් කරන්න යන්න එපා කියලා. අර අපේ ඉරාන ප්‍රශ්නේ වගේම තමයි. ඔය නැව් ගන්න යන්න එපා. ඔව් අපේ නැව් නෙමෙයි ඔය තියෙන්න
0: අරින්නේ.
1: මොන හරි වෙයි. ඒ වෙයි මිනිස්සු විදියට කමන්නේ නැහැ. මිනිස්සුන්ට පවුල් තිබ්බට කමන්නේ නැහැ. ඔන්න ඔය ඉන්න අරින්න කියලා. ඔයා දන්නවද මේ ජයශංකර් මහත්තයා මොකක්ද දුන්න උත්තරේ කියලා?
0: මොකද්ද?
1: ජයශංකර් මහත්තයා ලොකු කණේ පාරක් ගහනවා මුළු යුරෝපේටම. මෙන්න මෙහෙම කියනවා. Somewhere, Europe has to grow out of mindset. කොතන හරි තැනකදී මේ යුරෝපය දැන්වත් ඔය ඕගොල්ලන්ගේ ඔය හිතන පතන විදිහෙන් කරුණා කරලා එළියට එන්න ඕන. මොකද්ද මේ හිතන පතන විදිහ? Europe's problem ma world's problem. යුරෝපේ ප්‍රශ්න ලෝකේ ප්‍රශ්න. සහනි පැත්තට world's problem ma not Europe's problem. ලෝකේ ප්‍රශ්න
0: යුරෝපේට
1: අදාළ නැහැ. ඔන්න ඔය මයින්ඩ්සෙට් එකෙන් ඔය හිතන පතන විදිහෙන් කරුණා කරලා යුරෝපය එළියට එන්න. යුක්‍රේනයි රුසියාව යුද්ධ කරනවා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඇමරිකාවේ කීමහාල ඇමරිකාවට බයේ රුසියාවෙන් තෙල් ගන්න නැහැ වෙන්න පුළුවන්. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට මේ වෙලාවේ තෙල් ඕන. අපි ගිහලා රුසියාවෙන් තෙල් ගන්න.
2: ඔයා ගන්න හොඳ නැහැ නෝ දොස් කියන්නේ.
1: ඒක අපේ ස්වෛරීයි අයිතිය. අපේ ස්වෛරීත්වයට මුළු ලෝකෙම ගරු කරන්න දැනගන්න. ඕගොල්ලෝ ඔහොම නෙමෙයි කොහොම සද්ද දැම්මත් අපි ගිහිල්ලා තෙල් ගන්නවා.
0: තෙල් ගන්න.
1: ඒක නවත්තන්න බෑ. ඒ වගේ වැඩක් තමයි මේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කියලා
0: කියන්නේ.
1: අපි ඕවා කරන්න ගියාට පස්සේ ඕවා කරන්න එපා, සෞදියට යන්න එපා, සෞදියෙක් කතා කරන්න පුළුවන් ද, නැව් ගන්න එපා, ඉරානේ ප්‍රශ්න දාන්න පුළුවන්, ඇමරිකාවෙන් ප්‍රශ්න එන්න
0: පුළුවන්.
1: අන්න අපි මේ කතා කරන ටොපික් එක තමයි මේ ඩිප්ලොමැසි, රාජ්‍ය තාන්ත්‍රිකත්වය කියන එක. ලෝකෙ ඇත්තටම මේ නුවා නිව්ට්‍රල් වෙලා ඉන්න බෑන රටවල් වලට. අපිට ඒ මොහොතට අවශ්‍ය වෙන රටවල් තියෙනවා. ඒ අවශ්‍ය මොහොත හැමෝම එක්ක ගනුදෙනු කරලත් න්‍යූට්‍රල් ඉන්න පුළුවන් හැකියාවක්
0: තියෙනවා.
1: ඒක තමයි අපි ප්‍රගුණ කරගන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මේ අපේ අනෝජන් සිවරාසගේ මේ ප්‍රශ්නෙත් එක්ක අපිට තේරුණු දේ තමයි කවුරු කොහොම සද්ද දැම්මත් හරිම මේ සද්ද නැතුව ගිය මෙහෙයුමක් නෙමේක.
2: ඒ
1: මෙහෙයුමට ගිය
2: ඔව් ඉතම සද්ද මම හිතන්නේ උපුල් මේ Facebook එකේ post එකකුත් දාලා ගියා. මොකද ඔහුගේ පුතාගේ අකල් වියෝවත් මේකට සෑහෙන්න බලපෑවා. විශේෂ මේ වෙලාවේ මේ මාලදිවෙන් හිටපු ජනාධිපතිවරයාවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ දෙදෙනා ගිහිලා ඉස්සෙල්ලාම ඔහු සමග තමයි නෂීඩ් එක තමයි කතා කරේ. මොකද ඔහුට හොඳ සම්බන්ධයක් තිබ්බා සෞදියත් එක්ක. ඉතින් එයාවත් එක්කාසු කරගෙන ගිහිල්ලා අනිත් එක නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අපේ රටින් ගිය ඔහුත් ඉස්ලාම් භක්තිකයෙක්. ඔහු ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා අධිකරණයේදී. ඉතින් මේ සියල්ල සැලකිල්ලට ගන්න ඇති. මේ මේ දැන් අර ජයග්‍රහණයට පියවරු බොහෝයි වගේ මේකටත් අපි දකින්නවා. හරි, ඉතින් කවුරු කරත් මේ මේ කොල්ලගේ ජීවිතේ බේරගත්ත එක ශ්‍රේෂ්ඨ වැඩක්. හැබැයි ඒ කොල්ල කරපු වැඩේ නම් හොඳ නැහැ. ඒකත් අපි කියන්න ඕනේ.
1: ඒකත් ඇත්තටම මතක් කරන්න ඕන.
2: මේ අනෝජ් කරපු වැඩේ හොඳ නැහැ. මේ කිසිම ආගමකට එහෙම අපහාස කරන්න හොඳ නැහැ. තමන්ගේ ආගම අදහන්න. අනිත් ආගම් පිළිබඳව තමන්ට පෞද්ගලික මතවාදයක් නැති ඒවා අනිත් එක මුස්ලිම් රටක ඉඳලා ඒගොල්ලන්ගේ අල්ලා දෙවියන් වහන්සේ පිළිබඳව එහෙම සඳහන් කරාම මේ එහෙම හොඳ නැහැනේ. ඉතින් මේ බහුතරයකගේ විශ්වාසයන් සුළුතරයකගේ විශ්වාසයන් නැන්න පුළුවන්. ඒවක් ඇයි මේ අපි ආගම්
1: එක ගැටෙන්නේ?
2: ඇයි අනිත් ආගම් විවේචනය කරන්න? තමන්ගේ ආගම තමන්ට හොඳයිනේ. ඒකනේ තමන්ට තියෙන හොඳම ආගම. ලෝකේ තමන් අදහන ආගම තරම් වෙන ආගමක් තමන්ට නැහැනේ. ඒක තමයි ලොකුම ආගම. ඉතින් ඒක අදහගෙන හොඳ මිනිස්සෙක් වෙන්න ඕන
1: අනිවාර්යයෙන්ම.
2: දැන් ඔයා වෙන ආගමකට අපහාස කරා කියලා තමන්ගේ අධ්‍යාත්මයට හරි තමන්ගේ නිවන් දැකීමට හරි තමන්ගේ ස්වර්ගස්ත වීමට හරි අබමල් රේණුවක අවස්ථාවක් හම් වෙනවද?
1: නැහැනේ.
2: දැන් මම මගේ දහමට අනුව ජීවත් නොවි යචි වෙන දහමකට බැන බැන හිටියා කියලා මොකද මට නිවන් දකින්න පුළුවන්ද?
1: බෑනේ.
2: ඈ මම නිවන් දකින්න නම් ඒ නිවනට අඩෝ හටියුතු කරන්න ඕන. අනිත් ආගම් වලට බැන්නා කියලා වැඩක් වෙන්නේ
1: නැහැ. ඔව්.
2: ඉතින් අනෝජන්ටත් කියන්න තියෙන්නේ මල්ලිවා කරපු වැඩේ කැතයි.
1: අනිවාර්යයෙන්ම. ඉතින් අනෝජන්ලා කියලා අපි කියමුකෝ. එතකොට හැමෝම එකතු වෙනවානේ.
2: සිංහල අනෝජන්ලත් ඉන්නවා, දෙමළ අනෝජන්ලත් ඉන්නවා, මුස්ලිම් අනෝජන්ලත් ඉන්නවා.
1: අන්න හරි. ඉතින් ඔව් මේ රාජතාන්ත්‍රික මැදිහත් වීම ගැන අපිට ඒ විදිහට එක පැත්තකින් සතුට වෙන්න පුළුවන්. අර අපි කිව්වේ මූලික කාරණාව මේ බය වෙලා ඉන්න ඕනේ නැහැ.
2: බය වෙලා ඉන්න ඕනේ.
1: අපිට ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න.
2: මොලේ පාවිච්චි කරන් ඉන්න ඕනේ.
1: ස්ට්‍රැටජිකල් වෙලා උපාය මාර්ගිකව මොලේ පාවිච්චි කරලා කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අර නුවා කිව්වා වගේ අනෝජන්ලට
2: කියන්නේ. ඔව් මේ අපිට අහ කැන ලෙඩක් නේ අනෝජන්
1: දැම්මේ. ලෙඩක් ඒක. ඇත්තටම අහ කැන ලෙඩක් මේ.
2: මේ රටට අහ කැන ලෙඩක් අනෝජන් දැම්මේ.
1: අර මේ පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන් එයාගේ පොතක් තියෙනවා උන්වහන්සේගේ මේ ගුඩ් බෑඩ් හූ නෝස් කියලා.
2: ඒ කියන්නේ සීනාසන සුදු හාමුදුරු.
1: ඔව්. ඒ පොතේ මේ තියෙනවා එක්තරා මේ ජනමාධ්‍ය වේදිනියක් එක්ක උන්වහන්සේ කරපු සාකච්ඡාවක්. ඒ ජනමාධ්‍ය වේදිය අහනවා අවසානයේදී මේ ප්‍රශ්නයක්. ඔබ වහන්සේ ඉදිරියේ ත්‍රිපිටකය කෑලි කෑලි වලට ඉරලා පොඩි කරලා කොමඩ් එකකට දාලා ෆ්ලෂ් කරොත් ඔබ වහන්සේ මොකද කරන්නේ කියලා. බොහොම සරල උත්තරයක් දෙන්නේ මම පයිප බාස්කට් කතා කරනවා කියලා. අන්න ඒ වගේ පයිප බාස්තර කතා කරන්න ඕන තැන්වල ගැටෙන්න යන්න එපා. ගැටිලා අනවශ්‍ය ප්‍රශ්න රටට ගේන්නත් එපා. ඉතින් පාඩම් දෙකක් තියෙනවා. එකක් අර ඩිප්ලොමසි එක ගැන, අනිත් එක අපි මේ අනෝජන්ලට දීපු පණිවිඩේ. ලෝකේ පුරාම ඉන්නවනේ ඒ වගේ ශ්‍රමිකයින් ඉදිරියට ගිහපු අපේ ලාංකිකයෝ. ඒ හැමෝටම කියන්නේ මුලේ කල්පනා කරලා ওই රටවල්වල කටයුතු කරන්න කියලා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 24යි දැන්.
2: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශයක් කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
4: කිරිබත් ගොඩින් සුපිරිම lifestyle එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. YOLO by Prime Group. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සෙහින apartment එක හිමි කරගත හැකිය. අමතන්න 13/22 Prime Group.
5: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද.
6: විශ්වාසයේ වගකීමයි සුග එකේ තියෙන්නේ.
5: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හිටට දාන්නේ?
6: විශ්වාසයේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ.
5: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
0: FM 95 94.8 Net FM Diva

0: දෙහතයි විනාඩි 30යි අල්ගොටාව මේ වෙලාව.
1: හරි මේ අපි අපේ NetFM official Facebook page එකේ post එකක් දාලා තියෙනවා.
0: Right.
1: Post එකේ තියෙන්නේ ඔයාගේ පළවෙනි ඔයා පාවිච්චි කරපු ඔයාගේ පළවෙනි phone එක මොකද්ද?
0: Phone
1: එක මොකද්ද කියලා අහලා තියෙන්නේ. මොකද මේ ඊයේ මට මේ කාමරය අස් කරගෙන යද්දි මගේ එහෙම පරණ phone කීපයක් හම්බ වුණා.
2: E-waste.
1: අන්න හරි E-waste ගණනාවක් තියෙනවා. මේ ඇතේව මේ බැහැර කරලා නැහැ. ගෙදර තියෙනවා. තාම. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනි ෆෝන් එක කියලා කියන්නේ මේ ගොඩක් අයගේ මතක ගොඩක්නේ.
0: ඔව් අනිවාර්යයෙන්.
1: සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා මේ ෆෝන් එක එහෙම ලේසියෙන් කාටවත් විකුණන්නෙත් නැහැ. ඒක ළඟ තියාගෙන ඉන්නවා. මොකද ඒක ලොකු මතකයක්. ඔව්. තමන් හම්බ කරලා ගත්ත පළවෙනි ෆෝන් එක වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අරන් දුන්න එක වෙන්න පුළුවන්. කාගෙන් හරි තෑගි ලැබිච්ච එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් පළවෙනි ෆෝන් එක හරිම වැටිනවා. ඒ නිසා ඒකට අර ඒකට මෙහෙම මිලක් නියම කරන්න බෑ මෙහෙමයි කියලා.
0: සෑහෙන පරිස්සම් කරපු ෆෝන් එකක්.
1: අන්න හරි. ඒකේ මතක ගොඩක් තියෙනවා. සමහර ඒක අර මේ ටච් ස්ක්‍රීන් එකක් තියෙන එකක් නොවෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔය බටන් වලින් ඔබලා

0: කාලෙප අද තමයි ගොල්ලන්ග ඩේට ගන්න
1: සුරාද
0: සම්පල් ගන්න අද ඒ පස්සේ සිකුරාද සෙනසුරාද ඉරිදා ඒ ප්‍රොසෙස් කරලා අපි ලබන සති වගේ කියන්න මොක මොනාට දෙහෙම ගත්ත
1: මොකක්ද
0: එක පිටිපස්සේ තියෙන කතාව කියලා එහෙම ඔක්කොම එක වාර කියන්න
1: බෑ
0: හරි ඒක අපි එහෙම රිසර්ච් එක යනකම් කොහෙටද යන්නේ
2: මම රිසර්ච් එක යන්න ඉස්සෙල්ලා මේ කියන්න ඕනේ පරණ ෆෝන් තියෙනවනම් ඒවා බැහැර කරනකොටත් පරිස්සම් වෙන්න ඕනේ
0: අනිවාර්යයෙන්ම
2: අපි දන්නවා අර මේ යුරෝපයේ පරිගණක ඒ වගේ හાર્ඩ් ඩිස්ක් සමග බැහැර කළා ආප්‍රිකාවට ගෙනිච්චෙන් පස්සේ ඒවා තියෙන දත්ත සොරාගෙන බැංකු ගිණුම් වලට ඇතුල් වෙලා තිබ්බ හැකර්ස්ලා ඒකින් ද ඔය ඔයාගේ දැන් ඔය මාසකයක් තියෙනවනේ දුරකතනේ ඒක සමහරලාවට ඔයාට පුළුවන් නම් කුඩු කරලා දාන්න මේ යලි ප්‍රයෝජනෙට ගන්න බැරි වෙන්න ෆෝන් එක කුඩු කරන්න නෙමෙයි සමහරලාට ඒ මතකේ රැඳෙන තැන් කුඩු කරලා දාන්න පුළුවන් නම් නැත්තම් හරි විදිහට ඊ වේස්ට් කරන තැන් වලට බාර දෙන්න නැත්තම් නැති ප්‍රශ්න ඇති වෙන්න
0: පුළුවන්
2: ඒකෙන් කියන්නේ මේ පරණ ෆෝන් ගේ ඇතුලේ කොට ගහගෙන ඉන්න කියන එක නෙමෙයි අර මොඩාද මේ බයිදර අපේ ගෙදර තියනවද මන් දන්නේ අර
0: තියනවා තියන හැම කියන
2: එක මේ කීබෝඩ් කැඩිච්ච කීබෝඩ් මොකටද කියන්නකෝ
1: මවුස්
2: කැලි කීබෝඩ් ගෝකේ වල්ලා තියගෙන මොකටද දැන් සමහරලාට අපි සමහර දේවල් ගෙදරින් බැහැර කරන්නේ නැහැ නේ ආ පවදාරි ප්‍රයෝජනවත් වෙයි කියලා මේ අර ෂොපින් බෑග් හරි පොඩ්ඩක් එහෙම එක සමහර දේවල් තියාගන්න එක හොඳයි මේ හැබැයි ඉතින් හිතන්න ජපානය දියුණුවේ එක දෙයක් තමයි
0: බැහැර කිරීම කියන එකනේ
2: ඒගොල්ලෝ ළඟා කර ගැනීම ගොඩක් කරගත්තේ බැහැර කරලා ඔව් අපි ගොඩක් ඔය හිස් කරගන්න ඕන තැන් වලට ගිහලා රැස් කරගන්න
0: කියන එක අපිට පුරුද්දක් ඒක හිස් කරගන්න තේරෙන්නෙම නැහැ කොච්චර කියලා දුන්නත් රැස් කරනවා ඉතින්
2: අපේ හිස් කරන්න තියෙන තැන් වල කට්ටිය තමයි වැඩියෙන්ම රැස් කරන්නේ
1: හරි හැබැයි මේක රැස් කරන්න ඕන දෙයක්.
0: මචං
1: හරියද තමන් ඉන්න තැන කියන්නේ අර හරියට හිතලා කරන්න ඕන දෙයක්. මේ ඒක ආවට ගියාට එහෙම කරලා හරියන්නේ
0: නැහැ. නෑ ඔය ඉන්න තැන හරියට තෝරගත්තට පස්සේ මේ රැස් කරන වැඩේ වගේම ඒ රැස් කරපු දේවල් හරි කාලෙදී මේ අපි කියන්නේ අනිත් පැත්තට අතහැරලා දාන වැඩෙත් කරන්න ලේසි වෙනවා. හිස් කරන්නත් පුළුවන් වෙනවා. ඒ වැඩෙත් ලේසි වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ජීවත් වෙන්නවා තෝරගන්න වටපිටාව. නැත්තම් ඔයාගේ සිහින නිවස ප්‍රයිම් ලයික් එකතු වෙලා තෝරගන්න කියලා.
1: අනිවාර්යෙන්.
0: ප්‍රයිම් ගෲප් එක ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් සමගින් ප්‍රයිම් කලුරා දැන් අරන් ඇවිල්ලා තියෙනවා.
1: ඔන්න
0: දැන් කලුතර තමයි මේ හවුසින් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඔයාට අංග සම්පූර්ණ නිවසක් මිලදී ගන්න පුළුවන් රුපියල් මිලියන 18.7කට.
1: ඕකේ.
0: ඊට පස්සේ මේ 18.7කට ගන්න ගෙදරට ඔයාට මෙන්න මෙන්න මේ කියන අපි දේවල් වලට ඇක්සස් හම්බ වෙනවා. ස්විමින් pool එකට ඇක්සස් හම්බ වෙනවා.
1: ජිම්
0: එකට හම්බ වෙනවා. kids play area එකට හම්බ වෙනවා. indoor cricket nets තියෙනවා. ඒ වගේම තමයි multi purpose hall තියෙනවා. මේ ඔක්කොටම ඇක්සස් එක තමයි රුපියල් මිලියන 18.7කට ඔයාට අපි අර කියපු අංග සම්පූර්ණ නිවස හම්බ වෙන්නේ. දැන් අද 15 වෙනිදා. අද දවස හරිම විශේෂයි. මොකද අද දවස තමයි අන්තිම දවස. ඔයාට විශේෂ දීමනාවන් කිහිපයක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 18.7කට ගන්න නිවස තව ඔයාට අඩු කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අද දවස ඇතුළත මේ ගනුදෙනුව කතා කරගත්තොත්. හැබැයි ඒකට ඉක්මනින් ඔයා කෝල් එකක් ගන්න ඕනේ ප්‍රයිම් ගෲප් එකට 13:22. 13:22 මේ විශේෂ දීමනාව තියෙන 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. අපි කලින් ඉඳන් කිව්වා.
1: ඔව්. ඒ කියන්නේ අද වෙනකන් විතරයි.
0: ඔව්. තාමත් අපි එච්චර කියලාත් ඔයාලට බැරුව ගියානම් කෝල් එකක් ගන්න.
1: ඔව්.
0: අද දවසේ තියෙනවා නම්
2: අද විතරයි එන්න කෝල් කරන නම්බරේ කියන්න
0: අදින් පස්සේ ආයෙත් දොස් කියන්න එපා. අපි කිව්වේ නෑ මේ ඔෆර්ස් තියෙනවා ඩිස්කවුන්ට් තියෙනවා කිව්වේ නෑ කියලා.
1: ඒකින්ද
2: අපි කියලා තියෙන දැන් මාසයක් විතර තිස්සේ.
0: අපි සෑහෙන
2: දැන් ආරංචියට අපේ කියපු දේ අහපු කට්ටිය හුත් ඉන්නවා.
0: ඔව්.
2: ඒ කට්ටියට තියෙන අපිත් ඉතින් ඉඳලා හිටලා කළුතර එනවා.
1: ඔව්.
0: අපි මේ පැත්තේ
2: යනවා එනවා.
1: ඔව්.
0: අපි කට්ටිය ඉන්නා
1: මේ
0: පැත්තේ.
1: ඒ කියන්නේ අපි තුන්දෙනාම මේ පැත්තේ
2: යනවා.
1: හරි ඒක නිසා.
2: ඒ ඇති.
1: ඔව් පාරක් නොකර 13:22 අදම කෝල් එකක් දෙන්න. ඔයාට ඒ දීමනාව නොකම ගන්න ඕනේ නම්. හරි. ද අචි අචී කෝල් එකක් දෙනවද 13:22
0: අනිවාර්යයෙන්ම
1: මොකද අචී කලුතරෙන් ගෙදරක් ගත්තොත් ඉතින්
0: ඔයා කැමති කොහොමද මන් නියන් කලුතර පැත්තේ ඉඳන් එනවටද නැත්නම් එනවා වගේ
1: කලුතර පැත්තේ ඉඳන් මං හිතන්නේ එතකොට ඊට වඩා ඉක්මනට එයි
0: එන්න පුළුවන්ද හරි එහෙනම් එහෙම කරමු වැඩි
1: හරි
0: දැන් කතා කරන්න ඕන තව දෙයක් තියෙනවා
1: මොකද
0: නැවුම් බව ගැන
1: නැවුම්
0: බව කියන එක ගැන කතා කරද්දී දැන් මං ඊයේ කරේ එහෙම නැවුම් වෙන වැඩක් තමයි මමගේ කාමරය අස්කරගෙන යන්න තමයි මට තේරුනේ මොන තරම්නම් පරණ බඩු මම එකතු කරගෙන ඉන්නවාද කියලා
1: ඇත්ත අපි අස්කරනකන් නැහැ අපිට අනවශ්‍ය බඩු කීයක් අපේ කාමරය
0: ඇතුලේ තියෙනවා ඔව් RAM වල ඉඳන් තියෙනවා
1: RAM
0: hard disk තියෙනවා
1: අචීර තියෙනවා RAM එක මේ
0: ඒවා මොනාට තියන් ඉන්නවද මන්ද

0: ඒවා හයි කරන්න දැනකුත් නෑ. හැබැයි තියාගෙන ඉන්නවා. මේ එහෙම පොඩි පොඩි දේවල් පොඩ්ඩක් වා මේ කරලා බලන්න. හරිද? දැන් සාමාන්‍යයෙන් ඔය ෆ්‍රෙෂ්නස් කියන එක අපි හිතනවානේ මේ උදේ පාන්දරට විතරක් තියෙන එකක් කියලා. එහෙම නෑ. දවසේ මේ පැය 24 පුරාම ඔයාට ඔය අලුත් බව, නැවුම් බව දැනෙන්න ඕන. ඉතින් ඊයේ මම මේ ඔෆිස් ඉවරලා ගෙදර ගියාට පස්සේ තීරණය කරා කාමරේ පොඩ්ඩක් අස් කරලා ගන්න ඕන කියලා. ඊට පස්සේ මම ওই විදියට අස් කරගෙන යද්දි තමයි ඔය පුරාවස්තු, ඔය නෂ්ටාවශේෂ ඔක්කොම සුන්බුන් ගොඩ එන්න පටන් ගත්තේ. ඉතින් ඒක කරලා ඉවරුණාට පස්සේ හරිම මේ ෆ්‍රී ගතියක් දැනුණා. ඒ කියන්නේ කාමරේම පොඩ්ඩක් සුද්ධ වෙලා පරණ අර ෆෝන් එහෙම අරගෙන ඒ ෆෝන් එක චාර්ජර් එකට ගහලා එකක් චාර්ජ් වුණා. ඒක ඕන් කරගත්තා නෑ මේ පාස්වර්ඩ් එක මතක නෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් මේ ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ජීවිතේට මේ නැවුම් බව අරගෙන එන්න. අපිට මේ පණිවිඩය ඔයාලට කියන්න කියලා කිව්වේ කීල්ස්. දැන් ඔයා කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් එකත් එක්ක උදේ පාන්දර වෙන්න පුළුවන්, දවාලක වෙන්න පුළුවන්, හවසක වෙන්න පුළුවන්, රැක වෙන්න පුළුවන්. ගනුදෙනු කරාට පස්සේ ඒගොල්ලෝ දෙනවා ලස්සන පොඩි කාඩ් එකක්. කොළපාට ලස්සන කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එකේ තියෙනවා ටිප් එකක්. ඔය ටිප් එක කියවලා බලන්න. ඒ ටිප් එකේ තියෙනවා ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න, අලුත් කරගන්න, නැවුම් කරගන්න, අනුගමනය කරන්න පුළුවන් බොහොම රහසිගත සැලසුම් කිහිපයක්. හරිද? ඒගොල්ලෝ කියනවා පොඩි පොඩි දේවල් මේක කරන්න, මේක කරන්න, මේක කරන්න කියලා. ඒ වගේම තමයි කරන්න කියන දේවල් වලට ඕනේ කරන දේවල් උත්වාට කීල්ස් එකෙන්ම ගන්න පුළුවන්. හැකියාව තියෙනවා. පොඩි ගේම් එකක් වගේ තමයි.
1: ඔව්. පොඩි ඩෙයා එකක් අර අපි කියන්නේ.
0: අන්න හරි. එහෙම පොඩි ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඒකින්ද යන්න කියලා අපි මතක් කරනවා කීල්ස් එකට. කීල්ස් එක කියලා කියන්නේම නැවුම් බව තමයි. ඇතුල් වෙන තැන ඉඳලා පාකින් එකේ ඉඳලා ඔයා ගිහිල්ලා ඕන කරන දේවල් ගන්න තැන ඉඳලා ඒ නැවුම් බව ඔයාට දැනෙනවා. ඒ නැවුම් බව දැනෙන්න පටන් ගත්තට පස්සේ අර වගේ අර නැවුම් බව ඇති කරගන්න විදිහ ගැන ඔයාට පොඩි fact එකක් හම්බුණාට පස්සේ ඒක කරලා බලන්න. දැන් අර මම ඊයේ කරා වගේ. ඒතර වට තේරෙයි මේ ජීවිතේ නැවුම් කරගන්න, වෙනස් කරගන්න, ප්‍රබෝධවත් කරගන්න ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. ඊයේ කාමරේ අස්සුනාට පස්සේ හරි නිදහස්නේ. ඔව්. එතකොට පුළුවන් වුණා මේ පොතක් කියවන්න.
1: රීසෙට් වුණා වගේ.
0: මම ඊට පස්සේ පොතක් කියෙව්වා. පොතක් කියවලා නිදාගත්තා.
1: රයිට්.
0: බලන්න කොයිතරම් කාම්ද කියලා.
1: ඕකේ. හරි. හරි. ඉතින් අචි වගේ ගෙදරස් කරලා නිදාගන්න.
0: ඇත්තටම
1: නිින්ද වැදගත්. කොහොමාරි අපි ඔයාලට මතක් කරන්න යන්න කීල්ස් එකට ඔයාගේ දවස ෆ්‍රෙෂ් එකේ පටන් ගන්න පුළුවන්. ඕනම වෙලාවක උදේ වෙන්න පුළුවන්, දවල් වෙන්න පුළුවන්, රෑ වෙන්න පුළුවන්. කීල්ස් එක රෑ වෙනකන් ඇරලා ඔයාලා ඕන වෙලාවක ගිහිල්ලා කීල්ස් එකෙන් ෆ්‍රෙෂ් වෙන්න පුළුවන්. හරි. දැන් අචි මේ අපි ඩිප්ලොමැසි ගැන කතා කරානේ. ඩිප්ලොමැසි වල තියෙනවා ලොකු ලොකු කතා, ස්ට්‍රැටජීස්, අනම්මනම් සෑහෙන දේවල් තියෙනවා.
0: උපාය මාර්ගනේ.
1: උපාය මාර්ග ගොඩක් තියෙනවා. ඔය මොනව තිබ්බත් වැඩක් නැහැ. රටක මිනිස්සු නැත්තම්, සාමාන්‍ය ජනතාව නැත්තම්, වැඩ කරන ජනතාව නැත්තම්.
0: ඇත්තටම ඔය උපාය මාර්ග වෙන්න පුළුවන්, ඔය දේවල් ක්‍රියාත්මක කරන්න වෙන්න පුළුවන්. ඒ හයිය දෙන්න ඕන මිනිස්සු. දැන් අපි උදේ පාන්දර කතා කරන්නේ අපේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් ගැන. අපි ඔය නැව් ටික ගන්න ගියාට පස්සේ සමහර අය ඒකට බය වුණාට බහුතරයක් මිනිස්සු කිව්වා නෑ, කමක් නෑ, අපි මේ නැව් ටික ඇතුළට ගමු, අපි මේ මිනිස්සුන්ට හයියක් වෙමු, මේගොල්ලන් අපි ආරක්ෂා කරගමු, අරගෙන අපි හිමින්සරේ රටට ආයේ යවමු. ඊට පස්සේ අපි දන්න අනෝජන්ගේ කාරණා වුණා. අපි මිනිස්සු කිව්වා ජාති, ආගම්, කුල, මල ભેදයක් නැතුව අපි හැමෝම කිව්වා අනෝජන්ට නිදහස අරන් දෙමු
1: කියලා.
0: අපි හැමෝම මැදිහත් වුණා. ඉතින් එහෙම තමයි රටකට තමන්ගේ ජාතික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ පොලිසීස් කියන දේවල්, ප්‍රතිපත්ති කියන දේවල් හදාගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපත්ති ගරුක පුරවැසියන් හිටියොත් විතරයි.
1: නැත්නම්
0: අපි කොච්චර ප්‍රතිපත්ති හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒව හරියට අනුගමනය කරන්න කවුරුත්
1: නැත්තම්.
0: ඉතින් පහුගිය වසර ගණනාව පුරාවටම අපි දන්නවා සාමාන්‍යයෙන් 1970 විතර ඉඳන් ගමුකෝ. අපි කියවනේ 70න් පස්සේ අපි ජනරජයක් වෙනවා, 72, 78 නැවත වතාවක් දෙවන ජනරජ ව්‍යවස්ථාව වෙනවා. අපි ওই වගේ ලොකු ගමනක් ආව, දේශපාලනිකව, ආර්ථිකමය වශයෙන් විවිධ හැලහැප්පීම් ගොඩාක් මැද්දේ මේ හැම තැනකම අපේ හයිය උනේ මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඕන කරන හයිය දුන්න ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් අපි LB Finance අපේ ටවුන් එකට අරගෙන ආවා. අපි කිව්වා මේ 55 වසරක ගමන් මඟ කොහොමද ආවේ කියලා. 1971 වසරේ ආරම්භ කරලා අද වෙනකොට අවුරුදු 55ක් සම්පූර්ණ කරලා තියෙනවා. දශක 5කට එහා කාලය. මේ වෙනකොට රුපියල් බිලියන 450කට වැඩි වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි රැකියා අවස්ථාවන් 5400ක් නිර්මාණය කරපු ආයතනයක් අපේ රට ඇතුලේ. ඉතින් අර අපි කියපු කතාව රටකට මොන මොන සෙල්ලම් දාන්නත් ඉරටේ මිනිස්සුන්ගේ හයිය තියෙන්න ඕන. ඒ මිනිස්සුන්ට ඒ හයිය දෙන්න නම් ඒ පිටිපස්සේ හොඳ මූල්‍ය ශක්තියක් තියෙන්න ඕන. අවුරුදු 55ක් පුරාවට ඒ මූල්‍ය ශක්තිය දුන්නු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාපී මූල්‍ය සමාගම තමයි LB Finance කියන්නේ.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: Udeh hatai vinadi 45 dan
2: BYD Racco dan Lankave maasekata rupiyal 78776 ek warikekata hamotama hamadeetama hamadaatama BYD Racco bindoi 112125 amathanna
3: Cementi kotta siyak dina ganna ada sita avama sanstha cementi bag pahak miladi gat bilpataka chaya rupayak nama jathika handunu pattanke samaga bindoi 77767767 anketa whatsapp karanna nathoth miss call ekak denna kondesi sahithai
4: deshayak kotanagena abhimanavat obowa kotanagima api abilashayai LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
5: කිරිබත් ගොඩින් සුපිරිම lifestyle එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක YOLO by Prime Group ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින apartment එක හිමි කරගත හැකි අමතන්න 13/22 Prime Group
0: FM 95 94.8 Net FM Divaina Pura

0: හතයි නාටි පණහයි අල්ගුටවම වෙලාව අවිඉක්මන් ඉක්මට යන්න ඕන අපි නඟ පැයට
1: ඔවුනේ
0: ඉට කලින් මතක් කරන්න දේවල් තිහිකුත් තියෙනවා
1: ඉට කලින් මතක් කරන්න ඕනවාට BYD ගැන දැන්වාට බොහොම පහස්සුවෙන් ලංකාවේ බොහෝ තැන්වලි BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා BYD ප්‍රදර්ශනාගාර මේ වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශවල අලුතෙන්ම ඕපන් කරලා තියෙනවා අලුතෙන්ම මීග මෝටාව ඊට පස්සේ අපි කිව්වා අම්පාර තියෙනවා මඩකලපුව තියෙනවා මේ වගේ අපි දුර පැති කියන්නේ එතකොට වාට හිතා ගන්න පුළුවන් නෑ කොල්ලබ නැති වෙන්නේ
0: නෑ නේ
1: ඒ වගේම තමයි BYD දැන් ලොකු රේන්ජ් එක මොඩල් රේන්ජ් එකක් ලංකාවට ඇවිල්ලා තියෙනවා ඇටෝ 1 එකෙන් පටන් ගත්තට පස්සේ අලුත්ම රැකෝ එක ඇවිල්ලා තියෙනවා ඒ වගේම ඇටෝ 3 ඊට පස්සේ අපි දන්නවා C Lion version එක
0: Seal
1: එක ඔව් C Lion 5 6 or 8 ඔහොම ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ Shark 6 එක තියෙනවා මේ ඔක්කොම තියෙනවා ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්න ඕන බය නැතුව වාට පුළුවන්කම තියෙනවා දැන් BYD එකක් මිලදී ගන්න ලංකාවෙන් BYD ටෙක්නොලොජි එක ගැන කම්ෆර්ට් එක කොච්චරද ඒක ලක්ෂරි එක්ස්පීරියන්ස් එක ගැන අපි ඇති තරම් කතා කරලා
0: තියෙනවා
1: මේකේ තියෙන පරිගණක පද්ධතීන් ගැන ඔපරේටින් සිස්ටම් එක ගැන මේකේ තියෙන කම්පියුටර් ආකිටෙක්චර් එක ගැන මේකේ තියෙන සේෆ්ටි ෆීචර්ස් ගැන මේකේ තියෙන සීට්ස් ගැන මේකේ තියෙන බ්‍රේක් ගැන මේක ඔක්කොම අපි කතා කරලා දෙනවා එන්ජින් එක ගැන ඔක්කොම කතා කරලා තියෙනවා ඉස්සරහටත් අපි කතා කරනවා අලුත්ම ආපු රැකෝ එක ගැන අපි වාට තව දේවල් ඉස්සරහට කියනවා හැබැයි අපි වාට කියන්නේ ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් තව බලාගෙන ඉන්න එපා ඉක්මනින්ම කෝල් එකක් ගන්න 01212125125 කියන නම්බරකට 01212125125 කියන නම්බරකට කෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම දාලා ඔයාගේ BYD එක
0: ගෙදර
1: අරගෙන යන්න.
0: ඉතින් ප්‍රීමියම් ලුක් එකකුයි ඩ්‍රයිවිං කම්ෆර්ට් එක මේ ඔක්කොම
1: තියෙනවා. සහ අනාගතය. මේක තමයි අනාගතය. අපි දන්නවා මේ EV ටෙක්නොලොජි එක නැත්නම් ඉලෙක්ට්‍රොනික වෙහිකල් කියන්නේ ඕක තමයි ලෝකේ අනාගතය. අපි යන්නේ එතනට. එහෙනම් ඇයි ඔයා විතරක් පිටපස්සෙන් ඉන්නේ ලෝකෙ ඉස්සරහින් එහෙම යද්දි?
0: Yes. හරි. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ දම්රෝ එක ගැන. මොකද දම්රෝ එක මතක් ගැන මතක් නොකර බෑනේ අජි. මොකද ඒකie ඔයාට ගියාම ඔයාට ගෙදරට ඕන ගෘහ භාණ්ඩවල ඉඳලා ගෘහ විදුලි උපකරණ මේ ඔක්කොම ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුඩා පවුලක් කියන්නේ අපි ඩිෆිනිෂන් එක හොයාගත්තේ නෑනේ.
1: හොයාගත්තේ නෑනේ. අපි ඒක පොඩ්ඩක් බලන්න.
0: අපි ඊළඟ පැයේ ඩිෆිනිෂන් එක ඔයාලට අරගෙන එන්නම්. විදුලි එකක 15ක් පමණ වැය වෙන දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් ඔයාලට ඕන රුපියල් 95,000 ඉඳලා ගන්න පුළුවන්. ඒක ඔයාලට ලොකු චාන්ස් එකක්.
1: ලොකු චාන්ස් එකක්. ඒ කියන්නේ ගෘහ විදුලි උපකරණ විතරක් නෙමෙයි ගෘහ භාණ්ඩ පවා ඔයාලට දැන් කැමති විදියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කස්ටමයිස් කරලත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදියට එකක් ඕන කිව්වොත් අන්න එහෙම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මට එහෙම එකක් ඕන නම් කිව්වනේ දැන් ඊයේ මගේ කාමරය අස් කරා කියලා. තියෙන මගේ ලොකු පොත් ටිකක්. හරිද? මට දැන් පොත් ටික ලස්සනට මං කියවනවා කියලා අනිත් අයට පෙන්න තියාගන්න ඕන. හරිද? මෙච්චර ගල් මම කියවනවා කියලා මම විතරයි දැනගන්නේ. දැන් ඒක හරියන්නේ නැහැ. මම හිතාගත්ත PR පටන් ගන්න ඕනේ මිනිස්සුන්ට කියවනවා කියලා පෙන්වන්න ඕන කියලා. ඒ නිසා දැන් මේ පොත් ටික ලස්සනට තියන්න පොඩි මොකක් හරි එකක් මට ඕන. මොකක් හරි ඇටවුමක් ඕන. ඒක කබඩයක් වෙන්නත් බෑ. කබඩේ නොවන පොත් ටික තියන්න පුළුවන් මොකක් හරි නිර්මාණශීලී එකක්.
0: පොඩි ලයිබ්‍රරි ස්පේස් එකක් වගේ.
1: මම ගියා අන්න හරි. එහෙම පොඩි ලයිබ්‍රරි ස්පේස් එකක් විදිහට හදාගන්න පුළුවන් ලස්සන එකක්. හරිද? පොත් ගොඩක් තියෙනවා. හරිද? ඒ ටික තියන්න ඕන කට්ටියට පේන්න.
0: හරි.
1: මේ දැන් එහෙම තියන්න නම් මට දැන් ඕක හදාගන්න එපා. මම ගියා මේ damro.lk සයිට් එකට. www.damro.lk එකට ගිහිල්ලා බැලුවට පස්සේ අන්න මට ඕන එක තිබ්බා. ඕන එකම නෙමෙයි. ඕන එක තිබ්බා. හැබැයි කෝල් එකක් දුන්නට පස්සේ ඒගොල්ලෝ කියපු දේ තමයි සර් ඕනනම් අර ඔයාගේ විදිහට කස්ටමයිස් කරලා ගන්න
0: පුළුවන්
1: කියලා අපිට ටික දවසක් දෙන්න සතියක් දෙකක් තුනක් අපි හදලා දෙන්නම් කියලා කිව්වා. අන්න ඒ වගේ. ඔයාට තියෙන ගෘහ භාණ්ඩ සම්බන්ධ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා දම්රෝ එක ගාව. අන්න ඒ නිසාම තමයි අවුරුදු 40ක් පුරාට දම්රෝ අපි විශ්වාස කරන නමක් බවට පත් උනේ. ඉතින් ලංකා පුරාම ප්‍රදර්ශනාගාර තුන 160ක්. ඒ වගේම තමයි මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා මේ ඕන තැනකට. ඔයාට ගිහිල්ලා පුළුවන් අර මම ගත්තා වගේ ඔයාට ඕන දේවල් ගන්න.
0: රයිට්. ඒත් එක මතක් කරනවා ඔයාගේ කිචන් එකේ මුළුතැන්ගේ හොඳම යාළුවා විජේ ප්‍රොඩක්ට්ස් කරගන්න. මොකද විජේ කුළුබඩු ඔයාට මිරිස් කුඩු තියෙනවා, කෑලි මිරිස් තියෙනවා 3-5, මාළු කරි 3-5, මස් කරි 3-5, ඒ වගේම ලුණු කුඩු, අබ කුඩු, සූදුරු කුඩු මොනවාද නැත්තේ? ඔයාට මුළු
1: ඕන කරන ඔක්කොම.
0: කුස්සියට ඕනේ ඔක්කොම තියෙනවා. ඒ වගේම තමයි විජේ කෝපි, විජේ තේවි, විජේ පපඩම් අපි ඔයාට සතියේ සැරින් සැරට මතක් කරනවානේ. මොකද විජේ කියන්නේ ඔයාට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. මොකද අපි කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙන්න
1: ඕනේ නැති.
0: අනිත් දේවල් ගැන වගේම අපේ ශරීරයට ගන්න දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ.
1: සැලකිලිමත් වෙන්නම ඕන.
0: ඒක නිසා මතක් කරලා විජේ ප්‍රොඩක්ට්ස් ගන්න. හැබැයි WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනදිත හනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනදිත හනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලු බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3.5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැක. අමතන්න 13:22 Prime Group.
3: Meltdol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
4: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න, fresh විදියට හිතන්න. Heels. Life එකම fresh.
5: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
0: FM 95 94.8 Net FM Divaina Pura.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අතම ගන්න ෆෝන් එකයි.
8: ඉටලෝ ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: උදේ 8 විනාඩියේ කයිදන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් පස්වරු එකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැස්සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. කළු මුහුදේ බල්ගේරියානු වෙරළාසන්නේදී නෞකා දෙකක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් නෞකා දෙකටම හානි සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එක් නෞකාවක් සම්පූර්ණයෙන්ම පාහේ මුහුදේ කිලී ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ප්‍රහාරයට ලක් වූ නෞකා දෙකෙන් එකක් යුක්‍රේන හිමිකාරීත්වය සහිත මෝල්ටා දජය යටතේ යාත්‍රා කළ චෙල්සි තුන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බල්ගේරියානු වෙරළේ සිට නාවික සතපුම් 18ක් පමණ ඈත මුහුදේදී මෙම නෞකාවට ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එම නෞකාවේ සිටි 15 දෙනෙකුගෙන් යොත් කාර්ය මණ්ඩලය බේරාගෙන තිබෙනවා. ගිනියා බිසව් දජය යටතේ යාත්‍රා කළ HS ඩිග්නිටි ප්‍රහාරයට ලක් වූ අනෙක් නෞකාවයි. බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එය රුමේනියානු දේශ සීමාව ආසන්නයේ ක්‍රපෙට්ස් ගම්මානයට ඔබ්බෙන් මුහුදේ ගිලී ගොස් තිබෙනවා. බේරාගැනීමේ මෙහෙයුම්වලදී මෙම නෞකාවේ සිටි අයගෙන් 5 දෙනෙකුද බේරාගෙන ඇති අතර තවත් 11 දෙනෙකු අතුරුදන්ව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්. මීළඟ net news පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 8යි අල්ගටාම වෙලාව අපි පටන් ගන්න අපේ දෙවනි පැය.
1: කොහමේ අපේ නුවා?
0: අනේ මන්දා.
1: දැන් මේ හිටියා.
0: ඔව්.
1: මේ නෑ.
0: මන් දැන් GPS එකේ.
1: එනවා වගේ එනවා. ආ එනවා.
2: වාසනාව දොරැරලා බලනකොට
1: වාසනාව දොරැරන් ආ.
2: ඒකයි නුවන්
1: එන්නේ. දොරැරගෙන ආවා.
2: වාසනාව හිටියෙත් නෑ දොරැරලා දෙන්න. පොඩ්ඩක් හැපියනේ.
0: හරි අපි නුවා හතියරින්න දෙමු අපි නුවාට.
2: ඔව් අනේ ඇත්තටම ලස්සන සින්දුවක්. මේ වාසනාව දොරැරලා ඕක මේ අපි විශේෂයෙන් අද උදේම ප්‍රචාරය කරේ. ඔක ලිව්වේ අපේ ආදරණීය සෝමාපාල ලීලානන්ද මහත්මයා. ඉතින් එතුමා ඊයේ අපි අතරින් සමුගත්තා. ලස්සන සින්දු ගොඩාක් ලියපු කෙනෙක්. මේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි. අපි ඉදිරියට අහමු තව සින්දු කීපයක් තියෙනවා. ඒ වගේ විශේෂයෙන් ජෝතිපාල මහත්තයාට සරත් දසනායක මහත්මයාත් එක්ක එතුමා කරපු ලස්සන සින්දු රාශියක් තියෙනවා. ඉතාම ජනප්‍රිය සින්දු. සමහරවිට ඒ සින්දු අපි දන්නවා දිව්වගේ නව
1: දන්නේ.
2: ඔව්. ඉතින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගම හෙට තමයි එතුමාගේ අවසන් කටයුතු තියෙනවා කියලා දැනගන්න ලැබුණේ. ඉතින් ඒක හොයන්න ගිහිල්ලා තමයි මේ වාසනාව දොර හැරි
1: ඇත්තේ. ඔය ඔය තේන තාම හති
0: අරනවා. තාම හති
1: දානවා. ලොකු රන් එකක් දාලා ආවේ.
2: ඔව්.
1: මේ ඔව් එහෙම තමයි. දැන් අපි ওই ගීත සාහිත්‍ය ගත්තට පස්සේ අරතුමා කියපු කතාවත් එක මට මතක් වුණේ. අපි සින්දු දන්නවා. ලිව්වේ කවුද කියලා
0: දන්නේ
1: නැහැ. දන්නේ නැහැ. මේ ඇත්තටම මේ මම අහගෙන මේ මෑතකදී අර ෂෙහන් ගල හිටියාව අයියා කියනවා එක්තරා මේ ඉන්ටර්විව් එකදී මගේ සින්දු මට එළියට ගියාම ඇහෙනවා. සුපර් මාකට්ස් වල වෙන්න පුළුවන්, බස් වල වෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් ඇහෙනවා හැමතැනකම වගේ ඇහෙනවා. හැබැයි කවුරුත් මාව දන්නේ නැහැ මම කිව්ව කියා. ඔව්. මම නුවාටත් ඒ අත්දැකීම ඇති.
2: අපෝ ඕන තරම් තියෙනවා. මම මේ මොනවාද අර කෝච්චි වල සින්දු කියන මම ඒ කියන්නේ මගේ ජීවිතේ මම හිතන්නේ මේ ලබන ලොකු තෘප්තියක් තමයි.
1: ඔව්.
2: අර කෝච්චි වල සින්දු කියන මේ මල්ලිව සින්දු කියනවා
1: කියනකොට
2: ඒක කියලා ඒගොල්ලෝ මගෙන් සල්ලි ඉල්ලන්නේ. ඉතින් ඇත්තටම මේ තාමර ලංකාවේ මේ මොනවාද රොයල්ටි හරියට ගෙවන්නේ නැති ඉඳලා ලිව සින්දු වලට මට සල්ලි හම්බෙන්නේ නැහැ. හැබැයි මගේ සින්දු කියන කට්ටියට මම සල්ලි ගහලා තියෙනවා.
1: කොපිරයිට් එකක් පැත්තට ගෙවනවා.
2: ඒගොල්ලන්ට ගෙවලා දෙනවා මට රොයල්ටි හම්බුන්නේ නැතුනට.
1: ඔව් මේ ඇත්තටම මේ ඒක ඒ කියන්නේ ඒක මේ එක විදිහක මේ හැඟීමක්. ඒ කියන්නේ දැන් තමන් මේ සින්දුව ලියලා තියෙන්නේ. හැබැයි තමන් ලිව්වේ කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි රට මේ සින්දුව දන්නවා. හිතන්නකෝ ඒ වගේ මොහොතක ලෝ ප්‍රොෆයිල් ඉන්නවා කියන එක. ඒක වෙනම වයිබ් එකක්.
0: වෙන ස්කිල් එකක්
1: ඒක. වෙන ස්කිල් එකක් වෙන වයිබ් එකක්.
2: එක දවසක් නම් මාව මේ කෝච්චියේ එහෙම මේ අන්ද දෙන්නෙක් එහෙම ගීතයක් ගායනා කරගෙන ඉන්නකොට මේ මං හිතන්නේ කෝච්චියේ හිටපු ළඟ හිටපු කෙනෙක් මාව අඳුරගෙන එයා ඇඟිල්ලෙන් පෙන්නලා කිව්වා මේ ඔයාගේ සින්දුවක් නේද ඒගොල්ලෝ කියන්නේ කියලා. ඒකෙත් පොඩි ජොලියක් තිබ්බා.
1: අවුනේ. එහෙම අර කට්ටිය ඔයාගෙන කියද්දි තමන් නොකියයිද්දි. හරි. ඉතින් ওই විදිහට අපි දැන් මතක් කරා. මම හිතන්නේ අපි තව මේ සින්දුවක් සූදානම් කරගත්තේ
0: තමන්ගෙම.
1: එතුමන් අතින්ම රචනා වෙච්ච.
2: අපි ලංකාවේ එක කාලයක් ඔය මේ টপ හිට් ෆිල්ම්ස් වල ගොඩාක් සින්දුලිගේ සෝමපාල ලීලානන්ද මහත්මයයි සරත් දසනායක ඒ දෙපොළගේ කම්බිනේෂන් එක ඉතාමත් මේ විශිෂ්ටයි. ඉතින් මේ ආයේ මං හිතන්නේ කාටවත් ලියන්න බැරි සින්දු ඒවා.
1: ඒ කියන්නේ
2: අරම රහයිනේ නේ.
1: අන්න හරි. ඒ කියන්නේ මේ සමහර ඉතින් ඉන්නවනේ මේ මෙලඩි එකට වචන වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම බෑ.
0: එහෙම බෑ.
1: ඒ කියන්නේ
2: ඒ සංසාරේ අපි අනෙන තුරා සින්දු එතුමගේ. ඒ කියන්නේ එතුමගේ රේන්ජ් එක හරිම ලොකුයි. අර දැන් වාසනාව දොර ඇරලා බලනවා වගේ වෝල්ට මනන්දු ඇතුළේ ඒ කට්ටිය සමූහ ගීතයක් නේක ජෝතිපාල මහත්තයත් එක කියනවා. ඒක නිකන් පොඩි නිකන් නටන්න හිතන සින්දුවක්
1: නේ.
2: ඊට අමතරව වෙන දාර්ශනික ගීතත් එතුමා මේ ලියලා තියෙනවා. වාසනාව දොර ඇරලා බලනවා කියන ගීතය ඇතුළේ ලොකු දර්ශනයක් තියෙනවා.
1: තියෙනවා. ඉතින් සමහර ගීත තියෙනවා මෙලඩි එකට අපිට ඕන වචනයක් දාලා කියන්නත් පුළුවන්. සමහර ගීත තියෙනවා ඒ මෙලඩි වලට.
2: අර ඒක තමයි අර
1: වචන වලට.
2: ඔව් අර මේ ඒ වගේ දැන් අපි ඉඳන් කිව්වේ බස් වලට නගලා සින්දු කියන අය. මේ එහෙම එක්කෙනෙක් ඒ කියන්නේ මේ බස් වල කෝච් වල සින්දු කියන විශිෂ්ට ගායකයෝ ඉන්නවා. සමහර අය ඉන්නවා අහන් ඉන්න බෑ බස් වල සින්දු කියනකොට බහලා යන්න හිතෙනවා. එහෙම සින්දු කියන එක්කෙනෙක් මේ පහුගිය දවස්වල වචන මාරු කළා කියලා මේ එන ලොකු වැඩක් වගේ කිව්වා. මං කියන්නේ යාට දෛව යෝගයකින් වගේ සින්දු වචන මාරු කළා කියන්නකෝ
1: බලන්න
2: කියන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මේ වාසනාව දොර ඇරලා බලනවා වගේ සින්දුවක් පුළුවන් නම් කියන්නකෝ. දැන් මේ ඊළඟට අහන්න යන සින්දුව
1: පුළුවන් නම්
2: අහන්න. එහෙම පුළුවන් නම් වචන මාරු කළා කියන්න බලන්න.
1: මේ
2: සින්දුවේ දැනීම දැනනවද කියලා
1: බලන්න. අහලා කියන්න.

0: FM Anu Paha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Ude Atai Vinadi Dase Aidan
2: Muhutenma Kumaninma Gudugen Epa Kohomakinawat Allanawa Vikunana Nolwun Samata Danun Dimai Ibat Wen
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: Kiehl's within that ඔබට හොඳම තීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝනයි බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Kiehl's within my pamanai. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
6: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
7: කිරිබත්ගොඩින් සුපරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝබයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
8: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැමදාටම BYD Racco 0112125125 අමතන්න
9: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා
8: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි
9: ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color up තමයි
10: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
0: FM 95 FM 94.8 Net FM

0: දෙයටයි විනාඩි 22යි ඇල්ගොටෝම වෙලාව.
1: හරි. මේ මේ මේ ඊයේ මැච් එකක් තිබිලානේ.
0: මැච් එකක් තිබිලා.
1: West Indies versus India. කොමාරිය ඉන්දියාවට පරදින්න සිද්ධ වෙලා තියෙනවා.
0: රයිට්.
1: මේ මේවා මේ 200 ගණන් වලින් 20 over matches.
0: අපි සමරනවද?
1: පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මේ T20 matches.
0: T20 matches.
1: මේ 200 ගණන් ගහන්නේ අපි සාමාන්‍ය 140 වගේනේ අපි නවත්තනවා.
0: ඒ කියන්නේ 140 නේ ගහන්න
1: ඕනේ. 100 100ත් 150ත් අතර ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්.
0: කවුද 200 ගණන් ගහන්නේ කියලා කියන්නේ?
1: මේ මිනිස්සු මේ 200 ගණන් ගහලා තියෙන්නේ. West Indies ගාලා 247ක් විකට් 3කට.
0: බුදුම්මෝ.
1: ඇත්තට මේ අනවශ්‍ය දේවල් මේ කරන්නේ. එහෙම ඕනේ නැහැ.
0: එහෙම බොරු ස්ටෑන්ඩඩ්ස් හදන්න එපා.
1: ඔව් එහෙම මේ ODI අන්න ODI වල නම් අපි ගහන ඔය ගාන.
0: ඔව්. 240ක් පොඩ්ඩක් ගහන්න පුළුවන්.
1: අමාරුයි. ඒනට කොහොමාරි ෂේප් එකේ මේ
0: කරගන්න පුළුවා.
1: ඔව්. මම දැක්ක මේ ළඟදි මේ අපේ කෙනෙක් අපේ ක්‍රිකට් කෙනෙක් මේ එයා මේ කෝපි බොන්න ගිහිල්ලා ඔය මේ
0: කැෆේ
1: එකට ගිහිල්ලා කාත් එක්කවත් නෙමෙයි පොඩි ප්‍රමෝෂන් එකක්.
0: ඔව්.
1: කෝපි බොන ගමන් ෆොටෝ දාලා මේ ප්‍රමෝෂන් එක.
0: ඒක කෝපි කඩේට යන්න කියලා.
1: ඔව් ඉතින් හොඳයි ඉතින්.
0: හොඳයි.
1: මම කල්පනා කරේ ඉතින්
0: ප්‍රැක්ටිස් කරන්න හැම වෙලාවක් තියෙනවද? ප්‍රැක්ටිස් කරන්න හැම වෙලාවක් තියෙනවද?
1: නෑ ඉතින් ඒවත් කරනවා ඇති.
0: සමහරට කෝපි බීලා වෙන්නේ නැති එනර්ජි ගන්නවා.
1: එනර්ජි ගන්නවා ඇත්තෝ. ඒකනේ දැන්. නෑ ඇත්තට මේ දැන් මේ ඉන්දියාවයි මේ බටහිර ඉන්දියාකෝ දෙව් මේ මැච් මේවා නවත්තන්න ඕනේ. ICC එක මැදිහත් වෙලා එක්කෝ මේවට මේ දාන්න ඕනේ මොකක් හරි සීමාවක්. ලිමිට් එකක් දාන්න ඕනේ. 20 overs නම් 150ට වැඩිපුර ගහන්න එපා.
0: එපා. ගැහුවොත් ඔයාට ඔවා පරදිනවා.
1: අනවශ්‍යයි.
0: ඔව් එහෙම එකක් දාන්න.
1: දැන් ඔය T20 පටන් ගත්තු මුල් කාලේ 2007 2009 වගේ කාලෙදි එහෙම ඕක තමයි ටෝටල් එක.
0: 150
1: 150 එච්චරයි. දැන් ODI නම් ප්‍රශ්නයක් නැහැ 200 පන්නලා ගැහුවට. දැන් මේ T20 වලට ඇයි මෙච්චර ගහන්නේ? මේ ඇත්තට මේ අපරාධේ මේ.
0: අපි අහමු ගිහිල්ලා ඇයි එහෙම.
1: ඒ කියන්නේ මිනිස් ශ්‍රමය අපරාධේ. කොච්චරනම් මේ මිනිස් ශ්‍රමය මේකට වැය වෙනවද? ඒකින්ද මේක නවත්තන්න ඕන. මේක නවත්තලා මේක නැවැත්තුවොත් තමයි මතන අපිට මොන හරි අනාගතයක් තියෙන්නේ.
0: එතකොට අපිට පුළුවන් අපේ මේ ස්ටෑන්ඩඩ් එක ගේන්න
1: ඕනේ. අන්න හරි. මේ ප්‍රමිතිගත කරන්න ඕනේ හැමදේම. හරියන්නේ නැහැ.
0: ෆෝමැට් එකට අපි හැඩ ගැහන්නේ නැහැ. අපි ෆෝමැට් එක වෙනස් කරනවා.
1: ෆෝමැට් එක වෙනස් කරනවා. දැන් එනවා ඉස්සරහට ට්‍රයි සීරීස් එකක්. අපි බලමු ෆෝමැට් ගොඩක් වෙනස් වෙයි අපිට ඕන විදිහට. ඒ කියන්නේ ෆෝමැට් කොහොම වුණත් අපි ගහන්නේ අපිට ඕන විදිහට.
0: අපිට ඕන විදිහට.
1: ඒකින්ද මේවා වෙන්න බෑ. මේකට තමයි ඉන්දියා ක්‍රිකට් ඒකාධිකාරිය කියන්නේ මෙන්න මේකට. ඔය ජයශාලා කට්ටිය එකතු වෙලා මේක තමයි කරන්නේ. ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ 200 ගණන් ගහනවා මේ මොනවාද 20 overs වල ඊට පස්සේ 400 ගණන් ගහනවා 50 over matches වල. ඒවා වෙන්න දෙන්න. ඉන්දියානු මේ ආධිපත්‍යය කියන්නේ ඕක. ඕක නවත්තන්න ඕන. ඕක නැවැත්තුවේ නැත්තම් අපිට අමාරුයි ක්‍රිකට් ගහන්න. මොකද අපි එච්චර ගහන්නේ නැහැ. අපි ඒව අනවශ්‍යයි. ඒක නවත්තමු. අපි සංවාදයේ ඇති කරමු සාර. අපි නුවා නැහැ මෙතන.
0: ඔව් නුවා හිටියනම් තව මොන හරි කියනවා.
1: ඇල්ගොටවුන් එකෙන් අපි සංවාදයේ ඇති කරලා මේක සමාජගත කරලා මේක ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා ICC එකට අරගෙන ගිහිල්ලා මේක නීතියක් විදිහට සම්මත කරගන්නකම් අපි සටන් වදිනවා.
0: අනිවාර්යෙන් මාත් එනවා.
1: කොහොම හරි අපි මේක දිනන තැනකට ගේන්න බෑ. ඒකින්ද අපි අපිට ඕන විදිහට හදාගමු. හරි.
0: හරි.
1: ඒ කතාව එහෙම අපි තියනවා. අපි ඒක අපි අමතය කරන්නේ සටන දිගටම යනවා. කවුරු නැතත් ඒ සටන අපි දිගටම කරනවා.
0: ඕකේ.
1: කොහොම හරි මොකද සටන?
0: අන්තිමට මේ අපි විතරක් ඉතුරු වෙයිද දන්නේ.
1: වෙන්න පුළුවන්. එහෙම හරි කමන්නේ. අපි මේක කරනවා. මොකද සටන අයියන්?
0: අපේ ගානට අපි ගේනවා
1: ඒක. අපේ ගානට T20s නම් 150ට එහා ගහන්න බෑ.
0: බෑ. ඒක තමයි අපේ සටන.
1: යවුවොත් පොයින්ට්ස් අඩු වෙනවා. අර මේ රෑන්කින් වල පල්ලහැට එන්න සිද්ධ
0: වෙනවා. අන්න හරි. එහෙම එකක් තියෙනවා. කන්සීක්වන්ස් එකක් තියෙන්න
1: ඕනේ. ODI නම් ඔන්න 200ට උඩ ගහන්න. හැබැයි 400 ගණන් බෑ.
0: බෑ. 300ට අඩුයි.
1: 300 ව 350ටත් පොඩ්ඩක් මෙහා ගහන්න ඕන. ඊට වඩා බෑ.
0: හරි.
1: මේක තැනකට ගේන්න ඕන.
0: හරි.
1: ඒ කියන්නේ එහෙම නැතුව බෑ. සමානාත්මතාවය හැමතැනම හදාන්න ඕන.
0: අනිවාර්යෙන්.
1: හරි. දැන් ඒ විදිහට අපි ක්‍රිකට් හදද්දි ඔවා අපි දන්නවා මේ වෙලාවෙ ඉන්න ඔයාගේ ජීවිතය හදන හැටි plan කර කර.
0: ඔව් අපි දෙන්නට බයිනවත් ඇති මේ ක්‍රිකට් ගැන කතා කරන හැමදාම ඇති. ඇති
1: අපිට ක්‍රිකට් එපා අපිට මේ වෙන දෙන්න ලයිෆ් ටිප් එකක්
0: මොකද මේ ඒගොල්ලෝ ක්‍රිකට් ගහලා කෝපි බීලා
1: ඉන්නවා ඒගොල්ලෝ ඉන්නවා අපිට නෑ
0: අපිට මොනවද හම්බෙන්නේ
1: අපිට මොනවද හම්බෙන්නේ ඉස්සර හැමදාම අපි අම්මලා බයි කවුද දැන් කරන් බිල ගෙවනවද ඒගොල්ලෝ ඊවල එහෙනම් යන්නේ හරි මේ අපි දැන් ඔයාලට කියන්න යන්නේ ඔන්න ඔයාලට වැදගත් වෙන දෙයක් ඔයාලට දැන් පුළුවන් කලුතරින් Prime Million Dream සමගින් Prime Kalura project එකෙන් ඔයාගේ නිවස වෙන් කරගන්න. මේක අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයක්.
0: හරි.
1: ඒ කියන්නේ එක ගෙදරක් නෙමෙයි, ගෙවල් ගොඩාක් තියෙනවා. හැබැයි මේක තනි නිවසක් විතරක් නෙමෙයි. මේක community එකක්. මේක ලස්සන මේ වටපිටාවක් තියෙන බොහොම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් අසල්වාසීන් පිරිසක් ඉන්න. කමියුනිටි එකක් ප්‍රජාවක්. ඔයාට මේ ගෙදරත් එක්ක ස්විමින් පූල් එකකට ඇක්සස් හම්බ වෙනවා. ජිම් එකට ඇක්සස් හම්බ වෙනවා. කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා පොඩ්ඩන්ට. ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එකක් තියෙනවා. අන්න ඔයාට ක්‍රිකට් ගහන්න පුළුවන්. හිතේ අමාරුවක් ආවත් ඒ කියන්නේ එහෙම මොන හරි මැච් එකක් පැරදුනාට පස්සේ ගිහිල්ලා ඔයාට ඇති වෙනකන් ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්.
0: නෙට් එකේ. ඔව්.
1: එහෙම අපි ඉස්සර කරනවා. يعني හිතේ අමාරුවට ගිහිල්ලා ක්‍රිකට් ගහනවා.
0: අපි ගහනවා මැච් එක. ඔව්
1: අපි බෙදිලා අර පැත්ත තමයි ඕස්ට්‍රේලියාව අපි මේ ලංකාව කියලා ගහනවා. ඒගොල්ලන්ට පැරදෙන්න කියලා ඔක්කොම හිත හදාගන්න.
0: හිත හදාගන්න.
1: එහෙමත් පුළුවන්. ඊට පස්සේ මල්ටි පර්පස් හෝල් තියෙනවා. වාගේ බහුකාර්ය අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට ශාලාවන් තියෙනවා. මේ ඔක්කොම එක්ක ඔයාට අංග සම්පූර්ණ නිවසක් වාය කරගන්න පුළුවන් කලුතරින්. මිල වෙන්නේ රුපියල් මිලියන 18.7යි. රුපියල් මිලියන 18.7කට වඩා පුළුවන්කම තියෙනවා. වාගේ නිවස වෙන් කරගන්න. ඒ වගේම තමයි අපි ඔයාලට මතක් කරනවා දැන් අද ඔක්තෝබර් 15 වෙනිදා අද දවස ඔයාලට විශේෂයි. මොකද මේ දීමනාවන් ඩිස්කවුන්ට් ඔයාලට තියෙනවා 2026 ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි තියෙන්නේ. අපි පහුගිය දවස් කිහිපේ පුරාවටම ආව දැනුවත් කරා. තාමත් ඔයා ප්‍රයිම් වලට කෝල් එකක් ගත්තේ නැත්නම් අද ගන්න කියලා මතක් කරනවා. අද තමයි ඩිස්කවුන්ට් එක. ඔයාට මේ ගෙදරක් වාය කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. කෝල් එක දෙන්න. මෙන්න මේක තමයි හොට්ලයින් එක
0: 13:22. අදම කෝල් එකක් දෙන්න. ආයේ හෙටට කල් දැම්මොත් වැඩක් නැහැ. හෙටට කල් දාලා වැඩක් නැහැ කියන්නේ ඩිස්කවුන්ට් එක ඉවරයි.
1: ඩිස්කවුන්ට් එක මේ ඉවරයි. ඒකයි ඔයාට මේ ප්‍රයිම් කලුරකින් වගේ ගෙදර ගන්න පුළුවන්.
0: ඔව්.
1: හැබැයි තින් අර ඩිස්කවුන්ට් එක මිස් වෙනවා.
0: මෙහෙම නෑ චීසි. 100ට ගන්න තියෙන දෙයක් ඔයාට 80කට හම්බ වෙනවා කිව්වොත්.
1: අන්න ඒක ට්‍රයි කරලා බලන්න.
0: ට්‍රයි කරලා බලන්න ඕනේ.
1: ඒක මිස් කරන්නේ නෑනේ.
0: මේකනේ.
1: ඒක ට්‍රයි කරලා බලන්න.
0: හරි. දැන් අචී කතා කරානේ මේ අපිට හම්බුන පළවෙනි ෆෝන් එක ගැන. දැන් අපි දෙන්න මේ මාරණාකි කියලා හිතන්නේ පාරිද මේ අපිත් ජෙන්සි.
1: ඔව්.
0: අපි දෙන්න ජෙන්සි. ඒ වනාට අපි
1: ඒක ඔප්පු කරගන්න අපි සෑහෙන
0: උත්සාහ කරනවා.
1: අකණ්ඩ නොනිදා අරගල කරනවා.
0: අපි දන්නේ ඔප්පු වෙනවද නැද්ද කියලා කොහොම හරි. ඒ වනාට අපිට ෆෝන් එකක් හම්බෙන්න අපි ලොකු ස්ට්‍රගල් එකක් කරානේ අචී. කියන්නේ එහෙම ලේසින් ගෙවල් වලින් ෆෝන් දුන්නේ නැහැ.
1: මේ ඇත්තට මට තිබ්බේ නැහැ. ඒ කියන්නේ මට ඕ ලෙවල් කරද්දි තිබ්බෙත් නැහැ. ඔගොල්ලෝ විශ්වාස කරන්න. මට ඒ ලෙවල් කරද්දි ෆෝන් එකක් තිබ්බෙත්
0: නැහැ. ඇත්තටම
1: මෙහෙම හිටියට
0: ආයිගනේ අචී මට වඩා වැඩිමල්. ඒතර අචීට ඊටත් වඩා අමාරුයි. මේ මට තිබ්බා. මොකද මම කොරෝනා කාලේ
1: ඔව් මේගොල්ලෝ මොකද මේගොල්ලෝ එලීට්ස් ලා.
0: නෑ නෑ කොරෝනා කාලේ මම එලෙවල් ලිව්වේ.
1: ආ කොරෝනා කාලේ ෆෝන් නෝනුණානේ.
0: ෆෝන් නෝනුණානේ. එතකොට මේ කොහොමත් එලෙවල් කාලේ තමයි මට ෆෝන්. එතකම් මට ෆෝන් නැන්නේ. අම්මගේ තාත්තගේ ෆෝන් එකනේ පාවිච්චි කරන්නේ. එතකොට අපි කියවනේ අපිට පළවෙනි ෆෝන් එක හරි ලොකු මතකයක් කියලා. මං කල්පනා කරේ දැන් ඉන්න පොඩ්ඩොන්ට එහෙම එකක් නැතුව ඇති කියලා.
1: ඒ කියන්නේ ඒක මතකයක් වෙන්නේ නැහැ. ඒතරම් ෆෝන් තියෙනවා.
0: හරි ඊසිලි ඇක්සෙසිබල් නිකන් ලේසියෙන් ගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ෆෝන් කියන්නේ නිකන් අර අත්‍යවශ්‍ය දෙයක් වගේ වෙලා තියෙන්නේ.
1: නීඩ් එකක්
0: වෙලා තියෙන්නේ. ඒක නිසා මිතින් පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්ක්‍රීන්ස් වලට ඇඩික්ට් වෙලා තියෙනවා. ඒක නිසා මිග්‍රේන් වගේ ලෙඩ හැදෙනවා. ඇස් වලට ඒගොල්ලන්ගේ එක එක ප්‍රශ්න. මොකද දැන් ළමයි ගොඩක් කණ්ණාඩි දානවා චි පොඩි කාලේ ඉඳන්.
1: පොඩි කාලෙම කණ්ණාඩි දානවා අපි දකිනවා. මේ එහෙම අර කණ්ණාඩි දාන්න ඒක අන්තිමට ජානමය වශයෙන් කණ්ණාඩි දාන තැනට හැදිලා තමයි එන්නේ.
0: ඔව්.
1: දවල් ඉපදෙන්නෙම කණ්ණාඩියක් ඕනේ වෙලා.
0: ඔව්.
1: මොකද ඒ තරම් පෙනීම දුර්වල වෙලා. අර සමහර දේවල් තියෙනවානේ අර පරිණාමයත් එක්ක අපිට ඕනේ නැහැ කියලා හිතන. ඔය මේ ඇස් වලටත් ඕකම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම අර වාක්‍යෝ වගේ දැන් පොඩ්ඩෝ ෆෝන් එක වෙන්න පුළුවන්, ඩිජිටල් තිර එක වෙන්න පුළුවන්. මේ ඉන්නව වැඩි. ඉන්න එක අවුලක් නැහැ. ඒක තමයි අනාගත ලෝකේ. හැබැයි ඉන්නව වැඩි නම් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ඔය මහා බ්‍රිතාන්‍ය, මැලේසියාව, සිංගප්පූර් වගේ රටවල් නීති අරගෙන ආවේ ස්ක්‍රීන් ටයිම් එක ලිමිට් කරන්න. ඉතින් ඔන්න දැන් ඔයාටත් ස්ක්‍රීන් ටයිම් එක ලිමිට් කරගන්න බැරි නම් පොඩ්ඩගේ ගෙදර ඉන්න පොඩ්ඩ වැඩිපුර මේ ඩිජිටල් තිරත් එක්ක ඉන්නව වැඩි නම් අපි කියනවා එයා අරන් දෙන්න. එයාට මේ වයිස් අභ්‍යාස පොත් මාලාව ඉමාශි ප්‍රකාශන වෙතින් එන වයිස් අභ්‍යාස පොත් මාලාව ඔයාට පුළුවන්කම තියෙන පොඩ්ඩට අරන් දෙන්න. මේ පොත් මුද්‍රණය කරලා තියෙන කඩදාසිය පවා, ප්‍රින්ට් කරලා තියෙන කඩදාසිය පවා පොඩ්ඩට මේ කියවන්න ආස හිතෙනවා. එයාගේ ඇස් වලට ඒක වෙහෙස කරන්නේ නැහැ. එයාගේ මනසට ඒක වෙහෙස කරන්නේ නැහැ. එයා නෝට් ලියන්න තව මේ ආස හිතෙනවා ඒ පොතට. ඒ වගේම තමයි ලියපු නෝට් පාඩම් කරන්න ආයේ බලා ගන්න එයාට ආස හිතෙනවා. ඉතින් බොහොම විද්‍යාත්මක පදනමක් සහිතව තමයි ඉමාශි ප්‍රකාශන මේ වයිස් අභ්‍යාස පොත් මාලාව මේ වෙනකොට මාකට් එකට එවලා තියෙන්නේ. ඉතින් අපි මතක් කරනවා පොඩ්ඩට අරන් දෙන්න වයිස් අභ්‍යාස පොත්. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතියෙනුත් වයිස් පැස්ටල් තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි ඔයාට ඕන කරන ඕනම ස්ටේෂනරිස්, පාසල් ලිපි ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ඔය ඕන කරන පොත් පෑන් පැන්සල් මේ ඕන දෙයක් ඉමාශි ප්‍රකාශන වෙතින් දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මට ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා ජී පැස්ටල් පාවිච්චි කරද්දී සමහර පැස්ටල් වල කොළපාට නෙමෙයි.
1: ඒ කියන්නේ අර අපිට ඕන අයිඩියල් කලර් එක එන්නේ නැහැ.
0: ඒ කියන්නේ අපි නේචර් එකේ දකින්න ස්වභාව ධර්මයේ දකින්න කොළපාට නෙමෙයි.
1: එක එක

0: පාටක්
1: තියෙන්නේ. අනිත් එක පොඩි ළමයි කැමති අර බ්‍රයිට් කලර්ස් එක වැඩ කරන්න. ඉතින් ඒ කලර් එක බ්‍රයිට් වෙන්න ඕන. ඩල් වෙලා හරියන්නේ
0: නැහැ.
1: ඒ වගේම තමයි මුල් ළමාවේ සංවර්ධන වෙන පොතුත් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වේ දවසකුත් මතක් කරේ අපේ පොඩි ළමයි මොන්ටිසෝරියාන කාලේ අකුරු ලිව්වට ලෝකෙ එහෙම නැහැ.
0: ඔව් අකුරු ලියවන්නේ නැහැ.
1: අකුරු ලියවන්නේ නැහැ.
0: ග්‍රවුන් කරලා අර රූල් දෙකේ
1: වදින්න එහෙමනේ. එහෙම නැහැ. ඒගොල්ලෝ අලවනවා, පින්තූර පාට කරනවා, කපනවා, කොටනවා, ඉරිදිගිය අඳිනවා, ওই වගේ දේවල් තමයි කරන්නේ. මොකද ඒක තමයි ඒ කාලෙට ගැළපෙන අභ්‍යාසය. ඒක නිසා වඩ මතක් කරනවා ඉමාෂි වයිස් ප්‍රොඩක්ට් වගේ පොඩ්ඩට අරන් දෙන්න කියලා.
0: අනිවාර්යෙන්.
1: හරි. ඊට පස්සේ මතක් කරන්න ඕනේ. ඔලුවේ කැක්කුම් ගැන කතා කරානේ.
0: නෝ දැන් ඔක්කොම හිතද්දි ඔලුවේ කැක්කුමක් එනවනේ.
1: එනවනේ.
0: ගෙදර පොඩ්ඩෝ ගැන හිතද්දි අනාගත නිවාස සීනේ ගැන හිතද්දි ඔලුවේ කැක්කුමක් එන්න පුළේව සාමාන්‍යයි.
1: ඔව්.
0: හැබැයි එහෙමයි කියලා වාවාගේ මේ සිහින අතාරින්නේ නැහැ. ඩ්‍රීම්ස් අතෑරලා පැත්තකට වෙලා ඉන්නේ නැහැ.
1: ඔව්.
0: අපි වාට කියන්නේ මෙල් ඩෝල් ගන්න.
1: මෙල් ඩෝල් එකක්
0: ගන්න. ඩෝල් එකක් අරගන්න. අරගෙන පොඩ්ඩක් බීලා බලන්න. ඊට පස්සේ ඔය තියෙන ඔලුවේ කැක්කුම් වෙන්න පුළුවන්, උණ ගතිය වෙන්න පුළුවන්. ඔය ඔක්කොම අඩු වෙලා යයි. ඊට පස්සේ වාරේ පුළුවන් ඔයගේ වැඩ ටික සුපුරුදු විදිහට කරගෙන යන්න.
1: හැබැයි
0: ඉතින් අර දිගටම අසනීප ගතිය, උණ ගතිය තියෙනවා නම් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න තමතක කරන්න එපා.
1: එපා.

0: FM 95.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ්වර්.

0: වැඩි විස්තර සඳහා 0779 6767 6767ට මිස් කෝල් එකක් දෙන්න.
1: උදේ 8යි විනාඩි 37යි දැන්.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: සූර්ය බලය, සුලන් බලය, අපේ බලය කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
4: මෙල්වා බොක්ස් බාරවල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 6767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්. කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම Modern Home Apartment City එක YOLO by Prime Group. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින apartment එක හිමි කරගත හැකි. අමතන්න 13:22 Prime Group.
8: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagaraya ekata paminenna. Nathohot 0112 125 125 amathanna.
9: Easy sunny paarakshaka thuwa dan rupiyal 150.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
11: FM 95 FM 94.8

0: උදෑසනයි විනාඩි 47යි අල්ගටාවම වෙලාව.
1: හරි. වෙලා කීයද කිව්වේ ආයි කියන්න බෑ.
0: 8:47යි.
1: 8:47යි.
0: ඇයි අචිට මොන හරි කරන්න තියනවද නැකතකට?
2: ඔය විතරක් තියෙනවා.
1: ඔව් නැකතක් තියෙනවා. මේ රාහු ඒ ඔක්කොම බල්ල මේව කරන්නේ.
0: එහෙනම් බය නැතුව මගෙන් වෙලාව අහන්න පුළුවන් මට. මං හරියට වෙලාව කියනවා.
1: දැන් අපේ ගෙවල් වල අපිට ওই විදිහට වෙලාව කියලා අපිව මේ ඇහැරවන්නේ අපිට එක එක වැඩවලට මේක කරන්න මේක කරන්න මේක කරන්න කියලා මේ කමාන්ඩ්ස් දෙන පොඩේ ආදරණීයයි කමාන්ඩ්ස් උනාට ඒ කියන්නේ ඒවා මේ විධානයන් උනාට හරිම ආදරණීයයි එහෙම ආදරණීය විධානයන් දෙන කෙනෙක් ඉන්නවා කවුද
0: අම්මා
1: එකපාර එනවනේ ඔළුවෙන්නේ ආයි හිත හිත මොකුත් නැහැ
0: අම්මා
1: තාත්තටත් ඉතින් එයා තමයි ඔය මතක් කරන්න ඔක්කොම මෙන්න වෙලාව දැන් අපේ ගෙදර නම් තාත්තට මතක මගේ වයස විතරයි.
0: ආ.
1: ඔයා හිතන්නේ
0: ඇයි?
1: ඇයි? මම 2000නේ.
0: ආ.
1: 2026
2: නේ.
1: 2000යි පදුනේ. ආ 2026. ආ 26යි.
0: 26යි. අනිත් අයගේ මතක නැහැ.
1: අනිත් ඒ කැඩිච්ච ඒවා මතක නැහැ.
2: මම නම් කියන්නේ ළමයි ඉපදෙනවා නම් අන්න ඒ වගේ රවුම් වර්ෂවල ඉන්නවා.
1: නේද? ආ ඒ තාත්තා ලේසි. එහෙම තියෙනවා. දැන් මේ එහෙම තමයි.
0: උපන්දින දන්නේ නැහැ
1: නේ. ඔව් අනිත් ඔය 2001 5 7 ඒවා අමාරුයි ගණන්. ඒවා මතක හිටින්නේ නැහැ. ඉතින් ඇත්තටම අපේ ගෙවල් වල අපිට වෙලා වෙන්න පුළුවන් ওই විදිහට දින වෙන්න පුළුවන් මේ හැම දෙම මතක් කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ අම්මා. ඉතින් අම්මා වෙනුවෙන් මේ අපි ගොඩාක් දේවල් කරනවා දින වෙන් කරලා තියෙනවා එහෙමනේ. දැන් අම්මා කියන්නේත් මේ ගැහණියක්නේ.
0: ඔව්.
1: දැස මේ ගැහණුන් කියන කට්ටිය රටවල් නන්වන්න රටවල් දියුණු කරන්න මේ ගමන අරගෙන එන්න සෑහෙන ලොකු කැපකිරීමක් කරනවා. ඒ නිසාම තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්න මෙහෙම දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
0: ඕකේ.
1: අද තමයි මේ දවස. මොකක්ද දන්නවද දිනය?
0: මොකද?
1: International Day of Rural Women. ග්‍රාමීය කාන්තාවන්.
0: රයිට්.
1: පිළිබඳ වූ ජාත්‍යන්තර දිනය. ග්‍රාමීය කාන්තාවන්. අපේ ගම්වල ඉන්න අම්මල වෙන්න පුළුවන්, අක්කල වෙන්න පුළුවන්, නංගිල වෙන්න පුළුවන්. මේ කාන්තා බලය ගැන තමයි එක්සත් ජාතීන් අද දවසේ මතක් කරන්නේ. මේකට දෙනවා මේ ලස්සන තේමාවක් ඒගොල්ලෝ. මොකක්ද දන්නවද?
0: මොකද්ද?
1: Rural woman, rural woman farmers caring for Mother Nature.
0: Right.
1: And gramiya govi kaantavan, geviliyan.
0: Geviliyan.
1: Wenuwen tamai me para jaathyantara gramiya kaantavange dinaya wen karala tiyenne loke purama me gamwala ammala innawalu. Ammala koyeth ammala ne Lankawa vitarak neme loke purama ammala innawalu. Egollo me polawath ekka ottu wela මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ දැවැන්ත විදිහට වගාවන් කරලා ඒ රටවල ආර්ථිකයන් නගා සිටවන්න දැවැන්ත හයියක් වෙනවලු. ඒගොල්ලෝ හැබැයි නිහඬ කාන්තාවන්.
0: රයිට්.
1: ඒගොල්ලෝ ගැන කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ සෙලිබ්‍රිටීස්ලත් නෙමෙයි. ඒගොල්ලෝ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලත් නෙමෙයි. ඒගොල්ලන්ට ලොකු ෆලෝ බේස් තියෙන Facebook, Instagram, මේ මුකුත් TikTok එහෙම මුකුත් නැහැ.
2: නැකටියත් නෙමෙයි.
1: නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ අපි අර හැම වෙලෙම කියනවානේ කරන දේක් GDP එකට වැදගත් වෙන්න ඕන. ඒ රටවල GDP එකට කරන බලපෑම මෙතකයි කියලා අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ.
0: කරන්න බැරි තරම්.
1: මේ කියන්නේ ග්‍රාමීය කාන්තාවන් ගැන. මේ මොහොතේත් අපි වහගෙන ඒ වගේ කාන්තාවන් දසදහස් සංඛ්‍යාවක් ලක්ෂ සංඛ්‍යාවක් ඉන්නවා. සමහර ග්‍රාමීය කාන්තාවෝ දැන් ගමෙන් නගරයට ඇවිල්ලා නගරෙත් එක්ක ඔට්ටු වෙන ගමන් අපි වහගෙන ඉන්නවා. සමහර අය මේ පොළවත් එක්ක ඔට්ටු නොවුනට තමන්ගේ පවුලත් එක්ක ඔට්ටු වෙන ගමන් දරුවන් බලාගෙන තමන්ගේ ආදරණීය සැමියාව බලාගෙන වමනාය පාකම් මිටු කරලා ලොකු ගේම් එකක් ගහනවා. මේ හැමෝම මේ රටේ ජාතික ආර්ථිකයට ලොකු හයියක්.
0: හැබැයි
1: මේ කවුරුත් අපි මේ තරම් දෙයක් කරනවා කියලා දන්නේ නැහැ. ඒක අපි මේ නිකන් හිතන්නේවත් නැහැ. හැබැයි කාන්තාවන් ඒසා විශාල බලපෑමක් ඒසා විශාල කැපකිරීම් සමුදායක් රටක ආර්ථිකයක් නගා සිටවන්න කරන වා. අපි දන්නවනේ ඉතින් අපිට කෙවල් වල අර පිරිමැස්ම පුරුදු කරන්නේ කවුද කියලා. අපිට අර වෙලාව මතක් කරන්නේ කවුද කියලා. නේ අපිට උපන් දින මතක් කරන්නේ කවුද කියලා. තාත්තලට මතක නැති උපන් දින මතක් කරන්නේ අම්මා තමයි. මෙන්න මේ දවසේ තමයි මෙයා ඉපදුනේ. මෙයාට දැන් වයස මෙච්චරයි. දැන් වෙලාව මේක ඔයා මේක කියලා
0: කරන්න.
1: දැන් ඔය ටික ඔය විදියට පාවිච්චි කරන්න එපා. පොඩ්ඩක් ඔක ඉතුරු කරන්න අර පිරිමැස්ම. ඔය ඔක්කොම කියලා දෙනවා. ඒකම ලෝකේ පුරා කාන්තාවන් පොළවත් එක්ක ඔට්ටු වෙමින් ඒ රටවල ජාතික ආර්ථිකය නගා සිටවන්න දැවැන්ත මෙහෙවරක් කරනවා. අපේ රටෙත් ඒක කරනවා. මේ මොහොතේ අපිව එහෙම අහන් ඉන්නවැත්තේ ඔය කොයි හරි වැඩක් එක්ක ඔට්ටු වෙන ගමන් වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලු කාන්තාවන්ට අපේ ගෞරවය පුද කරනවා වගේම ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් වෙන් වෙච්ච දවස අපි ඒගොල්ලන්ව මතක් කරනවා. ඒගොල්ලෝ කරන කාර්යභාරය සුළුපටු නෑ. ඒ වගේම තමයි අපි දන්නවා තවත් කාන්තාවන් පිරිසක් අපේ රටෙන් එහා මේ ගමත් දාලා ගිහිල්ලා තමන්ට සුපුරුදු වටපිටාවක් දාලා ගිහිල්ලා මේ මහමූදෙන් එහා ඉදන් වැඩ කළා.
0: නන්නාදම
1: රටක තනියම වැඩ කළා ඔට්ටු වෙලා අපිට ඩොලර් එවනවා. විදේශ විනිමය එවනවා. ඒවෙන් තමයි අපි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ. ඉතින් ඒ සියලු කාන්තාවන් අපි මතක් කරනවා මේ අවස්ථාවේ අපි බොහොම ගෞරවයෙන් ඒ වගේම තමයි ඒ කාන්තාවන්ට මූල්‍ය ශක්තිය දුන්න ආයතනය තමයි අවුරුදු 55ක් පුරාවට LB Finance කියලා කියන්නේ. ඉතින් අවුරුදු 55ක් පුරාවට මූල්‍ය ශක්තිය දෙනවා කියලා කියන්නේ විශ්වාසය රැක ගන්නවා කියලා කියන්නේ ලේසි නෑ. ওই විදිහට පොළවත් එක්ක ඔට්ටු වෙන කාන්තාවන් ව්‍යාපාරික කාන්තාවන් වෙන්න පුළුවන්. තමන්ගේ සිහින තියෙනවනේ ජීවිතේ ගයක් හදාගන්න එක, තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන එක, ඔය වගේ සිහින තියෙනවනේ. ඒ සිහින වලට හයිය දුන්න ආයතනය තමයි LB Finance කියලා කියන්නේ. ඒ නිසාම තමයි මේ වෙනකොට රුපියල් බිලියන 450කට වඩා වැඩිවත්කම් සමුදායක් ඕන් සතුව තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ මූල්‍ය සමාගම් අතරින් රාජ්‍යයට වැඩිම බදු මුදලක් ගෙවන මූල්‍ය සමාගමක්. ඒ විතරක් නෙමෙයි රැකී අවස්ථාවන් 5400ක් මේ වෙනකොටත් නිර්මාණය කරලා දීලා තියෙනවා අපේ රටේ තරුණ තරුණියන්ට. ඉතින් අර ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තාවන්ගේ දිනේ ඒ කාන්තාවන්ට හයියක් වුණු LB Finance අපි මතක් කරනවා. මොකද LB Finance ලාට දැන් අවුරුදු 55ක්.
0: 55ක්. හරි. ග්‍රාමීය වේවා නාගරික වේවා අපි හැමෝම ජීවිතේ දිනන්නනේ මේ හසල් කරන්නේ නේ. මේ මහන්සි වෙන්නේ.
1: තරගයකට.
0: ඔව්. ජීවිතේ එක්තරා ලෙවල් එකකට එන්න.
1: අරගෙන එන්න.
0: ඔව්. එහෙම යද්දී ඔයාලට ෆ්‍රෙෂ්නස් එක අඩු වෙන්න පුළුවන් මැදි. එක එක ප්‍රශ්න නිසා. ඒක නිසායි ෆ්‍රෙෂ්නස් එක තියාගන්න අලුත් පුරුද්දක් පුරුදු වෙන්න. එහෙම නැත්නම් පොඩි වෙනසක් කරන්න ඕගේ රුටීන් එකේ. එහෙම කරාම ඔයාට ඒ ෆ්‍රෙෂ්නස් එක දිගටම තියාගෙන ඔයාගේ ගෝල්ස් වලට යන්න පුළුවන් වෙයි. මේක මතක් කරන්නේ කීල්ස් එකෙන්. වඩ ෆ්‍රෙෂ් වෙන කීල්ස් එකට යන්නත් පුළුවන්.
1: ඔව් ඒකත් අපි මතක් කරනවා. ඒකත් අපි අද දවසේම කියනවා අපේ කාන්තාවන්ට. මොකද ගෙවල් වල ඉතින් අපේ අම්මලා තමයි ওই ෆ්‍රෙෂ්නස් එක සම්බන්ධයෙන් ලොකු බාර දූර වගකීමක් ඉටු කරන්නේ. ඉතින් පොඩි පොඩි දේවල් වලින් ඔයාට පුළුවන් නැවුම් බව ලඟා කරගන්න. ඒ නැවුම් බව ලඟා කරගන්න නම් අපි කියනවා ඔයාට යන්න කියලා කීල්ස් එක පැත්තෙත්. එතකොට ඔය එක එක දේවල් අරගෙන ඇවිල්ලා ෆ්‍රෙෂ් දේවල් අරගෙන ඇවිල්ලා ගිතර කට්ටියට එක එක ශිල්ප දාලා උයලා පෙන්නන්න පුළුවන්. ඒවා කෑවට පස්සේ ගෙවල් වල කට්ටිය සෑහෙන්න ෆ්‍රෙෂ් වෙනවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
3: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසයි වගේ කීමයි සුගකේ තියන්නේ අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ විශ්වාසයි වගේ කීමයි එක සිංගල් සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
6: කිරිබත් ගොඩින් සුපරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3.5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සෙහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
7: මාළු කන්න කැමති කිරටද මිරිසටද
8: කැමති විදියකට.
7: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු.
9: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
7: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගේ කීමයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
11: වේලාව දේ නම් එයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියවස්.
2: ආයුබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. හලාවත මහරෝහලේ අක්ෂිසායනයක් සඳහා පැමිණි කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කිසියම් පුද්ගලයෙකු කොල්ලකා පලා ගොස් තිබෙනවා. සිය සැමියා සමග අක්ෂිසායනයට පැමිණි එම කාන්තාව කොළකැඳ පානය කිරීම සඳහා රෝහල ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ මෙලෙස රන්මාලය කොල්ලකා ඇති බවයි නෙට් නිවුස් නියෝජිත ජූඩ් සමන්ත පැවසුවේ. අවට සිටි පිරිස සැකකරු පසුපස සහභාගියද ඔහු අල්ලා ගැනීමට නොහැකි වී තිබෙනවා. උඩප්පුව අඩිමුණේ ප්‍රදේශයේ පදිංචි වයසවුරුදු 74ක් වන එම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති බවද නෙට් නිවුස් නියෝජිතවරයා පැවසුවා. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මන්නාරම එරුක්කලම්පිටිය ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසේ සඳහන් කළේ මන්නාරම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: උදේ 9 විනාඩි 7යි ඇල්ගොටවුන් මේ වෙලාව.
1: තරහ ගන්න නැත්නම් පොඩි කතාවක් කියන්න.
0: කියන්න බලන්න.
1: දැන් අපේ අම්මලා මේ වෙලාවේ ගෘහණියෝ විශේෂයෙන් ගෙදර දොර අතුපතු ගන්නවා. දැන් වහිනින්ද වැස්ස දියා තමලට බලාගෙන ඉන්නවා ඇති. තවලට උයන්ඩ ලෑස්ති වෙනවා ඇති. ඒකම පරක්කු වෙලා රස්තාවට යන අය තාම යනවා ඇති. ඉතින් ඔය ඔක්කොමලට කියන්නේ දැන් මේ අපේ රේඩියෝ එක අහගෙන ඉන්න ගමන් අත් දෙක දිහා පොඩ්ඩක් බලන්න. සමහර අය වීදුරු ඈත් කළත් බලනවා ඇත්තට
2: වහිනවා.
1: සෙල්ෆ් ඩ්‍රයිවින් නැහැ තමයි ලංකාවේ. ඒකින්ද සෙල්ෆ් ඩ්‍රයිවින් තමයි තියෙන්නේ. මේ ඔටෝ ඩ්‍රයිවින් නැහැනේ. ඒකින්ද එක අතක් බලලා අනිත් අත ස්ටීරින් වීල් එක තියාගෙන නැත්තම් කියයි අර නුවා කිව්වා රේඩියෝ එකේ ගීල් හැප්පිලා
2: අපි මේ අත ගත්තා.
0: අපි ඒ වගේ කීම ගන්න.
1: ඊට පස්සේ කියන්නේ ඔබේ අතගෙන පෙරසැඳවක කියලා තමයි. මේ ඒකම බස් රථවල එහෙම යන කට්ටිය දැන් අත් දෙක බලන්න.
0: හරි.
1: දැන් බැලුවා නේද?
0: බැලුවා.
2: හරි බලන්න.
1: ඔයා දන්නවද? ඔය අත් දෙක ජනපදයක් කියලා.
0: ජනපදයක්?
2: ජනපදයක්.
1: මේක ජන නෙමෙයි. ඒකට වෙන පදයක් හදාගන්න ඕනේ ජනපදයේ කියන එකට. ජන කියන්නේ මේ ජනතාවනේ මිනිස්සුනේ. හැබැයි ඉතින් අපි ඒකට මොකද්ද කියන්නේ ජනපදයට ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ මතක් වෙන්නේ
0: නැහැ. සිවිලයිසේෂන්.
1: ඕ නෑ
2: සිවිලයිසේෂන්
1: නෙමෙයි
2: ජනපදයක්.
1: ඕ අපි බලමු දාලා ටග් ගාලා Google කරලා බලන්න එකපාරටම සමහර වචන
2: බලන්න. ඔව් බලන
0: බලන්න.
1: ඉතින් ජනපදයක් කියලා කියන්නේ ඕකේ ජනතාව නෙමෙයි ඉන්නේ. ඕකේ බැක්ටීරියාවන් සහ වෛරස් මිලියන ගාණක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ජනපදයක් තමයි දැන් ඔයා ඔය ඇස් වලින් දැක්කේ. ඉතින් ඕකේ හිතකර කට්ටියත් ඉන්නවා.
2: හිතකර බැක්ටීරියා.
1: ඔව් අහිතකර කට්ටියත් ඉන්නවා. අන්න ඒගොල්ලොත් එක තමයි ප්‍රශ්නේ.
0: සෙටල්මන්ට් කියලා
1: කියනවා. අන්න සෙටල්මන්ට් කියලා කියනවා. ඔව් ඒ සෙටල්මන්ට් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ
2: කට්ටිය සෙටල් වෙලා ඉන්න තැනක්.
1: මේ ඉතින් ඒක හින්දා ඔයා දන්නවද දැන් ඕක හරියට පිරිසිදු කරන්නේ නැති හින්දා දැන් අපේ රටේ ඇත්තටම සනීප ආරක්ෂක කටයුතු පිළිබඳ මේ අපේ සහ මේ ආසියා කලාපේ ඉතාමත් සරල උපක්‍රමයක් නේ යොදන්නේ. අපි කෑම කන්නේ මොනවා අතින්ද? දකුණු අතින්. පමත්තු දෙවිය කන්නේත් දකුණු අතින්. ඊළඟට සනීප ආරක්ෂක පිරිසිදු කටයුතු කරන්නේ වම් අතින්. කැසිකිලි එහෙම ගිහිල්ලා. එතකොට මේ දෙක එකට මුහු වෙන්නේ
2: නැහනේ.
1: එතකොට ඒකින් ද අපි පාරම්පරිකව මේ මේ ආසියානු කලාපේ උදවිය විශේෂයෙන් වැසිකිලි කටයුතු වලද ජලය පාවිච්චි කරන උදවිය රටවල උදවිය ඒක ස්වභාවයෙන්ම ඒක අත්පත් කරගෙන තියෙනවා. ඒකින් ද මරණ විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒකින් දම තව ප්‍රශ්න ගන්නවකුත් පැන්නගිලක් තියෙනවා.
2: මේ මොනවාද?
1: අවුරුද්දකට පාචනය හින්දා මේ ලෝකයේ දරුවෝ 110කටත් වඩා මිලියනවා.
2: පාචනය නිසා.
1: පාචනය හින්දා ලෝක මරණ වලින් 120ක් විතර ඇතැම් වර්ෂවලදී වාර්තා වෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේ අත හොදන්න නැති එක. හරිද? ඉතින් අපි හරියට දැන් බලන්න කිව්ව ජනපද දෙක හරියට මේ හොදන්න නැති එක ප්‍රධාන හේතුවක් පාචනේ හැදෙන්න. ඒ විතරක් නෙමෙයි සෙම්ප්‍රතිශාව වගේ වෛරස් රෝග වලටත් අත හොදන්න නැති එක සෑහෙන්න බලපානවා. වැඩි කාලයක් නෑ මීට අවුරුදු 5කට විතර කලින් අපි ඕකට හැම වෙලාවෙම චූචුස් ගක ගගහ නේද සැනිටයිස් කර කර
2: සැනිටයිස්
1: හිටියා. එතකොට කොච්චර ලෝකේ ඒ මරණ අඩු වුණාද? කොරෝනා වලින් මරණ කතන්දර වෙන එකක්. හැබැයි ලෝකෙ හෙම්රිස්සා වගේ මේ රෝග විශාල වශයෙන් අඩු වුණා. එකක් අත පිරිසිදු වෙනවා, එකක් අපි මුඛවාඩම් බැඳන් හිටපු හින්දා.
2: හරි.
1: ඉතින් ඒ වගේ දේවල් හින්දා බොහොම අපිට සරලව කරන්න පුළුවන් දේවල් මේ අර මේ පුංචි ළමයෙක්ට මේ කිව්වම මේ අත හොදලා කෑම කණ්ඩ කියලා එයා ඒ දැන් කිව්වා නෑ අපේ ටීචර් නම් කිව්වේ කෑම කලා අත හොදන්න කියලා. ඉතින් ඔය දෙකම කරන්න. මොකද අද විශේෂයෙන් මතක් කරේ ලෝක අතසේදීමේ දිනේ අද. අද ලෝක අතසේදීමේ දිනේ. ඉතින් අත මේ විනා තප්පර කීපයකින් ඔය මරණ විශාල ප්‍රමාණයක් නවත්ත ගන්න පුළුවන්. ඉතින් නිකම් මොකටද නිකම් බඩේ ලෙඩ
0: අතත් හරියට හොදන්න ඕනනේ
1: නෝ අනේ. ඔව් අත මං හිතන්නේ අපේ පාසල් දැන්නම් යාත හොදන ක්‍රම ඒ දැන්නේම උගන්නනවා
0: අපේ ඉස්කෝලේ හිටිය ප්‍රින්සිපල් කෙනෙක් ඇසම්බ්ලි එකේ දියා ගිහිල්ලා ඒක තමයි මුලින්ම කියලා දෙන්නේ අත හොදන පිළිවෙල අපි නියබොදු ටික සුද්ධ කරන්න කොහොමද ඒක හරියට පිළිවෙලට කොහොමද හොදන්නේ නැත්නම් වතුරට අල්ලන් හිටියා කියලා අත හිදෙන්නේ
1: නැහැ විශේෂයෙන් අපි වගේ රටවල අපි හැන්දෙන් ගැරප්පෙන් කන්නේ නැහනේ අපි අනලානේ කන්නේ එතකොට ඒකින් ද අත සේදීම කියන එක විශේෂයෙන් අපි කරන්න ඕන දෙයක් බොහොම සරල දෙයක් තප්පර කීපයක් යන දෙයක් ඒකෙන් මේ මේ ලෝකේ මරණ විශාල ප්‍රමාණයක් වළක්වා ගන්න පුළුවන්
2: කවුරුත්
1: හිතුවේ නෑ නේද
2: ඔව්
1: තමන්ගේ අද්දක එච්චර ජනපද තියනවා කියලා
2: අන්න
0: ඒකනේ
2: ලොකු දේවල් නෙමෙයි අපි කිව්වේ අත හොදන්න
0: අත හොදන්න අත හොදන්න අත හොදන්න ඇත්තටම දැන් මමත් අද දවසේ මත හොදනවා
2: දවසම හොදින්න එපා
1: ඔව් සමහර අත් තියෙනවා ඒ අත් වලින් ලියපු සින්දු සදාකාලිකයි අද අපි සෝමපාල ලීලනන්ද මහත්තයව මේ විශේෂයෙන් මතක් කරනවා එතුමා අපෙන් සමුගත්ත හින්දා මේකත් අපේ මතකෙන් කවදාවත් අමතක වෙන්නේ නැති ගීතයක් විශේෂයෙන් අම්මලට සහ පුතාලට

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Udena me ai minarida hatai dan.
2: Promitien kunin pochita vijay kurakkan piti
3: vijay kurakkan.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: BYD Racco දැන් ලංකාවේ. මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැමදාටම BYD Racco.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
9: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: උදේ 9යි විනාඩි 23යි ඇල්ගොතාම වෙලාව.
1: අපි යනවා. මොකද දැකලා තියෙනවද?
0: මුහුදු බල්ලෝ.
2: මුහුදු බල්ලෝ.
0: ඔව්.
2: මුහුදු බල්ලෝ කියන්නේ ඔය ඒ මුහුදු අයින් ඉන්න ඔය බල්ලෝ නෙමෙයි. අර උදේට එහෙම ඉන්නවා.
0: ඔව් එහෙමයි.
1: මුහුදු බල්ලෝද? අපි නේ බල්ලෝ. කියන්නේ මුහුදු බල්ලෝ ත කියන එක නමක් තමයි රැකෝ කියලා කියන්නේ. R A double C O.
2: ආ.
1: රැකෝ. ඒ වෙන ඉංග්‍රීසි නමකුත් තියෙනවා. එතන ඔටා හරි මොකක් හරි කියලා ඒ ඩබල් ටී ඕනෝ මේක
0: ඔටර්ස්
1: කියලා දිනා ඔටර්ස් ක්ලබ් එක තියෙන මතක නැහැ දිය බල්ලට නේද
0: ඔව් ඔටර් කියන එක කෙනා පොඩක් වෙනස්
1: මේ මුහුදු බල්ලනේ දිය බල්ලට නේ මේ මෙයා ඇවිල්ලා ඔටර්ස් කෙනෙක් තමයි මුහුදු බල්ලා එයාට රැකෝ කියලා කියනවා කියලා මේ මම මොකද දැන් BYD වාහනයක් ආවම ඔක්කොම යන්නේ මුහුදත්
2: එක්ක
1: මොඩ බිම වාහනේ ගියාට සීරීස් එකේ එන්නේ සීලයන් ඩොල්ෆින්
2: ඕෂනික් ටීම් එකක්
1: ඕෂනික් ටීම් එකක් යන්නේ තියෙන්නේ ඉතින් මම හොයලා බැලුවම රැකෝ කියන්නේ මුහුදු බල්ලට කියලා මේ ඇතම් රටවල කියනවා කියලා සමහරවිට චීනේ මේ චීන භාෂාවෙන් නම් ඒක නෙමෙයි වෙන්න ඇති හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් ඕක කියනවා ඉතින් අලුත්ම BYD එක තමයි ඒක
2: අන්නයි අලුත්ම මේ ලංකාවට
1: ඒ මුදුබල්ල කියන්නේ හරේ බූලි එකෙක්
2: ආවනේ
1: මේ කියන්නේ හරීම නිකන් අර
2: ගැලම කියන්නේ කියුට් කියලා කියුට් කට්ටිය
1: මේ මුදුබල්ල හුරතල් කරන්න
0: ඉන්න අපා නිකන් හිතන එක
2: ආයෙම
1: අනේ වගේ
0: චප්ප කරන්න ඉතන
1: ඉතින් මං හිතන්නේ එහෙම සුව පහසුවක් තියෙනවා රෙකෝ එක ඇතුලේ
2: අන්න හරි ඒ කියන්නේ මේ ඇත්තට මේක ගෑන් ළමයින්ටත් ගැලපෙනවා ඒගොල්ලෝ කියුට් ඒවටනේ කැමති. මේ රැකෝ එකත් හරිම කියුට් වාහනයක්. ඒ වගේම තමයි කියුට් උනාට මේකට කරන්න පුළුවන් දේවල් සෑහෙන ලොකුයි. ඒවා කියුට් නෑ. මෙයාට කිලෝමීටර් 300ක පරාසයක් එක චාර්ජර්යකින් දහවණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක 100%ක් EV vehicle එකක්. EV එකක්. ඒ නිසා වාට ආය බය වෙන්න කිසිම හේතුවක් නෑ. ඔය තෙල් ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ. වාර චාර්ජ් කරගත්තා දුවන්න තමයි තියෙන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් දැන් කෝපරේට් සෙක්ටර් එකේ ඉන්න කට්ටියටනේ නිතර වැඩට යන අයට මීටින්ස් වලට යන අයට පොඩි නිකම් ප්‍රීමියම් ලුක් එකකින් වාහනයක් ඕන නම් ඒ වගේම තමයි ඩ්‍රයිවිං කම්ෆර්ට් එක උඩරිම තියෙන්න ඕන නම් ඒ වගේමයි ඔයාලට එෆිෂන්සි එක. ඒ කියන්නේ උඩරිම විදිහෙන් ඔයාලට ඉන්ධන වෙන්න පුළුවන් ඊට පස්සේ ඔය ඉන්ධනත් එක්ක ඊළඟට එන ප්‍රශ්නේ තමයි අපේ වියදම වෙන්න පුළුවන් මේ හැමදේම උඩරිමෙන් අඩු කරගෙන ඔයාට පදින්න පුළුවන් වාහනයක් තමයි BYD රැකෝ කියලා කියන්නේ. දැන් ඔන්න ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේක දෙවනි ඒ කියන්නේ මේ දැන් සාමාන්‍ය ලෝකේ වර්ල්ඩ් වයිඩ් ලොන්චින් එකක් වාහනයක තියෙනවනේ. එහෙම තියෙද්දි චීනට පස්සේ ලංකාවේ තමයි මේක ලොන්ච් කරේ. ඔව්. ඒ කියන්නේ දෙවනි වතාවට මේක ලංකාවේ තමයි ලොන්ච් කරේ. ඊට පස්සේ තව රටවල් කිහිපයක ලොන්ච් වුණා. ඉතින්
1: මොකද අපේ කට්ටියට හිතට ඇල්ලුවොත් දන්නවා ලෝකෙම
2: ඉතාලන්නේ. අපේ අපිට ඕකේ
1: නෝ.
2: අපිට ඕකේ නම් අවුලක් නැහැ මේ කලාපේට මේක ඕකේ කියලා ඒගොල්ලෝ දන්නවා. ඉතින් දැන් ඔන්න ඔයාටත් ලංකාවේ ඕනම BYD ප්‍රදර්ශනාගාරයකින් පුළුවන්කම තියෙනවා BYD රකෝ එකක් මිලදී ගන්න. පවුලේ කට්ටියට ඒ වගේම තමයි ඔයාගේ තනි පාවිච්චියට ඔයා පරිස්සමට ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පරිස්සම් ගමන ඇතුලේ උප්පරිම සුඛෝභෝගීත්වය බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම තමයි වාහනේ ඇතුලේ හොඳ ඉඩ කඩක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන වාහනේ තමයි BYD රකෝ කියලා කියන්නේ. අඟල් 10.1ක තිරයකුත් තියෙනවා.
0: ඕකේ.
2: ආයි ස්පර්ශ සංවේදී තිරයක් තියෙනවා.
0: ස්පර්ශ සංවේදී.
1: අපි දැනගන්න ඕනේ අපි කොච්චර මේ දකුණු ආසියානු කලාපේ අනිත් රටවල් වල මිනිස්සු ජීවත් වෙන්න ආසම රටවල ශ්‍රී ලංකාව.
2: ශ්‍රී ලංකාවනේ.
1: මම හිතන්නේ බූතාන්යෙන් විතරයි ඒක වෙනස් වුනේ. මොකද ඔවුන් ඇවිල්ලා වෙනම විදිහකට ජීවත් වෙන
0: කෙනෙක්.
1: ඔව්. මේ
0: කාබන් නියුට්‍රැලිටි එහෙම
1: තියෙන. වැදලා කියන්න ඕනේ බූතානයට බූතාන විදිහට ඉන්න
2: දෙන්න කියලා නේ.
1: ඔව්.
0: ඔයගොල්ලෝ ගියත් ඒ විදිහට තියලා එන්නයි.
1: ඔව්. සහ අනිත් එක ඒගොල්ලෝ දැන් අපි සංචාරක ව්‍යාපාරයේ පුළුවන් තරම් ප්‍රවර්ධනය කරනවානේ. ඒගොල්ලෝ ප්‍රවර්ධනය කරන්නේ ප්‍රොමෝට් කරන්නේ. ඒගොල්ලෝ ටුවරිසම් ඩිමෝට් කරන රටක්.
2: හා හා.
1: මේ
2: කැමති නෑ.
1: ඒගොල්ලෝ කැමති නෑ. අනිත් එක ඒ රටට ඇතුළු වෙනකොට ඩිපොසිට් එකක් තියන්න
0: ඕනේ.
1: මට මතක විදිහට මීට අවුරුදු 10කට විතර කලින් මේ ඉන්න දවස් ගානට ඩොලර් 100 ගානේ තියලා තමයි යන්න එනකොට ඊට පස්සේ එච්චර වියදම් කළ නැත්තම් ඒ කියන්නේ 100කට වැඩිය දවස් 10කට ඩොලර් 1000ක් තියලා යන්න ඕන රට ඇතුළට. එතකොට අපේ බිල් එක ඩොලර් 1200 නම් අපිට අර ඩොලර් 1000 ගන්න පුළුවන් ගුවන් තොටුපළින්. කටුනායක ගුවන් තොටුපළින් නෙමෙයි
2: බූතානේ
1: කටුනායක එකකින්.
2: ඔව් බූතානේ දින කටුනායක.
1: ඔව් බූතානේ කටුනායකින් ගන්න පුළුවන්. මේ අපි 900 නම් වියදම් කළා තියෙන්නේ. ඉතින් එයා 100ක් තියාගෙන 900ක් අපිට දෙනවා. ඉතින් දවසකට ඩොලර් 100ක්වත් වියදම් කරන්නේ නැත්නම් ඌ ටුවරිස් කෙනෙක් විදිහට නෙමෙයි
2: බුතාලකරන්නේ.
1: අපි නම් එහෙම නෙමෙයි පාම් භාගය කොත්තු වයි කාලා රැල්ල මාදලක නිදිය ගන්න එක්ක නත් ටුවරිස් විදිහට
2: තමයි. ටුවරිස් තමයි නේ.
1: ඔව්. ඉතින් ඒටිස් ඔක්කොම හරි මේ කෙසේ වෙතත් ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ විදිහට ඉන්න කැමති රටක්. එහෙම තමයි. ඉතින් තමන්ගේ අනන්තතාවයන් රැකගෙන ඉන්න රටවල් එහෙම ඉන්නවා. අපිට බෑ. අපිට ටුවරිසම් ඕනේ. ඒකින්ද අපි ටුවරිසම් ටුවරිස්ලා ඉතාමත් ආදරෙන් පිළිගම්මු. වවුන්ට හොඳ ආගන්තුක සත්කාරයක් දෙමු. මොකද අපේ පැවැත්ම ටුවරිසම් මත රඳාපවතින හින්දා ඉතින් මම කිව්වේ මේ අනිත් දකුණු ආසියාවේ රටවල් පකිස්තානය, ඉන්දියාව, නේපාලය, භූතානය නෙමේ ඊළඟට අෆ්ගනිස්තානය, මාලදිවයින ඇතුළු රටවල්වල ජනතාව දකුණු ආසියාවේ රටක් තෝරගන්න කිව්වොත් ඒගොල්ලෝ ඉස්සෙල්ලම තෝරගන්නේ ශ්‍රී ලංකාව. අපි හොඳයි ඈ.
2: ඔව්නේ.
1: අපි තව හොඳ වෙන්නයි ඕනේ ඈ.
2: හොඳයි. මේ තව හොඳයි වෙන්න තමයි.
1: හොඳයි වෙන්නයි ඕනේ. ඉතින් ඒකින් තමයි ඔය පේනවනේ BYD එක ඉස්සෙල්ලම මෙහෙට දාලා තමයි බැලුවේ. අපේ වෙළඳපොළ සමීක්ෂණය තමයි ඒගොල්ලෝ බලන්නේ.
2: ඒගොල්ලෝ බලන්නේ. ඉතින් දැන් ඔයාලට ඔය විදියට BYD ඔන්න රෙකෝඩ් එකක් ගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න 01112125125 නම්බරයකට 01112125125. දැන් අපි එක හයියෙන් කියන්නේ අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවා කියලා.
0: අපිට වඩා ඔයගොල්ලෝ දන්නා කියලා අපි දන්නවා.
2: ආ ඉතින් ඒකට වෙලාවක් ගන්න ඕනේ. 01122125125 කෝල් එකක් දීලා වඩ පුළුවන්. BYD රෙකෝඩ් එකක් ගන්න.
0: ගන්න.
2: හරි.
0: හරි. දැන් මේ මම කියවනේ කුඩා පවුලක් කියන්නේ මොකද්ද කියලා මම හොයාගෙන ඉනවා.
2: හොයාගත්තද?
0: හොයාගත්තා.
2: කියන්න බෑ.
0: කුඩා පවුලක් කියන්නේ
2: ඩෙෆිනිෂන් එක දෙන්න.
0: ඔව් ඩෙෆිනිෂන් එක නියුක්ලියර් ෆැමිලි එකක්. කියන්නේ
1: නියුක්ලියර් කියන වචන නම් වැඩි පාවිච්චි කරන්න එපා.
2: ෆැමිලිස්. ඔව්.
1: එන් ෆැමිලි.
0: එන් ෆැමිලි.
2: නියුක්ලියර්. පොපුරන.
0: එන් ෆැමිලි කියන එකත් පාවිච්චි කරන්න බෑ. හරිනම්.
2: ඒ ඔව්.
0: ඒකත් අපොඩි අවුලක් තියෙනවා. ඒකත් පස්සේ කියන්න.
2: කවුද නේ නම් දැම්?
0: අනේ මන්දා.
2: ඒක පෞල් ජීවිතේට කැමති නැති කවුරු මාස්.
0: කොහොම හරි මේ අම්මයි තාත්තයි එක ළමෙක් හරි දෙන්නෙක් හරි ඉන්න එක තමයි පොඩි පවුලක් කියලා කියන්නේ. එහෙම නැත්නම් සිංගල් පේරන් කෙනෙක් එක ළමෙක් හරි දෙන්නෙක් හරි ඉන්න එක තමයි පොඩි පවුලක්. ආ
1: ඔව් විස්තෘත පවුලක් නෙමෙයි. ඒකේ අනිත් පැත්ත.
0: අනිත් පැත්ත.
2: නියස්ටික
1: පවුලක්.
0: ආ නෑරි. ඔය අනේ කියපු එක.
1: මෙහෙමයි ඉතින් විස්තෘත පවුල තමයි නියස්ටික බෝම්බ වගේ. නියස්ටික පවුල.
2: ඒගොල්ලෝ එහෙම ඇත්තට පුපුරන්නේ නැහැ.
1: පුපුරන්නේ නැහැ. විස්තෘත පවුල තමයි නියස්ටික පවුල. ඉතින් ඇත්තට මේ හරිනම් දාලා නැත්තේ නේද?
2: නෑ. ඔක පිටිපස්සේ දිනා පොඩි
0: සයන්ස් එකක් තියෙනවා. කොහොම හරි එහෙම පවුලකට විදුලි ඒකක 15ක් පමණ වැය වෙන දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් රුපියල් 95000ට ගන්න පුළුවන් කියලා කලින් මතක් කරානේ. දැන් තව තියෙනවා ඔෆර්ස්.
2: ඔව් ඔයාට දැන් ඔන්න Samsung නිෂ්පාදන එහෙම මිලදී ගන්න. දැන් අපිට මේ ගොඩක් දම්රෝ කිව්වම එකපාර ඔළුවට එන්නේ මේ ගෘහ
0: භාණ්ඩනේ.
2: එහෙම නෙමේ ගෘහ විදුලි උපකරණත් දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඔය සාරා කිව්වා වගේ ඉන්වර්ටර් ශීතකරණ දම්රෝලගේ මිලදී ගන්න පුළුවන් රුපියල් 95000 ඉඳලා ඉහළට. ඒ වගේම තමයි Samsung නිෂ්පාදන ඔයාට මිලදී ගන්න පුළුවන් ඩබල් වොරන්ටි එකක් එක්ක. ඒ කියන්නේ Samsung ඔරිජිනල් වොරන්ටි එකත් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි දම්රෝ ඒගොල්ලෝ දෙන වොරන්ටි එකකුත් හම්බ වෙනවා. වොරන්ටිස් දෙකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. ඉතින් එහාට ගියාට පස්සේ ඔයාට ලංකාවේ ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාට ගෙදර ඕන කරන ගෘහ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. නිතන කාමර කට්ටල වෙන්න පුළුවන්, සෝෆා මාදිලීන් වෙන්න පුළුවන්, කෑම මේස කට්ටල වෙන්න පුළුවන්. ඊට පස්සේ ආග ඔෆිස් එකක් තියෙනවා නම් ඒ ඔෆිස් එකට ඕන කරන ඔෆිස් වෙහස් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් ලොකු රේන්ජ් එකකින් choices ගොඩාක් එක්ක තෝරගන්න ගොඩාක් තියෙනවා. ඒ ඕන දෙයක් වාර තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රෝ එකට ගිහිල්ලා. ඉතින් දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. මේ ඕන තැනකට යන්න පුළුවන් ගිහිල්ලා මේ දීමනාවන් මේ තියෙන වෙනස්කම් මේ ඔක්කොම අත්දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද අර වෙනස්කම් ගොඩක් තියෙනවා. choices ගොඩාක් තියෙන හින්දා වාට ඉතින් ගියාට පස්සේ සෑහෙන වෙලාවක් ගත කරලා ඉමින්සරේ ඕන කරන දේවල් තෝරගෙන එන්න පුළුවන්. ඒ වගේමයි මතක් කරනවා වාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයා මේ ගන්න ඕන දෙයකට මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ඔයාට ගෙවාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඕකේ. හරි. ඒ තමයි දම්රෝ. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ දැන් 9:00 වෙලාව. 9:32. දැන් මං හිතනවා ඔයා වැඩට යවන්න ඕන කට්ටිය යවලා. අපේ ගෙදර ඉන්න ගෘහණියෝ බබාලා විස්කෝලේ යවලා. දැන් ඉන්නවා රේඩියෝ එක අහගෙන දවල්ට මොනවද යන්නේ කියලා හිත හිත.
2: දැන් තමයි වැඩේ පටන් ගන්න ප්ලෑන් එක යන්නේ.
0: ප්ලෑන් එක යන්නේ. මං කියන්නේ එළවලු

0: هرده مي دن كيوالو شاه راسه ها ويا مي ويان لدن ناكل مي ويا لاتين يعني ها بلان نو راسه كيوام ايو مان وادي دايك كري نا مي ار سوب مي نيان تيبونا بودي كاتا واغياك مي ايوا دالا يوي مي ايكا تماي راسه كيوام එතකොට අනේ සුවඳ ගුවම අනේ ඒක නම් මෙහෙමයි මට ඔයා දුන්න පර්ෆියුම් එක නම් දැම්මේ නෑ මේ ඔයාගේ කබඩ් එක ගන්නකොට සාම්ප්‍රාණි ඔයා තිබ්බ ඒක තමයි
1: ඒච සුවඳ
0: මගේ පර්ෆියුම් ගණන් ඉන්න මං ඒව නම් දාන්නේ කියලා ඔයාගේ අල්මාරිය ඇතුළට පොඩි සාම්ප්‍රාණි ඔයා තිබ්බ ඒක
2: එහෙම කියන්න එපා. ගෑනු ළමයින්ට යන්න පුළුවන්.
0: ඒ විදිය තමයි.
2: එහෙම තමයි. අර ඉඳලා හිටලා ඉන්න එක්කෙනෙක් දෙන්නේ පොඩ්ඩක් අර. එහෙම ඉන්නවා එනවා බහුතරයකට.
0: ඒ ගොල්ලන්ට ඔක්කොමලට බොහොම පහසු විසඳුමක් තියෙනවනේ.
2: හරියට හරි.
0: මං කියන්නේ නේද ඒක.
2: වැඩි වැඩ දාන්න ඕනේ නැහැ. මේ මොනවාද සුප් කැටනම් මනම් ඕනේ නැහැ. විජේ මස්කරි තුන පහ දාලා යන්නවා චිකන් කරි එක.
0: මම නම් සුවඳයි රසයි
1: ඔක්කොම තියෙනවා. පාටයි ඔක්කොම තියෙනවා.
2: ඔව්
0: ඊට පස්සේ ඔයාව පැත්තකින් තියලා සාම්ප්‍රාණි වලින්
2: මේ ඊට පස්සේ මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම් මිරිස්, සූදුරු, අබ ඔය ටික ඔක්කොම විජේ ප්‍රොඩක්ට්ස් වලින්ම ගන්න. ඒතර ආට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ අලුත බැඳපු හස්බන්ඩ් හරි නැන්දම්මට හරි ඉම්ප්‍රෙස් කරන්න කැම වෙලක් හදලා දෙන්න පුළුවන්.
1: නැන්දම්මට කිව්වේ අලුත බැඳපුද?
0: ඔව් නැන්දම්ම
2: අලුත බැඳපු මහත්තයාගේ අම්මා.
1: හරියට කියන්න ඕනේ.
2: එයා නැන්දම්ම නේද?
1: ආව හරිය.
2: හරි WB ලාන්ච්නේ වල්ලම ගන්න නැත්තම් නැන්දම්ම මොනා කියයිද දන්නේ නැහැ.
0: ඔබ නැන්දම්මව දන්නව?
2: ඔව් නැන්දම්ම දන්නවා.

0: FM 95 94.8 Net FM දිවයින පුරා
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 9යි විනාඩි 46 දැන්
4: තේහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
4: කොහොමද වෙරිලා
5: වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා
6: දවස
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
9: මෙල්වා එක ලංකාවේ එක
10: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: FM 95 94.8 Net FM Divaina Pura.

0: හොඳ නමයි විනාඩි 49යි යල්ගටවුමේ වෙලාව.
1: හරි මේ ඔයගොල්ලන්ගේ දැනුමට යමක් කියාගෙනම අපි යන්නම්.
0: ඕකේ.
1: මොකක්ද දන්නවද කියන්නේ මේ අපි යවන්නේ උදේ මම පාවිච්චි කරන ෆෝන් එක මතකද කියලා ඉස්සෙල්ලම පාවිච්චි කරපු ෆෝන් එක. ගොඩක් අය මේ මැසේජ් එක දාලා තියෙනවා කමෙන්ට් එක දාලා තියෙනවා Nokia අර 1100 එක. අන්න ඒකට තමයි මේ කට්ටිය ගොඩ දෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ කාලේ. ඇත්තටම ලෝකේ මේ වෙනකම් ඔය දුරකථන ඉතිහාසය ගත්තට පස්සේ ඕනම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක ඉතිහාසය ගත්තට පස්සේ බෙස්ට් සෙලින් එක තිබ්බේ මෙන්න මේ ෆෝන් එකට. ඔය Nokia මේ 1100 ෆෝන් එකට 2009 වෙනකොට මගේ මතකේ හරිනම් ලෝකේ පුරාම මේ ෆෝන් යුනිට්ස් ඒ කියන්නේ ෆෝන් ප්‍රමාණය ගත්තට පස්සේ මිලියන 250ක් අලෙවි වෙලා තියෙනවා. Nokia තමන්ගේ බිලියන වෙන බිලියනේ හරියටම බිලියනේ සෙලින් බිලියනයක් සනිටුහන් කරන තැනක් තියෙනවා. අන්න එතනදිත් විකිණලා තිබ්බේ ඔන්න ඔය Nokia 1100 ෆෝන් එකක් තමයි නයිජීරියාවේ පැත්ත කෙනෙක් ඒක අරගෙන තිබ්බේ. ඉතින් ඇත්තටම මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම මේ බොහොම මේ අපි කියන්නේ ලෙජෙන්ඩරි මේ ෆෝන් එකක් තමයි Nokia 1100 කියලා කියන්නේ. තව ඉතින් කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. අපි ඕක ගැන මේ අපි කියවන එක පොඩි රිසර්ච් බේස් එකකට ඇවි කියලා අපි ඒ වෙලේ ඉමින්සරේ පස්සේ
0: කියන්න
1: කියලා දෙන්න.
0: වාතාම කමෙන්ට් එකක් දාලා නැත්නම් ඩග්ගාලා අපේ Facebook page එක පැත්තට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. හරි යන්න කලින් මතක් කරනවා A level O level වලට ලෑස්ති වෙන නංගිලා මල්ලිලා ඉන්නානේ. ඒගොල්ලන්ට පාස් පේපර්ස් කරන එක අනිවාර්ය කාර්යයක් ඒගොල්ලන්ගේ ප්‍රිපෙයා වෙන කාලේ. ඒක නිසා පාස් පේපර්ස් උත් හරි පාස් පේපර් එකක් පාවිච්චි කරන්න ඕනනේ. ඒකේ උත්තර ටික තියෙන්න ඕනේ. උත්තරේ ආවේ කොහොමද කියලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පාස් පේපර්ස් විතරක් නෙමෙයි මොඩල් පේපර්ස් තියෙන්න ඕනේ. මොකද පාස් පේපර්ස් ම විතරක් කරලා හරියන්නේ නැහැ නේ ආචි. ඒක නිසා ඉමාෂි පාස් පේපර් බුක්ස් වට ගන්න කියලා මතක් කරනවා. මොකද දැන් සිංහල ඉංග්‍රීසි මීඩියම් මේ දෙකෙන්ම තියෙනවා.
1: ඔව් නේ ඉංග්‍රීසි මීඩියම් වලින් සාමාන්‍ය පාස් පේපර්ස් මොඩල් පේපර්ස් හොයාගන්න ටිකක් අමාරුයි කියලා කට්ටිය කියනවානේ. ඔන්න දැන් ඒකටත් විසඳුමක් අරගෙන අවිල්ලා තියෙනවා ඉමාෂි ප්‍රකාශන වෙතින්. ඉතින් ආයි ලොකු දේවල් කියන්නේ නැහැ. A level ලියන්න ඉන්න නංගිලා මල්ලිලා හැමෝටම මතක් කරනවා ඉමාෂි පාස් පේපර් බුක්ස් මෙලදී ගන්න කියලා.
0: ඕකේ. ඒක නිසා ඉමාෂි පාස් පේපර් බුක් වලින් පේපර්ස් ලියලා හොඳට එක්සෑම් ලියලා.
1: ඔව්. අපි දැන් කිව්වේ ජෙනරල් නොලෙජ් එකට ඕන දෙයක්. ලෝකේ වැඩියෙන්ම අලෙවි වෙච්ච ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක නැත්තම් මොබයිල් ෆෝන් එක ඇහුවොත් Nokia 1100 එක තමයි.
0: හරි. ඔය ප්‍රශ්නේ ඉන්න පුළුවන් ඔයාගේ අර
1: මේ
0: ජෙනරල් GK එකට නේ.
1: ඔකට 30ක් ගැව්වේ නැත්තම් කැම්පස් යන්න බෑ.
0: ඔයා ඒ තුනක් දැම්මත් වැඩක් නැහැ. ඔයාට ඒක පාස් වෙලා ඉන්න ඕනේ.
1: ඔව්.
0: හරිද? ඒක නිසා ඔන්න අපි ඒකටත් එකක් කිව්වා. පාස් පේපර්ස් ගන්න තැනකුත් ඔයාට මතක් කරා.
1: මතක් කරා.
0: ඒත් එක්ක මතක් කරන්න ඕනි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත්.
1: ලංකාවේ SLS සහතිකයත් එක්ක තියෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ. ඉතින් ඉදිකිරීම් ශේස්ත්‍රි ඉන්න අපේ මහත්වරුන්ට ව්‍යාපාර කටයුතු කරන අයට ඒ වගේම තමයි අපි දන්නවනේ පෑසුම් ශිල්පී මහත්වරුන්ට මහත්මීන්ට මේ හැමෝටම අපි මතක් කරනවා. ඔය පාසන දේවල් කල්පවතින ශක්තිමත්ව පාසන්න නම් ඔය අනිවාර්යයෙන්ම ගන්න ඕන වෙන මොනවත් නෙමෙයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩම තමයි. මොකද SLS සහතිකයත් එක්ක ඔයාට වෙන කිසිම තැනක වෙන මේ ආයි මුකුත් වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ හම්බ වෙන්නේ නැහැ. මෙල්වා විතරයි මේ විදියට SLS සහතිකයත් එක්ක වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ එකක් අරන් එන්නේ.
0: ඕකේ. එහෙනම් අදට අපි යනවා.
1: යන්න වෙලාව හරිද?
0: යන්න වෙලාව හරි.
2: යන්න වෙලාව හරි.
1: එහෙනම් යමු.
2: ආදරණීය මතක් කිරීමක් එක්ක කැන්දන් යන්න යන්නේ මේ අපේ අපේ රටින් සමුගත්ත හෙට අවසන් ගමන් යන සෝමපාල ලීලානන්ද මහත්තයලිව ලස්සනම ගීතයක් එක්කයි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද අපි ඇල්ගොටවුමෙන් යන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by
2: Milwa Box Bar Vala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasayen Ganna Puluwa Rawattannat Ba Milwa Eka Lankawa Eka
3: Menna Lankawa Prathama Modern Home Apartment City Eka Yolo by Prime Group Amathanna 13:22
4: Damro Washing Machine Vishishtathama Alavien Pasu Sevawa Samagin Sieluma Damro Pradarshanagara Valin
5: BYD Plug-in Hybrid Ho Electric Vahanayak Wen Karawa Ganeemata BYD Pradarshanagara Ekata Paminenna Nathohot 0112125125
6: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න, fresh විදියට හිතන්න. Kiehl's life එකම fresh.
7: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. Vijay instant noodles. රස හතරකින්
8: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශයේ කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
10: දීර්ඝ කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශයේ කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
11: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD Plug-in Hybrid Ho Electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112125125 අමතන්න
12: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol Paracetamol විශේෂයකි
13: මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෙන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
14: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි

0: ඉඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් අතමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියාලා වෙන්න
2: Good morning! Vela ude dhayai?

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුමා ඇත්නිය.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. වැලිගම කප්පරතොට මුහුදු ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වොට්ලර් මහතා නෙට් නිවුස් වෙත පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එම හෙරොයින් තොගය සොයාගත් බවයි. සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා. ඉන් කණ්ඩායම් පහක් මධ්‍යම සහ සබරගමුව පළාත් තුළ මේ වන විටත් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුවම කණ්ඩායම් නාවලපිටිය, ගම්පොළ සහ රත්නපුර ප්‍රදේශවල ස්ථානගත කර තිබෙනවා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැතිනම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: දේදුනු මාවත දේදුනු මාවත
5: brought to you by
6: අතුරු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස

good morning. Subuh udayasana kueva. Sita lo udayasana kueva. Ada kolam berenang udah pan drama wahi dewi angge ashirwade labila tiyenne. Mang hitano Lankawe anek palat walatat. Ada dawas sita la arambaya kekka patanggan na puluang wenna eti kiyala. අද ඔක්තෝබර් මාසේ 15 වෙනිදා සුන්දර බ්‍රහස්පතින්දා දවස අපිනෙත් FM දේදුණු මාවත hina වෙවි පැල් බැඳගෙන දවල් එක වෙනකන් අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද තෙදින් සුපුරුදු විදිහටම ඔයා කැමතිම අකුරෙන් අකුර තරඟයට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. 01112553 අපේ නම් එක තියෙනවා. ඔයාට WhatsApp message එකක් දාන්න වගේම 0711 95 95 95 නම්බරකින් අපිට කෝල් එකක් අරගන්න වගේම WhatsApp message එකක් දාන්නත් පුළුවන්. මං එහෙම වැරදිලා එකපාරට කෝල් එකක් ගන්න කියලා කිව්වට WhatsApp එකෙන් කෝල් අරගන්න එපා. ඒ වගේම තමයි යන්න අපේ net fm facebook fan page එකට මම post එකක් දාලා තියෙනවා. post එකට පහලින් comment එකක් දාලත් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියන දේ මතකයේ තියාගන්න. මම මේ කල්පනා කරේ අපි කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැති జాතියක් නේද කියලා. නිකන් කල්පනා කරලා බලන්නකෝ. පහුගිය දවස් ටිකේ අපි උදේට වැඩට එනකොට දාඩිය දාගෙන සමහර වෙලාවට සුදු පාට ඇඳුම් අඳිනවනම් ඇඳුම් වල දූවිලි දාඩිය ගාගෙන හරි අමාරුවෙන් වැඩට ආවේ. අවුවට බැන බැන තමයි අපි වැඩට ආවේ. හැබැයි ඔන්න අද මේ දවස් ටිකේ ඒකටත් හරියන්න හොඳට වහිනවා. දැන් අපි වහින්නේ කාටද? දැන් අපි වහින්නේ වැස්සට. අපි කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ නේ ඇත්තටම බලනකොට. ඒම හරියන්නේ නැහැ ඉතින්. වෙන හැමදේම වෙන්නේ හොඳටනේ කියලා හිතාගෙන තමයි අපි වැඩ කරගෙන යන්න ඕනේ. ඊයේ දවසේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක සම්බන්ධ වුණේ රිටිගල ඉඳන් සම්බන්ධ වුණු ගෞරවි සහ කිරිවතුඩු ඉඳන් සම්බන්ධ වුණු චිත්‍රාණි අක්කා. හැමයි ඒ සම්බන්ධ වුණු කාටවත් මේ වෙනකොටත් අපේ අභියෝගයේ වෙලා තියෙන වචන 39 අභියෝගයේ පසු කර යන්න හැකියාව ලැබුණේ නැහැ. පොල්ගම්පොල ඉඳන් කතා කරපු හසිනිගේ වචන 39 අභියෝගය තමයි තාමත් දේදුණු මාවතේ අකුරෙන් අකුර තරඟ වටේ වැඩිම වචන ගාන බවට පත් වෙලා තියෙන්නේ. මෙහෙමයි හොඳේ වචන 39 කියන්නේ නම් සෑහෙන අඩු ගාන. දැන්ම කෝල් එකක් අරන් රෙජිස්ටර් වෙන්න ටග් ගාලා ගේම් එකට. දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දු එක දිගට අහන අතරේ කඩේට ගියෝතින් ගෙදරට ගේන සහල් ටික අතරට මේනක සහල් අනිවාර්යයෙන්ම එකතු කරගන්න අමතක කරන්නත් එපා කියලා මම ඔයාලට මතක් කරනවා. මොකද මේනක සහල් කියලා කියන්නේ ක්වොලිටි සහල් එක විතරක්ම නෙවෙයි තෑගිත් හම්බ වෙනවනේ. දැන් මේනක සහල් බයෙන් වින් තරඟයෙන් රට පුරාම ජයග්‍රාහකයන් බිහි වෙනවා. තාම ඔයාට විතරද කොයිද තෑගි හම්බ වෙලා නැත්. ඒක හන්දට අග්ගාල වාසනාව හොයාගන්න. වාසනා ඉන්නේ මේනක සහල් බෑග් එක ඇතුලේ. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. අන්නේ කූපන් එකේ තියෙන ඔයාට හම්බ වෙන තෑග්ග මොකද්ද කියලා. මතක ඇතුව කූපන් එකේ තියෙන තෑග්ග මොකක්ද කියලා ඒකේ තියෙන කන්ටැක්ට් නම්බර් එකට කතා කරලා හරි WhatsApp message එකක් දාලා හරි දැනුවත් කරන්න. එතකොට තමයි ඒගොල්ලෝ දැනගන්නේ ආ මෙයාට කූපන් එක හම්බ වෙලා තෑග්ග ගෙනින් දෙන්න ඕනේ කියලා. මේ ඔයා දන්නවද? දැන් මේ වෙනකොටත් වෙළඳපොලේ තියෙන මේනක සහල් බෑග් ඇතුලේ අඟල් 32 වටිනා ස්මාර්ට් ටීවී ජයග්‍රහණය කරන්නම ඔයාට තිලින කරන්නම සූදානමින් බලාගෙන ඉන්න කූපන් තියෙන මේනක සහල් බෑග්ස් තියෙනවා. තාමත් මහරගම ඉඳන් මිලදී ගත්ත කාමරියා කාසිය මහත්මිය විතරයි අඟල් 32 ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරලා තියෙන්නේ. බ්ලෙන්ඩර්ස්, රයිස් කුකර්ස් ඕනි තරම් ජයග්‍රහණය කරනවා අපිට පේනවා. අර වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගත්තොතින් ස්මාර්ට් ටීවී එක කියලා දේ ලියලා තියෙන කූපන් එකක් තියෙනවා. මේනක සහල් බෑග් එකක් ඔයාට ඉක්මනටම හොයාගන්න පුළුවන් වෙයි. ඒකනම් මතක් කරන ගමන් අපි පටන් ගමු. දේදුණු මාවත. එනං අද තිනා වෙවි පැල් බැඳගෙන හමු. දවල් එක වෙනකම්ම ඔයත් එක්ක ඉන්නවා මම ජන්නේ.

වෙලාව 10යි විනාඩි 16යි. නිකම් මේ වගේ සීතල කාලගුණයක් තියෙන උදෑසනක ඒ වගේ සින්දුවක් ඇහෙනකොට අමුතුම වයිබ් එකක් නේද දැනෙන්නේ. පොඩි නිකන් ඒ කාලෙට යනවා වගේ දෙයක් දැනෙනවා නේද? අර ෆිල්ම් එකේ තියෙන සීන්ස් එහෙමත් මතක් වෙලා. කොමාරි, දේදුණු මාවත අහගෙන ඉන්න මේ වෙලාව මම නිකන් ඔයාලට මතක් කරන්න හදන්නේ කෝපි එකක් බොන්න හොඳම වෙලාව කියලා. දැන් ඔයා වැඩපළක ඉන්න කෙනෙක් නම්, වැඩ කරන ගමන් ඉන්න කෙනෙක් නම්, සමහර විට උදේ 8ට 9ට වැඩ පටන් ගත්තට පස්සේ දැන් දෙයියනේ පැය එකහමාරක් විතර වැඩ කරලානේ තියෙන්නේ. එහෙනම් ඉතින් කෝපි එකක් එහෙම බීලා පොඩි රෙස්ට් එකක් ගන්න ඕනි වෙලාව මේ. හැබැයි ඉතින් කෝපි එකක් බොනවා කියලා නිකන් කිමිකල් නම් බොන්න එපා. කෝපි බොනවා නම් අපේම රටේ ස්වභාවික කෝපි අටවලින් විතරක්ම නිෂ්පාදනය වුණු කෝපි එකක රස ඔයා බලන්න ඕන. අන්න එතකොට තමයි අපිට වචනයේ පරිසමාප්තර්ථයෙන්ම කෝපි එකක් බිව්වා කියලා කියන්න පුළුවන්. කෝපි එක උණු වතුරයකට දැම්මට පස්සේ ඒක තැම්බෙනකොට එන සුවඳ, කෝපි එක ඒ කෝපියට අරගෙන කටට ලං කරනකොට අපිට නහයට දැනෙන සුවඳ, මේ හැම දෙයක්මත් එක්ක තමයි කෝපි එකක් බිව්වා කියලා අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්නේ. නිකන් රස බලන්න පුළුවන් දෙයක් විතරක් නෙවෙයි කෝපි කියලා කියන්නේ. සමහර අය නම් බඩේ අමාරුවක් හැදුනම විතරයිනේ කෝපි එකක් බොන්නේ නේද? අන්න ඒ නිසා තමයි මං හැමදාම ඔයාලට ෆ්‍රීලන් කෝපි ගැන මතක් කරන්නේ. ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ ෆ්‍රීලන් අනෙක් නිෂ්පාදන වගේ අපේ රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්, ඒ කියන්නේ අපේ රටේ ස්වභාවික කෝපි අට වලින් විතරක්ම නිෂ්පාදනය වෙන නිෂ්පාදනයක්. කඩේට ගියාට පස්සේ අපිට බය නැතුව අරගන්න පුළුවන් සන්නාමයක් තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. මොකද අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ අපිත් එක්කම ඉඳපු ආයතනයක්, අපිත් එක්කම ඉඳපු සන්නාමයක්නේ ෆ්‍රීලන් කියලා කියන්නේ. මාතර ෆ්‍රීලන් ආයතන. ඉතින් ෆ්‍රීලන් කෝපි එකක් අනිවාර්යයෙන්ම උදේ දවස පටන් ගන්න කලින් බොන්නකො. මුළු දවසම චිල් එකේ ප්‍රබෝධයෙන් හිනා වෙවි ඉන්න ඔයාට පුළුවන්. ඒ අතරේ මතක් කරන්න ඕනි, ඔය හිනාව එක මොහොතකින් නැති කරන්න පුළුවන් මොකක් හරි අසනීපයකට. නිකන් කල්පනා කරලා බලන්නකො, එකපාරටම ඔයා දැනගන්නවා ඔයාට සමහර විට තාමත් අවුරුදු 20-30 ගණන් වල ඉන්න ඔයාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අම්මට තාත්තට පිළිකාවක් තියෙනවා, වකුගඩු රෝගයක් තියෙනවා. මේ වගේ භයානක ආරංචිය කාපු ගමන් අපි කලබල වෙනවා. සමහර වෙලාවට කලබලයටම අපි ගන්න සමහර තීරණ හන්දා ඒ ජීවිත සම්පූර්ණයෙන්ම අඳුරට යන්න පුළුවන්. ඒ නිසා තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන මම ඔයාට මතක් කරන්නේ. කමල් වන්දුල වීරපිරෝ වෙද මහත්තයා සඳුදා අඟහරුවාද පොය දවස් සැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාට සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට ගියොත් හම්බ වෙන්න පුළුවන්. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපෙරු වෙද මහත්තයා කියලා කියන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි. රයිට්, තුෂාරට කතා කරන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් කට්ටිය එකතු කරගන්න තමයි මම බැලුවේ. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ගම්පොල ඉඳන් ප්‍රියදර්ශනී මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ප්‍රියදර්ශනී, ඔයාලට මං වාව එකතු කරගන්න. ඊට පස්සේ අපේ ඊජී අනුරයි අපොස්සෙල්ලාගේ BF ජනපදයේ ඉඳන් සපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. කලවානේ අපේ පුෂ්පක්කා, එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවලා දෙන්නවයි, මාවයි, ස්නේතහන සියලුම දෙනාවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනි, සුබ දවසක් ඔයාට. හැමදාම වගේ අදත් ඔයාව හගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නකෝ. මේ අපේ ගොඩක වෙලින්න ශෂික, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ජනි, වෙනද වගේම ඊශ්‍රායල් වල ඉඳන් අපි ඔයාව හගෙන ඉන්නේ වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා. බරවකුඹුකේ ඉඳන් ආපු සුමන පොඩි, නෙළු ඉඳන් ආපු අමල් ප්‍රියන්ත, නාතණ්ඩී ඉඳන් ආපු ලහිරු වගේම ආදරණීය බිරිඳ සහ දරුවන් දෙන්නවත් එකතු කරගන්න කියලා බුත්තල ඉඳන් ගියපු කුමාරයිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම.

0: FM Anupaha FM Anu Hatarai tak cuma ada Net FM.
1: Belawa dahaya ini minari visi tunai. Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රු ප්‍රදර්ශනාගාරවලින්
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: ඊසි සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා ඔයාගේ සොංග්ස් ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක් මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දාව විජානු ජානු
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
1: වේලාව 10යි විනාඩි 25යි
12: මේ හස්බන්
13: මොකද වයිෆ්
12: හදන්න ඕන තේද කෝපිද
13: තේදුණු මාවත
12: තම කොණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
13: දේදුණු මාවත
12: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලංකා

0: நன்னத்துவாகன் ஜனி ஏக்க தேதுனு மாவத
1: වෙලාවද 6යි විනාඩි 26යි මම මේ උදේ පාන්දරම ඔගොල්ලන්ට මතක් කරන්න හැදුවේ අපේ ජානු වගේ වෙන්න එපා කියලා. මොකද අපේ ජානු හරි ලෝබයි. ලෝභගම කොච්චරයිද කියනවා නම් එයා හිතාගෙන ඉන්නේ සල්ලි විතරක්ම අතේ පොදි ගහගෙන තියාගත්තට පස්සේ එහෙම නැත්නම් ලංකාව වටේම තියෙන රත්තරන් බඩු ටික කරේ ඉල්ල ගත්තට පස්සේ එයාට අනාගතයක් තියෙනවා කියලා. එහෙම නැහැ නේද? මම මේ මතක් කරන්න හදන්නේ මේ මාසයේ සකසුරුවම් කමේ මාසයේ හඳා ඔය සල්ලි ඉතිරි කරගන්න එකෙන් රත්තරන් බඩු ටික පොදි ගහගන්න එකෙන් විතරක්ම අපේ අනාගතේ සුන්දර වෙන්නේ නැහැ කියන පණිවිඩය. ගොඩාක් වෙලාවට අපි කල්පනා කරනවා ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්තට පස්සේ නැත්නම් ලක්ෂ ගාණක් වටින රත්තරන් ටිකක් සේප්ුවේ තියාගත්තට පස්සේ අපිට අනාගතේ පරිස්සමට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ඇත්තටම කල්පනා කරලා බලනකොට ඒක හිමෙන වෙන්නේ නේද? දැන් මේ දවස්වල හොඳටම වහිනවා. සමහර පැතිවලට ආපදා තත්ත්වයන් නැති වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙලාවක පරිසරය ආරක්ෂා කරන්නේ නැතුව සල්ලි විතරක් ආරක්ෂා කරගත්තනම් වාට දැනටමත් වැටහිලා ඇති ඒකේ ප්‍රතිවිපාක. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ වතුර බින්දුවක් හරි ආරක්ෂා කරන්න පුළුවන් වෙලාවක ඒකට ප්‍රමුඛතාවය දීලා ඒ වතුර බින්දුව හරි අපි ආරක්ෂා කරමු. ගහක් කොළක් රැක ගන්න පුළුවන් වෙලාවක ඒ වෙනුවෙන් මූලිකත්වයේ අරගෙන වැඩ කටයුතු කරමු. පරිසරය සුන්දරව තියාගන්නවා වගේම බලශක්තිය ආරක්ෂා කරගන්නවා වගේම මේ හැම දෙයකින්ම අපේ අනාගතයට සෑහෙන්න ලොකු ඉතිරියක් බවට පත් වෙනවා ඒ අපි කරන දේවල්. ඒ නිසාම තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB බැංකුව අපිට මේ මාසයේදී උගන්වන්නේ මේ මාසයේ විතරක් නෙවෙයි මුළු ජීවිත කාලයේම අපි ඉතිරි කරන්න අවශ්‍ය මුදල් විතරක්ම නොවේ කියන පාඩම. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය. හෙටක් ඉතිරි කරන මාසය. ඉතින් මම මේ පණිවිඩය කියන්නේ අපි අර බතල ගෙඩියටත් එක්ක ජානුටත් එක්ක. එයා එහෙමයි ලෝබයි. හරි, ඊට පස්සේ මතක් කරන්න ඕනි ආර්යා ඉසි සනීප ආරක්ෂක තුවාය ගැන. මොකද මේ අපේ රටේ කාන්තාවන්ට හරියටම ගැළපෙන සනීප ආරක්ෂක තුවාය තමයි ආර්යා ඉසි සනීප ආරක්ෂක තුවාය කියලා කියන්නේ. දැන් ඕගොල්ලොන්ට ඉස්කෝලේ යන වයසේ දුවලා ඉන්නවනම් ඉස්කෝලේ යන අපේ පුංචි දුවලට රජයෙන් ලබා දෙනවා තිරිනපත් වැඩසටහනත් එක්ක සනීප ආරක්ෂක තුවාය. ඒ ලබා දෙන්නේ ආර්යා ඉසි සනීප ආරක්ෂක තුවාය. මොකද ඒකට හේතුව අපේ රටේ කාන්තාවන්ට ගැළපෙනම විදිහට මෘදු බවින් යුක්තව මල්ටිලේයන් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක එන හන්දා SLS සහතිකයත් එක්ක වගකීමක් ඇතුව අපිට අරගන්න පුළුවන් තත්වයක් තියෙන හන්දා අපිට ගැළපෙනම අපේ කාන්තාවන්ට ගැළපෙනම සනීප ආරක්ෂක තුවාය ආර්යා ඊසි නිසා. අනික ඊසි නිසා ලේසි කියලා කියන්නේ නිකන් කට ගන්නවට නෙවෙයි. අපේ රටේ හැමෝටම දරන්න පුළුවන් මුදලකට තමයි ආර්යා ඉසි සනීප ආරක්ෂක තුවාය වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ. ඒ පොන්චි රුපියල් 150කට. ඒ තත්වේ අඩුවක් හරි ක්වලිටි එකේ අඩුවක් හරි නිසා නෙවෙයි. අපේ රටේ කාන්තාවන්ගේ සනීප ආරක්ෂාව ගැන ආර්යා ඉසි වැඩි වැඩියෙන් හිතනහම. ඒ නිසා අදම ආර්යා ඉසි සනීප ආරක්ෂක තුවායට ස්විච් වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. අපි සින්දුවට යමු නේද? හැබැයි සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි මේ සින්දුවෙන් පස්සේ අපි යනවා අකුරු එක වචන ගලපන්න. සතිය ගානේ මුදලින් රුපියල් 5000ක මුදල් තෑග්ගක් අපි ලබා දෙනවනේ. මේ වෙනකොට ඒක හිමීට සාක්කුවේ දාගෙන තියාගෙන පරිස්සම් කරගෙන ඉන්නේ අපේ හසිනි. හසිනි කතා කරේ පොල්ගම්පල ඉඳලානේ. බලමු නේද ඉතින් හසිනිගේ වචන 39 අභියෝගය හඹාගෙන ගිහිල්ලා පසු කරගෙන යන්න අද දවසේ කාට හරි අවස්ථාව ලැබෙයිද කියලා. ඒ වගේම තමයි බර්ත්ඩේ විශ් එකක් තියෙනවා මතක් කරන්න ඕනි සින්දුවට යන්න කලින්. මේ අපිව හැමදාම හනවනේ බුත්තල කුඩාවේ ඉඳන් අපේ මල්කාන්ති අක්කා. බුත්තල වැතරත් වහිනවලු. හොඳයි නේද? බුත්තල වැතර සාමාන්‍යයෙන් පායනවනේ. පැතුම් දිල්ෂාන් පුතා ඉන්නව නේද? අන්න යාගේ 25 වෙනි හැපි බර්ත්ඩේ එක අද. කොල්ලට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න net fm team එකේ අපි හැමෝම එකතු වෙනවා වගේම තාත්තයි අම්මයි නංගි පවුලේ සියලුම දෙනාවයි එකතු වෙනවා. මම මේ කල්පනා කරේ ඔය බුත්තල ඉඳන් තියෙනව නේද කතරගම පැත්තට යන්න පාරක්. ඒ පාරේ ඉන්නවා අලියෙක්. අර පාර යන වාහන වලින් කෑම ඉල්ලන අලිපැටියෙක් ඉන්නේ. හරියට අපේ ජානුමයි. මට බුත්තල කිව්ව ගමන් මතක් වුණේම ඒක. හරි. අපි යමු සින්දුවට. සින්දුවට ගිහිල්ලා ආයෙත් අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටේ.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 35යි. මම ඇවිල්ලා තියෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයට. කටිය ලංකාව වටේම පීරලා පීරලා හොයාගෙන යනකොට මට හම්බ වුණේ මේ වෙලාවේ වීර කැටේ ඉඳන් අපිට කතා කරපු වීර කෙල්ලෙක්. එයාගේ නම තීක්ෂණ. තීක්ෂණ බුද්ධිය තියෙන වීර කෙල්ලෙක් තමයි හොයාගෙන ආවේ. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා කියලා මම පිළිගන්නවා අපේ අකුරෙන් අකුර තරඟාවලියට අපේ තීක්ෂණ.
1: ආයුබෝවන්
0: තීක්ෂණ. ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? අන්න හරි, ඒක තමයි කරන්න ඕනේ. ඒ ගානට දිනු නම් ඇති. ඒ කියන්නේ ගෙදරට වෙලා ඉන්න net fm අහගෙන ඉන්න ජොබ් එකක් කරන්න ඕනේ නේද? හරි, දැන් මේ ගේම් එකට එන්න කොච්චර ට්‍රයි කළාද? අදද පළවෙනි පාරට කෝල් කරේ?
1: 10ක්
0: විතර ට්‍රයි කරා.
1: අන්න
0: හරි, ඒක තමයි. ඒ කියන්නේ මේක මේ සෑහෙන ඉල්ලුමක් තියෙනවනේ, බොරුවට කියනව නෙවෙයි මං. හරි, කොහොමරි අපි තරංගයට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මං ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. ඒ වගේම තමයි කියන වචන ටික අර පැහැදිලිව ඇහෙන්න කියන්නත් ඕනේ. වැරදිලා හරි අපිට නිකම් වගේ ඇහුනොත් එහෙම අපි ගන්නෙ නෑ තරඟින්. අයි ඉවත් කරන්න වෙනවා එතනින්. හරිද? රයිට්. මේ වීර කැටිය පැත්තට කොහොමද කාලගුණේ? හොඳටම වහිනවා නේද? අපිටත් වහිනවා. මේ ඕ පැත්තට පායනවා නම් අපි පොඩ්ඩක් වැස්ස ටික මේ පැත්තෙන් එවන්න කියලා බැලුවේ. හරි, අපි යමු තරඟයට. වීර කැටි අයිති වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයටද? ඒකනේ මන් දන්නවා. හරි, හම්බන්තොට කියන වචනයේ තුන්වෙනි අකුර මොකද්ද? බා. ඒක තමයි. වැඩිය බාබා ගන්න බා කුකුල්ලුවේ. හරිද? හරි, ඒක තමයි වට හම්බ වෙන අකුර. අපි යමුද තරඟයට. Right, මේ පටන් ගන්න අකුරෙන් අකුර.
2: Your time starts now.
1: සම්බලපිටිය, යාපනය, යතුර, රනිල්, ලයනල්, ලබුගම, මදුමි, නීගමුව, වත්ත, තක්කාලි, ලිනාලි, ලබුදුව, වාහනය, යනුකි, කිත්මි, මිහිරි, පිද්මය, යනවා, වාදුව, වචනය, යමුනා, නාවල, ලස්සන, නයනා, නාරම්බල, ලලිතා, තාත්තා, තාරාවා, වානරයා, යාපහුව, වට්ටක්කා, කාලිංග, ගනිදු, දුමින්ද, දසුනි, නිපුනි, නිට්ටා, යාළුවා, වාසනා, නාලිකා.
0: ඕ, මග හිටනේ. හැබැයි මං හිතන වචන ටිකක් කිව්වා කියලා ඉතින් නේද? කමන්න නෑ තීක්ෂණ. සම්බන්ධ වීම, සහභාගී වීම තමයි උතුම් නේද? දැන් අර ඔයාගේ නම තියෙන කෙනෙකුත් ඉන්නවනේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ, තීක්ෂණ කියලා. එයාත් හිතාගෙන ඉන්නේ එහෙම. හරි හරි හරි, බොරුවට කිව්ව, බොරුවට කිව්ව, විහිළුවට කිව්ව. එහෙනම් අපි බොහොම ස්තුතියි කියලා කියනවා සම්බන්ධ වුණාට. කවුද එකතු කරගන්න මේ අපි අහන්න යන සින්දුවට?
1: අම්මයි තාත්තයි.

0: ඇත්තට මං ඉන්න හැමෝමයි අයවයි ලයින් එක සම්බන්ධ කරලා දුන අක්කවයි කවුරු.
1: එයා අක්කගෙන ඉන්නේ මෙයා අවුරුදු 55ක විතර කෙනෙක්. එතකොට කියන්න ඕනේ මොකද්ද? බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. දිගටම නෙත් අහගෙන ඉන්න.
0: ඔකේ.

0: Saya Taya.
1: FM Anupaha. FM Anuha Terai Dashumata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අතරකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
4: වේලාව 10යි විනාඩි 42යි
5: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරඟය ගාල්ල දිස්ත්‍රික්කය DJ Tishu බණ්ඩාර වෙල දිස්ත්‍රික්කය DJ DC හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
8: මේනක සහල් බයන් වින් තරගෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
9: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: එදා හරිම තෙත දවසක්. සමනල වැව උනේ මං. බෙලිහුල්ලයෝනේ ඔයා. අපි එදා කළේ සෙල්ලමක්. ඒක ඇත්තක් නෙවේ.
11: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
12: මේ වයිෆ්
13: මොකද හස්බන්ඩ්
12: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
13: අයියේ
12: රිස්ක් එක වැඩිනේ.
13: ඒ කිව්වේ?
12: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
13: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
4: වෙලාව 10:45. වැදගත් දෙයක් ගැන ඔයාලට මතක් කරන්න හදන්නේ. මොකද ආර්ථික ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම තියෙනවනේ. ගොඩාක් වෙලාවට ගෙයක් හදන්න ගියාට පස්සේ සල්ලි ටිකක් මදි වෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? වාහනයක් ගන්න ගියාට පස්සේ සල්ලි ටිකක් මදි වෙනවා. සමහර වෙලාවට අපි හිතන්නෙම නැතුව එකපාරට අපිට සල්ලි අවශ්‍යතාවය වෙනවා. අසනීපුණාට පස්සේ ගෙදර කවුරු හරි එකපාරට සල්ලි ටිකක් අතේ තියෙනවනම් හොඳයි කියලා හිතනවනේ. හැබැයි අපි හැමෝම මේ ළඟ ලොකු ගණන් වලින් සල්ලි තියාගෙන ඉන්නේ නෑනේ. අන්න ඒ වෙලාවට තමයි හොඳ තැනකින් සල්ලි අරගන්න පුළුවන් තැනක් මේ විදිහක් අපිට හොයන්න අවශ්‍ය වෙන්නේ. HNB ෆයිනෑන්ස් කියලා කියන්නේත් අන්න ඒ වගේ අපිට යන්න පුළුවන් හොඳම සුහදශීලීම මූල්‍ය ආයතනයක්. මේ විදිහේ මූල්‍ය ප්‍රශ්නවලට මූල්‍ය විසඳුම් අරගෙන එන HNB ෆයිනෑන්ස් ආයතනය ඒ පිළිබඳව කියන්න Net FM අපේ කණ්ඩායම, ඒ වගේම තමයි HNB ෆයිනෑන්ස් ආයතනයේ මූල්‍ය විශේෂඥයන් මේ කණ්ඩායම එක්ක ලංකාව වටේටම යනවා. අද දවසේ අපේ කණ්ඩායම ඉන්නේ දකුණු පළාතට ගිහිල්ලා. දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ තමයි අපේ කණ්ඩායම ඉන්නේ. ඉතින් අපේ කණ්ඩායමේ දර්ශනව සම්බන්ධ කරගත්ත අයුබෝවන් දර්ශන. ඉතින් කොහොමද ගාලුපුරේ සිරි?
0: අයිෝන් යට තයිබෝන් මෙවැගේ මුණ තකුල්ලකි යගනගරේ ගල්පුරේ සිංහවයි එචින්දී ෆයිනල් විදීමක් නැති බැඳීමක් දීරෝටමගේ නගර ශාරිකාපියන් දවසේ සතුට විනෝද සමග තැකි පුරතක් ඕන එකතු කරවා ජනි ඉතින් මේ පැත්තර මේ වෙලාවට නම් චුට්ටක් පොඩි වෙහි පොදයක් යනවා ඉතින් වැස්සේ වුණත් අපි යොමු මේ පැතින් වටිනාගේ තැකි පුරතක් ලබා දෙනවා ජනි ඉතින් ඔයා කිව්වා වගේම වාහනයක් යන්න තීමේ අපි හැමෝටම තියෙන ජීවිතේ එතකොට ජනි අපි අතින් සල්ලිනේ මොකද අපි අපතේ නිකරෝණ යවන්න කැමති මේ නාස්ති කරන්න කැමති මේ ඒක හරි විශ්වාසනීය සේවාවක් කරපේ අපි දැන්පත් කරන උණුගුණුවට අවස්ථාව තියෙනවා HND finance ඉස්සවර තැන්පත් වංශයට යනවා නම් වාට ඔන්න තැන්පත් සල්ලි ටික හරි පරිස්සමට තියාගන්න අවස්ථාව තියෙනවා ඒකම තමයි අර ජනිත් කියනවා වගේම අප හැනිතරම අපි අතේ සල්ලි රැඳෙන්නේ නැහැ ජනිත් අදිසි අපි ගෙදරින් පුංචි පැටවට ඉස්කෝලේ යන සල්ලියක් මාදි නැහැ ඒකට අපි මතක කරන්නේ අපේ දීම හරි තියෙන පතරන් ටික හරි ටක් ගාලා ළඟම තියෙන බැංකුවට ගිහලා තියලා සල්ලි ටිකක් ගන්න
4: කියලා කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක බලනකොට රත්තරන් මොනාද කියලා අපිට හිතෙනවනේ
0: අනිවාර්යෙන්ම ජවෙත් මොකද අපි ජීවිතේ කියන්නේ අපි දරුවෝ ඉතින් අන්න ඒ දරුවන්ට අවශ්‍ය විදිහේ සල්ලි ටික අපි පපයන්නත් ඕනේ අන්න එතකොට තමයි අපි රත්තරන් වලට වටිනාකමක් අපි ලබා දෙන්නේ ඉතින් හරියටම ඒ වටිනාකම ලබා දෙන්නේ HND finance partnership තමයි කියන්නේ ඒ වටිනාකම ලබා දෙන්නේ මොකද වැඩිම මුදලක් දුන්න අඩු පොලිය කඩේ වඩා ලබා ගන්න අවස්ථාව දෙනවා HND partnership සමග අත්තල් දැනගෙන මේවත් තමයි අපි හෙට දවසේ අපේ රටේ හෙට දවසේ අනාගතේ බාර ගන්න පුංචි කැටවර උනව අවස්ථාව දෙනවා HND යාළුවෙක් ඉතුරු කරන්නේ නමත දුන්න ඉති ගේම කික්ම කඳුම අදිනවා තිනවා සෑම රුපියල් 3000ක තැන්පතුකම යරි අපි දෙනවා මේ පැත්තේ අගනා කැටයක් ඒ වගේම වටිනා කියන බැඩ්මින්ටන් නිකුලක තොන්න ලබා දෙනවා ඉතින් මේ වගේම සෑම රුපියල් 10000ක තැන්පතුකම වටිනා අගනා කැටයක් ඒ වගේම බැඩ්මින්ටන් නිකුලක ඊත් එකම වටිනා පාසල් පොත් කටලක තොන්න ජනයි අපි මේ පැත්තේ අද දවසේදී ලබා දෙන්නේ මේ තෑගි සියල්ලම අපි අද දවසේ HNB ෆයිනල් විදීමක් ප්‍රතිපදීමක් දීමුටමගේ නගර චාරිකාවක් එක තමයි හොයා කිවෝගි
4: දැන් මටත් ඉදලා තියෙන්නේ මේ යාළු ළමා ඉතිරි කිරීමේ ගිනුමක් ආරම්භ කරන්න අර බැඩ්මින්ටන් රැකට් දෙකක් හම්බ වෙනවනේ
0: ඔව් මේම කරෝ ජඩු සීමායි මේ කරගෙන ප්ලේ කරමු වැඩි
4: ඔව් කොහොමත් බෝලෙට ගන්න කෙනෙක් නම් අපේ ඉන්නවා ජානු ඉන්නවනේ
0: ජානු ඉන්නවනේ මයිට ඒක ජානු ගමු අපි දින ප්ලේ කරමු
4: අනිවාර්ය
0: වැඩි හොඳයි කොහොමත් දැන් තව ටිකින් මගේ නම ජානුගෙන් අපි දින කන්න වෙන ටිකක් තමයි වෙන්නේ කොහොමද කියවන්නේ ජානු තෝත ජලින්ක පුළුවන් මේ පැත්තක දුන්න ඊන වාහනේ ගන්නවට ගොන ජානු තොන්නම කාලේ තමයි මේ
4: කාලේ ඒක තමයි මාත් මේ කල්පනා කරන්නේ
0: තමයි තියෙන්නේ ජනිත් තත්ත්වන අවස්ථාව දින කාර් එකක් ගන්නවනම් යන්නේ මොකද කියන්නේ බස් එකක් වත් තරම් දාගමුද ඔන්න අවස්ථාවක් තමයි පැත්තකට HNB finance එකට ගොඩ වෙලා ඔන්න වැඩිම ලීසින් මුදල කඩු පොලිකර ලබා ගන්න හොඳම දේ තමයි HNB finance කියලා කියන්නේ ඉතින් අපි වැස්සේ වුණත් ඔන්න දෝතේ ඔයා කිව්වාගේ දතුල්ලගේ හගනගරේ කාඩු පුරේසි තමයි මේ දෙවන්ත වැඩ කඩුත් අපි ඒක දුරන් අපි හවස්වරු වෙනවා මතුදිම පුරවරේට ඉන්නවන ඔබට අවස්ථාවක් තියෙනවා අපි අහගෙන ඉන්නවන ඒක මනු පහින් 94.8න් තවදත් අලුත් target එක අහගෙන ඉන්න ඔයාටත් ඔන්න අවස්ථාවක් තියෙනවා අද දවසේ ගාල් අවට කෙනෙක් නම් ඉක්මන් කරලා එකතු වෙන්න ගාල්ල පුරවරේට අපි ඉන්නවන අද දවසේ වටිනා කියන තෑගි පොක රසක් එක්ක සතුට විනෝද සමග අත පිරෙන්න හිත පිරෙන්න තෑගි පොක රස කුතරගම්මයි HND finance විදීමක් නැති බැඳීමක් දීවටම නගර චාරිකාව ආදරණීය දකුණු ලකි අගනගරිය සිට මේ විදිහට එකතු කරාම ඉතින් අපි ඉස්සුවන මොන වටිනා තෑගි පොක රසක් අද දවසේ ආදරණීය ඔබට මේ තහදා දෙන්නට එසේ මනු පහ 94.7ක් තවදත් අලුත් කාගේත් මේ සමග ඉතින් ජනි බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට එකතු කරාද
4: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැත්තට ආවට

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: Meltdol, හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 15 වනදා උදේ ගාල්ල සවස මතුගම
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
7: ධන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන
8: මොකද්ද ඔය විසිගිරිල්ලද
7: ඔව් රෝමිදි මීටර 92ක් ග්ලාස්කෝවල රන් පදක්කම හංගේරියාවල මීටර් 91ක් නගෝයාවල මීටර් 88ටත් එහා
8: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වේලාවට පාරමාරු කළේ
7: ඇයි
8: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ
9: මීටර් 90ට එහා විසි වෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක Net FM Algo Town සතියේ දිනවල උදේ 7ට
10: Net FM Algo Town
1: brought to you by
11: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක YOLO by Prime Group අමතන්න 13.22
12: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
10: Net FM Algo Town
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: අදම ගන්න ෆෝන් එකයි
15: දේදුනු මාවතේ අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාවෝදේ 11යි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවී.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. නොවුඩ් ප්‍රාදේශීයලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා සහගත ලෙස ලබාගත් බවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ එම කාර්යාලයේ සේවකයන් 14 දිනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දුන් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා. එම කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා. එම නිලධාරීන් දෙදෙනා විසින් මුදල් බැර කර තිබූ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරියෙකු සහ හැටන් කලාපයේ ගුරුවරු 6 දෙනෙකුගේ රාජකාරී විමර්ශනයකට යටත්ව තහනම් කර තිබෙනවා. මේ අතර නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වී ඇති අස්වැසුම මුදල් වංචාව රුපියල් කෝටි 6කට ආසන්නයි. ඒ අනුව එහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා. කැප්පෙටිපොළ සෙල්මියාපුර ඔයෙන් එගොඩවීමට ගිය කාන්තාවන් පිරිසක් අතුරින් එක් කාන්තාවක් දියගිලි අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ මැදවෙල ප්‍රදේශයේ පදිංචිකාරණියක් බවයි කැප්පෙටිපොළ පොලිසිය පැවසුවේ. අතුරුදන් වූ කාන්තාව සොයා කැප්පෙටිපොළ පොලිසිය සහ නාවික හමුදාවේද සහය ඇතිව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95, FM 94.8, Net FM.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.

மெலாவே கொலஹாய் வினாடி அட்டாய் ஆவா ஆவா ஆவா தேவனி பயட்ட ஆவா நெத்தஃபம் தேதுனு மாவத்தை அது தவசே தேவனி பய வெரடிக பட்டங்க ஹதன்னே කලින් පැයේ වගේම මේ පැයේ ඊළඟ පැයේ hina baby pal බැඳගෙන අහන්න පුළුවන් සින්දු ටිකක් ඒ වගේම තමයි කතා ටිකක් ඕගලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා විවිධාකාරයේ කටකතා මට ආරංචි වෙනවා අපේ ජානු එක එක සත්තුන්ගේ නම් වලින් මට ආමන්ත්‍රණය කරනවා කියලා මං විශ්වාසයෙන් යුතුව පවසනවා ඒ කිසිම දෙයකට ළඟින්වත් තියන්න බෑ මාව අපේ ජානු නම් ඉතින් අලි පැටියෙක් වගේ. ඒක ඔයගලන්ට Facebook live එකේම ආවට පස්සේ පේනව නේද? නිකන් අර පොන්චි අලි පැටියෙකුට නිකන් noodles ටිකක් ඔළුවට දාලා වගේ පොඩි එකක් තියනව නේද? මම බොරුවට නෙමෙයි මේවා කියන්නේ කියලා ඔයගලන්ට Facebook live බැලුවම තේරෙනව නේද යක්? කියන්න කියන්න ආවට පස්සේ කියන්න. හරි, අපි මේ පැය පටන් ගන්නකොටම කටි එකතු කරගන්නත් ඕනි. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න මම සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුරගෙන. මේ මං ජානුට එක එක දේවල් කියලා වැරදිලා හරි කෙල්ල මෙතනට ඇවිල්ලා මට පිම්බොත් එහෙම මං විසි වෙලා යන ගානට කෙට්ටු ඉන්නේ මම. එතකොට විසි වෙලා ගිහිල්ලා මොකක් හරි අතක් පයක් තුවාලුනාට පස්සේ මොකක් හරි කොන්දක්වත් මොකක් හරි උනාට පස්සේ බෙහෙත් ගන්න හොඳ තැනක් දැනගෙන ඉන්න ඕනිනි. අන්න ඒ නිසා තමයි මමත් සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන නිකන් කටපාඩමින් විස්තර ඔයාට කියන්න පුළුවන් ගානට දැලගෙන ඉන්නේ. 0777 300 940 දුරකථන අංකය සහ 0773 273 540 දුරකථන අංකය. මේ දුරකථන අංක දෙකම ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා තියාගන්න. එහෙම නැත්නම් පොතක හදිස්සියකට ගන්න පුළුවන් තැනක ලියලා තියාගන්න. මොකද මේ කන්ටැක්ට් නම්බර්ස් දෙක හරහා ඔයාට පුළුවන් සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි කමල් බන්දුල වීරප්පිරොම් වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න වේලාවක් වෙන් කරගන්න. සමහර වෙලාවට ඔය අංශභාගයේ හැම හැදුනට පස්සේ හරි තැනකින් ප්‍රතිකාර අරගත්තේ නැති වුණොත් ජීවිත කාලෙම ඇඳකට වෙලා ඉන්න පුළුවන්. කවදාවත් කකුල් දෙකෙන් ඇවිදලා ගිහිල්ලා තමන්ගේ ජීවිතය විඳින්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කමල් බන්දුල වීරප්පිරොම් වෙද මහත්තයා ඔය අසනීප උණු ගමම්ම ටග් ගාලා පළවෙනි තේරීම් විදිහට තෝරගන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන හන්දා එතුමගේ ප්‍රතිකාර නිකන් අපිට පේන්නේ ආශ්චර්යයන් වගේ. සමහර වෙලාවට ඇවිද ගන්න බැරුව ඉන්න අම්මලා තාත්තලා එතනට ගිහිල්ලා නිකන් සති දෙකක් මාසයක් හමාරක් ප්‍රතිකාර අරගත්තට පස්සේ ඒගොල්ලෝ නිරෝගීව ඉන්න විදිහ දැක්කම අපිට නෑ හිතෙනවා මේව නිකන් මැජික්ද කියලා. අන්නේ නිසා තමයි කමල් බන්දුල වීරප්පිරොම් වෙද මහත්තයාව හම්බ වෙන්න සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්න කියලා මං ඔයාලට මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මතක් කරන්න. සින්දුවට යන්න හදන්නේ. හැබැයි ඉතින් ඊට කලින් කටි එකතු කරගන්න ඕනි. මං කොහෙටද යන්නේ? WhatsApp එකට තමයි යන්නේ. ඉතින් WhatsApp එකට messages දාලා තියෙනවා. මේවා කියවන්නත් එපැයි ඕගොල්ලෝ දානවා වගේම ජෝඩ් රොගන්ස්ගේ සින්දුවක් කෝණි. අපි අද දෙන්න හිටියේ පොඩි වෙලාව ප්‍රශ්නයක් වුණා. හංගෙල්ල දිලාන් නිරෝෂ් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හෙට දෙන්න හොඳේ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. ආ මේ SMT අපරල් එකේ සෙට් එක. ලලිත් තමයි මෙසේජ් එක දාලා තියෙන. අද කලින්ම මෙසේජ් එකක් දාලා උම්මා ගොඩක් ඕනි කියලා මගෙන් ඉල්ලන්න එපා. අර නමේ අකුරු දෙකක ළඟින් ගියාට උම්මා දෙන්නේ උම්මා දේවි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ කොළ එකේ සෙට් එක කියලා තමයි කියන්නේ. මං හිතන්නේ SMT අපරල් එකේ සමහර විට අර ෂර්ට් වගේ බහන වෙති. ඒකේ කොළ සෙක්ෂන් එකේ ඉඳන් තමයි මං හිතන්නේ ලලිත් අපිට මෙසේජ් දාලා දෙන්නේ. බාන නිකන් මං කල්පනා කරන දේවල් මගේ බුද්ධිය. ගුඩ් මෝර්නින් ජනි මල්ලි. මම සුනිත්‍රා කුමාරි. දෙයියන්දර ඉඳන් තමයි අපිට සුනිත්‍රා කුමාරි අක්කා මෙසේජ් එක දාලා තියෙන්නේ. විහංග පුතාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියලා තියෙනවා. වරකාගොඩ අනුර ගාමන්ට් එකේ අපේ ගෑනු ළමයි සෙට් එක. නදී, සඳුනි, ලක්ෂී, සමන්මලි, තමරා, සාමා, සම්පත්, රුමේෂ්. ගෑනු ළමයි කියපු ටික ඇතුළට සම්පත් රුමේෂුත් ඇතුළත් වෙනවද? නෑ නෑ, කෙල්ල කොල්ල සෙට් එක. එහෙම කිව්ව. පව් නැත්තම් කොල්ල දෙන්න. මේකම ටවුන් එකේ ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටිය. කට්ටියම එකතු කරගන්න ඕනි මේ සින්දුවට. සුදු පැංචෝ. අපි සද්දෙන් දේදුණු මාවත හගෙන ඉන්නේ. දන්නවනේ කවුද කියලා පැංචෝ කියනකොට. අපේ දිස්නක්ක දිස්නක්ක දිස්නක්ක නෙවෙයි දීප්ති අක්කා. අම්මෝ නම වැරදුනා. හෙට පැංචෝ කියන එකක් නැද්ද දන්නේ? බෝකුන්දර නිවන්තිදී දේවින්න ෆැෂන් එකේ ඉඳන් තමයි දීප්ති අක්කා මෙසේජ් එක දාලා දෙන්නේ.
ඉනෝෂ සර් ඉන්නවා, අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, අමන්දි නංගි, නදීෂා මල්ලි, ඈ නදීෂා මිස්, ක්‍රිෂාන්ත අයියා, මයුරි, සසංකා, ශම්මි, ජනී මල්ලි, ජානු කිව්වා ඔයා බතල කොටයක් වගේ කියලා. බොරු බොරු, සම්පූර්ණයෙන්ම බොරු. මම නිකන් කෙසඟයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ තංගල්ලට යන්න හදන්නේ. අප්සරා රණිදුගේ සින්දුවක් ඉල්ලලා තියෙන්නේ. වැඩේ දින ඉල්ලලා තියෙන සින්දුව නෙවෙයි. මේ සින්දුව තියෙනවා. මම එකතු කරගන්නම් ඔයාව අප්සරා මේ සින්දුවට ගොඩක් ආදරෙන්. මේ සින්දුව මං හිතන්නේ කාලෙකට පස්සේ ඇහෙනව ඇත්තේ. ඊට පස්සේ කුරුණෑගලට යන්න හදන්නේ. කුරුණෑගල මල්ලව පිටියේ සුනෙත් වෙළඳ සැලේ ඉඳන් අපේ නයනක්ක මෙසේජ් එක දාලා තියෙනවා. අර අමරත් එක මල් කැඩුවේ මෙයා නේද? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්මවයි පුතා තිසුන්වයි හස්බන්ඩ් සුනෙත්වයි එකතු කරගන්න කියලා කියනවා. මට මතකයි නේද, නයන එන්න සල්ගස යටට එහෙම නේද තියෙන්නේ. ඊට පස්සේ මහරගම දුලාණි අක්කා දුවවයි පුතාවයි මහත්තයවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

කලින් සිින්දු අහනකොට නිකන් මතක් වුණේ අපි ගෙදර ඉන්න දවස්වල නිකන් කල්පනා කරලා බලන්න සමහර දවස් තියෙනවා තාත්තා උයලාදින්. ඒ දවස්වල නිකන් කෑම ටික ටිකක් වෙනදට වඩා රහට දැනෙනව නේද? සමහර විට ඒකට හේතුව වෙනව ඇත්තේ අර ලෝභ නැතුව සමහර වෙලාවට දානවනේ තුන පහ ටික මිරිස් කුඩු ටික. ඒක හඳ වෙන්නේ නැති. අම්මලා ලෝබයි කියලා කියනව නෙවෙයි හොදේ. මේ මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. දැන් ගෙදර කෑම වේල හදනකොට ඒ කෑම වේලේ රස වගේම ගුණය ගැනත් අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕන. සමහර වෙලාවට රස විතරක් හිතලා රස ගැන විතරක් හිතලා අපි ගෙදරට ගේන සමහර තුන පහ කුඩු ගම්මිරිස් කුඩු ඒ වගේ කුළු බඩු ටික හන්දා රෝගාබාධ හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ හින්දා තමයි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය කරන කුළු බඩු ඔයාගේ ගෙදර කෑම ටික රසවත් කරගන්න එකතු කරගන්න කියලා මම මතක් කරන්නේ. කොහොමද එහෙම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක් නිෂ්පාදනය කරපු අමුද්‍රව්‍ය එකතු කරගන්නේ කුළු බඩු හොයාගන්න? ෆ්‍රීලන් නිෂ්පාදන ගෙදරට ගිහින්. ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම නිෂ්පාදනය වෙන්නේ අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතර. රස වගේම ගුණයත් ඒක හන්දා එකතු වෙනවා. දැන් නිකන් කල්පනා කරලා බලන්න ෆ්‍රීලන් මස්කරි තුන පහ පැකට් එකේම තියෙනවා කුළු බඩු අමුද්‍රව්‍ය ජාති මං හිතන්නේ 10කට වඩා. නිකන් ඒ ටික එකතු කරගෙන චිකන් කරියක් හදන්න ගියොත් එහෙම වෙන වෙනම දවස් ගාණක් චිකන් කරියක වෙනුවෙන්ම ඔයාට වෙන වැය කරන්න වෙනවා. හැබැයි ෆ්‍රීලන් මස්කරි තුන පහ පැකට් එක ගෙනාවට පස්සේ විනාඩි 5යි යන්නේ. ටක් ගාලා ඒක ගෙනාවා හොඳට සීසන් කරලා ගත්තම ආයෙත්ින් රස ඉතිරෙන චිකන් කරියක් හදාගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු වෙන්න පුළුවන්, කහ කුඩු වෙන්න පුළුවන්, මිරිස් කුඩු වෙන්න පුළුවන්, කෑලි මිරිස් වෙන්න පුළුවන්, බැදපු තුන පහ කුඩු පැකට් එක වෙන්න පුළුවන්. ඔය හැම දෙම අපේ ගෙදර අපි කාපු කෑමවල රස, අපේ අම්මලා අපිට හදලා දුන්නු කෑමවල රස. ඒ වගේම තමයි අපේ ආච්චි අම්මලා ගෙදරට ගියාට පස්සේ කෑම හදලා දුන්නම ඒවයින් දැනෙන රස අපිට මතක් කරන විදිහේ රසයක් ඔයාට අරගෙන එනවා. එහෙනම් ෆ්‍රීලන් නිෂ්පාදන නම බලලා මතක ඇතුව අරගන්න. හැබැයි මෙහෙමයි ඉතින්. අර එලවලු ටික, මස් මාළු ටික රසට තිබිලා බත් එක බෙරි වුණොත් එහෙම වැඩේ අවුල් යනවා. ඒ නිසා තමයි බතටත් හොඳ සහල් එකක් එකතු කරගන්න කියලා කියන්නේ බත් එක හදාගන්න. මේනක සහල් අරගන්න ආයෙත් හිතන්න දෙයක් නැහැ. මොකද මේනක සහල් කියලා කියන්නේ අර අපේ ආදරණීයයන් වෙනුවෙන් අපි හදන කෑම වේලට රසය, ගුණය, ප්‍රමිතිය එකතු කරගන්න පුළුවන් නිෂ්පාදන. මේනක සහල් අපේ රටේ ගොවි මහත්තුරුන්ගේ සහල් ලස්වැන්නේ හොඳම කොටස තමයි අරගෙන ඔයා ගාවට අරගෙන ඉන්නේ. ඒ විතර නෙවෙයි තෑගිත් හම්බ වෙනවනේ. මේනක සහල් බයියන් වින් තරඟයත් එක්ක දැන් වාඩ ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් ජයග්‍රහණය කරන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ මේනක සහල් බෑග් එක ඇතුලේ සැඟවිලා තියෙන කූපන් එක කොහොම හරි අත දාලා හොයාගන්න. ඒක ඔයාගෙන ඒ කූපන් එකේ තියෙන ටැග් ඔයාට ගෙන්න ගන්න. ඒ කූපන් එකේම තියෙන කන්ටැක්ට් නම්බර් එකට කතා කරලා හරි WhatsApp මෙසේජ් එකක් හරි දාලා කියන්න කූපන් එක හම්බ වුණා කියලා. දැන් මතක තියාගන්න ඕනි දේ තමයි ස්මාර්ට් ටීවී තියෙන කූපන් තියෙන මේනක සහල් බෑග්ස් ඔය ලංකාවේ කොහේ කොහේ කොහේ හරි තැන්වල අනිවාර්යයෙන්ම හැංගිලා ඔයා ඇවිල්ලා අරගන්නකම් බලාගෙන ඉන්නවා කියන කාරණේ. නාඩු වෙන්න පුළුවන්, කීරි සම්බ වෙන්න පුළුවන්, මල් නාඩු වෙන්න පුළුවන්, රතු කැකුළු වෙන්න පුළුවන්, සුදු කැකුළු වෙන්න පුළුවන්, මොනවාද වට ඕනි හාල් කියන්නකෝ, ඒ ඕනි જાතියක් මේනක සහල් හරහා අරගන්න පුළුවන්. හරි, ඒ පණිවිඩය කියලා මං යනවා වැලිමඩට ගිහිල්ලා ඉන්න. වැලිමඩට ගියාට පස්සේ මට තියෙනවනේ ජොබ් එකක්. මට නිකන් ඉස්කෝලේ ටීචර් කෙනෙක් වගේ වෙන්න වෙනවා. ඉස්කෝලේ ටීචර් කෙනෙක් උදේට ඉස්කෝලේ ළමයින්ගේ නම් ටික මාක් කරනවා වගේ, රෙජිස්ටර් එක මාක් කරනවා වගේ නම් සෙට් එකක් තියෙනවා මට කියන්න. ඒ සෙට් එක තමයි අපේ නවෝද්‍ය වැඩ කරන තැන කට්ටියගේ නම් සෙට් එක. පුරුදු විදිහටම එකතු කරගන්න ඔෆිස් එකේ යාළුවෝ කට්ටිය. තුෂාරි, ඉරන්දි, ගයානි, නිලූෂි, අනෝජා, ලක්ෂානි, ශකිලා, තේජා, නිමේෂා, ඉෂාරා, නවෝද්‍යා, නිරෝෂා, තාරුකා, සතිර, දීපා හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. නදිමාල් පෙරේරාගේ සින්දුවක් ඉල්ලලා තියෙන්නේ. අදත් අමතකුණානේ අරගෙන ඉන්න. හෙට දෙන්නම් හොඳේ. ගාල් ලක්ෂ්මීමන දෙහිදුවෙ ඉඳන් අපේ ලක්ෂ්මී අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. ලොකු පුතා ගිෂාන් මදුශංක, පොඩි පුතා දිලශාන් මදුශංක එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. මම එකතු කරගන්නම්. අපේ නිශාන්ත අයියා වාදු ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. එන්ඩී අපරල් එකේ සෙට් එක එකතු කරගන්න කියලා. මම එකතු කරගන්නම්. ජනී මල්ලිය සුපුරුදු පරිදි අපි තහගෙන ඉන්නේ. කෑගල්ලේ කුමාරි අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
ගොඩා කාදරෙන් එකතු කරගන්න. දැ මේ වටසප් මෙසේජස් එවනවා වගේ මේ වෙතර කෝල් කරන්න පුළුවන් හොඳ බිඳුව එකයි එකයි දෙකයි මනස් පහයි තිස්තුනයි හැටතුන. අක්ගාල කතා කරලා දැම්ම ඉල්ලගන්නවාට අවස්ථාව ගේම් එකටත් සම්බන්ධවෙන්. ෆෝන් එක අතේ තියාගෙන නිකංගින් දෙවා කෝල් කරන්න බිඳුව එකයි එකයි දෙකයි පනස් පහයි තිස්තුනයි හැටතුන. මොකද මං කෝල් සාංශ කරන්න වෙනම කෙනෙක් ගෙන්නගෙන තියෙන ඔෆිස් එකේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Melawe kolahai binadi visi hayai.
2: District daha hatra, parang karuan daha hatra, ek makusalanya. Janata manapin sahaj hekiyav kirulu palandina. Net FM DJ Night Face to Face Attack Show Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරගය ගාල්ල දිස්ත්‍රික්කය DJ තිෂු බණ්ඩාර වෙල දිස්ත්‍රික්කය DJ DC හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ఫోన్ ఎక హిట మొద మట గన్నట వెన్నే ఆ హిట నిమే
4: అవిశ్వాసే ఇవగ కీమై సుగ హికే దియెన్నే
3: అదమ గన్న ఫోన్ ఎక ఐ హిటట దాన్నే
4: విశ్వాసే ఇవగ కీమై ఎక సింగ సింప పే
3: హిటట మొద టిక టిక గివన్న అదమ వాగే స్మార్ట్ ఫోన్ ఎక అరగన్న
5: గమ పోసత్ కరణ వ్యవసాయక బలకాయక్ దివైన పురా వ్యవసాయకిన్ 14014 జాతిక ఆర్థికే గొడనేంగీమ విడువెన్ ఆర్డిబి వ్యవసాయక బలకాయ ඔබත් එක්වන්න 1985 මතන්න.
6: EC සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 2779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 2779677767 ට මිස් කෝල් එකක් දෙන්න.
1: වෙලාව 11යි විනාඩි 28යි.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයි?
12: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
13: දන්නව.
12: මොකද්ද?
13: මගේ ඔළුව.
12: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11යි විනාඩි 29යි. අපි මේ සින්දුවෙන් පස්සේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් සූදානම් කරගෙන ඉන්නවා. අවස්ථාව ලබා ගන්න දුරකථන ඇමතුමක් ගන්න. 0112553063 නම්බරයකට දැන් ඉදම ඔයාලට කෝල් කරන්න පුළුවන්. WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95ට. ජනියෝ මං ගේම් එකට එන්න කැමති, අනේ මාව ගන්න කියලා. ඊට පස්සේ Facebook fan page එක අපි post එකක් දාලා දිනවා. post එකට පහලින් ඔයාගේ නම, ගම, contact number එකත් comment කළොත් ඔයාලට පුළුවන් ගේම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔන්න ඔය ටික මතක තියාගන්නකෝ. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව. රටම එකට ජාතික මෙහෙයුම රජය විසින් සංවිධානය කරලා තියෙන්නේ අපේ රටේ තරුණ ප්‍රජාව, අපේ රටේ වැඩිහිටි පරපුර, මේ හැමෝම හානිකර මත්ද්‍රව්‍යන්ගෙන් බේරා ගන්න. දැන් අපි නිකන් පාරේ නිකන් අඩියක් දෙකක් ඇවිදගෙන ගියාම අපිට පේන ඕනි තරම් මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය. දැන් නගරේ විතරක් නෙවෙයි ගම්පලාත්වලත් ඕනි තරම් මේ දේවල් වලට ඇබ්බැහි වුණු කට්ටිය ඉන්නවා. නම් වශයෙන් කියන්න ගියෝ තින් එහෙම හානිකර මත්ද්‍රව්‍ය ඕනි තරම් ලිස්ට් එකක් කියන්න පුළුවන්. වැඩේ දින අපි දැන් ඔය නම් නොදන්න ජාතිවල නමුත් මෙතන කියලා ඊට පස්සේ සවල් කාට හරි හිතුණොත් එහෙම මේ අලුත් දෙයක් පොඩ්ඩක් try කරලා බලන්න ඕනි කියලා. මොකද ඔය නව යෝන් වියේ කට්ටිය හරි කැමති අලුත් අලුත් දේවල් try කරලා බලන්න. අන්නේ දුර්වලතාවයේ තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඒගොල්ලන්ගේ වාසිය බවට හරවගෙන තියෙන්නේ. ඒගොල්ලෝ අපේ අලුත් තරුණ වියේ ඉන්න නංගිලට මල්ලිලට මේ මත්ද්‍රව්‍ය දෙන්නේ සමහර වෙලාවට පළවෙනි මාත්‍රාව නොමිලේ try කරලා බලන්න කියලා. හැබැයි ඊට පස්සේ අබ්බැහි වුණාට පස්සේ ඒව නිකන් හම්බ වෙන්නේ නැහැ. සල්ලි වලට දෙන්නේ. ඒවා පොඩි පොඩි ගණනොත් නෙවෙයිනේ. අන්න එහෙම වුණාම තමයි ඒ දේවල් අරගන්න ඕනිම අපරාධයක් කරන්න අපේ රටේ තරුණ ප්‍රජාව පෙරමෙන්. සමාජයේ ආරක්ෂාව නැතරම නැති වෙලා යනවා ඔවත් එක්ක. ඒ නිසා තමයි මතක් කරන්නේ කිසිම වෙලාවක කවුරු කොහොම මොන දේවල් කියලා හානිකර මත්ද්‍රව්‍යන්ට ඔයාව පොළඹවා ගන්න උත්සාහ කරත් කිසිම වෙලාවක ඒ දේවල් වලට හා කියන්න එපා. ඔයාගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, අනාගතේ ජොබ් එකක් කරන්න ඉන්නවා නම් ඒ දේවල් වෙන්න පුළුවන්. ගෑල්ලමෙක්වත් කැමති වෙන්නේ නෑනේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කොල්ලෙකුට. අන්න ඒ නිසා තමයි මතක් කරන්නේ හානිකර මත්ද්‍රව්‍යන්ගෙන් වැළකෙන්න කියලා මේ තරම්. ඒ අතරේ වාට තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනි. මොකද මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසයනේ. ඉතින් මේ මාසයේදී අපි ඉතිරිය ගැන ටිකක් වැඩිපුර කතා කරනවා. සල්ලි විතරක් නෙවෙයි ඉතිරි කරන්න ඕනි. ඔයා ගෙදරදි බලශක්තිය ඉතිරි කරන්න සමහර විට සෑහෙන්න විදිහේ උත්සාහයක් දරන වෙන. ගෙදර රෑට අනවශ්‍ය ලයිට් ටික නිවල දාන වෙන. අත්‍යවශ්‍ය ලයිට් එකක් දෙකක් විතරක් වෙන්න පුළුවන් දාලා තියාගෙන. මේ හැමදේම අනාගතය වෙනුවෙන් කරන ලොකු ඉතිරියක්. දැන් ඔයා බලශක්තිය ඉතිරි කරනවා වෙන්න පුළුවන්. ජල සම්පත අනාගතය වෙනුවෙන් ඉතිරි කරනවා වෙන්න පුළුවන්. අපිට පිරිසිදු වාතය හුස්ම ගන්න පරිසරය ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. ගහකොළ වවනවා වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අනාගතයට කරන ලොකු ඉතිරියක්. නිකන් කල්පනා කරලා බලන්න, ඔයා අද ඉතිරි කරන වතුර බිඳුවක් වෙන්න පුළුවන්. අනාගතේ කවදා හරි දවසක කාගේ හරි පිපාසාව සංසිඳවන්න හේතුවක් වෙන. ඒ නිසා තමයි මතක් කරන්නේ මේ සකසුරුවම් කමේ මාසයේ හෙටක් ඉතිරි කරන්න. NSB බැංකුවත් එක්ක මොඩල් ඉතිරි කරනවා වගේම හෙටක් වෙනුවෙන් දේවලුත් ඉතිරි කරන්න කියලා. අපි යන්න හදන්නේ සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරංගයත් එක්ක. හැබැයි ඊට කලින් මට හිතෙනවා තිස්ස මහරාමේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනේ කියලා. තුෂ් මැසේජ් එකක් දාලා දෙනවා තිස්ස මහරාමේ ඉඳන්. අම්මා සෝමලතා, තාත්තා සෝමරත්න ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා දිනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිරිබත් ගොඩ බ්‍රිනෝන් ෂූ වගේ තැනක ඉඳන් අපිට මෙසේජ් එකක් එවලා තියෙනවා. බොස්ගේ නම ශිවන්ත සිරි. ශිවන්ත සිරි කියන්නේ ශිවන්ත සර් වෙන්නේ නැති. බොස්ගේ වයිෆ් ඉන්නවා අංජු. දුව ඉසුරුමා. පුතා යුමෙත්. වැඩ කරන සෙට් එකේ ඉන්නවා චන්දිම. ඊට පස්සේ නිලන්ත. චන්දිමා, නිලන්ත, ඖෂධ පුතා, ශාන්, දිලුම් මේ කට්ටියම එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. නම් පොඩ්ඩක් වැරදුනා නම් ආයි හෙට ඒවද ටිකක් පිළිවෙලට එවන්න. ජනි, හදවතට ළඟම ප්‍රෝග්‍රෑම් එක. අපිවත් සින්දුවකට එකතු කරගන්න. බුත්තලින්නම් මලිත් මල්ලි තමයි මට මෙසේජ් එක දාලා තියෙන්නේ. හන්සි, නේහාන්, මෙත්මා, දියානා මේ කට්ටියම සින්දුවට එකතු කරගන්න කියනවා ගොඩක් ආදරෙන්.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 37යි. මේ වෙලාවේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයත් එක්ක කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. පළවත් ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ. පළවත් ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දිනෙත් යා දිනෙත් යා තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ආයු බෝවන් දිනෙත් යා, සුබ උදෑසනක් වේවා.
1: ආයු බෝවන් සුබ උදෑසන.
0: ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? හරි, රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. මම ඔයාට ගේම් එකේ වෙන්නේ කොහොමද බැරි ටික කියලා කියනකම්.
1: හරි,
0: මං ඔයාට අකුරක් දෙනවා. අන්නේ අකුරෙන් ඔයා වචනයක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. කියන වචන ටික පැහැදිලිව ජනීට ඇහෙන්න කියන්න ඕනි. පැහැදිලිද? රයිට්. දැන් පළවත්තෙන් ඉන්නවා කියලා කිව්වේ. ගමේ නම මොකද්ද? පළවත්තමද ගමේ නම?
1: ගොරකදුව.
0: මොකද්ද?
1: ගොරකදුව.
0: ගොර

0: කදුව. ගොරක දුව කියපු ගමන්ම මට ඔයාට දෙන්න හිතන අකුරම කද දන්නවද? ඒකනේ වාට හිතෙන්නේ නැහැනේ මට හිතෙන දේවල් නේද? මේ මොකද දන්නවද? ගොරක දුව කිව්ව ගමන් මට මතක් වෙන්නේ අපේ ජානුගේ මූණ. හරිද? මේ ඉතින් ඒක හන්දා මට ඔයාට දෙන්න හිතන අකුර තමයි ජානුගේ කොණ්ඩේ නූඩල්ස් වගේනේ. ඒක හන්දා නූඩල්ස් කියන වචනේ දෙවෙනි අකුර මොකද්ද? ඩයන්න දෙවෙනි අකුර ඩයන්නනේ. ඩයන් අන්න ඒක තමයි වාට දෙන අකුර. ලැස්තිද? Right, අපි යමු තරඟෙට. එහෙනම් මේ අකුරෙන් අකුර.
1: Your time starts now.
2: ඩයනා යමු ගංගාව වීරිය යටියන නාගඩ ඩයනා නාලක කුමාර සම්බුතන් නියර සත්මලන නාත්තන්ඩිය යාපනය ජනසහුව වරතා නොමත
0: කාලය අවසන්. ඩයන කියලා දෙපාරක් කිව්වනේ දන්නේම නැතුනේ. ඒකනේ වැඩේ, මම්ම උගන්නන්න ඕනි. මේ වැඩ මට නිකන් දැනුනේ ඇත්තටම මේ මොන්ටිසෝරි එක බබාලට ඔයා කතා කරන විදිහටම මේ වචන ටික කිව්වා වගේ. සාමාන්‍යයෙන් අර මොන්ටිසෝරියට පෙර පාසලට බබාලාවට පස්සේ ඒගොල්ලගේ නමුත් ඔයා කියන්නේ ඔය තාලෙට නේද? හරි, අපි ලස්සන හින්දි සින්දුවක් අහන්න යන හදන්නේ. කවද එකතු කරගන්න මේ සින්දුවට?
2: ඒ වගේ ඉතින් ඔයාවත් එකතු කරගන්නවා.
0: බොහොම ස්තූතියි, දිගටම නෙත් අහගෙන ඉන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හතරකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
3: වේලාව 11යි විනාඩි 44යි.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
5: ඔක්තෝබර් 15 වනදා උදේ ගාල්ල සවස මතුගම.
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
10: නංගියා,
9: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
10: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
9: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
10: ඕකේ නංගියා. එහෙනම් නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
9: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
10: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
11: Net FM හතර වටේ. හතර වටේ.
9: මේ හස්බන්ඩ්.
12: මොකද වයිෆ්?
9: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
12: ආහා.
9: මොකද කරන්නේ ඔයා?
12: ආව්. ඉතින් හොඳයිනේ. අපි දෙන්නම ට්‍රිප් එකේ.
9: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
13: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලඟුල්ලා
14: පොගුම් පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

යකඩ වලට නෑකම් කියන සින්දු දෙකක් එකළඟ හන්න යන්න හදන්න. හැබැයි ඒ සින්දු දෙක හන්න යන්න කලින් මේ වෙලාවේ අපිට WhatsApp messages එවලා call කරලා සින්දු වලට එකතු වෙන්න ඕනි කියපු කටිය එකතු කරගන්න තමයි හදන්නේ. බලංගොඩ හෙළපන්දිනේ ඉඳන් අපේ ජයපාල අතනායක අයියා කතා කරා. එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මං හිතන්නේ මේ දවස්වල බලංගොඩ පැත්තට හොඳට සීතල ඇති නේද? වහිනවනේ මේ දවස්වල. ඊට පස්සේ යටියන්තොට ඉඳන් කෙනෙක් කතා කරා. ඒ කතා කරපු කෙනා කියපු දේවල් හරියට ඇහුන්නේ නැහැ. හැබැයි කිව්වා එකතු කරගන්න කියලා. ටයිටැනික් සැලුන් එකේ අපේ තුෂාරවයි, කන්නත්තොට බේකරියේ ඉන්න අපේ නිලන්ත අයියවයි, ඒ සෙට් එකවයි, ත්‍රිවිලර් පාක් එකේ ඉන්න අපේ යාළුවෝ සෙට් එකවයි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩාක් ආදරෙන් මං කට්ටියම එකතු කරගන්නවා. නම ගෙවුනේ නැත්තම් ආයිපාරක් කෝල් එකක් ගන්න. ඊට පස්සේ පොරොන්නරුව ඉඳන් රමණි අක්ක කතා කරා. ඔයාවයි පවුලේ හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. අලෝවි කරුවක්ක කෝල් කරා. අනුලා, කාන්ති, රාණි, ඉන්දු, සමන් මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කිව්වේ. කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊළඟට සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දිව එකතු කරගන්නවා. ඊට පස්සේ අපි යනවා දොදොල් කන්. යන්නේ කොහෙටද? හම්බන්තොටට ගිහිල්ලා එන්න. හම්බන්තොටට හොඳටම වහිනවලු. අම්මෝ, ඒ පැතරත් වහිනවා කියලා කියන්නේ ඉතින් හොඳයිනේ නේද? සාමාන්‍යයෙන් හම්බන්තොට පැති එහෙම කියලා කියන්නේ ගියාම හැම දොදොල් ගානට කළු වෙන පැතිනේ. එකතු කරගන්න කියලා කියනවා ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා කට්ටියම එකතු කරගන්නවා. බුලත් සිංහල ආසිරි එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රයිට්, ඊළඟට යන්න හදන්නේ මඩවලට ගිහිල්ලා එන්න අපේ පහුගිය සතියේ රුපියල් 5000 ජයග්‍රාහිකාව මිලන්තික. මැසේජ් එකක් දාලා තිනවා. මොකුත් නිකන් ගෙනල්ලා දෙන්න හිතෙන්නේ නැද්ද අපිට චොකලට් කෑල්ලක්වත් රුපියල් 5000 දිනපු එකේ. ඊට පස්සේ කෑගල්ලේ මොරදනයි මොරොන්තොටයි තියෙන මයුමි ෆැෂන් එකේ සෙට් එකත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. මං කට්ටියම එකතු කරගන්නම්. සුබම සුබ දවසක් ජනි මල්ලි. අපි ඔයාලව අහගෙන වැඩ කරන ගමන් ඉන්න යටියන්තර පරුස්සැල්ලේ සේපාලි හොටෙල් එකේ ඉඳන් සේපාලිකා අක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අරලිය ස්ටෝස් එකේ ඉන්න හරේන්ද මල්ලිවත් එකතු කරගන්න කියලා කියනවා. මං කට්ටියම එකතු කරගන්නම්. අහංගව පාංචාලියේ ඉඳන් අපේ ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා මේ කට්ටියම එකතු කරගන්න කියලා කියන්නේ දිස්නක්ක. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක මට අලි පැටියෝ කියන්න ඔට්ටු නෑ. දෙවනියට තමයි යාමට අලිපැටිය දෙන්නේ. ජානු මට අලිපැටිය අලිපැටිය කියලා දැන් මට අපේ කට්ටිය තලිපැටියෝ කියලා. ජානුගේ ප්‍රමාණයේ හැටියට ජානුට අලිපැටිය කියලා කියන්න පුළුවන්. දැන් මට අලිපැටිය කිව්වොත් එහෙම ඊටත් වඩා ලොකු සතෙක් හොයාගන්න වෙනවා ජානුට කියන්නේ. ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගලේ කඩේ රයිගව ඉඳන් අපේ සරච්චන්ද ඩයස් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ජනි අයියේ, අපිව සින්දුවකට එකතු කරගන්න. පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකේ ඉඳන් මගේ මිතුරු කැල නංගි බබාල සෙට් එක. ඒ තමයි අපේ චතු නංගිගේ කාන්තා බලයනිය. සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්ති, නිශාන්ති, සුනේත්‍ර, දේවින්දි, දේවමි, මාලි. ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ අපි දුන්න. හැබැයි හොඳේ රත්නපුරේ ගිලී මලේට යන්න හදන්නේ ධනුෂ්ක මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. ධනුෂ්ක මල්ලිවත් එකතු කරගෙන අපි යනවා සින්දුවට. ආයෙත් සින්දු දෙකක් අහලා කෙලින්ම අපි හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages ඉවන්න, Facebook post එකට comment කරන්න.

0: FM Anupaha 94.8 Net FM Divainapura De Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී 5 වෙනි තරඟය ගාල්ල දිස්ත්‍රික්කය DJ Tishu බණ්ඩාර වෙල දිස්ත්‍රික්කය DJ DC හිට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: වේමලුනු
1: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදිහා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: FM 95 FM 94.8 Net FM Divina Pura Divina Pura
4: Velava oba veta gena enne
5: Adama ganna phone ekak ai hetata danni
6: Vishwase wanga kima ekka singa simpa pay
7: ikada loda ticket ekak gewanna adama oyage smartphone ekak araganna
8: Velava dawal 12

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 15 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම කසුනිනා නායකකාර ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල ගෑස් හිඟය සහ ඉන්ධන හිඟය ගැන බලශක්ති ඇමතිගෙන් net news වෙත විශේෂ ප්‍රකාශයක්. නීතිපති සහයත් ඉල්ලලා වාහන ආනයනය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි රේගුව විශ්වාසයෙන්. වැලිගමින් සොයාගත් හෙරොයින් තොගය කාගෙද? සැකකරුවන් අත්අඩංගුවට ගන්න පුළුල් විමර්ශන. කටුනායක ගුවන්තොටුපලේදී හෂීෂ් තොගයක්ද සොයා ගැනේ. අදත් එකෙන් පසුව ගිගුරුම් සහිත වැසි දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සලසන්න නාවික හමුදාව සීරුවෙන්. ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමට දින දෙයි. ගෑස් කන්න ගිහිල්ල ගෑස් කඩේ ගෑස් තිබේද නැද්ද? තෙල් ගහන්න ගියාම ෂෙඩ් එක වහලාද? ගොඩක් අයට ප්‍රශ්න වුණු මේ ප්‍රශ්න net news විශේෂ ඇමතිගෙන් කෙලින්ම ඇහුවා. මේ අතර වැස්සත් තව දුරටත් ජන ජීවිතවලට බලපෑම් කරයි කියලයි කාලගුණ විද්‍යාඥයින් කියන්නේ. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි රට තුළ මේ වන විට ගෑස් සහ ඉන්ධන හිඟයක් තිබෙනවාද? එසේ නම් ඊට බලපෑ හේතු කවරේද? net news ඒ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතාගෙන් ඍජුවම ප්‍රශ්න කළා.
1: ඉන්ධන හිඟයක් රට තුළ තියෙනවද? ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල බෝඩ් ප්‍රදර්ශනය කිරීමක් කරලා තිනෝ ඉන්ධන නැත කියන එක. ඇත්තටම මොකද්ද තියෙන තත්ත්වය?
2: ඇත්තම තත්ත්වය පෞද්ගලික ඉන්ධන හල්වල, ඒ කියන්නේ ලංකා ඛනිජ නීතික සංස්ථාවට අයත් නොවන ඉන්ධන හල්වල තමයි මේ ගැටුව පැන නැගිලා තියෙන්නේ. අපි දන්නවා මැදපෙරදිග ඇති වෙලා තියෙන ගැටුම්කාරී තත්ත්වයත් එක්ක ලෝක වෙළඳ පොලේ විශාල වශයෙන් තෙල් මිල ඉහළ ගියා. නමුත් ඊට සාපේක්ෂව දේශීය වශයෙන් අපි තෙල් මිල ඒ ප්‍රමාණයට ඉහළ නැමෙන්නේ නැහැ. නමුත් මේ පෞද්ගලික බෙදා හරින්නන් සමාගම් වලින් ඉල්ලීමක් තියෙනවා විශාල ලෙස මිල වැඩි කරන්න කියලා. නමුත් අපි දන්නවා දැනටමත් අපේ රටේ ඉන්ධන පාරිභෝගිකයන් ඉතා අමාරුවෙන් තමයි මේ මිල දරාගෙන ඉන්නේ. ඒ නිසා රජය හැටියට කල්පනා කරනවා මේ වෙලාවේ විශාල මිල වැඩි කිරීමකට යන්න බෑ කියලා. ඒකත් එක්ක මේ පෞද්ගලික සමාගම් තමන් වෙළඳ පොළට නිකුත් කරන ඉන්ධන තොග සීමා කරලා තිනවා. ඒකත් එක්ක තමයි පෞද්ගලික සමාගම් වල තෙල් සමහර තැන් වල නැහැ, සමහර තැන් වල ඉතා අඩුවෙන් තමයි මෙහෙම කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් මේකට විසඳුමක් හැටියට අපි ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව සතු ඉන්ධන හල්වලට වෙන්දටත් වඩා තෙල් තොග නිකුත් කරමින් ගැටඩුව අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් යොදලා මේ වෙනකොට ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වෙනකොට විශේෂයෙන් ඩීසල් සහ පෙට්‍රල් වල වෙළඳ පොලේ 80%කට ආසන්න ප්‍රමාණයක්ම වෙළඳ පොලේ කටයුතු කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව. අපිට කියන ගැටලුව තමයි මෙතෙන්දී මේ පෞද්ගලික සමාගම් එක්ක ඇති කරලා තියෙන ගිවිසුම් අනුව අපිට ඔවුන්ට නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ තෙල් වෙළඳ පොලට නිකුත් කරන්න කියලා. නමුත් අපිට කරන්න පුළුවන්කම තියෙන උන්ගෙන් ඉල්ලීමක් කරන්න. ඒ ඉල්ලීම අපි දැනටමත් කරලා තියෙනවා. එතනින් එහාට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් අපි දැනටමත් නීතිපතිවරයාගේ මතය විමසලා තියෙනවා.
1: ගෑස් සම්බන්ධයෙන් ওই පහුගිය කීපේ සිගයක් තියෙනවද? ඇතැම් ප්‍රදේශවල මේ කොළඹ තදාසන්න ප්‍රදේශවල වාර්තා වීම සිදු වුණා ගෑස් නැහැ කියන එක.
2: මම දකින විදිහට මෙතනත් සිද්ධ වෙන්නේ අර පෞද්ගලික සමාගම් වල බෙදා හරින ගෑස් වල තමයි හිඟයක් තියෙන්නේ. ලංකා ඉලෙක්ට්‍රෝ සමාගමෙන් බෙදා හරින ගෑස් වල විශාල හිඟයක් ඇත්තේ නැහැ. ඒ වගේම සභාපතිතුමා සහතික කරලා තියෙනවා ගෑස් වල හිඟයක් නැහැ කියලා. ඒ ප්‍රශ්නේ දිත් තියෙන්නේ ගෑස් වල මිල විශාල වශයෙන් ලෝක වෙළඳ පොලේ ඉහළ ගියත් දේශීය වෙළඳ පොලේ ප්‍රමාණයට ඉහළ ගියේ නැහැ. නමුත් පෞද්ගලික සමාගම් කියනවා මේ මිලට ගෑස් ඉක්ුණලා ඔවුන්ට පාළු ලැබෙනවා කියලා. ඒ නිසා තමයි ඔවුන් වෙළඳ පොලට ගෑස් නිකුත් කිරීම සීමා කරලා තියෙන්නේ.
0: වාහන ආනයනය කිරීම යළි සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචහේවා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වාහන ආනයනය සඳහා පනවා ඇති අධිභාරය ඉවත් කරන්නේ නම් ආනයන ආදායමද වැඩි කරගත හැකි බවයි.
3: දැන් ගිය වර්ෂය වෙනකොට වසර පහක් වාහන ආනයනය නතර වෙලා තිබුණේ. හැබැයි වාහන අවුරුදු පහක් නතර වෙලා තිබුණාම වෙළඳපොලේ ලොකු වාහන හිඟයක් තිබුණා. ඒ කියන්නේ අලුත් වාහන. මොකද ලංකාවේ ඉන්න මධ්‍යම පන්තිය ඒ වගේම අලුත් තරුණ පරපුර තමන්ට අලුතෙන් දැන් රැකියාව වෙළඳපොලට එකතු වෙලා තමන් හොඳ ආදායමක් ලබන්න පටන් ගත්ත තරුණ පරපුරක් ඉන්නවා. එතකොට ඒ අය හැමතිස්සෙම තමන්ට වාහනයක් ගැනීමේ සිහිනයක හිටියා. ඉතින් ඒක අපි වසර පහක් තිස්සේ හිර වෙලා තිබුණේ. ඉතින් මේක නිදහස් කරාම ලොකු වාහන ප්‍රමාණයක් රටට ආවා. ඉතින් ඒක දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේක හැමදාම මේ විදිහට තියෙන්නේ නැහැ. මොකද ආයෙ ටික දවසක් යනකොට අලුත් වෙළඳපොලේ අලුත් ඉල්ලුමක් ඇති වෙනවා. ඒ ඉල්ලුමට අවශ්‍ය කරන වාහන ආනයනය වෙනවා. ඉතින් දැනට අර රජය විසින් අධිභාරයක් පනවලා තියෙනවා. මං හිතන්නේ ඒ අධිභාරය පැනවීම එක හේතුවක් වුණා වාහන ආනයනය පහළ යාමට. හැබැයි ඉතින් මං හිතන්නේ රජය හැමදාම අධිභාරය පනවාගෙන ඉඳීවි කියලා අපිට හිතන්න අමාරුයි. රජය යම් මේක සහනයක් දුන්නොත් ඒක ඉවත් කිරීමක් වගේ දෙයක් කරලා ආනයනය යථා තත්ත්වයට ආපහු පත් වෙන්න පුළුවන්.
0: රජය බතු වැඩි කළද කාලයක් ගතවන විට ජනතාව සිය අවශ්‍යතා වෙනුවෙන් මිලදී ගැනීම සඳහා පෙළඹෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
3: සාමාන්‍යයෙන් ඔය බදු කියන ඒවායි අපි අත්දැකීමෙන් දන්නවා. බදු වැඩි කරාම තාවකාලිකව ආනයන පහළ යනවා. හැබැයි ටික කාලයක් යනකොට ජනතාව ඒ බදු වලට ඇජස් වෙලා තමන්ට අවශ්‍ය කරන දේවල් ආනයනය කරන්න බලනවා. දැන් උදාහරණයක් හැටියට ඔබ කල්පනා කරලා බලන්න, දුම්වැටි සහ මත්පැන් වල මිල වැඩි කර ගමන් විකිණීම පහළ යනවා. හැබැයි ටික කාලයක් කෙනකොට ආපහු අර තිබ්බ ගානටම එනවා. මොකද පාරිභෝගිකයා ඒ තමයි ඒක පාරිභෝජනය කරපු කට්ටිය තමන්ට ඒ අවශ්‍යතාවය ඒක ගන්නව අර මුලින් අපෝ මේක ගාන වැඩි කියලා යම් නතර කිරීමක් වගේ දෙයක් කරත් බොහොම සීමිත කාලයකට විතරයි ඒක තියෙන්නේ. ඉතින් ඒක රටේ මං හිතන්නේ ඒ ආර්ථික ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවතීමත් මං හිතනවා මේ රේගු ආදායම් ඉහළ යෑමට එක ප්‍රධාන හේතුවක් කියලා. ඉතින් ඒ අපි දකිනවා ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා.
0: දෙවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් පස්සරු එකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව මධ්‍යම සහ උතුරු මැද පළාත්වල, ත්‍රිකුණාමලයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකියාංශයේ නියෝජ අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න මහතා පැවසුවා.
4: අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන්ම මධ්‍යම සබරගම්ව උතුරු මැද පළාත්වලත්, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවින වටාවන මුහුදු ප්‍රදේශ ගැන සැලකීමේදී දිවින වටාවන මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 20ත් 30ත් අතර වගේ යගේ තමයි පවතින්නේ. සුළං හමන්නේ නිශ්චිත දිශාවකින් තොරව සාමාන්‍ය තත්ත්වය සහ මද වශයෙන් රළුවීමේ හැකියාව පවතින මුහුදු ප්‍රදේශවල ස්වභාවය, ඒ වගේම ගොඩබිමේ සහ මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං ඇතිවීමේ හැකියාව පවතින, ඒ වගේම ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
0: පවතින වැසි තත්වයේ හමුවේ නිල්වලා ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක ජලමට්ටම් සම්බන්ධයෙන් වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා කරුණු දැක්වුවා.
5: නිල්වලා ගඟේ පහළ ප්‍රදේශවල මේ වෙනකොටත් සුළුවන් වතුර තත්ත්වය, විශේෂයෙන්ම මාතරට ආසන්න ප්‍රදේශවල සුළුවන් වතුර මට්ටමකට ආසන්න ජලමට්ටමක් පවතිනවා. විශේෂයෙන්ම තල්ගාකුඩ මෙනු මධ්‍යස්ථානයේ මාතාංක විදියට ගත්තම, ඒ වගේම ගින්ගඟේ පහළ ප්‍රදේශවල සැලකිය යුතු ඉහළ මට්ටමක ජලමට්ටම් පවතී. කෙසේ නමුත් තවදුරටත් ජලමට්ටම් වැඩි වීමේ හැකියාව තිබ්බත් මහගංගොතුර දක්වා විශාල වැඩිවීමක් මේ දක්වා පෙන්වම් කරන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කිනිල්ලීම කරනවා. ඒ වගේම කළුගඟ සහ කැලණි ගඟ ජලමට්ටම් සැලකිය යුතු ඉහළකයක සහ විශේෂයෙන්ම කළුගඟේ කුඩා ගඟ මිල්ලකන්ද මේ වන විටත් ඉතාම සුළුවන් වතුර තත්ත්වයකට ආසන්නව පවතිනවා. ඒ නිසා පුලත් සිංහල පාලින්ද නුවර වැනි ප්‍රදේශවල ඇතැම් පහත් බිම් මේ වන විටත් ජට වී තිබීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊයේ දින ලැබුණ තිබුණු වර්ෂාපතනයන් අනුව සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරත් කළුගඟේ තව දුරටත් විශාල වැඩිවීමක් පවතින වර්ෂාපතනයන් අනුව සිදුවීමට ඉඩ කඩ අවමයි. නමුත් ඉදිරියේ ලැබෙන වර්ෂාපතනයන් අනුව ඒ පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම කැරණිගඟේ සැලකිලිදු ප්‍රදේශයකට ඊයේ වර්ෂාපතනයන් සැලකිලිදු ප්‍රමාණයක් ලැබුණා. මේ තත්ත්වය යටතේ බොහෝ ස්ථානවල ජල මට්ටම් ඉහළ යාමින් පවතිනත් විශාල වැඩිවීමක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ.
0: මේ අතර දෙදරෝයේ ජලාශයේ වාන්දුරටු හතරක් විවෘත කර ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාන්දුරටු දෙකක් අඩි දෙක බැගින් සහ වාන්දුරටු දෙකක් අඩියක් බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එම වාන්දුරටු වලින් තත්පරයකට ජලය ගණි අඩි 5600ක් දෙදරෝයට මුදා හැරෙනවා. මෙම තත්වය හේතුවෙන් දෙදරෝයේ ජල මට්ටම් ඉහළ යා හැකි බවත් එම නිසා දෙදරෝය පහළ කොටසේ පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙසත් කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා. එන් කණ්ඩායම් පහක් මධ්‍යම සහ සබරගමුව පළාත් තුළ මේ වන විටත් සහන ගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුව එම කණ්ඩායම් නාවලපිටිය, ගම්පොළ සහ රත්නපුර ප්‍රදේශවල සහනගත කර තිබෙනවා. සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සමේ අභියාචනාධිකරණ විනිශ්චකාරවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස නියම කළා. පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මේ අතර සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පාද යාත්‍රාව අද පෙරවරුවේ කඩවත ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළා. ඒ අනුව එම පාද යාත්‍රාව අද කොළඹ දක්වා පැමිණෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් පසුගිය 10 වනදා මෙම පාද යාත්‍රාව ආරම්භ කෙරෙනු අතර එහි අවසන් දිනය අදයි. වැලිකම කප්පරතොට මුහුදු ප්‍රදේශයේ තිබී සොයාගත් හෙරොයින් තොගය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. අදාළ ප්‍රදේශයේ උරතුනක සංගවා තිබූ කිලෝග්‍රෑම් 100කට අධික එම හෙරොයින් තොගය පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් කණ්ඩායමක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වූට්ල මහතා නෙට් නිවුස් වෙත පැවසුවේ. එම බලකායට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එම හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා. එහිදී උරතුනක තිබී සොයාගෙන ඇති හෙරොයින් පැකට් ගණන 120ක්. කිසියම් පාර්ශවයක් මුහුදු මාර්ගය ඔස්සේම හෙරොයින් තොගය ගොඩබිමට ගෙන ඇවිත් තවත් පාර්ශවයකට ලබා ගැනීම සඳහා එලෙස සඟවා තබන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි බවද පොලිසිය පැවසුවා. ඒ අනුව එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වූට්ල මහතා වැඩිදුරටත් පැවසුවේ. මේ අතර රුපියල් 5,00,000,000ක් පමණ වටිනා හෂිෂ් මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විදේශීය ගුවන් මගින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපල පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තායිලන්ත ජාතික රියදුරන් වන බවයි කටුනායක ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිත TKG කපිල පැවසුවේ. සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන ගමන් මළු තුනක රූපලාවන්‍ය ආලේපන අඩංගු බඳුන් තුළ සූක්ෂම ලෙස අසුරා තිබියදී හෙම හෂිෂ් මද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. එහි තිබී සොයාගෙන ඇති හෂිෂ් මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 5කට අධිකයි. සැකකාර විදෙස් රියදුරන් තෙදෙනා මේ ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. அமெரிக்கா எக்ஸா ஜனபதி சக ஈரானே அத்தர பவத்தின கெட்டும்காரி வாத்தாவரணே தவதுரட்டத் உக்ரகிரமின் ஈரானே பிரதான பலசக்தி அடித்தல பாசுகம் சகா பரமாணுக்கு மத்தியஸ்தான இலக்குகிற பிரஹார் எல்ல கிரீம சதகா அமெரிக்காவு தமன் சத்து பிரபலத்தும நஷ்டிக்க நொவன போம்பேவன எம்ஓஏபி ஹெவாத் சேலும போம்பேன்கே மதர் ஆஃப் ஆல் போம்ஸ் பாவித்த கிரீமே சோதானமாக பவத்தின பவ வார்த்தாவனவா CNN පුවත් සේවය ඇමරිකානු ආරක්ෂකංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනදිනු ලැබූ හොත් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු හමුදාව මෙම නව ප්‍රහාරක සැලසුම් සකස් කර ඇති බවයි. මෙම බෝම්බය ඉරානයට එරෙහිව භාවිත කළ හොත් එය දෙරට අතර යුද්ධයේ දැවැන්ත නරක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි විචාරකීන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ට්‍රම්ප් පාලනාධිකාරියේ යුදමේ අරමුණු ඉටු කර ගැනීම හෝ යුද්ධයේ ගමන් වෙනස් කිරීමට මෙමගින් කොතෙක් දුරට හැකියාව ලැබේදැයි අමරිකානු හමුදා අභ්‍යන්තරයේම මත බෙහෙද හටගෙන ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මාස 6කට වැඩි කාලයක් පුරා ඇමරිකාව විසින් ඉරානය වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත්ව ඇති මෙම යුද්ධය ඉක්මනින් අවසන් කරන ලෙස ජනාධිපති ට්‍රම්ප්ට දේශපාලනමය වශයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත අමරිකානු මැතිවරණයේදී චන්දදායකින්ගේ නෙල්ලවේ හැකි බලපෑම් පිළිබඳව රිපබ්ලිකන් පක්ෂය දැඩි අවධානයෙන් පසුවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව ඉරානයේ ප්‍රධාන නෂ්ටික මධ්‍යස්ථානයක් සහ තවත් බලශක්ති මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. ජනාධිපති ට්‍රම්ප් අවසා ඇත්තේ මැතිවරණයට පෙර නව ප්‍රහාර එල්ල නොකරන බවයි. එහෙත් එම තීරණය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව දවල මන්දිර උපදේශකීන් පවසනවා. කෙසේ වෙතත් එකවර දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරමින් මැද පෙරදිග ඇමරිකානු හමුදා කඩිනමින් ඉවත් කර ගැනීමේ සැලසුමක්ද දවල මන්දිරයේ සාකච්ඡාවට ලක්වෙමින් පවතින බවයි ඇමරිකානු පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කරන්නේ. නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මුතන්න. Net News රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපති MD පෝල් මහතාද මෙලෙස අදහස් පළ කළා.
8: නෙත් නිවුස් එක ගත්තම මං හිතන්නේ මමත් විශාල අවස්ථාවන් ප්‍රමාණයක නෙත් නිවුස් එකත් එක්ක මේ රට නිවැරදි මාවතකට ගෙනියන්න අවශ්‍ය කතිකාවන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ නෙත් නිවුස් එක මම විශේෂයෙන්ම දකින්නේ දේශපාලනයෙන් තොරව අදහස් විමසලා රටේ පවතින වර්තමාන තත්ත්වය දේශපාලන අධිකාරියටත් රටේ රාජ්‍යාංශයටත් ජනතාවටත් ලබා දෙන්න කටයුතු කරන ආයතනයක් විදිහට තමයි මම netfm දකින්නේ. ඇත්තටම netfm ආයතනයට තවදුරටත් මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න මේ රටේ සැබෑ යථාර්ථය පෙන්න දෙන්න රටට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා
7: කරනවා. FM 95 FM 94.8 NetFM Divine Pura Divine Pura
9: දේදුනු මාවත දේදුනු මාවත
10: brought to you by
11: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
12: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන් යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
13: ජනි එක දේ දුනු මාවත දේ දුනු මාවත

වෙලාව 12:24. Good afternoon. NetFM දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට තමයි අවිල්ල තියෙන්නේ. අද ඉතින් බ්‍රහස්පතින්දා දවසනේ. හෙට සිකුරාදා. වීකෙන්ඩ් එකට හරියටම තියෙන්නේ තව දවසක් විතරයි වැඩ කරන්න අපිට. අන්න ඒ ගැම්ම එක තමයි බ්‍රහස්පතින්දා දවසේ වැඩ ටික කරන්න හයිය අපිට හම්බ වෙන්නේ. දැන් සිකුරාදා කිව්ව ගමන් මතක් වෙනවනේ අපිට NetFM DJ night එක හැමන්නේ. අපේ අසා අද තමයි නාන දවස. කොහොමත් කොල්ලට අද නාන්න වෙනවා, අද වහිනවනේ. හරි, අපි මේ පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ ඉතින්. මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොට මම මතක් කරනවා මේනක සහල් ගැන, ඒ වගේම තමයි ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. අපේ ගෙදර අපි වැඩි හරියක්ම කරන්න ඉතින් කන එකනේ. අම්මලගේ ජොබ් වලින් ලොකුම ජොබ් එක තමයි කෑම උයන එක. ඉතින් ඒ ජොබ් එක හරියට කරන්න අපේ අම්මල ඒ කාලින්දම්ම පාවිච්චි කරන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන. මොකද ෆ්‍රීලන් නිෂ්පාදන අවුරුදු 40ක සාඩම්බර ඉතිහාසයකොත් එක්ක තමයි අපි ගාවට වෙලා ඉන්නේ. ෆ්‍රීලන් නිෂ්පාදන කිසිම දෙයකට අර මං අර හැම වෙලෙම මතක් කරනවා වගේ කෘතීම රසකාරකවත් කෘතීම අමුද්‍රව්‍යවත් අඩංගු කරන්නේ නැහැ. සෝයා මීට් ගත්තත් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන MSG අඩංගු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. අර ඒක ඇතුලේ තියෙන සැෂේ පැකට් එක තියෙන්නේ මොනවාද, මේ කුළුබඩු තියෙන පැකට් එක. ඒකත් තියෙන්නේ ෆ්‍රීලන් කුළුබඩු වලින්ම ඒ කර සෝයා මීට් වලට ගැළපෙන විදියට හදපු මික්ස්චර් එක. අර චීස් රසට හාල් මැසු රසට පවා සෝයා මීට් තියෙන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන අතරින්. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකත් අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරට අරගෙන යන්න. මොකද ඉන්දියාවේ ගියාට පස්සේ ඔයාට හම්බ වෙන කෑමෝල රස, මසාලා රස ලංකාවින්දම ඔයාට අත්විඳින්න පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක. එළවලු වලට ග්‍රීන් කරි මසාලා, මාළු වලට රෙඩ් කරි මසාලා, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා. නිකන් කල්පනා කරලා බලන්නකෝ, කෑම ටික කන ගමන් නිකන් ටීවී එක දාලා මොකක් හරි මූවි එකක් බල බල වගේ කෑම කන්න තියෙනවනේ. කොච්චර වටිනවද කියලා. හැබැයි ඉතින් මෙහෙමයි, අර පළන ටීවී ලඩි වලින් නම් දැන් ෆිල්ම් බලන කාලේ ඉවරයි. හොඳ අලුත් ටීවී එකක් තියෙනවා නම් හොඳයි කියලා හිතෙනව නේද? අන්න එහෙනම් මේනක සහල් ගෙදරට අරගෙන යන්න. ඈ ටීවී එකක් අරගන්න මොකටද හාල් ගෙදර ගියේ? එවනේ හිතුනේ. මේනක සහල් බයි ඇන්ඩ් වින් තරගයත් එක්ක ඔයාලට අවස්ථාව තියෙනවා ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරන්න, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් ජයග්‍රහණය කරන්න. ඒක හන්දා මේ අවස්ථාව මග හැරගන්න එපා. අපි කොහොමත් ගෙදරට ගේන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් නේ. සහ ඒ වගේම එහෙම ක්වොලිටි දෙයක් අපි අරගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම අපි ආදරය කරන අයට ඒ පිළිබඳව අදහස් බෙදා හදාගන්න. දැන් මමත් මේනක සහල් අරගෙන ගිහිල්ලා ඒ ක්වොලිටි එක අත්විඳපු හන්ද තමයි ඔයාට මතක් කරන්නේ මේනක සහල්ම වැඩි වැඩියෙන් අරගන්න කියලා. මන් දන්නවා එකපාරක් මේනක සහල් ගෙනියපු කෙනෙක් කවදාවත් මේනක සහල් ආයි මග හැරගන්නේ නැහැ කියලා. ඒ තරමටම පිරිසිදුව ගුණාත්මක භාවයෙන් යුක්තව ප්‍රමිතියකින් යුක්තව තමයි මේනක සහල් අපේ අතට පත්වෙන්නේ. ඔයාට අවශ්‍ය කරන ඕනිම සහල් වර්ගයකින් සම්බව වෙන්න පුළුවන්, කීරි සම්බව වෙන්න පුළුවන්, රතු කැකුළු වෙන්න පුළුවන්, සුදු කැකුළු වෙන්න පුළුවන්, නාඩු වෙන්න පුළුවන්, මල් නාඩු වෙන්න පුළුවන්. ඕනිම සහල් වර්ගයකින් මේනක සහල් දැන් ඔයාට ළඟම තියෙන සුපිරි වෙළඳ සැලකින් හරි ලංකාව පුරාම ඉන්න අලෙවි නියෝජිතයන්ගෙන් හරි ලබා ගන්න පුළුවන්. වහිනව ඈ, කොළඹට නම් පොඩ්ඩක් විතර දැන් වැස්ස පායලා තියෙන්නේ. හැබැයි අහස වැහි බරයි, කොයි වෙලේ වහීද දන්නේ. උදේත් ඔෆිස් එකට එනකොට නාගෙන ආවේ, මට දැන් තේරෙනවා යනකොටත් නාගෙන තමයි යන්න වෙන්නේ කියලා. මේ දවස්වල ඉතින් වැඩිපුර නාන්න වෙනවා. කවද එකතු කරගන්නේ? WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගම්. කටාන කෝන්ගස් හන්දියට යන්න හදන්නේ. දන්නවනේ ඉතින් අරෝ ස්ටේලස් එකට තමයි මේ ගොඩ වෙන්න හදන්නේ කියලා. ප්‍රසන්න, දම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් කට්ටියම එකතු කරගන්නවා. අපේ රම්යක්කා අම්පාරේ මුවන්ගල ඉඳන් අපි වහගෙන ඉන්නේ. මූ ඉන්නවත් දන්නේ නැහැ පැතිනේ. නිකන් මූ එහෙමනම් මං වගේනේ, අහිංසකයිනේ. මං එකතු කරගන්නම් අපේ රම්යක්කා. හස්බන්ඩ් සරත් කුමාරවයි, පුතා ශෂීවයි, පොඩි පුතා සදෙව්වයි, දුව ගාල්ල ඉහළ කීඹියේ ඉන්න සමාධිවයි, පුතා රුවන්වයි, එයාගේ දුව ෂණුදිවයි එකතු කරගන්න කියනවා. දැන් අර දවල් එකෙන් පස්සේ එනවනේ අලි පැටියා. එයා ආවට පස්සේ එයාමට එක එක ඒවා කිව්වොත් එහෙම ඕගොල්ලෝ කියන්න ජනී මුව පැටියෙක් වගේ අහිංසකයි. එයාට එහෙම එක එක ඒවා කියන්න එපා. ඔයා තමයි අලි පැටියෙක් වගේ ඉන්නේ බෝලේ වගේ කියලා. එහෙම කියන්න ඕගොල්ලෝ බය නැතු. Good afternoon ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තින්නේ අපේ පානදුරේ දනුෂ්ක මල්ලි. මං ඔයාව එකතු කරගන්නවා. කළුතර පනාපිටියේ චාමර ස්ටෝර්ස් එකේ ඉඳන් අපේ චාමරයි තනෝජයිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ දමිත් අයියා මැසේජ් කරලා තියෙනවා. වදාකඩ ඉඳන් රංජිත් දිසානායක අයියා මැසේජ් කරලා තියෙනවා.
තවලන් තැන්න තියෙනවානේ පතිරණ සිංහල බෙහෙත් කඩේ. එතන ඉන්නවා අපේ නන්ද කුමාර අයියා. මනහර හાર્ඩ්වෙයාර් එකේ විජේසිරි අයියා. BF ජනපදයේ පුස්සෙල්ලාව ඉන්න සියලුම දෙනා. කොත්මලේ මහවැලි ගම බස් එකේ ජයන්ත වීරක්කොඩි අයියා. අනේ නේ ජයන්ත අයියවයි වීරක්කොඩිවයි දෙන්නෙක් ඈ. එකතු කරගන්නව ගොඩක් ආදරෙන් මං හිතන්නේ බස් එකේ කොන්දොස්තර මහත්තයයි ඩ්‍රයිවර් මහත්තයයි වෙන්න ඕනේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේ පනාපිටියේ ජයතිලක ගරාජ් එකේ ඉන්න චින්තක මල්ලි. වැඩ කරන සුනිල් අංකල්වයි අක්කවයි අජිත් අයියවයි තරිඳු අයියවයි නැත්හන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියම. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩ අයියා. වයිෆ් ඉන්නවා ගුණසීලි, ඉරන්දික, මදූෂ, සසන්‍යා, සුපුන්දි ලංක මේ කට්ටියමත් එකතු කරගන්නවා. අපේ ජපානයේ ඉන්න ගාමිණි අයියා. යාළුවා ඉන්නවා එකතු කරගන්න කියලා කියනවා යාළුවා නිශාන්තව. ඊට පස්සේ ගමේ කට්ටිය, වයිෆ් අරුණ සංජීවනී, පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි අම්මා. ගොඩදින ගමේ මලින්දු මෝටර්ස් එකේ අධිපතිතුමා අපේ කුමාර අයියා. කට්ටියම එකතු කරගන්නවා.

ඇත්තරම දැන් පාළුවේ හැඟුම් හදට දැනිලා තියෙන. කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතන කාලයක් මේක. කොමාරි සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනේ. ඒකත් එක ජානුට මොනා හරි කියනවාද කියලා හිතුවේ. පවුනේ හැම වෙලේම එක එක ඒවා යාට කියන්න හොඳ නැහැ. අනික මේ ගින්දර හැන්දෑව කට්ටිය අපි මේ ලොකු බරදක් කරගන්නේ ගින්දර හැන්දෑව දේදුරු මාවත ඇතුලේ ප්‍රොමෝට් කළා. හොඳ නැහැ. ඊට පස්සේ කතා කරන්න හොඳ නැහැ ජානුගේ. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා කට්ටිය කියන අතරේ ඒ කට්ටියව එකතු කරගන්න කලින් මං යනවා කට්ටියව සෙවණගලට එකතු කරගෙන යන්න. මොකද සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර තියෙනවනේ. කමල් බන්දුල වීරපෙරම වෙදමහත්තයා. එතන තමයි ඉන්නේ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු

ඒගොල්ලන්ට කමල් බන්දුල වීරප්පිරුම වෙදමහත්තයාගේ ප්‍රතිකාරත් එක්ක තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ආපහු එන්න වෙච්ච එක ගැන හරිම සන්තෝෂෙන් කතා කරන්න. එනිසා ඔයාටත් සුව කරන්න බැහැ කියලා කියන ලෙඩ රෝග තියෙන්නේ ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් කියන පොඩිම එකක් ඈ. ස්නායු රෝග, පිළිකා, වකුගඩු රෝග, දියවැඩියාව, ඕනි ලෙඩකර නිටාවටම සුව වෙන ප්‍රතිකාර අරගන්න සෙවණගල කිරිබ්බන්නාර භෝගහාන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න. නම්බර්ස් දෙක කියන්න හදන්නේ, ඒ නම්බර්ස් දෙක ලියලා තියාගන්න. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. 0777 300 940 0773 273 540 හරි තමයි ඔයා කතා කරන්න ඕන. ඒ වගේම තමයි අවසාන වශයෙන් ඔයාට මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව 19:27 දුරකථන අංකය. දැන් හඳුන්වා දීලා තියෙනවනේ ඔයා වෙනුවෙන් මේ නම්බෙක හඳුන්වා දීලා තියෙන්නෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කට්ටිය ඒ දේවල් වලින් බේර ගන්න. ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ මැසිවිලි නගරවානේ, ඒගොල්ලන්ව බේරගන්න කවුරුත් හිටියේ නෑ, උදව් කරන්න කවුරුත් හිටියේ නෑ කියලා. අන්න ඒ වෙනුවෙන්ම තමයි මේ 19:27 දුරකථන අංකය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ නිසා මේක ගන්නම ඕනි කෝල් එකක් කියලා අපි කියන්නේ. රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරන්නෙම අපේ රටේ සමාජයේ පිළිලයක් වගේ පැතිරිලා යන හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් අපේ රට සමාජය බේරා ගැනීමේ උතුම් අරමුණත් එක්ක. ඉතින් අපි හැමෝටම වගකීමක් තියෙනවා සමාජයේ ඉන්න වගකිව යුතු පුරවැසියෙක් විදිහට මේ හානිකර මත්ද්‍රව්‍ය අපේ තරුණ පරම්පරාව අතරට එන එක නවත්වා ගන්න. එහෙම වගකීමෙන් වැඩ කරමු කියන මතක් කිරීමත් එක්ක කට්ටිය එකතු කරගන්න යන්න හදන්නේ ආයෙත් පාර. සුබද හවලක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ මැසේජ් එක මට උදේ 10:40 ඉවලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ දන්නවා මැසේජ් එක මං කියවන්නේ කොහමද 12 වෙලා කියලා. ඒක අන්දා දහවලක් වේවා කියලා මැසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. අපේ කඩේ වහලාද? හැබැයි හැමදාම වගේ ඔයාව අදහගෙන ඉන්නේ. එහෙම කියන්නේ යටියන්තොට තරිඳු එදවල එළවලු කඩේ ඉන්න සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. යටියන්තොට මේ පැලා තින්න හැමෝම මේ වෙලාවේ net අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා ඉවලා තියෙන්නේ. නියමයි, එලකිරි සුපිරි. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා තේජාවෝර්, ඒ වගේම තමයි භාග්‍යාවිෂ්ක, සිරුවාවිල KDA සමරසිංහ, මේ හැමෝම එකතු කරගන්නවා. බොරෙල්ල අපේ නවෝද් මල්ලි, මම දන්නවා බොරෙල්ලට නම් වහිනවා කියලා මේ වෙලාවේ. මොකද අපිට මෙතන මැද්දේ ඉඳන් බැලුවම ඈත පේනවා බොරෙල්ල පැත්ත, වහිනවා ඒ පැත්තට. ඊට පස්සේ ඩ්‍රිෆ්ට් බාබර් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. මට කියන්නේ නැහැ නේ මේගොල්ලෝ කොහෙද මේක තියෙන්නේ කියලා. ඔයා ගන්න ඕනේ කොහෙන් හරි Google එකේවත් සර්ච් කරලා. ගිහිල්ලා කියනවා මං තමයි ජනි කපන්න කොණ්ඩේ නොමිලේ කියලා. ප්‍රියන්ත අයියා කුවේට් වලින් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ ප්‍රියන්ත අයියාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපේ රමණි සුමේදාක්කා කළුතර ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයා දැන් මගේ මැසේජ් කියවන්නේ නැහනේ. අනේ කියවනවා, අහගෙන ඉඳලා නැද්ද කොහෙද? කළුතර ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශෂි, දෙව්ලි, භාති එක්ක රමණි සුමේදාක්කා මැසේජ් එක දාලා තින්න. ඔන්න මම මැසේජ් එකට හાર્ට් එකකුත් දැම්මා. මං හිතනවා දකින්න නැති කියලා. අපිවත් එකතු කරගන්න සද්දරම net fm අහගෙන ඉන්නේ. හස්බන්ඩ් අනිල්, දුව දේදුණු. මේ කට්ටිය එකතු කරගන්න කියලා කියන්නේ රණජයපුරේ ඉන්න ගයනි දිසානායක. දේදුණුගේ නමට මම මාරාසයි. මොකද අපේ ප්‍රෝග්‍රෑම් එකට ගැළපෙනව නමක් දේදුණුට තියෙනවා. සුජානි චන්දිමා, ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම තමයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා ෆ්‍රෑන්ක් මෙන්ඩිස්. කොහින්දන්ද කියලා නෑ හැබැයි. කිරියල්ල පියුමි, එයාගේ පුතා සතින, ඊට පස්සේ හස්බන්ඩ් මෙනුර, ඒ කට්ටියම එකතු කරගන්න කියලා කියලා තිනවා. හරි නම්, ලස්සන නම් තියෙන්නේ. ඊට පස්සේ ජනි පැන්ජෝ, මේ අහන්නකෝ, ඔයාට අවධානය දෙන්න කියලා කිව්වා ජානු. හරිම හොඳයි, හරිම අගේ. ඇයි එහෙම කිව්වේ? අපේ කඩවත ලක්මාලි තමයි එහෙම කිව්ලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපි දැන් ජානුටත් අවධානය දෙන්න වෙනවා. කෙල්ල හරි ප්‍රශ්නෙක ඉන්නේ, කොල්ල බලන්නේ නැහැ කියලා එයා දිහා. මං කිව්වා ඉතින් ওই සයිස් එකට ඉන්නකොට කොල්ල බලන්නේ නැහැ කියලා. වරකාපොල සී ඇපරල් එකේ සුරංගි මිස් ඇතුළු කෙල්ල සෙට් එක ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තක්ෂිලා මැසේජ් එකක් දාලා තියෙනවා. හායි තක්ෂිලා, මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ අපි අනුරාධපුරේ ඉන්න නිපුණි නංගි, අදත් මලක ෆොටෝ එකක් එවලා තිනවා. නිල් පාට මලක්, දන්නේ නැහැ ඉතින් නමක් ගමක් එවලා නැහැ. නිපුණි නංගිව එකතු කරගන්නවා මල කෙසේ වෙතත්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබට අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-7953
3: වේලාව 12:44
4: මුදලාලි
3: අනෝන
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ස්කුඩු ග්‍රැන්ඩිස් එකක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
3: විජේ දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා
6: වන්දනාවේදී චේතවරමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එකට පිටත්වීම් අගෝස්තු 2 December 01112 863 363

0: 076-786-7072.
1: ලංච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
2: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් කින්දර හැන්දෑව විජානු චානු ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
3: මේ හස්ම
4: මොකද වයිෆ්
3: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්
4: පිටිපස්සේ දොරෙන්
3: අදත් වැරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගණී කියලාද පාටි දාපු තැනකම ඉන්න

0: நன்னத்து வாகன் சனி ஏக்க தேதுனு மாவத்த
1: වෙලාව 12යි විනාඩි 46යි යන්න වෙලාව කිට්ටුයි යන්න වෙලාව කිට්ටුනාට වැඩක් නැහැ යන්න බෑ වහිනවා මේ වෙලාවේ නම් පොඩ්ඩක් වැස්ස අඩු කරලා තියෙන්නේ හැබැයි තව වැස්සක් ළඟ ළඟම නොබෝ වේලාවකින් එන බව පෙනී යනවා හස දිහා බැලුවට පස්සේ රයිට් අපි කටි එකතු කරගමු කොහෙටද අපි යන්නේ ඌරු බොක්කට යමු හවුද ඉන්නේ අපේ සිරි කුමාරයි මම එකතු කරගන්නවා ඊට පස්සේ ජනි තේ ගෙනාවා කියලා මෙසේජ් එකක් දාලා දෙනවා තේ එකක ස්ටිකර් එකක් එවලා තියෙනවා වැඩක් නැහැ නේද එහෙම ස්ටිකර් එකක් බොන්නද එහෙම අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ හැමදාම වගේ අපිව හගෙන ඉන්න අපි අර වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ වැඩ කරන අහිංසක ආදරණීය සුදු මැණික හංසනී කෞශල්‍යව සින්දු වලට එකතු කරගන්න කියලා කියන අනංගය ප්‍රේම කුරුල්ල මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඔයාවයි ඔයාගේ හංසනී කෞශල්‍යවයි මේ අහන්න යන සින්දුවට ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න අද SMT ඇපරල් එකේ අනුල අක්කගේ බර්ත්ඩේ එක එයාව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා යාළුව කට්ටිය නෙතු සිතාරා ප්‍රසන්න මං කට්ටියම එකතු කරගන්න උම්මා එකක් දෙන්න කියලා තිනු උම්මා දෙන්නේ මන් නෙවෙයි ජාන් එල්පිටිය පුන්සරාණංගි මං ඔයාව එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න මහත්තයා අශෝක ලොකු පුතා ආදීෂ දුව නතාෂ චූටි පුතා ඔෂින්දු ඉන්නවා කියලා වාරිය පොළ අවුලේ ගම ඉඳන් මල්කාන්ති අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා ආ මෙන්න මෙන්න මෙන්න මෙන්න නියම කවියක් තියෙනවා කවුරු කොහොම කීවත් පද ගොතලා ජනි තමයි අපේ කෙට්ටුම කොල්ලා එහෙම දාලා තියෙන පන්නල කොටුවෙල්ලේ ප්‍රසංගියක්ක මේවා ජානුට මෙහෙම ඔළුව තියලා ඔළුව ඔබලා පෙන්වන්න ඕනි මැසේජ් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කටියම මේ සින්දුවට කිරිබන් වැව ඉඳන් තරංග මැසේජ් එකක් දාලා තිනවා හොඳටම වහිනවලු ඒගොල්ලන්ට මම එකතු කරගන්නම් මේ සින්දුවට ගල් සුජීවි ජේනායක ඔයාවත් එකතු කරගන්නම් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ඉංග්‍රීරියාවත් ඇයි තැලිගමයි තියෙන සංසලා ෆැෂන් එකේ සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ රංජිත් නිසංසලා රන්දි තවින්සා යසිස්මා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ මේ අනුලක්කගේ බර්ත්ඩේ එක ගැන නෙතුකි නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා ඔන්න නෙතු මං ඔයාවත් එකතු කරගන්නවා අනුලක්කවත් මතක් කරලා ඔන්න ආයෙත් පාරක් හරිද ඊට පස්සේ කළුබෝවිල කවිෂාන් සැලුන් එකේ කවිෂාන් වයි අෂාන් වයි ඩීබන් වයි එකතු කරගන්න කියලා කියනවා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි ඉන්නවා මහරගම චමෝද් මල්ලි හෂාන් මල්ලි මහින්දංකල් මේ කට්ටියවත් එකතු කරගන්න කියනවා සින්දුවකට ඊට පස්සේ චන්ද්‍රකාන්ති මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට කිරිබත් ගොඩ ඉඳන් ෂාන් මැසේජ් එකක් දාලා තියෙනවා අයියේ අපිටත් සින්දුවක් දෙන්න සඳුන් පෙරේරාගේ අරාබි කුමාරී ඕනි කියලා තමයි කියලා තියෙන්නේ ඇයි ඔයාට අරාබියෙන් කුමාරිවරු ලංකාවේ කුමාරියෙක් ඔයාට ගැලපෙන්නේ නැද්ද අපේ ජානු වගේ ටිකක් මහත බෝලේ වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නේ නැද්ද මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් සින්දුව හිත අරගෙන ඉන්න අනිවාර්යෙන් හොදේ ජනි අද මගේ සුදු මැණිකගේ උපන්දිනේ ඒ වගේම නීත නංගිගේත් උපන්දිනේ දෙන්නටම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න එම් මැසේජ් එකක් දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සුදු අක්කි කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ මෙයාත් SMT එකේ වැඩ කරන්න ඊට පස්සේ අපේ පෙහර්ෂා මම ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට ඊට පස්සේ ජනි අපිට හොඳටම වහිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ හෝමාගම 12 නිඳන් ගයනි චන්දන සංජීව ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා කළුතර පනාපිටියේ ජයතිලක ට්‍රේඩින් ගරාජ් එකේ ඉන්න සෙට් එකත් මම එකතු කරගන්නවා තරිඳු චින්තක සුනිල් අංකල් අජිත් මේ හැමෝම එකතු කරගන්නම් කෑගලේ රාම් අයියා ඉන්නවා හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා නමක් කියවල නැහැ මම එකතු කරගන්නම් අපිට තදින් වැසි ගල්ලේ මාපලගම පියල් ජේ අයියා අපිට මැසේජ් එක දාලා එහෙම කියනවා ඊට පස්සේ දන්කොටුවේ පොතු වටවන ඉඳන් ලලිත් මාමත් මැසේජ් එකක් දාලා දිනවා ධනපාල උඩවත්ත මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ අද ඉතින් වෙලා නැහැ හෙට අනිවාර්යෙන් අරගෙන ඉන්නම් ධනෝෂි දිදු ලංගන සීපෝත් ජනපදේ ඉඳන් යටියන්තොට අපි වහගෙන ඉන්නවා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකත් එකතු කරගන්නවා සඳලංකාවේ තාරුණි ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන උන්නස්ගිරිය SMT එකෙන්ම තමයි අනේ කට්ටිය ගොඩ දෙනේ මැසේජ් කරලා තියෙන්නේ ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා

වෙලාව 12යි විනාඩි 54යි. ජානු මැදිරියට ඇවිල්ලා යන්න තමයි හදන්නේ. මේ සින්දුවෙත් කියනවනේ කොයිතරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම් කියලා. ඒ දේවල් විඳලා නැති කට්ටිය තමයි එහෙම කියන්නේ. දැන් අපේ ජානුටත් තියෙන පොඩි ප්‍රශ්නයක්. ජානුව ළඟට ගියාට පස්සේ පේන්නේ නැහැ. මොකද යා ඒ ලොකු වර්ගඵලයක් පුරා විහිදිලා යනවනේ. මහතයිනේ. ඒතකොට ළඟ ඉඳන් බලන්න හරි අමාරුයි. යන්න තමයි හදන්නේ. ජානුට මෙදිරිය බාර දීලා යා මොනාදෝ කියන්න මයික් එක ගාවට ආව. මම මයික් එක ඔන් කරන්නේ නැහැ. මං යනවා. ඊගෙන් නම් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. මං ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tashmaata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapuram Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු පළඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරගය ගාල්ල දිස්ත්‍රික්කය DJ Tishu බණ්ඩාර වෙල දිස්ත්‍රික්කය DJ DC හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 0766 447 7953.
6: සුබ දහවලක් දවල් එකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාලවකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 51,50,626ක පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහදිකරණයේ හමුවේ අනාවරණ වී තිබෙනවා. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබා දුන් නාවික නිලධාරියෙකු මේ බව ප්‍රකාශ කළා. ඊට දීමනා ඇතුළත් නොවන බවයි සාක්ෂිකරු එහිදී කියා සිටියේ. අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පළ කර දෙන බවට පවසා පුද්ගලින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. හෝමාගම මාවත්ගම් ප්‍රදේශයේදී අදාළ සැකරු අත්අඩංගුවටගෙන ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔහු එම් ප්‍රදේශයෙන් පදිංචිකරුවෙකු වනවා. මුහුණු පොත හරහා පුද්ගලින්ගෙන් මුදල් ලබා ගත්තද ඔහු දැන්වීම් පළ කර නොමැති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මිලඟ net news පසර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net news, the truth people trust. FM 95, FM 94.8, net FM.
3: Yeah, FM 95, 94.8.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි විනාඩි 22යි.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙනු.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: බෙලිහුල්ලයෝනේ ඔයා අපි එදා කළේ සෙල්ලමක්. ඒක ඇත්තක් නෙවේ. මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා.
5: සුවඳ රඳේ රඳවන යන්න ගිහින්
6: මන්දාර ප්‍රේ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
7: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දවල් එකයි විනාඩි 24යි අහන්න දෙන ලස්සන හින්දි සොන්ග් එකක් ක්ලාසික් කරගෙන තියෙන්නේ. මේ වැස්ස ටිකක් නටාගෙන ඉන්න තියනවා නම් හොඳයි කියලා හිතනවා වැස්සට පැනලා. හයි ජානුම්ම කොටේ කොහමද? මං හොද්දින් ඉන්නවා. උන්නස්ගිරි නවීන එක්ස්පෝර්ට් එකේ සෙට් එක. දීලා සිංදුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊය මගින් උම්ම එපා කිව්වනේ. හයි මොකද අද හොනි වෙලා තියෙන්නේ? මේ කොල්ලන්ගෙත් අම්මෝ අමුතු කැටයන් තියෙන්නේ. හයි සුදු බෝලේ, අපි SMT අප්‍රල් හුන්නස්ගිරිය. අද අපේ හැඩකාරී කටකාරී, එයාගේ උපන්දිනේ. අට උම්ම එකක් දෙන්නකෝ. කොයිතින් ඒ කටකාරීගේ නම? කටකාරීගේ නම නැහැනේ. පෙහර්ෂා තමයි මසේජ් කෙවලා තියෙන්නේ. කාගෙද බර්ත්ඩේක? මදුගේ උපන්දිනේ නේද?

බර්දෙස් දෙකක් තියෙනවා, හැඩකාරිගෙයි කටකාරිගෙයි බර්දෙක, මදුගෙයි නිතාගෙයි. හැපි බර්දේ මදු නිතා, ගෝඩම ගොඩාරි අකාදරෙන් වාල් දෙන්නටම හැපි බර්දේ කියලා මං විශ් කරනවා. නෙටීම එක වෙනුවෙන් ඔන්නවාගේ යාළුව සිටකතුවට ගොඩාරි අකාදරෙන් වාල දෙන්නට විශ් කරනවා. ජය වෙන්න ඕනි කෙල්ල දෙන්නට, සුබ වෙන්න ඕනි කෙල්ල දෙන්නට. ජාන බෝලේ අද SMT හුන්නස් ගිරියේ වැඩ කරන නීතක්කා මදුනංගී දෙන්නගේම උපන්දිනේ. එයාල දෙන්නට ස්මාර්ට් ඇපරල් එකේ සෙට් එකම විශ් කරනවා කියලා තව කෙනෙක් මැසේජ් එකක් එවලා තියෙනවා. හරි හරි හරි, ඔන්න විශ් කරලා තියෙන්නේ, ඔන්න ස්මාර්ට් ඇපරල් එක මහගන්න. මදුටයි නීතාටයි දෙන්නටම ඔන්න මං විශ් කරලා ඉවරයි. හරිද, දැන් විශ් කරන්න කියලා එවන්නේ නැතුව දෙයනේ. මට කට්ටියගේ නම් ටික එවනවද? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තව මැසේජ් එකක් ස්මාර්ට් ඇපරල් එකෙන් එවලා තියෙනවා. මෙන්න මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හරි හරි, මේ එක දිගටම බර්ත්ඩේස් තියන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ජානු මැනික්, ඔයාවද? අපි SMT අපරල් එකේ අපිට සින්දුවක් ඕනි. රුක්මන සිතගේ සින්දුව ඉල්ලලා තියන්නේ, බලමු යන්න කලින් දැන් ට්‍රයි කරන්න. දැන්ට මේ සින්දුවට එකතු කරගන්න. හායි උම්ම කැටේ, SMT අපරල් හුන්නස් ගෙරිය අහන්නකෝ ජානුවක් කියෝ. අපේ වරුණි අක්කයි මිහිරි අක්කයි හොද්දටෝම තරහ වෙලා ඉන්නේ. අනේ ප්ලීස් අක්කියෝ, යාමත් ඒ දෙන්නම යාළු කරලා දෙන්නකෝ ප්ලීස් කියලා තියෙනවා. අදේ දෙන්නටම ලොකුම ලොකු උම්ම එකක් දෙන්න කියලා තියෙනවා. දැන් මට කියන්න මොකටද වරුණියක්කයි මිහිරියක්කයි තරහ වෙලා තියෙන්නේ? කොහොන් දැන් දෙන්න මූණට මූණ බලාගත්තා. ඔන්න බලන්න මේ සින්දු විවරණකට දෙන්නට දෙන්න යාළු වෙලා අත් දෙක අල්ලගෙන තමයි අද ලන්ච් එකට යන්නේ. ආ නැද්ද බලන්න. හැබැයි එහෙම ගිය නැත්තම් මමත් තරහ වෙනවා. හරිද, මන් තරහ වුණොත් නම් ජීවිතේට යාළු වෙන්නේ නැහැ. වරුණි අක්කා, මිහිරි අක්කා, හරි නේද වැඩේ? දැන් ඔය තරහ මරහම දක් කරලා දෙන්නත් එක ලන්ච් අරගෙන නම් ඉන්නද ටී ටයිම් එකට එකට යන්න ඕනි. නැත්තම් දෙන්නේ දෙකක් දීපු උම්මකත් ඉල්ල ගන්නවා. හරිද, මට කවුරු හරි මැසේජ් එකක් දාන්න දෙන්න යාළුනාද නැද්ද කියලා.

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM.
1: දවලෙකයි විනාඩි 33යි. චන්දන් ලියනාරච්චි මහත්මයාගේ ලස්සන සින්දු ටිකක් අහන්න දැන් ලෑස්ති කරගත්තේ. හරි, මේ ටිකට ඉක්මනට මෙන්න මේ කටි එකතු කරගෙන යන්න ඕනි. බලමු කවුද ඉන්නේ කියලා. හයි ජන සුදු මණිකේ. අද මගේ සුදු මට සුදු මණික කියලා නේ මම අතින් දාගත් එකක්. පස්සේ දැක්කේ මේ යාගේ සුදු මැණිකගේ බර්ත්ඩේ එක කියලා. ජානු මැණිකේ අද මගේ සුදු මැණිකගේ උපන්දිනේ වගේම නීතනංගිගේත් උපන්දිනේ. දෙන්නටම සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. යාලගේ සුදුවක්කි SMT අපරල් හුන්නස් ගිරිය ලොකුම ලොකු උම්මකකුත් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔය ඔක්කොම ටික මම කරා. හැබැයි ඉතින් සුදුවක්කි කිව්ව හින්දා ඔන්න සුදුවක්කි ගානේ මම දෙන ලොකු උම්ම එකක් මේ දෙන්නටම. හරි, ඊට පස්සේ හයි ජනුවකි මැනික අපි SMT අපරල එකේ සෙට් එක. මම ෂනු අපි වලස්සන සින්දුවකට එකතු කරගන්න මැනික. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. මම වහගෙන ඉන්නට බලමු ආilla තියෙන සින්දුව යන්න කලින් දැන් try කරන්නම්. දැන්ට මේ සින්දු සෙට් එකට එකතු කරගන්නම්. අහල් බලන්න ලස්සන සින්දු ටිකක් මේකේ තියෙන්නේ. හයි මගේ වස්සුවේ. අද වහන්න ගියොත් මාව ගෙදරින් අලවඩවා. අපිට මහ වැහි එක්ක අකුණු. අනේ දෙයියෝ පරිස්සමට ඉන්න. හරිද? Thank you වහන්න බැරි වුණත් මගේ time එකේදී මට ওই message එක එව්වට. අනේ ඔය නඩි පැටිය කියනව මං ගණන් ගන්න යන්නේ. ආදරේ අහස තරම් කියලා දිරම් මාත. ආදරේ අහස තරම්. හැබැයි ඉතින් අහස

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් එකයි විනාඩි 42යි.
3: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරගය ගාල්ල දිස්ත්‍රික්කය DJ Tishu බණ්ඩාරවිල දිස්ත්‍රික්කය DJ DC හිට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 16 උදේ බණ්ඩාරගම සවස පානදුර
2: HMB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ළඟ වෙන්න
2: එකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා

දැන් නම් පොඩ්ඩක් විතර එළිය බැලුවාම එකපාරටම නිකන් ඉර නැතුව ගිහිල්ලා හඳ පායලා වගේද කියලා හිතෙනවා. මොකද හොඳ වෙස්සක් වහිනවා. දැන් නිකන් මට පේන්නේ නම් හවස 4ට 5ට වගේ වෙලාව. ඒ වගේ වෙස්සක් තමයි මෙහි පැත්ත නම් දෙන්නේ. කොහමද ඔහෙට වැහි තත්වය? මං ඉතින් ඔයාට හැමදාම කියනවා වගේ අදත් කියන්නේ වැස්සේ දැඟලිලිලම් බැහැසුදු මහත්තයෝ. පාරට බැස්සහම වාහනේ අතට ගත්තහම දෝනිලට වැඩ පෙන්නන්න කියලා දඟලලා කරලා යන්න බෑ. හරිම හිමීට යන්න ඕනි. සමහර වෙලාවට ඔය ස්කූටවල හැම යන අපේ දෝනිලා අන්න යාලත් එහෙම්මම තමයි. ඉතින් ඒගොල්ලෝ කියලා ඉතින් වෙනසක් නෑනේ. එහිඳ පරිස්සමට පාරින්න සුදු මහතුරුන්ට වැඩ පෙන්වන්න වේගෙන් එහෙම යන්නේ. කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා. ටිකක් වෙනදට වඩා කලින් එළියට බහලා යන්න අමතක කරන්න එපා. ට්‍රැෆික් තියෙනවා. මොකද එතකොට යන්න ගිය ගමන සුට්ටක් පරක්කු වෙන්න පුළුවන්. එහිඳ පරිස්සමට මේ වැස්සේ යන්න ඕනි. හරි, අපි අමුතක් ගලවත් සම්මසෙජස් බැතර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කියලා බලන්න. යටියන්තර සීපෝ ජනපදේ මන් ධනුෂී දිදුලංගන ලස්සන සින්දකෝනි කියලා තින. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හයි, මම ගම්පල අංගම්මන ගාමිණි වසන්ත කුමාර. වයිෆ් ඉන්නවා ලලි, පුතා ලහිරු, ලොකු අක්ක රෝසි, විජයයා, චමිල්ලා නංගි, අංජු පුතා, කුමාරි දුව පවල අඹගස්සව පාරේ, සංක පුතා දුව මිහිරි, සුදුවක්ක චූටි පුතා, ඊට පස්සේ ගොණපතිරාව රමණිය කාමරේ අයියා ඇතුළු ගෙදර හැමෝමත්, මැණිකේ නංගි දුවල තුන් දෙනාවයි ලස්සන සින්දුවක් දෙන්න. නිල්ලඹ ජල පවිත්‍රාගාරයේ OIC බණ්ඩාරයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ජය වේවා සෙට් එකම එකතු කරගන්න මේ හැන සින්දුවට. ඒතනින් පස්සේ මම යනවා. කොහොමද දන්නේ මේ පැත්තට වැස්ස? ත්‍රිකිල්ල ගස්කඩේට මයිල පිටියට වහිනවද? මං හිතන්නේ වහිනව ඇති නේද? සලෝන් දිනේශ්‍රියකේ අපේ සෙට් එක හැමදාම වගේ අදත් ඉතින් අහගෙන ඉන්නවා. වැස්සේ පරිස්සමට දෝනිලා තුන් දෙනා. සඳීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා. ජය වේවා.

0: ಹೆಟ್ಟ ಮೊದ ಮಟ ಕನ್ನಡ ವೆಣ್ಣೆ
1: ಆ ಹೆಟ್ಟ ನಿಮೇ
0: ಅವಿಶ್ವಾಸ ಇವಾಗ ಕೀಮೈ ಸುಗೇನೆ ಅದಮ ಕಣ್ಣು ಫೋನ್
2: ධන්නවද හෝම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යලදැන් හොයාගෙන
3: මොකද්ද ඔය විසිගිරිල්ලද
2: ඔව් රෝමෙදි මීටර් 92ක් ග්ලාස්කෝවල රන් පදක්කම හංගේරියාවල මීටර් 91ක් නගෝයාවල මීටර් 88ටත් එහා
3: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වෙලාවට පාරමාරු කළේ
2: ඇයි
3: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න
4: මීටර් 90ට එහා විසි වෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algotown සතියේ දිනවල උදේ 7ට
5: net fm algotown
6: brought to you by
7: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලු බයි ප්‍රයිම් ගෲප් අමතන්න 13:22
8: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජේකුරක්කන් පිටි
10: විජේකුරක්කන්
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
5: හැකියි
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
0: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
1: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ
0: හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
11: සුබ දහවලක් දවල් දෙකයි විනාඩියකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. ශ්‍රී ලංකාව වෙනුවෙන් කැප වූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානි සොනාලි ජේන් චන්ද්‍රා පවසන්නේ ශ්‍රී ලංකාව සැලකේතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවයි. එමෙන්ම වත්මන් මූල්‍ය වැඩසටහනින් පසුව නැවතත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බවද පෙන්වා තිනවා. තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික සමුළුවට සමාන්තරව පැවති මාධ්‍ය හමුවකදී යෙමනේ හුති සන්නද්ධ කණ්ඩායම් භාරයේ තවදුරටත් පසුවන එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලව නිලධාරීන් සහ සේවකයන් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටිනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆරහාන් හක් විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2024 වසරේ සිට හුති කැරලිකරුවන්ගේ භාරයේ පසුවන සාමි අල් කලාබි නැමැති එක්සත් ජාතීන්ගේ නිලධාරියා නිදහස් කිරීමට පියවර ගැනීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානීය තීරණය ඇගීමට ලක් කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. මිලගනිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට හෝ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Anuhadarai Dashma Atta. Net FM.
3: Yeah. FM 95. 94.8.

දැන් නම් ඉතින් යුරු තලා ගංගා බැහැගෙන යන්න හදන්නේ. සුබදාම නංගි. දවල් දෙකයි විනාඩි 8යි. යුරු තලාගෙන කඩාගෙන යනවා. එච්චරට වහිනව රට වඩේට නේද? එහෙනම් පරිස්සමට. ඔයගේ මගේ දෙවනි පැය මේ පටන් අරගෙන තියෙන මේ පැයදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් ඉල්ල ගන්න මේ පැත්තේ එමුකෝ කෝල් කරපු කටිය මතක් කරනනම් ඊට කලින් මෙන්න මේ කටිය එකතු කරගන්න ඕනි අපිටත් සින්දුවක් දෙන්න ඉජි අනුරායියා පුසලව BF ජනපදෙන් මැසේජ් කරලා තියෙන මේ සින්දුවට එකතු කරගන්න සුබ දහවලක් වේවා ජානු ගම්පල ප්‍රියදර්ශිනී සුබ දහවලක් ජානු නගා සුබ සන්දාවක් ජයවේවා සුබ වේවා ජානු මකටේ ලස්සන සුන්දර ගොඩක් ඕනියද මෙහෙට වහිනවා අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පරිචන්දන ස්ට්‍රෝස් එකේ චන්ද්‍රයා චන්ද්‍රියා කා ජයවේවා ගින්දර ජානු සුබ වේවා ජයවේවා මහරුක මෙදුලානියක්ක මැසේජ් එක වෙලා තියෙන්නේ ජයවේවා සුබ වේවා හයි සුබ දවසක් වේවා ජානු මකටේ ලස්සන සුන්දරක් දෙන්න පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරයනු පොම ප්‍රියදර්ශනී රූපජය ශානියා ජාන්ති Hi Janu Manika, SMT April ke anla kage birthday ka. Add subu pandriya kela subu padanna manne tu add lokum ekak denna.

Anulakhe, ahenado, happy birthday. ඔයාගේ ආලෝ ටිකාට විශ් කරනවා වගේම ස්පෙෂලි නෙතුවාට ගොඩාරියක් හදරින් විශ් කරනවා වගේම නැචීම එකේ මමත්තාට ගොඩ්ඩම ගොඩාරියක් හදරින් විශ් කරනවා. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. සෙවන ගල කිරි බන් බව අදරම් උදේ ඉදල වැස්ස ඉරිද පොළහන්දී ශක්ති ට්‍රේවල් පාකිකේ කොල්ල සෙට් එක එකතු කරගෙන ලස්සට සින්දුවක් දෙන්න කියලා තරංග කිරිබම් මම මෙසේජ් කළා තියෙනවා. අහමු හෙනම් මේ සින්දුව. සුබදහවල ගින්දර හැන්දෑ වහගෙන ඉන්නේ. අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. චික පහේ කරේ පුංචි බණ්ඩය ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. සුබ සන්දාවක් කියන්නේ මේ දැන් වැහැලා වහින නිසා අඳුර වෙලා නේ හින්දා නේද? අද අපේ ජානුමණික, අද අපේ මදුගෙයි, නීතනංගිගෙයි දෙන්නගෙම උපන්දිනේ. දෙන්නටම සුබ පතන්න ලොකු උම්මකකුත් දෙන්න ඕනි ආදරේ. අපි SMT අප්‍රල් එකේ සන්දියා මැසේජ් එක වල තියෙන සන්දියා අමිෂ්කල් උම්ම දුන්නා ඒගොල්ලන්ට. ඒ සින්දුවට එකතු කරගන්නම් හරිද? වඩත් හොඳවයින් සින්දුවක් ඕනි කියලා මාපලගම් පියල් ජය මැසේජ් කරලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. සූර්යවම ප්‍රේම කුරුල්ලා හොඳටම වහිනෝලේ පැත්තට දෙනාරච්චි අයියා, ඔයාමයි ෆැමිලි එකේ හැමෝම අපි කාන්ති අම්මව එකතු කරගෙන සින්දුවක් ගහමු කියලා කොමල් පිටමුළු උපාලි අයියා. වැස්ස වැස්ස හිටත් වැස්ස දම්යා කවයි තුෂාන් මිහිනංග කොල්ල දෙන්න මගර මෛත්‍රීපාල අයියා හිටත් වැස්ස මංගලි කමදු කමදු රංග මදු සංක බලංගොඩ කියන්නේ ඉතින් කොයලේත් වහිනවනේ. හෙළපන්දිනිය බලංගොඩ හෙළපන්දිනිය ජයපාල අත්නායක අයියා පරිස්සමට ඉන්න එකතු කරගන්නම් වැස්සට දෙමෙන්න යන්නේ මගේ කොල්ලෝ ටික හරිනිදා.

0: Ladies and gentlemen, please put your hands together for Hannah Wonder.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න
3: දවල් දෙකයි විනාඩි 22යි
4: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරඟය ගාල්ල දිස්ත්‍රික්කය DJ Tishu බණ්ඩාරවිල දිස්ත්‍රික්කය DJ DC හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
5: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
6: කොල්ල කෙල්ල කොට

0: ප්‍රයිමණ්ඩලය සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක. හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
2: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විජානු.

හින්ද සිදුව ගහමු. දෙකයි විසි හතරයි. මෙන්න මේ කට්ටියටක් ගල එකතු කරගන්නම්. ගොඩක වෙල චානකය කතා කළා. ඉතුල් කඩේ ප්‍රේම සිරිය අයියා, අම්ම ගුණවති, විනුෂා, ගණේෂ, ශෂා, මිලානි, කිරණි, දූ, බිම්ස, රාසංක. ඒක අම්මට. ඊට පස්සේ බද්‍රලි මගේ අශෝක අක්ක කතා කළා. ඔයාවත් එකතු කරගන්නවා ගොඩම ගොඩාරියක් ආදරෙන්. ඊට පස්සේ මහරගම මගේ චාන්දිනි අක්කා, හස්බන්ඩ් සමන් අයියා, පුතාල දෙන්න, කෝසල දුව, කොහොම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා අනිවාර්යෙන් අහමු. කවුද මේ හදිසිය? හදිසිය මට වට්ස්ඇප් එකෙන් කෝල් කරන්නේ. කෝ බලන්න, කෝ බලන්න කාටද මේ හදිසිය කියලා. ඉන්න බලමු. පුදුම හදිසියක් නේ තියන්නේ. කැකිරාවේ අපේ සූර්ය අයියා හැමදාම ජානු අහනවා. හරිම කැමැත්තෙන් ආදරේ. හැමදාම හන්නේ දවසම රේඩියෝ කහනවා. ජය වේවා. හොඳ පුරුද්දක්. ඉතින් හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හන සින්දුවට. ජය වේවා. හයි ජානු, කොහොමද? ඔව් අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න හස්බන්ඩ් ධනුෂ්ක, ලොකු දුව දම්සදී, චූරි දුව ශේලි එකතු කරගන්න කියලා යක්කල මුල්ලේ අපේ දෙලිනියක මැසේජ් එක කියවලා තියෙන්නේ. කො බලන්න මොකද මේ කියලා තියෙන්නේ කියලා. කොල්ලෝ ටික තෙමෙන්න එපා කිව්වේ. කෙල්ලො තෙමුණට කවක් නැද්ද? කෙල්ලොත් තෙමෙන්න බෑ ඉතින්, කොල්ලොත් තෙමෙන්න බෑ. අපි කෙල්ලො විදිහට සුදු මහත්තුරු ටික පරිස්සම් කරගන්න බෑ නැද්ද මං කියන්නේ? අර අපේ ජානියා ධෝනිලව පරිස්සම් කරනවා වගේ මං සුදු මහත්තුරුන්ව පරිස්සම් කරනවා. හයි ජානු බෝලේ, අපි අද ලස්සට සින්දුකට එකතු කරගන්න සෙප්ටි අප්‍රිල් හුනස් ගිරියා සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ පණදුරෙන් ගිනව වරණ උම්ම එකක් ඕනිලු මට බෑ. හෙලෝ සුදු බෝලේ, සුබ සන්දාවක්. ලස්සන සින්දුවකට මාමයි ගෙදරායවයි එකතු කරගන්න බොරැල නමුත්. කොහොමද ජානුල දෙන්නේ හිටියෝ මේ වැඩසටහන්? බෑ බෑ බෑ, මං තනියෙන්, මට බෑ තව කෙනෙක් එක්ක. ජනියාවොත් අපි දෙන්නගේ හොඳ, අපි දෙන්නට දෙන්න හොඳ ගුටි පූජාවන් දෙකක් දෙනවා, දී ගන්නවා. එයා මට කියනේ වඩායි, මං එයාට කියනේ වඩායි. විපදක් තමා වෙන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් දෙකයි විනාඩි 37යි.
1: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම netfm හා එක්ව දැන් ඔබේ නගරයටත්.
1: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
1: ඔක්තෝබර් 16 උදේ බණ්ඩාරගම සවස පානදුර.
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක. අපේ එක. කිරන්න ඕන නැති එක.
7: එදා හරිම තෙත දවසක්. සමනල වැව උනේ මං. බෙලිහුල්ලෝ උනේ ඔයා. අපි එදා කලේ සෙල්ලමක්. ඒක ඇත්තක් නෙවේ. මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා.
8: සුවඳේ රඳවෙනා යන්න ගිහින්
9: හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: හෙලෝ.
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

dawal de kai minari hatali hai kaud inne kela balagena balagena yanna hadanne marikment me paya giyane ai kiyanne wessat ekka welawa yanawa therinnet naha ne deiyane hari api balamu kaud inne kela janumanika smt april ekanu anulakha ge birthday kiyata lokum ekak denna api yage yaluwo netu sitara prasanna netu sitara prasanna thun denata mam me kiyanne අනුලක්කට විශ් කරා දෙයෝ අපි උම්මන් දුන්න ඔයාල තුන්දනාව වෙනුනුත් අනුලක්කට උම්ම එකක් ඕනි දන්ලක්කේ ඕට ඕනිද

හෝහෝ වැස්ස වහිනවා සරටම විදුලි කොටනවා ඔයට කොහොමද අපිටත් එච්චරම තමයි ඉතින් සරචන්ද දැසය ගලිකඩි රයිගමින් පරිස්සමට ඉන්න ඕනි කොල්ලා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මයිමි ෆැෂන් මොරන්තොට සහ මොඩදන කෑගල්ල එතනින් පස්සේ හයි ජානු මැනික අපිත් ඉන්නවා මහියංගනින් මැසේජ් එක වෙලා තියෙන අනිවාර්යෙන් එකතු කරගන්න නමත් එවුවනම් තමයි ඉතින් හොඳ ජනෝ සීතල දහවලක් ඔයාට ඔයාටත් බෝලෙ මට ඕනි ලස්සන සෙන්දුවක් ලෝභ නැතුව දිගුම්ම එකකුත් දෙන්නකෝ කවියක් මේක ඔයාට හරිද ජානු ගියා කඩේ අරගෙන දික්කොඩේ කඩේ වහලා අනේ කන්න දෙයක් නැතේ ආපහු එන වෙලේ ජානු වැටුන මඩේ කොඩේ තිබුණේ අතේ නූලෙන් බේරුණේ කොඩේ තිබුණේ අතේ කොඩේ අනුන බඩේ මේ ඉතින් අම්පේ අර කෝලමනේ ශෂිකා ආදරේ හරිද එකතු කරගන්නම් මේ සින්දුවටම ඊට පස්සේ ජානු මැනික මමුරි දුම්බර දුලාංජලි මගේ මැසේජ් එක කියවන්න SMT අප්‍රල් හුන්නස්ගිරිය වැඩ කරන මගේ අම්මා පොඩි මැනිකෙමත් මගේ නෑනා නිසන්සලාවත් එකතු කරගෙන මගේ ෆැමිලි කෑවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අම්මටයි අක්කටයි උම්ම එකකුත් දෙන්න මැනිකේ ඊට පස්සේ සුබ දවසක් නැත FM අපි කටාන කෝංගස් හන්දියේ අරෝෂ් ටේලස්ගේ ප්‍රසන්න දම්මිකා ෂෙවාන් තාරුක බෙවන් අරෝෂ එකතු කරගන්න මේ හෙන සින්දුවටම තව කවුද ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපි අලව්ව කෝදා පාලුව කේම්ෂා ගමන් ටිකේ බොස් නදීක මනෝරි කුමාරි මම හර්ෂණී එකතු කරගන්න මේ හෙන සින්දුවට ඊට පස්සේ නාවල පිටියෙන් ඉන්නවා ගෑනු ළමයි කියන විදිහට පිරිමි ළමයි කියන ඒව හැම වෙලේම වැරදි නම් අපි ගෑනු ළමයි හරි කියලා කිව්වොත් ඔයාලගේ තර්කයට අනුව ඒ කතාවත් වැරදි නේද ඒක තමයි ඇහුවේ ඒ කියන්නේ ඔයගොල්ලන් අපි රවට්ටනවා නේද අපිට බොරු කියලා හැම වෙලේම අපි වැරදි වැරදි වැරදි කියලා අපි ඒ උනාට මොනවා හරි කිව්වහම නෑ ඔයා හරි බබා කියලා කියන්නෙම අමූලික බොරුවක් නේ කියන්නේ නේද බලාගන්නම් පස්සේ නාවල පිටියෙන් නදුන් කවිෂ්ක ඒකනේ අපි පිරිමි ළමයි කියන දේවල් එච්චර විශ්වාස කරන්නේ නැත්තේ අතෑරලා දාලා තියෙන්නේ අතෑරලා දාන්න පූර්ණිමා සෙව්වන් දිනෝ සඳ ලංකාවෙන් මේ සින්දුවට එකතු කරගන්නා ඉතින් පස්සේ හයි අදත් අපි ආව සද්දට මහගෙන ඉන්නේ ඉංග්‍රීවත තැලිකම සන්සලා ෆැෂන් එකේ සද්දට මවහගෙන ඉන්නවා රංජිත් නිසන්සලා රන්දි තමින් සායාසිස් මාමේ ඔක්කෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු අහන්න දෙන ලෑස්ති කරගත්තේ ගුණදාස කපුගේ මහත්මයාගේ නන් ස්ටොප් එකක්.

0: හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0676 447 953

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: සුබ සඳ වගවසතුනයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර සඳහා ලබා දී ඇති අනුමැතියෙන් ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස් වුණා. එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ ඉටදාල නීතිමය පරිපාලනමය කරුණු පිළිබඳ අවධානය යොමු තිබෙනවා. කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රවර්ධන කිරීමේ අරමුණින් ඇමරිකානු ඩොලර් බිලියන 1.12 වටිනාකමින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දී ඇති බව කොමිසම් සභාවේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දී තිබෙනවා. රුසියානු තෙල්පිරි පහදු වෙත එල්ල කරන ප්‍රහාර නැවත ආරම්භ කරන බව යුක්‍රේන ජනාධිපති වලදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඇමරිකානු එක්සත් ජනපදයේ විසින් යුක්‍රේනයේ වෙත ලබා දුන් ප්‍රධාන පෙළේ සහයන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීමත් සමග මෙම තීරණය ගත් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. වොෂින්ටනයේ ලී මත තමන් දින තුනක කාලයක් සඳහා රුසියානු තෙල්පිරි පහදු වෙත ප්‍රහාර එල්ල කිරීම අත්තිටුවීමක් සිදු කළද රුසියා විසින් යුක්‍රේනයේ බලශක්තිය අඩිතල පහසුකම් වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ බවයි සෙලෙන්ස්කි වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඉදිරිපත් කළ බලශක්ති සූදානම් කිරීමේ සූදානමට තමන් එකඟ වූ නමුත් එය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ඇතුළත රුසියාව එම ගිවිසුම නොසලකා හරිමින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යනුව ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්ති වූ බවද එම වාර්තාවල සඳහන්. මිලක නිත් නිවුස් පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Yeah, FM 95.

සැඳව කවසතුනයි විනාඩි 7යි. ඉතින් ඉතින් අපි කොහොම හරි කොහොමින් කොහොම හරි බ්‍රහස්පතින්ද දවසේ ඔයාගේ මගේ අන්තිම පැයටත් ඇවිල්ලා තියෙන මේ පැයදිත් කාල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් කියලා ගන්න මේ පැතරෙන්න ගොඩාක් කටිය බලාගෙන ඉන්නවා. කාවද කියන්නේ මාව කියන්නේ නැද්ද මාව කියන්නේ නැද්ද කියලා. මම යනවා මේ පැය පටන් ගන්නකොටම නෙළුම් දෙනියොඩු කුඹුර ෆර්නිචර් එකට. තිලක අයියා, සමන් අයියා, ජය තිලක අයියා, ආනන්ද අයියා, ජය තිලක අයියාට උම්ම එකක් ඕනි කියලාම කිව්වා. බෑ බෑ කියන්න කියන්න ඉල්ලුවා. රමණිය කයින ඔපල නරුවන් ආවේකද කරගන්නම් අන්නය කතා කළා රිකිල ගස්කරින් වෙන්ද වගේම රමුකන මගේ කාන්ති අම්මා අමාර පැටියා රමුකන මාකටගේ සෙට් එක ජය වේවා අපේ අමාරට. හොරණින් ඉන්න මගේ මාලනී අම්මා ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ අලව කරුවක් කතා කළා පුද රුක්මාන් දුව කවිෂා මොවිද පුදාවත් එකතු කරගන්නකෝ ජය වේවා. ඔ කන්දර මල්ලිකා අක්කා, අද මොනවද ස්පෙෂල්? මට කිව්වෙත් නැහැ. ඔයාවත් එකතු කරගන්නම් මේ හැම සින්දුවටම. වැලිමඩින් කතා කළා ප්‍රියාණි අක්කා, හස්බන්ඩ් සිරිසේන, පුතා කවිෂ්, පුතාගේ යාළුවෝ කොමයි මේ වෙලාවෙන එත්තහන හැමෝමයින ටීම් එක හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කිව්වා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැම සින්දුවට. එතනින් පස්සේ ඉන්නවා පාඩවි රජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි කියලා. එච්චර ගොඩක් කියවල නෑ පරවි රජිනිය එදා වගේ කිය එදා වගේ අදත් කියලා ස්තන් ටිකක් තියලා තියෙනවා. ඒතර ටික මමද පුරව ගන්න ඕනි. ඊට පස්සේ ආයෙවලා තියෙනවා කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා. මං ඊයේ කිව්වනේ ප්‍රේමවන්තයා හොයාගත්තට පස්සේ මං තීරණය කරනවා එයාගේ කොණ්ඩේ කපනවද එයාගේ කොණ්ඩේ බඳිනවද එව කියලා. උඹ එකක් ඕනි සිඹුවක් එක්ක අජිත් අයියා යටි අන්දර පරිසල්ලෙක් මැසේජ් කරලා තියෙන්නේ මේ හැන සිද්ධර එකතු කරගන්නම්. ඊට පස්සේ අනුලක්කට තුම්ම එකක් දෙන්න. එයාගේ අද උපන්දිනේ. SMT අපරල් එකෙන් මේ මැසේජ් ගෙවලා තියෙන. දුන්න අනුලක්කට උම්ම දුන්න. මේ දුන්න උම්මවල හැටියට අනුලක්කමට කේක් පෙට්ටියක් එවන්න ඕනි. හීස් පෙට්ටියක් නෙමෙයි කේක් එකක් දාලා. හයි හයි ජනුවක්කේ, මම වැලිමඩින් නමුත් කොහොමද වාට මං හොඳින් ඉන්නවා. කොහොමද වැලිමඩට වැහි තත්වය? වහිනවා කියලා මට කිව්වා කෙනෙක්. අපිත් ගින්දර හැන්දෑ වහගෙන ඉන්නේ මේ වෙලාවේ. ඔෆිස් එකේ ඉන්නවා අනෝචා, ඉරන්දි, ඉෂාරා, තේජා, ගායනි, ලක්ෂානි, නිමේෂා, නවෝද්‍යා, නිරෝෂා, සාරුකා. අපි හැමෝම මතක් කරලා ලස්සට සින්දුවක් දෙන්න පුළුවන් නම් අපිට බලමු. අපි යන්න කලින් දැන් ට්‍රයි කරනං ඒ සින්දුව. අද අපේ ගායනි අක්කට දිගුම් එකක් දෙන්නෝ. ඊ අපේ මැසේ මං කියවෝ අයියා, මම බැලුවා මේ කියලා නැද්ද කියලා. ඊ කියවෝ මැසේජ් එක වැලිමඩ අඹගස්දොව කෝපරේටිව් ඔෆිස් එකේ සෙට් එක. ගයානි අක්කා, ජනුවකේ, අපි SMT අප්‍රල් එකේ අනුර මොකද මට තේරෙන්නේ නැ මේ මැසේජ් එක කියලා තියෙන විදිය. උම්ම එකක් දෙන්නකෝ කියලත් කියලා තියෙනවා. කාටද උම්ම එක ඕනි කියලා නම් කියලා නෑ. මං හිතන්නේ අනුර අයියට වෙන්න ඇති. මගේ කටකර හැටකර සුකුමාල රෝස කැකුලියේ වැනි කොමඩු ගෙඩිය ආදරේ ගොඩක් මගේ රෝස මල. අපිට සහ වදීද මන් දක්කේ. එහෙනම් මං ඉතුරුටි කියවන්න ඔයාගේ මගේ ආදරේට. සද්දි එව කුදුර නිවාතිට දේවින ෆැෂන් එකේ මන් දීප්ති අක්කා, ඉනෝ සර් ක්‍රිෂාන්ත අයියා, නදීෂා මිස් ක්‍රේට් පස්සේ ක්‍රිෂාන්ත අයියාගේ නම දෙපාරක් එවලා මේ මොන කෝලමත්ද. මයුරී සම්මි දහයකනු මංගලී ෆැෂන් එකේ යාළුවෝ නංගි බබා, ගින්දර වගේ ලොකුම එකක් ඕනි ඉනෝ සර් ජනු බබත් එක තරහ වෙලා. එයා තරහ වෙන්නේ නැ මගෙත් එක්ක. ඌව මේ කට්ටිය හිතාගෙන ඉන්න අපි දෙන්න හැම තරහ නැ. සින්දුව හෙට දෙන්නම් ඉනෝ සර් හොඳද? අපි ජනියා කියන එව ගලන් ගන්නෙත් නැහැ. ඌව තිරිසියාවට කියන දෙව්වා. මෙන්න මේක ඉනෝ සර්ට දෙන්න මන් දුන්නා කියලා. දැන් යාළුයි, එයා කොහෙද මාත් එක තරහ වෙලා ඉන්නේ? ජානු මැණික් හැටේ කොහොමද? හොඳින් නේද? මං හොඳින්. වහිනා වහිනා ඉවරයක් නැතුව ඇලියකුඩි ශමින්ද මෝඩස් එකේ බොස් ශමින්ද සනත් රසිදු. සනත් වරුවෙන් ආවලු අද. සනා අයියා මොකද නිවාඩුයි?
එව්ව හරියන්නේ නැහැ හරිද? වැඩට එන්න ඕනි. රසිතුයි ඊට පස්සේ වඩුවාසු නැහැ. කමුරාවේ බින්ති නගා මාලින්ද තනුෂ ශාක විහාරා පොහොරබව රොහිත මහත්තයා එයාගේ වයිෆ් බබාලා දෙන්න වර්ක්ෂොප් එකට බයික් හදා ගන්න ආපු කොමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අහමු මේ සින්දුව.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 විනාඩි 21යි.
3: BYD Racco දැන් ලංකාවේ. මාසයකට රුපියල් 78,776 ක වාරිකයකට හැමෝටම හැම දේටම හැම දාටම BYD Racco.
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,14 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766 447 7953
8: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් අට මුසුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස්ටනියා ළඟෙන්න
2: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

චිරි චිරි වැස්සක් නම් නෙමෙයි තියෙන්නේ, හෝ ගාල වහින හෝ ගාල. හරි, හවස තුනයි විනාඩි 23යි වෙලාව. ටික ටික ටික ටික මේ පැය ඉවර වී ගණා යන්නේ ළමයි. ඒ අතර මතක් කරන ඔයාට අපි හැමෝම ඉතිරි කරන්නේ හිට වෙනුවෙන්නේ, අධ්‍යාපනය වෙනුවෙන්, ගයක් දොරක් හදාගන්න අපි දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මෙන්න මේ කියන දේවල් වලට තමයි අපි මුදල් ඉතිරි කරන්නේ. එකත් කරන්නේ මුදලක් ඉතිරි කරන එක. හැබැයි අපිට හිතන්න තවත් ඉතිරියක් තියෙනවා. අද වතුර ටිකක් ඉතුරු කළොත් හෙට කෙනෙක්ට වතුර හම්බ වෙන්න පුළුවන්. අද විදුලිය ටිකක් ඉතුරු කළොත් හෙට අපේ දරුවන්ට ඒ සම්පත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අද පුංචි පැලයක් හිටවනවා, එහෙම නැත්නම් පුංචි ගහක් රැක ගන්නවා. ඒ ගහෙන් ලැබෙන පළදාව, ඒ ගහේ සෙවණ කාටද භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ? අපේ දරුවන්ටම තමයි. ඉතින් ළමයිනේ, මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසරුව මේ මාසේ, හෙටක් ඉතිරි කරන මාසේ. මුදල් විතරක් නෙමෙයි අපි හෙටක් ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව එක්ක එකතු වෙලා ඉගෙන ගමු. මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්න. යමුට අගල වත්සම් මැසේජස් පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. ජියුස් ෆරීඩා දීප්ති සිල්වා ශිරින්ඩස් නිරෝගානි සිල්වා චන්ද්‍රානි මාඩ සිංහ කටියම එකතු කරගන්න. තවලන්තන පත්‍රයේ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාරය ඉන්නෝ, මනහර හඩ්වායකේ විජේසිරි අයියා, බීඑෆ් ජනපදයේ පුසල්ලාව සියලුම දෙනාමත් එකතු කරගෙන, කොත්මලේ මහවැලිගම බස් එකේ ජාන්ත වීරකොඩි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්න ජානුවක්කේ අපේ මහේන්ද්‍ර අයියට උම්ම එකක් දෙන්නකෝ. SMT එකේ සෙට් එක අමනාප වෙන්න හොඳ නෑ, අපි යහුවනේ ඉතින් පුතේ. අදත් බෑ, ආය වෙන දවසක. හොඳද? අක්කගේ පුතා ලින්දු, ඊට පස්සේ තම කවුද යටි අඳුරු පැත්තට උදේ ඉඳන් වහිනවා. මම අගේ ඉඳලා මැසේජ් කියෝගෙන යන්නේ. සෙවන් දී යටි අඳුරින් මැසේජ් කළා තියෙනවා. පොඩි දුව ජෙනු දී, ලොකු දුව යොහානි, හස්බන්ඩ් අරුණ, අම්මලා දෙන්න සිරියාවතී සීත, තාත්තලා දෙන්න ආනන්ද මහින්ද, නංගි නිසංසලා, මල්ලි පපිසර, යටි අඳුරු පැත්තට උදේ ඉඳන් වහිනවලු. ඒ පැත්ත කියන්නේ කොහොමත් වැහගත්තුක මම තමයි දෙයනේ කියලා. වැස්සෙන් නම් ඔය කෑගල්ල දිස්ත්‍රික්කේ ඔය පැත්තට වැස්සෙන් අඩුවක් නැහනේ නේද? සබරගමු පළාත කියලා කියන්නේ කොහොමත් වහිනවා, වැහගත්තුක මම තමයි චුරුචුරුව. ඊට පස්සේ කවුද ඉන්නේ? ජානුවක්කේ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලවෙනද වගේ මද අතහගෙන ඉන්නවා ඔයාව. එකතු කරගන්න බොස් රිෂාන් යාගේ වයිෆ් ශංක දසරන් නිශාන්ත රත්නායක මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝම යෝවයි. නැත්නම් හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් ගහමු. ජය වේවා. කලුබෝවිල කවිෂාන් සලෝනිකේ කවිෂාන ෂාන් ඩීබන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මේ හැන සින්දුවට එකතු කරගන්නම් අක්කේ. අපි තව වහගෙන ඉන්නේ හැමදාම හන නැත්තමා කියලා තියෙනවා. ජය වේවා. කිරිබත් ගොඩ රෙනෝන් හරි නේද? ෂූ කම්පැනි එකේ බොස් ශ්‍රීවන්ත, බොස්ගේ වයිෆ් අංජු, දුව බුත්සදි. ඊට පස්සේ තව කවුද බලමු. පුතා යුමෙත්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. චමින්දවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්නම්. අපේ ෂාන් අයියා මට තේරෙන්නේ, ෂාන් අයියා අක්කේ වාට ආදරෙයිලු, එයාට වගේ උම්ම එකක් ඕනෙලු. Thank you කියන ෂාන් අයියාට, මම ෂාන් අයියාට ආදරෙයි කිව්වා කියන්න. ෂාන් අයියා love you අනේ.

0: district 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරඟය අදුල්ල දිස්ත්‍රික්කය DJ DC ගල්ල දිස්ත්‍රික්කය DJ Tishu හෙට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
1: සූර්ය බලය රාත්‍රිය නිවසේ එළිය කරගනිමු හෙටක් ඉදිරි කරමු ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝම්බර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න Kiehl's Life එකම ෆ්‍රෙෂ්

0: මොකද්ද ඔය විසිගිරිල්ලද?
1: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝවල රන් පදක්කම. හංගේරියාවල මීටර 91ක්. නගෝයාවල මීටර 88ටත් එහා.
0: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
1: ඇයි
0: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ. මීටර් 90ට එහා විසි වෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algotown සතියේ දිනවල උදේ 7ට
2: net fm algotown
3: brought to you by
4: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලු බයි ප්‍රයිම් ගෲප් අමතන්න 13:22
5: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
7: විජයකුරක්කන්
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
2: හැක.
9: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

अब सुतना ही मिनारी थे सचाई बनाव एक मिनट मैंने मैं खाती है कि तू करेगा नोनी डिमेश और नस के लिए मैसेज का अगला लती है ना थैंक यू डिमेश आगे कमेंट कर दो आदर रही है दा मैं है ना सिंधु टेक तू करेगा ना है मैं दामो ये विधि टेक इंद्र हंदा वह नोने अबे वीरे आगे तो लकु मलकु मैं खाक देनो अकी यार दुखिंग इन्ने कौन नस गिरी है दुखिंग इन्ने कटो मधुर ना हम होदाई देखा जानू अभी तीन वहां से दो करेगा तू करेगा ना खाडुकान्ना भी कुमारी अक्का शशि है कथानी दो तीन ना खेला तीन ओके जाए वे वामे हन सिंधु रेगा तू करेगा ना देतला भी सीता सोलोने के रमेश अय्या रमेश अय्या अब दामन इतने कहानी खेला तीन अब डायमंड हॉटल लेके इनवा यहाँ वाते का तू करेगा ना आयुबोवन माली फनी वीडियो देने खेला तीन वा आयुबोवन माली ऐ सिंधु रेगा तू करेगा ना अयो Rashmi, eating Namevan Nipolas and Namakti and Yapa. My younger name, you can get a gun on me Sudrangi Gindari, Amma Indravati, husband Ashoka, Lokupata Adisha, Du and Atasha, Chuti Puta, Oshidu, Malkanti, Vari Palauli Gaming, Malkanti Akai, you can get a man of Sindhu at Rimpa Cinema. Hi, Manika, Mankot Maling Chatu. Apiwat, apitinang kontitam vessel. Lassan sinduak denno ko magipatiya. Sihina, husband Susanta. Ikatukaragan lassan sinduak kahamu kiyaltina padisamati innoni. Ikatukaragan na mehan sindu ata. Puasala, Nishal, Sajit. Me okko me ikatukaragan sinduak kahamu kiyala message kak daltina. Okay, ikatukaragan na mehan sindu ata. Suba sendai makwewa gindra hendai vijanu ane apita kontitam vahina wa. Adrani husband Chandana Sanjeev Dula Dinna Vatheka Tu Karagana Lassun Sindhu Ag Dinna Home Agba Dole Henning Gaini Sindhu Ateka Tu Karagana Akki Mawad Lassun Sindhu Ateka Tu Karagana Kiela Message Kak Dala Thiyana Va Dua Putta Wife Chatu Hangwellin Tharanga Moura Sikin Tharanga Thamai Message Kewal Dinna Mehena Sindhu Ateka Tu Karagana ඒතන ඉම්පස්සේ කෝල් කරපු මෙන්න මේ කටිය ටැග් ගාලා මතක් කරන්නම්කෝ අපේ හොකන්දර මල්ලිකාක කතා කළා ද ඉන්දියාප්ප තියනවා ඉන්දියාප්ප කන්න කුණිසු දාලා පොල් සම්බෝලි කුයි අනේ අම්මෝ පොලස් මාළුව කුයි මදයි තින් නේද තවත් මොකටද මේ වැස්සේ උණු උණුවෙන් නේ ඉන්දියාප්ප ටිකක් කනකොට මං එනවා වැඩි ඉවර වෙලා ඇස්තිකලා තියන්න එකතු කරගන්න කියලා ගියා අතරගිරේ සමෘද්ධි බැංක එකේ උදේනියක් කවයි අනුෂා කවයි ඊට පස්සේ ස්ටාෆ් එක යනි તો කොමයි අක්ක පුෂ්පා යාවයි එකතු කරගන්න කිව්වා ඊට පස්සේ කතා කළා වැලිමඩ ප්‍රියාණි අක්ක කතා කළා ඊට පස්සේ අපේ හොරණ මාලනී අම්මා කතා කළා කට්ටියම එකතු කරගෙන හමු මේ සින්දුවා

හවස තුනයි විනාඩි 45යි. යන්න වෙලාව ඇවිල්ලා තියෙන. යන්න කලින් එකතු කරගන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය කොහොම මතක් කරන්න ඕනි බලමු කවුද ඉන්නේ කියලා. ජනමණික මම වරකපලින් කුමුදු. ඔන්න අද මගේ යාළුවා මංගලික අක්කගේ උපන්දිනේ. අද සුබ පතන්න උම්ම එකක් දෙන්න. ලස්සන සින්දුවක් ඕනි. වහිනවා මේ මැනික මේ පැත්තට වහින්න ඉන්නේ. ඉක්මනට කියන්න කියලා තියනවා. ඔන්න මැසේජ් එක කියන්න හදන්නේ.

0: ඇති සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
1: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
1: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
1: ඔක්තෝබර් 16 උදේ බණ්ඩාරගම සවස 5 දුර
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: එදා හරිම තෙත දවසක්. සමනල වැව උනේ මං. බෙලිහුල්ල යෝනේ ඔයා. අපි එදා කලේ සෙල්ලමක්. ඒක ඇත්තක් නෙවේ. මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා.
2: සුවඳ හඳේ රඳවෙනවා.
3: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුභ සන්ධ්‍යාවක් හවස 4:00 දැන්.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. සිරඳුනම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැදවල ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. මෙම පෙත්සම්මද කැඳවුණු ලැබිය අභියාචන අධිකරණ විනිසුරුවරුන් වන අමල් රන්රාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මණ්ඩල ඉදිරියේ. මේ අතර පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙනෙමින් ඉල්ලා පසුගියදා මහනුවරින් ආරම්භ වූ නිදහසේ පාදයාත්‍රාව අද පස්වරුවේ කොළඹට ළඟා වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර, ගාල්ල, පුත්තල, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරුවකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි හෙට දිනේ සදහානිකුත් කෙරුණු කාලගුණ නැවකයේ දැක්වෙන්නේ. බස්නාහිර සබරගමුව පළාත්වල සහ මාතර, ගාල්ල, බදුල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකල්පන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වඩා තරමක තද වැසි දැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මිලඟ net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
5: බරු බා

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కనేక హమ్మే హవసట బాంగ్.

මෙසේජ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් නැත්තම් වැඩ කරන තැන ලොකුවට මහන්සි වෙලා කරන්න තරම් අද වැඩක් නැත්තම් ඔයාට කෝල් එකක් ගන්නත් පුළුවන්. ඉතින් සා අනිවාර්යෙන් කතා කරලා මෙසේජ් කරලා හවස් වරුවේ ආදරය කරන කට්ටිය එකතු කරගෙන ඉන්න තියෙන පැය දෙක තමයි මේක. තියෙන්සා ඊගෙන මතක් කරන්න ඕනේ. ඊට පස්සේ වෝල් පෝස්ට් එකත් තව පොඩි වෙලාවකින් දානවා. NetFM official Facebook page එකකින් ඔයාලට කමෙන්ට් කරලා වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් මම ආව මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අද අර අපේ සුපුරුදු වෙලාව හවස 5:30ට Facebook live එකක් එනවා. මොකද ඊයේ Facebook live ආවේ නැහෙනේ. ඉතින් සා අපිට Facebook live එකකින් join වෙන්න chance එක තියෙනවා. දැන් හෙට දවස ගැන මුලින්ම මතක් කරලා ඉන්න ඕනේ. හෙට NetFM DJ Night Face to Face Attack Show Super 14 තරගාවලියේ තවත් district දෙකක්, බදුල්ල district සහ ගාල්ල අතර තමයි හෙට දවසේදී තරගය තියෙන්නේ. බදුල්ලෙන් DJ DC එනවා, ඒ වගේම තමයි ගාල්ලෙන් DJ තිෂු එනවා තරඟ කරන්න. එතකොට ලොකු තරඟයක් බලා ගන්න හැකියාව තියෙනවා හෙට රෑ 9ට වානෙත් FM official Facebook page එක ලයික් කරලා ෆලෝ කරලා හිටියෝ. තේන්සාව කැමතිම දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න හෙට රෑ 9 වෙද්දී අපේ Facebook page එකට එකතු වෙන්න අමතක කරන්න එපා. ওই විදිහට කතා කරන්න සෑහෙන දේවල් ටිකක් තියෙනවා. අද ටිකක් ඒ කාලේ ඔයා වැඩිපුර මහන් ආස සින්දු ටිකක් එක්ක තමයි වැඩි පටන් ගන්න තියෙන්නේ. තියෙන්සා හවස 6 වෙනකන් ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඔයා ඉන්න ඕනේ මාත් එක්කම. දන්නවනේ මම DJ Azar.

0: district ke 14 parangkaruan 14 ek makusalanya janata manapin sahaj hakiyav kirulu palandina let fm dj night face to face attack show super 14 super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරගය වදුල්ල දිස්ත්‍රික්කය DJ DC ගල්ල දිස්ත්‍රික්කය DJ තිසු හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
2: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය එකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැමදාටම BYD Racco 0112125 මතන්න
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැකියි

සෙට් එකටම ජය වේවා. ඒ වගේම තංගල්ලෙන් අප්සරා ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කලවණෙන් පුෂ්පා, ඒ වගේම පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් මට මැසේජ් කරලා තියෙනවා. Thank you සෙට් එකටම මැසේජ් කරාට. හා 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට ටිකක් වැඩිපුර අද මැසේජ් කරන්න පුළුවන්. මම 5යි 5ට නේ Facebook live එකේ ඉන්නේ. ඒ නිසා එතකම්ම ඔයාට කෝල් කරන්න මැසේජ් කරන්න chance එක තියෙනවා. මම මේ ගමන් ඔයාට මතක් කරන්න හැදුවේ NLB ජයලොතරයිය ගැන. හරිද? NLB ජයලොතරයිය ගැන මතක් කරන්නේ මුකුත් නිසා නෙමෙයි, ඔයාගේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන, ඔයාගේ වාසනාවේ දොරටු විවර කරන, ජයග්‍රහණයේ සීනේට පාර කියන අතර සල්ලි වෙනුවෙන් තියෙන ලොතරයිය තමයි NLB ජයලොතරයිය කියලා කියන්නේ. එතකොට ඔයා මිලදී ගන්න NLB ජයලොතරයියක් කියලා කියන්නේ නිකම්ම ඔයාගේ වාසනාව විතරක් උරගා බලන අවස්ථාවක් නෙවෙයි. රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජ ඒකාබද්ධතාව මුදල වෙනුවෙන් සමාජීය වගකීමක් ඉටු කරන්න දායකත්වය ලබා දෙන ලොතරැයියක් තමයි NLB ජය ලොතරැයිය. එතකොට ඔයා මිලදී ගන්නා සෑම NLB ජය ලොතරැයියකින්ම ඔයාගේ වාසනාවට අවස්ථාවක් ලබා දෙන ගමන්ම රට වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වෙනුවෙන් ඔයාට දායකත්වය ලබා දෙන්නත් අවස්ථාව තියෙනවා. එතකොට ඔයාගේ වාසනාව ගැන කතා කරද්දී NLB ජය ලොතරැයියක් අරගෙන ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රාහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 105 තෑගි, ඒ වගේම රුපියල් 50,000, රුපියල් 2,000, ඒ වගේම රුපියල් 280,40 වගේ සෙසු තෑගිත් ඔයාට මදි නොකියන්න ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසාම වැඩියෙන් NLB ජය ලොතරැයිය ගන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ වාසනාව කොයි වෙලාවෙ ඔයාට උදා වෙයිද කියලා හිතන්න අපිට කියන්න බෑ. එතකොට සමහර විට අදවා යන ගමන් NLB ජය ලොතරැයියක් අරගත්තොත් ඔයාට නිසක ජයක් තියෙන්න පුළුවන්. ඒ නිසාම තමයි ඔයාට මතක් කරන්නේ ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායක වෙන්න, ජයග්‍රහණයේ සීන සැබෑ කරගන්න නම් ඔයා අනිවාර්යෙන් NLB ජය ලොතරැයියක් අරගන්නම ඕනේ. ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ අලුතෙන් ගයක් හදනවා නම් gedara sivilima ගහන්න ආයි අනම් මනන් සීලින් ෂීට් වලට යන්න එපා. ඔයා අනිවාර්යෙන් අරගන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. මොකද මේකේ තියෙන ලුක් එක ආයිති වෙන කොහෙන්වත් ඔයාලට ගන්න හම්බ වෙන්නේ නැහැ. නැචරල් වුඩ් ලුක් එකක්. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම හරි ලස්සන ලුක් එකක් තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකට තියෙන්නේ. gedaraට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාපු ගයක් ඇතුළට ගිහිලා බලන්නකෝ මාර එළියයි. ගෙදර මොන දේ නැතත් සිවිලිම ලස්සනට තියෙනවා කියලා කියන්නේ ගෙදරට හරි ආකර්ෂණීය පෙනුමක්, අනර්ග නිමාවක් වෙනවා නේද? ඉතින් එතකොට දැන් වෙන සිවිලින් ෂීට් වලට සාපේක්ෂව අපි වාට මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම අරගන්න කියලා කියන්නේ ගෙයක් හදන්නේ අවුරුද්දකකට දෙකකට තුනකට නෙමෙයිනේ, පරම්පරා ගානකට ඉන්න. එතකොට පරම්පරා ගානකට ඉන්න හදන ගෙදරට පරම්පරා ගානකට හරියන සිවිලිමක් ගහන්න ඕනනේ. නැත්නම් ඌක අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන්න ගියාම මාර වියදමක් යන්නේ. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මට පස්සේ ජීවිත කාලෙටම එකයි. ඇයි මං ඔයාලට එහෙම කියන්නේ? මේක ඇවිල්ලා දිරන්නේ නැහැ, වේයෝකන්නේ නැහැ. විශේෂයෙන්ම මේකේ තියෙන මතුපිට තින්තාලේපණය සඳහා අවසර පහක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා හිතන්නකෝ අවුරුදු පහක් හයක් ගියාට පස්සේ දැන් ඔකේ දූවිලි බැඳිලා මකුණු දැල් බැඳෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි හැමුණා කියලා සිවිලිමම මාරු කරන්න ඕනේ නැහැ. ඔයා තෙතරෙද්දක් දාලා පිය දාලා දාන්නකෝ. ආයි තිබ්බා වගේම තමයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ගෙදර අලුතෙන් හදනවා නම් සිවිලිම ගහනවා නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. තීන ගෙදර සිවිලිම මාරු කරනවා නම් ඒත් ඔයාට ගැලපෙන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. හවස 4:28 ඔයාට මේ වෙලාවේ හවස්වරුවේ මේ වැස්ස වයිබ් එකට සෙට් වෙන සින්දු ටිකක් එක්ක තමයි අද හවස්වරුවම ඉන්න තියෙන්නේ. කාල් එකක් දීලා මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 4:35යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
4: BYD Racco දැන් ලංකාවේ. මාසයකට රුපියල් 78,776 වාරිකයකට හැමෝටම හැම දේටම හැම දාටම BYD Racco 0112-125-125 අමතන්න.
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 16 උදේ බණ්ඩාරගම සවස පානදුර.
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්.

0: එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු චානු ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
1: වැඩි විස්තර සඳහා 0767 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.

හවස 4යි විනාඩි 42යි වෙලාව. වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්නකොට අද පොඩ්ඩක් සෑහෙන කාර්යබහුල දවසක් වෙලා තියෙන්නේ. ඇයි ඒ කියලා දුව කල්පනා කරන්නේ. කෝල් කරන කට්ටිය ඉවරයක් නැහැ කෝල් කරනව. මරු. හරිද? ඊට පස්සේ මැසේජ් කරන සෙට් එක දැන් 5යි 5ට කලින් මැසේජ් කරන්නත් ඕනනේ. ඒ නිසා සෑහෙන මැසේජ් දානවා. ඔක්කොම කට්ටියව මතක් කරන්න තමයි තියෙන්නේ. අද සින්දු ටික නම් නියමයි කියලා තියෙනවා. ලසඳා ඔකේ තැන්ක් යූ. ඊට පස්සේ මයි මී ෆැෂන් එකේ සෙට් එකක් මම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. උදාර විදිහට අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා. මට චතුර මැසේජ් කරලා තිනවා. තැන්ක් යූ චතුර. මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අසායි අපිටත් සින්දුවක් ඕනේ. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපිට පුළුවන් නම් සංකගේ සින්දුවක් දෙන්න කියලා තිනවා. හා මම try එකක් දෙන්නම් අනිවාර්යෙන් සංකගේ සින්දුවක් අහන්න දෙන්න. ඊට පස්සේ කවුද මාත් එක්ක ඉන්නේ මේ වෙලාවේ? මහිමාව අහගෙන ඉන්නවා. Thank you darling. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේ සෙට් එකම එකතු කරගෙන මම සින්දුවකට යන්න කලින් මේ මතක් කරන්න හදන්නේ මේ දවස්වල අපි NSB බැංකුව විශේෂයෙන් වාට මතක් කරන කාරණාවක් ගැන කියන්න තමයි හදන්නේ. දැන් අපි ඔක්තෝබර් මාසේ ඉන්නේ නේද? එතකොට ඔක්තෝබර් මාසේදී අපි විශේෂයෙන් කතා කරන දෙයක් තමයි සකසුරුවම්කම සහ ඉතුරුව කියලා කියන්නේ නේද? අපි හැමෝම දේවල් ඉතුරු කරන්නේ හෙට වෙනුවෙන්. අධ්‍යාපනය වෙනුවෙන්, ගෙයක් වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි අපි හැමදේම කරන්නේ නේද? හැබැයි ඒ වුණාට සමහර වෙලාවට අපිට පොඩි මිස් වෙන දේවල් ටිකක් තියෙනවා. මිස් වෙන දේවල් කියලා කියන්නේ දැන් හිතන්න අපි සල්ලි ඉතුරු කරනවා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මේ හැමදේම ඉතුරු කරනවා. හැබැයි උනට අපිට පොඩ්ඩක් අමතක වෙනවා නේද? වතුර ටිකක් හෙට දවස වෙනුවෙන් ඉතුරු කරන්න ඕන කියලා. ඊට පස්සේ බලශක්තිය, ඊට පස්සේ අපිට ටිකක් නිදහසේ හුස්ම ගන්න තියෙන වටපිටාවක්, ගහකොළ, සතා සීපාව, මේ දේවල් අපිට හෙට දවස වෙනුවෙන් ඉතුරු කරන්න ඕන කියන එක පොඩ්ඩක් අමතක වෙනවා නේද? අන්න ඒ නිසා තමයි මේ සකසුරුවම් කමේ මාසේ NSB බැංකුව එයාට මතක් කරන්නේ හෙට දවස වෙනුවෙන් මෙන්න මේ දේවල් පොඩ්ඩක් ඉතුරු කරන්න ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා ලොකු දේවල් ඔයාලට කරන්න දෙයක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ වෙනදාට වඩා පොඩ්ඩක් පරිස්සමෙන් වතුර ටික පාවිච්චි කරන්න. ඊට පස්සේ වෙනදාට වඩා පොඩ්ඩක් පරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න. ඊට පස්සේ ගහකොළ සතා සීපාව දැන් පොඩ්ඩක් තව වැඩිපුර පරිස්සම් කරන්න පටන් ගන්න. එතකොට අපිට හෙට දවස වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ආයෝජනය සහ ලොකුම ඉතුරුව තමයි ඒක. හෙටක් වෙනුවෙන් මේ දේවල් ඉතිරි කරන එක ඔයාගේ වගකීමක් කරගන්න අමතක කරන්න එපා. NSB බැංකුව තමයි ඔයාලට මේ මතක් කිරීම කරන්නේ. ඉන්සි සංස්ථා සිමින්ති එක්ක ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් රට පුරාම වාසනාවන්ත ජයග්‍රාහකින් හොයාගෙන යන ගමනේ ඔයාටත් අවස්ථාව තියෙනවා ආගේ ගෙදර ස්ලැබ් එක දාගන්න සිමින්ති කොට්ට 100ක් ඉන්සි සංස්ථා සිමින්ති හරහා ජයග්‍රහණය කරන්න. දැන් ගෙයක් හදන ගමන් නම් ඔයා ඉන්නේ. හරිද? ගෙදර බිත්ති ටික ඔක්කොම බැඳලා කරලා කාමර ටික හදලා දැන් තියෙන්නේ සිවිලිම ගහන්න මේ ස්ලැබ් එක දාන්න විතරන. හරිද? ඔයා මේ විදිහ සැටලිමත් ගහලා ඉවර නම් ඔයා කල්පනා කර කර ඉන්නවා නම් ස්ලැබ් එක දාන්න සිමින්ති කොට්ට මෙච්චරක් යනවා ටිකක් ලොකු ගාණක් අතේ තියෙන්න ඕනේ වැඩේ පටන් ගන්න නම් කියලා හිත හිත ඉන්නවා නම් දැන් ඔයාට හරිම ලේසියෙන් ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න සිමින්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා ඉන්සි සංස්ථා සිමින්ති හරහා. මොකද ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ වාගේ ගේ හදන්න තෝ දැන් ඇත්තටම අරගත් ඉන්සි සංස්ථා සිමින්තිනේ. දේශීය නිෂ්පාදනයක් නිසා සහ ගුණාත්මක භාවය නිසා ලංකාවේ ඉන්න ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අපේ මහත්වරු, ඒ වගේම තමයි තාක්ෂණික විශේෂඥයන්, ඒ වගේම අපේ ගමේ ඉන්න බාසුන්න හැමමම පවා මොනවාම හරි කොන්ක්‍රීට් එකක් දානවා නම්, ගයක් හදනවා නම් බයනතු නිර්දේශ කරන සිමින්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. එතකොට ඔයා කොහොමද දැන් ගේ හදන්නේ ඉන්සි සංස්ථා සිමින්තිනේ අරගත්තේ? ඔයාට කරන්න තියෙන්නේ අන්න ඒ විදිහට ඉන්සි සංස්ථා සිමින්ති කොට්ට පහක් අවම වශයෙන් කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක් මෙන්න මේ නම්බර් එකට අග්ගාලා වට්ස්ඇප් කරන්න. ඔයාගේ නමයි, ඊට පස්සේ ලිපිණයයි, ජාතික හැඳුනුම්පත් අංකයයි එක 0779යි 67767 0779යි 67767 නම්බර් එකට ඔයා වට්ස්ඇප් කරන්න. එමන් නැත්නම් ඔයා මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවත් ඇති. ඒගොල්ලෝ අනිත් අතට ඔයාට කෝල් බැක් කරනවා. වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙලා ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න සිමින්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න පුළුවන් ඔයාට ඉන්සි සංස්ථා සිමින්ති වෙති. ඒ නිසා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා සිමින්ති අරගන්න අමතක කරන්න එපා. අපි සිඳුවක් අහන්න හදන්නේ හවස 4 විනාඩි 46යි. ඔයාට අග්ගල මේ පැතර කෝල් එකක් දෙනවනම් මම බලාගෙන ඉන්න ඔයා කතා කරනකන්. හරි,

වාටෙන් සිංදු ඇහෙන නැතපෙම් හතර වටේ කතා කරන්න බිඳුවයි එකයි එකයි දෙකයි පනස් පහයි තිස්තුනයි හැටතුන WhatsApp බිඳුවයි හත්සිය එකොළහයි අනුපහයි අනුපහයි අනුපහයි.

0: Hatara Aten, Sindu Ahena, Net FM, Hatara Wate.
1: Right, වෙලාව හවස 4:55යි කෝල් කරපු සෙට් එකක් ඉන්නවට අගල මතක් කරන්න මේ වෙලාවේ ඇලව්වෙන් කරු කතා කරාමට අනුලවයි කාන්තිබයි ඊට පස්සේ සමන්තිබයි රාණිබයි ඉන්දුවයි මතක් කරන්න කිව්වා ඒ වගේම ඉඩංගොඩින් දිල්හානි රශ්මිබයි ඊට පස්සේ අශාන්බයි ලලිත්බයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කිව්වා ඒ වගේම අපේ වල්පිටමුල්ලි උපාලි ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්නම් ඒ වගේම රත්නපුරෙන් රේනු thank you ඒ වගේම යටිඅන්තරින් සජීවනි පෞලි කට්ටියත් එක්ක මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා රමණි පොළොන්නරුවෙන් ඔයාවත් එකතු කරගන්නම් thank you ජය වේවා

0: District ka daha hatara, Taranga karuan daha hatara, ekama kusalanaya, janata manapein sahaj hakiyawa kirulu palandina. Red FM DJ Night Face to Face Attack Show Super 14. Super 14. Deveni vate atishaya unusum udvegakari pasweni tarangaya. Adulla district kaya DJ DZ. Gala district kaya DJ Tishu. Heta ran novayata obe manapein obe district jayagrahane karavanna sudanamin sitinna.
1: Meltol, his ratia, una sempratishava, angapata vedanava, apasudina sadaha, ikman sahanea, Meltol, paracetamol vishishaki.
2: Cementicota, siyag dinagana, adasita, avamasasta, cementi bag, pahak miladigat, vilpataka chaya rupea, nama jati, handrupatanki samaga, pidwai, hatsi hataname, hatahatai, hatahatai, hatahata anketa, whatsapp karanda, netahot, misko lekagdin, kondesaitai.
3: Hetata ekakasakitrikirimata, ivatalana kadidasi katukara, yali kadidasi bavata harami matabaradimu. Hetak itiri keramu. Jadi ada itiri kiri buhur kalau jadi ke itiri kiri me bankuin me Oktober sak suru amma sey tidak sah itiri kade arayum.
4: Finishing wahala kles color up flow aja bena. Sit bandagani kal pavati awalakshana novi. Oyat wahale te washingan. Finishing wahala nam color up samai.
5: Waset tita raset ide. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙනදපුලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: Hausa bahai binadi ekai dan.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. බස්නාහිර සබර්ගම පළාත් සහ මාතර ගාල්ල සහ පුත්තලමැණ දිස්ත්‍රික්ක සඳහා තදවැස් සම්බන්ධයෙන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පසරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පසර තුන දක්වා වළංගු වනවා. එමෙන්ම සබර්ගම මධ්‍යම සහ උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලයේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තදවැස් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවික අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණරත්න මහතා පැවසුවේ. මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ තවත් පියවරක් ලෙස මහනුවර නගරය සහ තදාසන් ප්‍රදේශ වෙත මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීම සඳහා යෝජිත මාර්ග හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ ධාවනයක් අද සිදු වුණා. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරය සහ එයාවට ප්‍රදේශ ආවරණය වන පරිදි යෝජිත මෙට්‍රෝ බස් මාර්ග හතරක් සඳහා මෙම විශේෂ පරීක්ෂණ ධාවනය සිදු කරනවා. මෙම වැඩසටහනට සමගාමීව යෝජිත මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීම මාර්ග පහසුකම් සංවර්ධනය සහ යටිතල පහසුකම් සම්පාදනය සඳහා විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ට්‍රේල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: Baru bang

හවස පහයි විනාඩි 10යි. අපි Facebook live එකක් එන්න ඕනේ. 5යි 5 වෙලාව කිව්ව පොඩ්ඩක් ඉන්න දැන් මේ Facebook live එකක් එන්න හදන්නේ. හරි. Right, එනිසාම හවද ලෑස්ති වෙලා ඉන්න Net FM official Facebook page එක like කරලා follow කරලා අපි Facebook live එකෙන් හම්බ වෙනවා අලුත් පැය පටන් ගන්නකොටම. හැබැයි ඊට කලින් චුට්ටක් WhatsApp එකේ කට්ටිය මතක් කරලා යන්න ඕනේ. නැත්නම් ඉතින් live එක වෙලාවට මාත් එක තරහ වෙනවා. ඔයා හැමදාම Facebook live එකේ කට්ටිය විතරයි අසා මතක් කරන්නේ. අපිව මතක් කරන්නේ නැහැ කියලා. හරි, ඔන්න ඔයාලව මතක් කරලා තමයි live එකට යන්නේ. අයිබෝන්න සසුබ සන්දේවක් වේවා. මේ වෙලාවේ අපිත්වාව හගිර ඉන්නවා කියලා නන්දලා මෙසේජ් එකක් දාලා දිනවා. Thank you. ඒ වගේම යටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ මට කෝල් කරපු කට්ටියකුත් ඉන්නවා. නදීකා රත්නපුරෙන් කතා කරා. ඒ වගේම ඇල්පිටියන් පුන්සරා කතා කරා. ඊට පස්සේ අපේ මල්ලිකාව ආවත් එකතු කරගන්න. Thank you. මෙසේජ් කරාට අසයි කොහොමද අපිත් මේ වෙලාවේ සදරම ආව හගිර ඉන්නේ කියලා. අම්පාරින් සඳලි මෙසේජ් එකක් දාලා තිනවා. Thank you darling. ඔයාවත් ගොඩාක් ආදරෙන් මේ පැය පටන් ගන්නකොටම මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. වැස්ස තිබ්බත් ඉතින් අපේ සෙට් එකම අවහනවනේ නේ. අන්න ඒ නිසාම තමයි මම ඔයාව Facebook live එකකින්වත් බලන්න මේ පැත්තෙන් එන්න හදන්නේ. Net FM official Facebook page එක like කරලා follow කරලා ඔයා එන්න මේ පැත්තට.

0: පවසපහයි විනාඩි 17යි දැන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: BYD Racco දැන් ලංකාවේ. මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැමදේටම හැමදාටම BYD Racco.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
7: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
6: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
7: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
6: ඔක්තෝබර් 16 උදේ බණ්ඩාරගම සවස පානදුර.
7: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
8: Kiehl's within දැන් ඔබට හොඳම තීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Kiehl's within පමණයි. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
9: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භූවි ආයුබෝ වේවා.
10: දම්රෝ ඉන්වර්ට ශීතකරන රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: බැයි
1: නවවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
0: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ

හවස පහයි විනාඩි 25යි අපි උදාර විදියට Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ හිතවතුනි. ඉතින් ඒ නිසා මේ වෙද්දී සෑහෙන ප්‍රමාණයක් Facebook live එකට ඇවිල්ලා ඉන්නවා. තාම ඔයා මේ පැත්තට ආවේ නැත්නම් අන්න ඒක තමයි මගේ හදවතටම දැනෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ බස් එක යන එන ගමන් වුණත් ඊට පස්සේ ගෙදර ඉන්න ගමන් වුණත් මගතොටේ ඉන්න ගමන් වුණත් අයිනකට වෙලා live එක පොඩ්ඩක් බලලා යන්න පුළුවන් නේ නේද? තියෙනසා අනිවාර්යෙන් Facebook live එකට එන්න. කවිනි බණ්ඩාර Facebook live එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දිනේෂ මංගව මතක් කරා. උදේ කුමාර හායි කොහොමද? ඔයාවත් එකතු කරගන්නම් PLJ. ඊට පස්සේ දේදුණු සෙව්වන්දි, ඉෂාරා කරුණාරත්න, අප්සරා, ඒ වගේම ෂකීර් මොහමඩ් live එකේ ඉන්නවා. දේදුණු විතරයි live එක ෂෙයා කරේ. Thank you. ආදරේ මෙරිලත් පැයක්. හරිද? ඔයාවත් මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් දේදුණු. ඔයා ඔහොම ලයිව් එකට කමෙන්ට් කරද්දි මම මේ වට මතක් කරන්න හදන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. ගෙදර ලස්සනට තියාගන්න ඕන නම් ඔයා අලුතෙන් හදන ගෙදරට හිතාගන්න බැරි අනර්ග නිමාවක් ආකර්ශනීය පෙනුමක් ගන්න ඕනේ නම් ගෙදර සිවිලිමිට අනිවාර්යෙන් ඔයා දාන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක් එක්ක, ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේ තියෙනවා කියලා කියන්නේ ගෙදරට මාර එළියයි. අනිත් එක තමයි මේකේ කැමති වර්ණ හතරකින් මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා. හොඳම දේ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මහම ආයිතින් සිවිලිම ජීවිත කාලයට මේකයි. මොකද මේක දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ මොකද ඒකට කියන්නේ අර අධික උෂ්ණත්වයට සමහර ලාවට සීලින් ෂීට් වල හැඩේ වෙනස් වෙනවනේ. හැබැයි උනාට මේක එහෙම ප්‍රශ්නයක් නැහැ. ෆික්ස් කරාට පස්සේ මාර නීට් එකක් තියෙන්නේ, හරිම ලස්සනයි. ගෙදරට ආවට පස්සේ මුලින්ම ඇස් දෙක යන්නේ සිවිලිමට. ඒ තරමටම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකත් එක්ක. තේන්ස අලුතෙන් හදන ගෙදරට එහෙම නැත්නම් ගෙදර සිවිලිම මාරු කරනවා නම් වාට ජීවිත කාලෙටම හරියන තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හවස පහයි විනාඩි 27ක් වෙනකොට ඉරෝෂ් කරුණාරත්න ලයිව් එකේ ඉන්නවා. ඒ වගේම ඉරෝෂ් පෙරේරා නේද? ඊට පස්සේ කෙනුලි ලයිව් එකේ ඉන්නවා. සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නම්. මේ සෙට් එකත් එක්ක මට වාර මතක් කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමින්ති එක්ක වාට දැන් ඔන්න ගෙදර ස්ලැබ් එක දාගන්න සිමින්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. ඔයගේ හදන්න කොහොමද ගෙනාවේ ඉන්සි සංස්ථා සිමින්තිනේ. ඉන්සි සංස්ථා සිමින්ති කොට 5ක් මිලදී ගත්ත බිල් පතක් ඔයගේ නමයි ජාතික හැඳුරුම්පත් අංකයයි ලිපිනයයි එක්ක ඔයාට අග්ගාල WhatsApp කරන්න ඕනේ 0779යි 67යි 67යි 67ට 0779යි 67යි 67යි 67 නම්බර් එකට WhatsApp කරාට පස්සේ ඔයාට දිනු මැදීම සඳහා ඇතුළත් වෙන්න අවස්ථාව තියෙනවා. රයිට්, මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ પરම්පරා ගානක විශ්වාසයත් එක්ක එන සිමින්ති සන්නාමයක්. ඒ කාලේ ඉඳලම අපි කොන්ක්‍රීට් එකක් දානවා නම් ඉදිකිරීමත් කරනවා නම් අපේ කොන්ත්‍රාත් ගන්න මහත්වරු, ඒ වගේම අපේ බාසුන් නැහැලා මේ හැමෝම නිර්දේශ කරන සන්නාමය තමයි දේශීය අපේ නිෂ්පාදනයක් විදිහට එන ඉන්සි සංස්ථා සිමින්ති. වැඩි වැඩියෙන් අරගෙන තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනා ගන්න චාන්ස් එක මිස් කරගන්න තුව අනිවාර්යෙන් ජයග්‍රහකයෙක් වෙන්න ඕන. දැන් මේ දවස්වල අපි ඉතුරුම් ගැනත් කතා කරනවනේ. ඉතුරුම් ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ NSB බැංකුව. මොකද මේ ඔක්තෝබර් මාසේ NSB බැංකුවට මතක් කරන දේ තමයි හෙට දවස වෙනුවෙන් අදම දේවල් ඉතුරු කරන්න කියලා. මං කියන්නේ මේ සල්ලි ගැන නෙමෙයි. හරි, අපි වතුර ටිකක් වැඩිපුර අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න පටන් අරගත්තොත් හෙට දවස වෙනුවෙන් අපිට පිරිසිදු වතුර ටිකක් ඉතුරු කරගන්න පුළුවන් නේද? ගහගොළු සතා සීපාව පොඩ්ඩක් වැඩිපුර පරිස්සම් කරන්න හිතුවොත් එහෙම අපිට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේ? ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න. බලශක්තිය දවසින් දවස ඉවර වෙනවා. අපිට පුළුවන් නම් අර පිරිමැස්මෙන් මේ දේවල් පාවිච්චි කරන්න, ඔය පාවිච්චි කරන විදුලි ප්‍රමාණය ඒකක එකකින් දෙකකින් අඩු කරන්න පුළුවන් නම් ඒක හෙට දවස වෙනුවෙන් සෑහෙන ලොකු ආයෝජනයක්. ඉතින් ඒ නිසා NSB බැංකුව යාට මේ ඔක්තෝබර් මාසේ සකසුරුවම් කමේ මාසේ මතක් කරන දේ තමයි හෙට වෙනුවෙන් දේවල් ඉතිරි කරන්න පටන් ගන්න කියලා. ඒකනම් මතක් කරලා මේ වෙලාවේ Facebook live එකෙත් සෑහෙන කට්ටියක් ඉන්නවා. චතුරිකා මං ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ සින්දු ටිකක් අහමුකෝ කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා තියෙනවා රංජිත් ලියනාරච්චි. thank you. අනිවාර්යෙන් මම ඔයාවත් එකතු කරගන්නම්. මේ සෙට් එකම එකතු කරගෙන සින්දු ඉල්ලපු කට්ටියට සින්දුවක් දෙන්න හදන්නේ. හවස 5 විනාඩි 30යි. මේක අහලා මේ පැතරෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0774-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
2: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරගය අදුල්ල දිස්ත්‍රික්කය DJ DC ගල්ල දිස්ත්‍රික්කය DJ Tishu හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම වැලිමඩ ආර්යසේන. මට අපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙට් එකෙන් ගොනුදිලින් දැනගත්ත දෙවනගල කොමල් බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණය කරගන්න ලැබුවා. ඒකත් නෝමල් තත්ත්වයට පත් වෙලා තියෙනවා. දෙවනගල කොමල් බන්දුලම මැතුවාට අනිත් වාරයක් හින්දෙනවා.
3: කතා කරන්න 0777 300 940

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය
1: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
3: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක YOLO by Prime Group ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි අමතන්න 13/22 Prime Group
4: NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය දිනුම් භූවී ආයුබෝ වේවා
5: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැමදාටම BYD Racco 0112125125 අමතන්න
6: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන සාර සද්ධර්ම සන්ධ්‍යාව
7: නැත්තෆෙම් බුදුගුණ හැන්දෑව

0: තිබර සරින් සුගයන මහබෝවරුණේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා බිඳුව

හවස පහයි විනාඩි 46යි වෙලාව නම් එහෙ බලලා මෙහෙ බලද්දි ඉවරයි නේද රයිට් ඒ නිසාම තමයි මම ටග් ගාලා ඉන්න සෙට් එකත් මතක් කරන්න සහ තව ඔයාලට මතක් කරන්න චූටි දේවල් ටිකක් තියෙනවා පළවෙනිම දේ තමයි ඔයාලට කියන්න ඕනේ ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන ලංකාවේ දේශීය නිෂ්පාදනය වෙන අංකයේ සිමෙන්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ මොකද පුත්තලම සහ රුහුණ කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදනයක් නිසා දැන් සාමාන්‍යයෙන් ඔය සිමෙන්ති ගැන දන්න කට්ටිය දන්නෝ සිමෙන්ති වගේ දේවල් ගොඩක කාලයක් ගබඩා කරලා තියාගන්න හොඳ නැහැ හරිද? එතකොට ඉන්සි සංස්ථා සිමෙන්ති ලංකාවෙම නිෂ්පාදනය වෙන නිසා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ ටග්ගාල වෙළඳ පොළට එනවා. එතකොට ඒ ක්වොලිටි එක ඒ විදිහටම තියෙනවා. අන්න ඒ නිසාම තමයි ගයක් හදන්න උනත් ඕනම ඉදිකිරීමක් කරන්න කොන්ක්‍රීට් එකක් දාන්න උනත් අපේ කොන්ත්‍රාත් කරන මහත්වරු ඊට පස්සේ අපේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ ප්‍රවීණයන් ඒ වගේම ගමේ ඉන්න බාසුන්න හැමෝම පවා ඉන්සි සංස්ථා සිමෙන්ති නිර්දේශ කරන්නේ අන්නේ විශ්වාසයත් එක්ක. එතකොට මම මේ දැන් ඔයාලට කියන්න හදන්නේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක්ක ඔයාලට තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනා ගන්න chance එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ gedara slab එක දාන්න ඔයා සැටලිමත් ගහලා ඉවරයි නම් ඔයාලට කරන්න තියෙන්නේ call එකක් දීලා ඉන්සි සංස්ථා සිමෙන්ති වෙතින් ලබා දෙන සිමෙන්ති කොට 100 වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න විතරයි. මේ අවස්ථාව හිමි කරගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මිලදී ගත්ත ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක බිල් පතක් ඡායාරූපය නම ලිපිනේ ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක එවන්න 0779යි 67 67 67 0779 67 67 67 නම්බරයකට එවන්න. එහෙම නැත්නම් ඔයා මේ නම්බරයකට මිස් කෝල් එකක් ගැහුවත් ඇති ඔයාලට ජයග්‍රාහකෙක් වෙන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මම මේ ඔයාලට කියන්න හදන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක ඔයාලට මේ ඔක්තෝබර් මාසයේ සකසුරුවම් කමේ මාසයේ ඉතිරි කිරීම ගැන තමයි අපි පොඩ්ඩක් වැඩිපුර කතා කරන්නේ. හෙට දවස වෙනුවෙන් ඔයාලට ඉතුරු කරන්න පුළුවන් හැමදේම ආයෙත් දවස් වෙනුවෙන් ඉතුරු කරන්න වග බලා ගන්න. මොකද අපිට අතීතේ කට්ටිය මේ වෙද්දි දේවල් ඉතුරු කරලා තියපු නිසා තමයි අපි අද ඒවා භුක්ති විඳින්නේ. නිදහසේ හුස්ම ගන්න, වතුර ටිකක් බොන්නේ, මේ බලශක්තිය පරිහරණය කරන්නේ. ඉතින් එතකොට ඔයාට වගකීමක් තියෙනවා අනාගත પરම්පරාව වෙනුවෙන් මේ හැම දෙයක්ම ඉතිරි කරන්න. තියෙන සාද ඉඳලා වතුර ටිකක් කරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ඊට පස්සේ විදුලි එකක එකක් දෙකක් පොඩ්ඩක් අඩුවෙන් භාවිතා කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න ගහකොළ පරිසරයේ මේ සියල්ල පරිස්සම් කරගන්න. හෙට දවස වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් ලොකුම ඉතිරි එක තමයි මේ මතක් කිරීම NSB බැංකුවෙන්. ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ මේ වෙලාවේ මට මැසේජ් කරපු සෙට් එකක් මතක් කරන්න ඕන. රිකිල්ලගස්කඩ පැත්තට ගියාම සලොන් දිනේශ්‍රියගේ සෙට් එකේ ඉන්නවා, මයිලපිටියේ සලොන් දිනේශ්‍රියගේ සෙට් එකේ ඉන්නවා, සන්දීපනීවයි, නුවන්තිකාවයි, ශාමවයි. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ කට්ටියවත් එකතු කරගෙන අදට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හෙට හම්බ වෙන්නේ අපි සිකුරාදා වෙනත FM DJ Night Face to Face Attack Show එකත් රෑනවේට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ලෑස්ති වෙලා ඉන්න. අපි එහෙනම් හෙට හවස 4ට හම්බෙමු. ආගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක 4 වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Azar. Good night.

0: අසුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: සිමෙන්ති කොට 100%ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. TravelNet.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363 0776-716-3672.
3: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
8: වත් දීපත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
9: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
10: MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
7: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
11: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
12: Brought to you by
7: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
14: කිරිබත් ගොඩින් සුපරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3.5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැක. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්.
15: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
16: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 මිස් කෝල් එකක් දෙන්න.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි. ටිකට නොදත් ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නැත් FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු පළඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරගය අදුල්ල දිස්ත්‍රික්කය DJ DZ ගල්ල දිස්ත්‍රික්කය DJ තිෂු හෙට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: විතින් දැන් ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක් එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම දීම නා කීල්ස් විතින්ම පමණයි කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි.
7: BYD Racco දැන් ලංකාවේ මාසයකට රුපියල් 78,776 වාරිකයකට හැමෝටම හැමදේටම හැමදාටම BYD Racco 0112125 125 125 මතන්න

0: FM Anupaha. FM Anu Hataraita Sumata. Ne FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව සවස 6:30යි

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 වතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3872.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 15 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන්ච ඇසේ කර ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල නිදහසේ පාදයාත්‍රාවේ වඩින මහා සංගරුවන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පොලිසිය සහ භික්ෂුන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක්. ඥාන්සාර හිමිගේ චීවරය සම්බන්ධ පෙත්සම සලකා බැලීම ලබන 22 වනදා අභියාචනාධිකරණයේ නියෝගයක්. බස්නාහිර සබර්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ගැන යළිත් අවවාදාත්මක නිවේදනයක්. ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට. මහනුවරටත් මෙට්‍රෝ බස් සේවාවක් යෝජිත මාර්ග පරීක්ෂා කෙරේ. පාකිස්තානයේ පේෂාවර්හි පාසලක වහලයක් කඩා වැටි සිසුන් 27ක් සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට.
0: Net News, the truth people trust.
5: අදත් වැඩි දිනෙකුගේ අවධානය සිවුරට යුක්තිය ඉල්ලන භික්ෂු සටන් වෙතයි. ඒ අතර ප්‍රදේශ ගණනාවකට තදටම වැස්ස. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍යනාවරණය මෙතැන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් සහ භික්ෂුන් වහන්සේගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ නිදහසේ පාදයාත්‍රාව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇසලට පැමිණියා. පාගමනේ 6 වන දිනේ වන අද උදෑසන කඩවතින් ආරම්භ කළ පාදයාත්‍රාව කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත සහ මරදාන නගර පසු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණියා. පොලිසිය සහ පාදයාත්‍රාවේ පැමිණි ස්වාමින් වහන්සේලා අතර යම් මුණුසුම්කාරී තත්ත්වයක් දැති වූ බවයි අප නියෝජිතයින් පැවසුවේ. ස්වාමින් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රධාන දොරටු අවහිර කිරීමට යාමේදී පොලිසිය සහ පාදයාත්‍රාවේ පැමිණි ස්වාමින් වහන්සේලා අතර දිගින් දිගටම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
6: දැන් තව විනාඩි පහක් අපි මේගොල්ලන්ට ලබා දෙනවා ජනාධිපති ලේකම්ට ඇවිල්ලා පණිවිඩය කියන්න කියලා. පණිවිඩය කියන්න බැයි නම් අපි කඳවුරු බඳින්න බලාගෙන ආවේ. ඒ නිසා ටිකක් ඉඩ ගන්න පිටිපස්සට වෙන්න පොඩ්ඩ.
5: පසු එම ස්ථානයේ පිරිස් සජ්ජායනයක්ද පැවැත්වුණා.
6: අපි අන්න දැන් ජනාධිපති ලේකම්තුමා වෙලාවක් ගන්නවලු මෙතෙන්ට එන්න. එතකන් අපි ඥානසාර ස්වාමීන් වහන්සේ නිදහස් වේවා කියලා පිරිස් සජ්ජායනා කරනවා. හරි, සාදුකාරයක් දෙන්න.

0: වැඩිවීමක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්න හැ.
1: මේ අතර දැදුරුව ජලාශයේ වාන්දුරටු හතරක් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාන්දුරටු දෙකක් අඩි දෙක බැගින් සහ වාන්දුරටු දෙකක් අඩියක් බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එම වාන්දුරටු වලින් තත්පරයකට ජලය ඝන අඩි 5600ක් දැදුරුවයට මුදාහැරෙනවා. එම තත්ත්වයේ හේතුවෙන් දැදුරුවේ ජල මට්ටම ඉහළ යා හැකි බවත්, එම නිසා දැදුරුවේ පහළ කොටසේ පදිංචිකරුවන්ට අවදානෙන් පසුවන් ලෙසත් කුරුණෑගල් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දෙනවා. මේ අතර දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වයේ හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා. එන් කණ්ඩායම් පහක් මධ්‍යම සහ සබරගම පළාත් තුළ මෙවන විටත් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුවම කණ්ඩායම් නාවලපිටිය, ගම්පොළ සහ රත්නපුර ප්‍රදේශවල ස්ථානගත කර තිබෙනවා. ශ්‍රී ලංකා වෙනුවෙන් කැප වූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන් චන්ද්‍රා පවසන්නේ ශ්‍රී ලංකාව සැලකේතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවයි. එමෙන්ම වත්මන් මූල්‍ය වැඩසටහනින් පසුව නැවතත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේ දෙයන්න තීරණය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බවද ඇය පෙන්වා දෙනවා. ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික සමුළුවට සමාන්තරව පැවති මාධ්‍ය හමුවකදී පාකිස්තානයේ වයඹදිග පේෂාවර නගරයේ පාසලක වහලයක් කඩා වැටීමෙන් පාසල් සිසුන් 27 දෙනෙකු සහ එක් ගුරුවරයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පේෂාවහි ලේඩි රීඩින් රෝහලේ නියෝජිතයෙකු තහවුරු කළා. පාකිස්තානයේ පුරා මෙවැනි ගොඩනැගිලි සහ වහල කඩා වැටීම් නිරන්තර වාර්තාබන අතර දුර්වල ආරක්ෂක ප්‍රමිතීන් සහ බාල තත්ත්වයේ ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිත කිරීම මේට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මීට පෙර මෙම වසරේ ජූනි මාසයේදී ලාහෝර් නගරයේ පාරක පන්ති පවත්වන ස්ථානයක වහලයක් කඩා වැටීමෙන්ද දරුවන් රැසක් මිය ගියා. එමෙන්ම පසුගිය 2025 වසරේදී කරච්චි නගරයේ ලියාරි ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිලි කඩා වැටීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news raw ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපති MD පෝල් මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: net news එක ගත්තම මම හිතන්නේ මමත් විශාල අවස්ථාවන් ප්‍රමාණයක net news එකත් එක්ක මේ රට නිවැරදි මාවතකට ගෙනියන්න අවශ්‍ය කතිකාවන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ net news එක මම විශේෂයෙන්ම දකින්නේ දේශපාලනයෙන් තොරව අදහස් විමසලා රටේ පවතින වර්තමාන තත්ත්වය දේශපාලන අධිකාරියට රටේ රාජ්‍යාංශයට ජනතාවට ලබා දෙන්න කටයුතු කරන ආයතනයක් විදිහට තමයි මම net fm දකින්නේ. ඇත්තටම net fm ආයතනයට තවදුරටත් මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න මේ රටේ සැබෑ යථාර්ථය පෙන්න දෙන්න රටට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න. FM 95.8 Net FM දිවයින පුරා.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනි.
6: පෑහෙනවා කියන්නේ පුතේ ගැළපෙනවා කියන එකනේ.
7: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොමද වෙරිවිලා?
7: වෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
6: මේක හදලා බලන්නකෝ.
8: මාසයකට රුපියල් 78,776ක වාරිකයකට හැමෝටම හැම දේටම හැම දාටම BYD Racco 0112125125 අමතන්න.
9: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 862 863 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
10: එදා හරිම තෙත දවසක්. සමනල වැව උනේ මං. බෙලිහුල්ලෝ උනේ ඔයා. අපි එදා කළේ සෙල්ලමක්. ඒක ඇත්තක් නෙවෙයි. මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා.
11: සුවඳේ රඳව යන්න ගිහින්
9: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: FM 95.8

පැත්තින් බලාගෙන ඉන්නකොට වැස්ස හරි ලස්සනයි. වැස්ස ගිහිල්ලා තෙමනකොට ඒත් වැස්ස හරි ලස්සනයි. එතකොට වැස්ස සුන්දරයි කියලා හිතන්නේ. පාරේ මඩවලවල් උඩින් චිරිචිරි ගගා රෝද කරකැවිලා ඒ රෝදස්සෙන් මඩ වතුර ඇඟට විසිවෙද්දී කඳුනාය යද්දී තෙමිලා තෙමිලා අසාධ්‍ය වෙද්දී වැස්ස හොඳ නෑ කියලා හිතනවා. ආදරෙත් ඒ වගේද? හොඳයි නරකයි දෙකම. ඔව්, පිළිගන්න අමාරුම දේ ආදරේ ළඟ නරක ඇති කියන එක. ඇත්ත එකම නිවේද, කවුරු මොනවා කිව්වත් ආදරේ හොඳ නෑ කියලා විශ්වාස කරන්න ඇයි අපේ හිත් මෙච්ච

ඔබටයි මේ ගයන්නේ, ඔබටයි මේ හඬ ගසන්නේ, ඔබයි මගේ හදවතේ කටහඬ. ඒත් ඔබ දන්නවද ඒ ගැන?

මෝසම් වර්ෂා සතිය සක්‍රිය වීම නිසා ඔබේ හදවතේ ප්‍රේමණීය ඉසව්ව අධික්‍රියාකාරීත්වයෙන් බව මම දන්නවා. ඔබව කියවන ගමන් මම මාවත් කියව ගන්නවා. ඒ නිසා අද මන්දාරම් රාත්‍රියේ අපිව කියව ගන්න සුදුසුම කෙනෙක් ඔව් මෙහෙ ඉන්නවා. ධම්මික බණ්ඩාර. එහෙම කිව්වම කවුද නොදන්නේ? මුලින්ම අපි මොනවද අහන්නේ?

0: නෑ හිත රිදුනේ අදත් එදා සිහිවි අපේ සබඳකම් නෑ රිය සකදන්නේ කියලා වචන පෙළියක්.
1: සාමාන්‍යයෙන් ගුවන්විදුලි ප්‍රේක්ෂකයන්ට අපි පේන්නේ දැන් මේ තනකගේ වයිනෝ. නමුත් මං ආවේ ස්ටුඩියෝ එකනේ. දරුවන් තොප්පිය දාගෙනවා. ඒ තොප්පිය අසන්නට පේන්නේ නෑ. තරංග මෙහෙම ඇත්තෙනවා. දැන් මේ අපි කියනවා අපි ගම්පොල යනවා, නූරල යනවා, කොහරි යනවා කියන්නේ. යනකොට මහනුවර හෝ මේ කුපිරාදීන හෝ පවුරන යනවා. යනකොට අපිට පෙළ ගහනවා. මේ මොන හරි දෙයක්. එහෙම යනකොට මේ මට ඉස්සරහා මතක් වෙන්නේ ප්‍රේමකීර්ති. මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරේ. මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරේ. හැබැයි කොහෙවත් මේ කැම්පස් එක ගෙනවත් කොහෙවත් ලිවිරන්නේ. ඒ කාලගුණයත් එක්ක මතක් වෙන දේවල් තියෙනවා. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. මිනිකට කොහේ හරි සිංදුවක් අහන වාහන ගීත ගන්න සිංදුවක් අහනකොට කොහෙන් හරි සිංදුව පත් වෙන තැනක් තියෙනවා. පත් වෙන කියන්නේ මේ රතිඥා පත් වෙන කියන මේ දැන් ඔබ ඔබ නම කතාවක් කියවන තරු තාත්තා තරු තාත්තා සාමාන්‍ය මම කලාවට මේ යම් දේවල් වලට යනකොට මට කියවන වෙලාවක් නෑ. අද වුණත් යම් තැනකට මට කියවන වෙලාවක් නෑ. ඔබ දන්න මං ඔබේ පොත කියවයි. ඒ වගේ තමයි නිර්මාණයක් දැනෙනකොට ඒ දැනෙන තැන් තියෙනවා. ඒ කොහෙද කියලා දන්නේ අජන්ත රණසිංහ දැනෙනකොට යාරිනවා මේ මයි ගහයට දවසද්ද වෙස්සට තරු කෙටවාගේ මේ මල් පිබිබි අපට සේන. ඒ වගේම මේ පුන්සිරිත් කියන මේ බස් නැවතු එම කියන. හැබැයි මං මෙතනට මේක දීලා තියෙන ලූෂන් එතකොට මම ඔක විඳින්නේ මට ඒක දැනෙන්න මම ඒක මවා ගන්න එපා. අපි කියන සංකල්ප රූප චිත්ත රූප මට පේන්නේ තරඟ ඔයාට පේන විදිහ නෙමෙයි. මට පේනවා මේ හැන්දේව දවලක් නෙමෙයි. වහිනකොට සාමාන්‍යයෙන් තරුණයෙකුත් නෙමෙයි, නුවන්නේත් නෙමෙයි, මැදිවියෙත් නෙමෙයි, නුවන්නේත් නෙමෙයි. මනුස්සෙක් නියන් සාමාන්‍යයෙන් පාරේ යනවා. වහිනවා එයා පොඩ්ඩක් පැත්තකට වෙන්න උත්සාහ කරනවා. සුවිසල් මොටෝරියක් ඔහු පසුගෙන යනවා. ඇයි කන්ටැක් කරලා තියෙනවා. පාටම එයා තිකැස්සෙනවා. තමා පසුගෙන යන මොටෝරිය ඇතුලේ පුරුදු ඇස් දෙයක් තියෙනවා. බොහෝතකට සලිතේනවා. කුපිත වෙන්නේ. රෝෂන් පරිසරය මවන්නේ මුත්තුකුඩ ඉගලන මල්වර්සාවි උඩ ඉගලන විට වැහිලිනි එබී බලා ක්‍රිය කවුලුදුරින් කොච්චර සංගමේ මෙලියන්නේ යටගිය දවසක දවසී දේශගියා ඉගිලි කුරුණ ඉගිලන්නේ ඇසුත් ඉගිල යනවා. අඳුරලා සිංකඩ කරල වැස්සේ
0: දියදහරා
1: කාමන ප්‍රසික්ෂණින් බැලුවත් එනවානේ මේ ප්‍රිස්මයක් බලවත් දේදුනු මැගෙනවා. පාටයි දේදුන්නේ තෙමේ තෙමේ ආදර මදු වෙස්සේ ගිය දෙදෙන අද යනවා දෙමන්සල. ඒගෙන යට හුරු ඇස් දෙක ඇතුළ තියෙනවා මහා වංශයට වඩා ඉතිහාසගත. එයාක දරාගෙන ඉන්නවා. ඒ විඳගන්න කොහොමද? ඒක විඳගන්නවට ප්‍රශ්නයක් වෙනවා. ආ ඉස්කෝලේ මාද?
0: මාතර සුජාතා විද්‍යාලය.
1: එතකොට එයා දැන් සුදුගවුනේ නේ. හොඳට මැදට අම්මා හරි අපච්චි හරි තාත්තා හරි අපච්චි තාත්තා හොඳට මැදලා ලස්සනට ඇඳුමක් කරගෙන යනවා. ඕයිනෝ සබත් දෙයක් දාන්නවා, මේසුත් දාන්නවා. කොහොමද ලොකු කාර් එකක් චකස් ගාලා ඔයාට මඩේ ගෙනියෝ. ගෑනු මෙක්කද කුණු කරප කියන්නේ පරමාර දුකයිද? ඒ ඔයාග පැත් නමුත් තමන්ගේ අතීත පෙම්මති යන කාරකින්ම වෙන කෙනෙක් කෙර ඇද්දි ඒකත් මඩේගෙන ගියෝ. ඔන්න පියක් ගන්න පුළුවන්, ඔන්න අතීතයන ඇපැති පොල්ලක් ගන්න පුළුවන්, නැත්තම් කොත්තු ගහන කඩේ තියෙන කොහි පිටක් ගන්න පුළුවන්, නැත්තම් කොත්තු මල්ලි කොත්තු ගහන පිය ගන්න පුළුවන්. මොකක්ද එන්නේ? හ්‍රිය ඇතුලේ උණුසුම ඔබට දිදි නහවයි මා හ්‍රිය සක සක කියම මේ අද ඉස්කෝලේම දන්නේ උන්ට කියලා දෙන්න බෑ. කාර්ගේ රෝදි චක්‍රේ මඩවතු ඔන්නු තමයි තරංගාදී නෑ හිතර දුන්නේ. අදත් එදා සීවි අපි කාලයක් හිටිය අත්තල්ලංගිය මෙහු මේ රෝජ දන්නවාද? අපේ ආදරේ අපි සබඳකම් නෑ රීසක දන්න
0: සම්බන්ධකම් රියසක හඳුනන වානම් බින්දන බැඳන තැන්වලදී ඇඬිලා මේ ලෝකේ වාහන රෝද කියලා දෙයක් නැත්තටම නැති වෙලා යයි.

0: மந்தாரம் ரே வித் தரங்கா.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: දිස්ත්‍රික්ක 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරඟය. අදුල්ල දිස්ත්‍රික්කය DJ DC. ගල්ල දිස්ත්‍රික්කය DJ Tishu. හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.

0: වැස්සයි ආදරයයි මතකයයි අතරේ මහා සහසම්බන්ධයක් තියෙනවා නේද?
1: ඔව්. ඒ කියන්නේ මේ මිනිස්සු දවාලේ හරි බිසි. ආවානේ කරනවා නම් පාඩ පියුසි යන්න බෑ. බෑන් ගන්න පුං ගන්න කලර් ලයිට් තියෙනවා මේ උදේ. ඒක ගහස් වෙන්නේ. වයින් නවාතන ටිකක්. ඒ නවාතන වලන සමහරට නවාතන උදේ යන්න අපරෝ රේ යන්න අපරෝ. සාමාන්‍ය මිනිස්සු යන්නේ හැන්දෑ නේද? තොර හැන්දෑව ගැන ඉරණි මෙනෝ. තරු පායනවා. හඳ පායනවා. ඔක්කොම තියෙන සකල දේවල් කරලා තනි වෙන්න ලක් වෙනවා. එදා රාත්‍රිය සන්දේ අඳුරළු ගලන වෙලාවට කවුරු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දුන්නස් සිහින පවුරු බෙද
0: මගේ
1: හදවත
0: පාරයි. මදාඳුර වැහිබීරුම සහ ඔබේ ප්‍රේමණීය මතක.

0: ධම්මික බණ්ඩාර මහත්මයා අපේ රටට අනන්‍ය වෙච්ච මහා පුදුමාකාර සලකුණක්. ඒ සලකුණේ ස්වභාවය මෙන්න මේ ආකාරය කියලා කියන්න බෑ. මොකද හැම මිනිස්සෙගෙම හදවතේ සංවේදී තැන් ගේය පද ඔස්සේ පහුරු ගාන මහා අනන්ත හැකියාව පිරුණු හදවතක් පපුවක් එතුමන්ට හිමි. ඒ නිසා මටත් හිතුණා අද ඔබතුමන්ව හමු වෙන්න හම්බ වෙච්ච විරල අවස්ථාවේ මේ ප්‍රේමය ගැන කතා කරන වෙලාවේ මගේ හිතටත් අදින් දැනුණු ගීතමය වචන පේලි ඔබතුමත් එක්ක බෙදා ගන්න ඕනි කියලා වචන පේලියක් කිව්වා මැති ඔබතුමන්. ඒක දිගේ ගලාගෙන යනවා හරිම මිහිරැති ගඟක් වගේ. තව වචන පේලියක් තියෙනවා වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ගීතයක. ඔබේ හිතට ඔබ කියන්න මිහිරියේ ආපසු යන්න කියා.
1: ඔක ඔගේ වටිනාකම දෙන්න ඕනේ විශ්වත මතරම් තමයි. මොකද මේ හිතුවක්කාර ගීත රචක මේ ප්‍රේම ගීතිකය ඔගේ සමහර වචන වර්ධන බලන් මුදුද මුතුද පරංගන
0: මුදු
1: පරම සුපිරිදුසු ආදරින් ඔබගෙන් සමුගත්තේ සඳය කලි ඔබ සිත මා පසු පසු
0: මගේ කුටියට ඇවිදින්
1: ඒ සිත මා ළඟ කතා කරනවා දේශමන පියා බලසි මන්දසක් කියෝ මේ මක්කර තැනකදී දැන් රුගන්ත මහත්තයා කියනවනේ ඇස් දෙක පියා නිදා ඉන්න බෑගෙන එක අමුයි ඉරුර මේ කුටිය ලස්සන ඒ සිත මා ළඟ කතා කරනවා දේශවන පියා බලා සිටින දඟකාරකම් කරමින් නැතු පියන්න ඉඩ දෙන්නේ. ඉරවස කියන මේ මට චුට්ට මතක් කර දෙන්න එක වචන නේවාසිකාගාරි පොත් අතර රැඳී ඔබ
0: අකුරු
1: කියවත් කිසිවක් මතකේ නොරැඳෙන බව දැනෙමි. ඔබේ සිත
0: මාළගින්ද
1: ඔබේ සිතට ඔබ කියන්න මිහිරි ආපසු
0: එන්න කියා.
1: කොම්
0: අම්මෝ
1: මෙහෙමනේ දැන් මගේ හිත කවුරු අරන්ගේ මට පුළියන්න බේ.
0: ඔව්
1: කියන මේ සංකල්පනාවල තියෙන
0: ප්‍රබලත්වය
1: හරි ප්‍රබල.
0: ඇත්තටම එහෙම පිරිමි හිතක් ඒ සංවේදනාවලින් පිරුණහම ප්‍රේමය වෙනුවෙන් ඒ පිරිමි ඇතුලේ හිස් බවක් දැනෙනවද? ඇත්තටම හිත නෑ කියලා උට දැනෙනවද?
1: දැන් හිතන්න දැන් ඔයා ගෙහණියක් ඔයා තියෙන ගෙහණු කල්පනා දැන් පිරිමියෙක් කියපම හිතනවද උමහා සද්දන්ත කුලේ ඇති මේ පිරිමින්ට දුකෙන් තැන් තියෙන සමහර පිරිමිතගෙන ඉන්නවා උන්ට දුකයි තින්නේ ගැන්ටු විතරයි දුකින් කියලා. ඒ තමයි මෝඩ පිරිමි.
0: එතකොට පිරිමින්ට අඬන්න තහනම් කරලා තියෙනව නේද මේ සංස්කෘතිය සමාජයේ වටපිටාව ඇතුළේ?
1: නෑ මම හිතන අද ගීත සාහිත්‍යයේ ගීත ගාවේ වැඩිම අඬන්නේ පිරිමි.
0: ගීත සාහිත්‍යය ඇතුළේ නම් ටිකක් එහෙම තමයි නේද?
1: ආ ඉස්සරේම නේ තරංග මේ ගෑනු කර කන්නකොට දැන් සුභාධර්මය හදලා තියෙන විදිහත් වෙනවා. එතමයි සුභාධර්මයේ රහස. එක එකන ඇඩ්වලට ඒක වෙන වචන පාවිච්චි කරන අපි ඇඩ් කියන්න ඕනේ නේ මෙතන. දැන් තරංග සර්පයන්ට තර දුන්නත්කෝ
0: තට්ටු දුන්නොත් නම් මං
1: ඔයාට පාර යන්න පුළුවන්.
0: බෑ බෑ මනුසෙක් විදියට උපදින ප්‍රාර්ථනා
1: ඔයා කූඩුවක් හදාගෙන කූඩු ඇතුළ යන්න
0: ඕනේ.
1: උන්ට තට්ටු දුන්නේ කුරුල්ලන්ට දුන්න.
0: ඔව්
1: කුරුල්ලෝ දතරු දෙනවා. ඔයා දන්නවද කොටියා
0: ඔව් කොටියා
1: උඩ ගස් නගින්න පුළුවන් වහින්න බෑ. බැං මුවාට ඇයි අඳුන්නේ?
0: ඇයි
1: ඇයි උන්ගේල මාංශ භක්ෂක සත්තු කුටිය දැන් මුවා දිවූ කොටිය බඩගින් ඒ කොටිය තනකොර ගන්න සිංහ කන්නෙත් නෑ. එතකොට මූ දුවල ඌ අන්තට්ටුව පටලගන්න. එතකොට එයා අනිකාට බක්ෂණයනවා. එදා මස්සෙනියයි කියන්නේ. විශාල මාළුවා විසින් කුඩා මාළුවා ගිලගෙන වෙන්නේ. ධනවාදී කියන්නේ තේ.
0: ප්‍රේමයට කොහොමද සස දෙන්නේ?
1: ප්‍රේමයට කියන්න බෑ. ප්‍රේමයට පුළුවන් දෙයක්. විශාල මාළුවාට කුඩා මාළුවා ගිලින්නත් පුළුවන්. කුඩා මාළුවාට විශාල මාළුවා ගිලින්නත් පුළුවන්. ඒ තමයි ප්‍රේම.
0: ඇයි
1: ගිලගන්නේ? ප්‍රේමයේදී කවුරක් ගිලින්න උන්නේ?
0: පුදුම ගැඹුරු කාරණා වාක්‍යයකින් දෙකකින් කියන ලස්සන හරිම අපූරුයි. ඇයි ගිලගන්නේ? ප්‍රේමෙදි කවුරුත් ගිලගන්න ඕනේ. ආදරේ කියන්නේ වෙනම භාෂාවක්.

0: rẻ, món ta rắm rẻ.
1: විශිෂ්ටයි මිත්‍රයා, කොල්ල වෙලාවට පාරමාරු කළේ.
2: ඇයි
1: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ. මීටර් 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown සතියේ දිනවල උදේ 7ට
3: net fm algotown
4: brought to you by
5: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. අමතන්න 13:22.
6: සුවපහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි. විජයකුරක්කන්.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැක.
3: Net FM Algo Town.
9: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අතම LP Finance දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP Leasing. අද තමයි හොඳම දවස.
5: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැක. අමතන්න 13:22. ප්‍රයිම් ගෲප්.
10: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
11: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
12: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
13: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
14: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
15: Taman tamange sasara gane hitala කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
10: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
11: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
10: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: ආයිත් මට ඔබතුමාගෙන් මෙන්න මේ වචන පිළි හැංගිච්ච ගීතය අස්සට ඔබතුමා එක්කගෙන යන්න හිතෙනවා. ඔබ හමු වූ දා පටන් මා හදවත
1: දැන් පාමුසෙල තියෙනවා තරංග පෙති, විවිධ කාර්යවලට විවිධ පෙති. නින්දෙන් නැතියන්න දැන් නිදි පෙති. වෛද්‍ය විද්‍යාත්මය නම්මට කවදරි තරංගන හිතන්න පටන් ගත්තු මට නින්ද යන්නේ. මම තරංගන කල්පනා කරනවා, තරංග රූපය ගැන කල්පනා කරනවා, තරංගේ වචන ගැන කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ හමුදා පටන් මා හදවත
0: අවදියෙන්.
1: ඒක තව කී දෙනුට එන්න පුළුවන්? රාත්‍රිය උදා වුණා ඔච්චර නිදිමත් තිබ්බ තමාලාට නිදන වෙන තැන් එනිසා කවදාවත් ආදරය කියන එක එකකාට එක විදිරන්න නිර්වචනය කරන්න හඳන්න බේ. නිර්වචන තියෙන්නේ සයිසුරයි.
0: ඔබ අවුදින් සිවුදිගින්
1: ඔබ අවුදින් සිල්දෙන් මා දෙන්න තේ පැටලි නෙතු පහන්.
0: නෙතු පහන් වෙලා යයි පුරා රැය නිතින්.
1: ඉතින් මේ මං කොල්ල කාල දැනත් කොල්ල තමයි. ඔහොම කොච්චර රාත්‍රී ගත කළද? එනිසා මේක කාටත් කියල දෙන දෙයක් නෑ. ඒක තමයි ආදරය. හැබැයි ආදරය නැත්තං හොඳට අල්පදැන් නොයි
0: නිදාගන්නවා.
1: තුනක් පොරවාගෙන කොට්ටෙත් හපාගෙන ආදරය තියෙනකොට නින්දන්නේ තරංග.
0: නේ හාමුදුරනේ, ඇයි එහෙම වෙන වැත්තේ?
1: ඒක තමයි නේච සබාධර්මය
0: රාසයි.

0: ප්‍රේමය පිළිබඳව මේ තරම් රසවත් සාකච්ඡාවක් මම මීට පෙර ඉදිරිපත් කරලා තියනවාද කියලා මම මගේ මහමින් තමයි මේ සාකච්ඡාව ඉස්සරහට කරගෙන යන්නේ. සුන්දර හිතවතුනි ධම්මික බණ්ඩාර මහත්මයා, ඊට පස්සේ මම ඔබතුමන් ලිව ගීතයකම හැඟිච්ච හරිම රසවත් එවැගේම වීරහව පිරුණු මතක සංකල්පනාවකට යනවා. මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.
1: අපි ඇවිල්ලා පෘථග්ජන වුණේ උද්ධර්මය ගත්තා. දැන් ඔයා මගේ පින්ම තියෙන මම පෘථග්ජනෙක් නම් ඔයා එක්ක කවුරුරි කතා කරනවට මම කැමති නෑ. ෆොටෝ එකක් ගන්නවටත් මම කැමති. ඔයාගේ ඉගෙනගත යාළුවෙක් අතින් ගන්නටත් මං
0: කැමතිනේ.
1: මට පට්ට ඉරිසියක්.
0: ඒ වුණාට හුඟක් අය කියනවානේ ආදරය තුළ ඉරිසියව තියෙන්නේ නැහැ කියලා.
1: තියෙනවා
0: නේද?
1: ඉරිසිය නැත්තම් ආදරේ නැහැ. එතකොට අපි අඩියෙන් අඩිය අපි දියුණු වෙන්නේ බෑ. මොකද අපි වනචරුවනේ, වනචාරි. ජනකවියා යසෝදරාට වටිනාකමක් දුන්න. සරේ වටිනාකමක් දුන්න. දැන් ඔයාගේ පෙම්මත ඌ මහත්තයා දාල ගියපුවම අපේ සාමාන්‍ය භාෂාවෙම තද වෙනවනේ. තවත් කියව මලපයින්. හරි, එහෙනම් තද වෙනවා. මේ වට හොඳක්වත්
0: වෙන්න
1: එන්න එපා. යන අර පයන පයන තර ඒ තමයි අපේ ප්‍රකෘති ගතිය. එතකොට අපේ ප්‍රකෘති ගතිය තුළ ජීවත් වෙනවා. අපි අඩියක් හරි මේ ප්‍රකෘතියෙන් ඉදිරියට යන්න උත්සාහ කරනවා.
0: අපි
1: කලාව කියන්නේ අපේ රියන ගුංකම්, ගෝත්‍රිකම්, වනචාරිකම් වලින්

0: பி முதல்ல அகலக்கரு உசலது இருந்தேன் ஜனகவி இருக்கிறேன் அப்படி தானே சுதர் ஹெசிட்டி விதி முகது மிக்க வீடியோஸ்
1: අතීතයේ විසින් ඒ සාහිත්‍ය ධාරීන් විසින් උපට දැක්වූ යමක්
0: දැක්කන කැලේ තිබෙන මලි බඹරුමෙන් පිරිවර වැඩිවීවා අව්වී තිබෙන රැස්මාලා අඩුවේවා ගෞගෙන් ගව් දිවමාලික
1: සෑ
0: ඒ වගේ මන් දැකර තිෙනවා ශ්‍රීනිගම දේවාලේ ගෑණියක් ගානවා මිරිස් අඹර අඹර පොල්. මොකද එයාව දාලා වෙන ගෑණියක් එක්ක මිනිහා ගීතම් තුප්පි මකබැවිලා පලය හැඳි කියලා පලය. හැබැයි යසෝදරා ගැන ඒ විදිහටත් කවි ලියපු කට්ටිය ඉන්නවා බීච් අමරසේලා. මට ෂුවර් නෑ බීච් අමරසේලා දේවා කොළඹේ මධ්‍ය කාලන කවි කරේ පෙරමින් කඳුළු කිරි දරුවෙකු අතේ දරා පෙරලා නොගොස් පෙම්බර මව්පියන් කරා දරදරු ගැසුණු අතපය හාමතේ දරා නරකා දියක හිමියන දැන් යසෝදර මේ මන් දැන් පරංගට කියනවා මං කියන රයනු ගයින්ඩ කෝ අද්දගෙද ගයින්ඩු මං රයන බර කරලා කියනකොට මේක රේඩියෝනි විසුවල් නේ මේ ටීවිගත් තිබ්බනම් මං ඔයාට ගන හැටි පෙන්නනවා මං කියන මට හිමින් කියන්න ටෙම්ප කඩුව දැන් මොකද මං ඔයට
1: ගනින්න
0: මොනව ගයින්ද
1: රයනු
0: රයනු හරි පෙරමින් කඳුළු රයනු කියම රියන්නත් ඒකට අයිතිය ඒ කියන්නේ සිංහල භාෂාවේ හෝඩිය කොහොම තියෙන සොර කොක්කම හරි කොහොම තියෙනවා පෙරමින් කඳුළු කිරි දරුවෙකු අතේ දරා පෙරලා නොගොස් පෙම්බර මව්පියන් කරා දර නඩු ගැසුණු අතපය හාමතේ දරා නරකාදියකි හිමියෙන දැන් යසෝදරා
1: කික්කලක්
0: තනිට වැඩිකම දැන් ඒ ඒ රසද්ද වරෙනකොට තියෙන වෛරින් ඒක ජනකවිය තමයි වෙනස් කරේ.
2: මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න කී දෙනෙක් එහෙම කියලා ඇතිද? ඒත් ඇත්තට මෙහෙම වෙලා ඇතිද?

අනේ එතුමන් මගේ සිංහල ඇදුරුතුමන්. අපේ ධම්මික බණ්ඩාර සර් අපිට ජීවිතය කියා දුන්න පින්නම ඇති සර්ට අපි දිනුම්. නික වැරටිය පන්තියේ 99 A level අපි.

0: ඉංග්‍රීසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
1: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලු බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැක. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්.
2: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැක.
4: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
5: පුවත්පත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
6: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය දූත.
7: MW Odessi මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙ හිටියෙ මටත් මේකට එන්න ඕනි කියලා.
4: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
9: Brought to you by
10: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: ඇත්තටම අපි හැම කියනවා තමයි, ඒත් මතක එහෙම ගුලි කරලා මහවැලේට හරි කොහේ හරි කන්දකින් පල්ලෙහාට හරි පෙරලලා දාන්න පුළුවන් වුණා නම් මිනිස්සු හරිම නිදහසේ ඉඳීවි. එහෙම කරන්න බැහැනේ.
1: නෑ නෑ, මෙහෙමයි ලනංග, ඒක ඒ මොහොත කාටවත් හානියක් නොකර අයින් වෙන්න පුළුවන්. මතකය කියන එක එහෙම කරන්න බෑ. මැරගම
0: දෑස වසාගමි ඔබ නොපෙනෙන්න
1: සිත හිර කරගමි ඔබට නොෙන්නට සිතුවිල්ලක් සයෝබෙන. එහෙම කරන්න බෑ. නමුත් මේ ලෝක ජීවත් වෙනකොට යම් තැනකදී ඕනේ ප්‍රශ්න විසඳුමක් තියෙනවා. ඒ විසඳුම ඒ වෙලාවට හරියන විසඳුමක් වෙනවා. එතකොට වේදනාව තමන් ගාවනේ. තමන් එක තියාගන්නේ. මත් එලියන්නේ මේ තනිකම රජයන පාලු විමාන ඉහ ඉද්දර දනාවැටති. ඒක පරිත්‍යාග කරාර රිදීම තියෙනවා. රිදීම තියෙනවා. තොර රිදීම සමනය කරගන්නේ කොහොමද? රිදීම සමනය කරගන්නේ පරිත්‍යාගය.
0: ඒ කියන්නේ රිදීම පරිත්‍යාගය තුළින් සමනය කර ගැනීම ඇතුලේ වේදනාවකුත් තියෙනවා, සැනසෙල්ලකුත් තියෙනවා.
1: සැනසෙල්ලුත් තියෙනවා. තරංග නිගාන්න මට ආදරේ නොකර මං ආදරේ මගේ ජීවිතේ ප්‍රථම ප්‍රේමයක් තියෙනවා. කොයි දේෙන් ප්‍රසව කරත් මං මැනගයි මං ගවති.
0: ඇය ආදරේ නොකළත්
1: නොකළ
0: ඉතින් එතකොට එතන බැඳිච්ච මතක නෑ. හිතේ ඇති වෙච්ච එක පර්ශවී හැඟීමක් නේ තියෙන්නේ.
1: එම් පුළුවන්. එහෙම පුළුවන්. ඔයාට කියන්න නම මට හරියට මතක නෑ. ප්‍රාග් විප්‍රිය රුසින් සාහිත්‍යය රුසින් සාහිත්‍යයේ තියෙන කෙටි කතාව රන් මිනිවල්. ඒ රෝල්සමේ තෙවුතුනේ තෙකු ප්‍රචරේ ගෝර්ගිත්තමේ රත්නමේ ඇලෙක්සැන්ඩ කුප්‍රි. හරි, දැපි මේ සිද්ධිය මවා ගන්නු.
0: ඔබතුමන්ගේ මතකයට ස්තුතිවන්ත වේවා. හොඳයි කියන්ට
1: කොච්චර කල් තිහිදන්නේ ඇලෙක්සැන්ඩ කුප්‍රි. දැන් කුප්‍රේ කතාව සරලෝ කියන්න හැමතිස්සම ෂෝට් ඇන් ස්වීට් කියලා තැන කෙටික. අපි මේ විදිහට ඔයා තරංග වංශවත් පවුලක ආර්යාව කොහෙන් හරි ඔයා තේබුණු තැනකද හරි ඔයා මන් දකින මන් නිකන් දුප්පත් මිනි ඔයාට අයිතිකාරී කියලා. ඒ තේබුණ ඔයාගේ වංශවත් සැමියත් එක්ක. හරි, එතකොට කපාට විදුලි කෙටුවාගේ මං ඔයත් එක බැඳෙනවා. තමයි කරගන්න දෙයක් නැහැ. මට බැඳීමක් නැහැ, මං අවිවාහකයි කියලා. දැන් මගේ මේ බැඳීම කොහොමද ප්‍රකාශ කරන්නේ? මේ මිනිහා හොයන කවුද ඉන්නේ කොතන? ඇගේ උපන්දින උපන්දින හැගෙන හැමදාම වටිනා මැණිකක්කු මුද්දක්කු එයා ජීවිතෙන් සමරට මේ කම්මල් කර නම් හොයපු සල්ලි කියන චූඩි තෑගක්ක මේක එයාගේ මනුස්සයට මාරවාදයක් වෙනවා. එක් දස් අටසි ගමන් දසුජයන කවුද මගේ ගෑනට තෑගවන්න හොල් හොයලා තැපැල් කන්තුරුට මේ දවස්සට කවුද මේක හොයාගන්න හොයාගෙන ඒ මනුස්සය හම්බෙන්න කියලා මරණය තරයෙන් කරනවා. ආයි මගේ බිරිඳට මන අරිබු ඔබ මේ ලෝකෙ ඉන්නේ
0: නෑ.
1: ඊට පස්සේ ඊළඟ උපන්දිනයට ලිපියක් එනවා. ඒ ඇතුලේ රත්තරන් වලල්ලක් තියෙනවා. මේ ලිපිය ඔබ දකින විට මා ජීවිතුන් අතර
0: නැත.
1: හැකි නම් එන්න මේ ස්ථානයේ මගේ මළගම ඇත. ඔබ ගැන මං ගොඩක් කිව්වා. ඔබට ලස්සනට පියානෝ වාදනය කරන්න මගේ මළගමට එහා මේසයක් ඇත. ඒ අහවල් තැනක කොළයක් ඇත. ඒ කොළේ ඇතුළේ බිතෝවන් නැමති සංගීතඥයගේ ස්වර ප්‍රස්ථාරයක් ඇත. ඔබ ඒ වාදනය කරන්න එවිට මා ඔබට කොතරම් ආදරය කරදෙයි ඔබට දැනගන්න.
0: අඬන්න හිතන කතාවක් ඒක.
1: මේ ආයෙනවා කොලෙත්තරට.
0: පියානෝවත් වාදනය කරනවා.
1: ඒක කෙටි කතාවයි ලියලානේ. එයා එනවා. එච්චර කෙටි කතාවක් කියන සමාප්තිය නෙවෙයි.
0: නෙවෙයි. ඔබ මෙය දකින විට මා මෙහි නැත. ඔබ අවදි වන අලුත් උදෑසනක නැව් මල් පිපෙනු ඇත. එහි සුවඳ නැහැයට දැනෙන මොහොතක ඉවකර බලන්න මගේ හදවතින් මා මිලදී ගත් මිල අධිකම සුවඳ වෙලවුන් ඒ මල් මත ඇති සුවඳ ඔබට කියා දෙනු ඇත.

0: කහකුල වලට දාහක් ඇස් ඇති හින්දා
1: තුළඟට සියුම් දාහක් කන්
0: ඇති හින්දා
1: කවදාවත්ම ඔබ මට නොලැබෙන හින්දා
0: මුන්නිවත හොඳයි දෙව සින්දුක වැඩි හින්දා
1: ඉතින් ඉතින් කිතු
0: එහෙම කතා කොච්චර ඇතිද මේ ලෝකෙ නේද
1: හවුදින් හැමෝ කියන්නේ හැමදේම
0: ප්‍රේමේ ලස්සනම කොටස් මං හිතන්නේ අප්‍රකාශිත වැත්තේ
1: ඔව් කියන්නේ මේ කියන්නේ
0: ඇයි නු කියන්නේ
1: ඔය දෙනම එහෙම කතා ව්‍යංගා කියලා කෘතියක්
0: තියෙනවා
1: ඒක කියන්නේ මාගම සීකර මහත්තයයි කීදැස මහත්තය ගේදරක මහත්තයගේ එක පැත්තක් තියෙනවා සීරේ පැත්තක් තියෙනවා ඒක කවියක් තියෙනවා මට මතක නැහැ තමන් ගෙහිතගේ ගෑන ළමයි හම්බෙන්නේ හම්බෙනකොට එයා තනියෙන් කල්පනා කරනවා මෙයාට මෙහෙමයි මං කියන්නේ මෙහෙමයි කියන්නේ මෙහෙමයි කියන්නේ කියන වචන ගොඩාක් එයා හදා ගන්නවා හදාගෙන ගෑනුවා හම්බෙන්නවා ප්‍රේම ප්‍රකාශ කරලනේ කොම්මත හදා කරලා ගෑනුව යනවා ශ්‍රීලිනා ඈත වංගුවෙන් නොපෙනී ගිය පසු ඇයට කීමට සිතා සිට සියල් මට මතක් දොඩදා මතක් වෙන්නේ කියන එක තමයි ප්‍රේමය. ප්‍රේමය ලස්සන වෙන්නේ ප්‍රකාශ නොකරනක.
0: මට මතක් වෙනවා නිශ්ශබ්දතාවයේ කවි පන්ති.
1: ආ මම උනන් කියනවා. ජීවිසන නේද? 1947. ඔව් හය. නේද? දේත විමතව. පස්සට වාරුවී. චිටමඩ සමටද නිසල ඇගේ ලිහිල් කෙස් රොදා නිහඬව හමන සුළඟින් එසවි විත් මාමුණේ හැවෙත්ම ඇසීමට දිව් කරක් බලා සිටි කිසිවක් ඇසීමට සිතීමි මසෙකු හඬනගා නැගලුවේ ගංයුර් අස නොගැඹුරු බොරදිය කැලඹින ඇත එවරේ මහගුණ පදුරෙන් අහසර නැගුණු කොවෙයි කෑගාගෙන පියබාගේ ඉක්බිති මහා නිශ්ශබ්දතාවයක් ඇතිරෙනු කොමර පලනේ දැන් හරි කියන්ඩාව හරින ඉටවස්ටන් අර ගෑනලම ඇවිදිරම
0: ඉන්නවා
1: ඇගේ රම්මන් දිගෙට්ටි අනේ ඉටවසගෙන ආයිත් එයා හිතනවා ආයි
0: කියන්නවා
1: කියන්නට යලි සිතීමේ නිස්සරතාවේ දැඩිවිය ඇගේ රම්මන් දිගෙට්ටි නිසල මූණු දෙස බැලූ මම කරබාගති හරිද
0: ඔව් ඔබතුමන්ගේ මතකයට ස්තුති වේවා නැවත වතාවක් මම කියනවා මගේ ප්‍රියතම පද්‍ය පන්තියක ඇත්
1: ඕක දෙන්නේ පලිගැනීම ගැන කෙටි කතාව පුතේ
0: හුඟක් මිනිස්සු කරබා ගන්නවා කියන්න මුකුත් නැති හින්ද නෙවෙයි කියන්න තියෙන දේවල් ගොඩක් වැඩි හින්දා මුන්නේවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී පස්වෙනි තරගය අදුල්ල දිස්ත්‍රික්කය DJ DC ගල්ල දිස්ත්‍රික්කය DJ තිෂු හෙට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මගේ නම කුමුදුනේ. මොරටුවේ තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා, මට සුවපත් උන්නේ. ඊට පස්සේ මට රෙට්‍රෙස්එම් රේඩී එකෙන් කමල් බන්දු ලැබෙන හත්ය ගැන දැනගන්න ලැබුණා. නොඑත් එක්ක ගියා දෙපාරයි බෙහෙත් ගත්තේ. මගේ රිපෝට් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල් බන්දු ලැබෙන හත්යට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න එදුම හතර නිරෝගීකම ලැබෙන්න ඕන.
4: කතා කරන්න 0777 300 940.

0: එතකොට මට මෙහෙමත් අහන්න හිතෙනවා, දැන් ඔය තරම් මහ පුදුමාකාර ප්‍රයත්නයකින් සහ සමහර තැන්වලදී අසමත් වෙමින් දරා ගනිමින් පිරිමි පතන ප්‍රේමය ලබා ගත්තට පස්සේ හිතෙන ආකර්ෂණය අඩු වෙලා යනවද?
1: ඕන දෙයක් එමා
0: පිරිමි ගැහැණු කියලා වෙනසක්
1: නැහැ. ඉනිසු හැමදෙස්සෙම ඈතින් තියෙන දෙයටයි
0: කැමති.
1: ඒක මම දැකලා තියෙනවා. මේ නෑ එහෙම අවර වැඩි වෙන තැනුත් තියෙනවා, අඩු වෙන තැනුත් තියෙනවා. ඒ එක එකනාගේ හැසිරීම ක්‍රියාකලාපය මත මට බලයි සුනාත මතයි සුන්දර තියෙන පොඩි පේලි ඇදෙන්නේ. ඔබටම ආදරේ කළ බව මෙතරම් මාදම ඔබ දුරුරට යනතුරු ගමනට විවාහකෙක් යන යනිත් එක්කේ තර රොන්ඩුන තුඩර පරණාකරස නැතු වෙන පුළුවන්. නොතේ ගෑනි නැතුනෙන් පස්සේ ඊට ප්‍රශ්න
0: දැනෙන්නේ. එතකොටයි
1: බොහෝ දෙනා යමුණක්කගේ දිහා සුරා සුණ්ඩ සැමි වලප කියලා කවි පන්තියක් තියෙනවා. මට ඒකයි මතක නෑ. ඒ කියන්නේ සුරා සුණ්ඩ අන්තිමට මේ සුරා සුණ්ඩ බිනදර ගහනවා හැලිවලන් පොලේ කවදාවත්ම ආදරයක් දෙන්නේ. හැබැයි ගෙහෙන වෙන විහි එක සම්බන්ධයක් ඇති කරගන්නෙත් නෑ. ඒ කියන්නේ මරනවා. මරණ පස්සේ මේ මිනාඩ වැටෙනවා. ඒ තමයි ස්වභාවය. වලාවකින් ඔබ වැසී ගියා බොල්ලහසි සිනාපානට නිවී ගියා සැරසුලගේ. මම මතකින් කියන්නේ කුලගෙනම ඉරත් මැරී පුන් සඳත් මැරී
0: ලොවාන්දුරේ
1: කෙසේ දෙන්නේ පාලු පෙළි. මිනිස්සුගේ මනස කියන්නේ එහෙමයි. විටක ආදරය කරන විටක වෛර කරන ඊට පස්සේ කරපු වැරදි ගැන පසුතැවිලි. මෙහෙමයි සමහර දේවල් තියෙන ළඟ තියෙනව දැනන්නේ ඈතුනවා.
0: දැනෙනකොට ළඟ නැහැ. අපරාධනේ
1: නෑ. ඒකට ලෝක සභාවයි. ඒකට අපිට රස් වෙන්න බෑ. ඒ තමයි සභාව දරන
0: පෙම්ලව දීදුටු. ඔහුමද මේ ඔහුටද මාන්දුනේ?
1: ඒ ඒක වෙන පැත්ත. ඒ කියන්නේ මේ ප්‍රේම කරනකොට දැන් අපි ගමු අරම හොඳ උදාහරණයක් කියන්න. ප්‍රංශ නවකතාවක් තියෙනවා. ඒ තමයි මෝපසාගේ ගුරුවරයා ගුස්ටාව් ප්‍රෝබයා මාදාම් බෝවරි එමා බෝවරි. ඒගොල්ලන්ට කොන්නොන්ට ගෙවුණානේ රොමෑන්ටික්. මම බදින කෙනා රස්වෙත් තින්න මේව තින්න. හැබැයි බෝවාරිට කවදාවත් එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ. අපේ ලංකාවෙත් තියෙනවා හින්දි පිළිම බලනවා. ටෙක් ටෙක් ටෙක් ටෙක් ටෙක් ටෙක් මදුලි. දැන් සමහර කෙල්ලු ඉන්නවා මඩත් ඕනේ අර වගේ පේමුද. එහෙම වෙන්නේ. ඒක බැලුවට ගමන්නේ ඒ ලෝකේ ජීවත් වෙන්න. ඒක ප්‍රේමය නෙවෙයි. දැන් අපි දෙන්න ඔය වගේ රොමෑන්ටික් ආදරය කරගෙන මානිනෝ තරංගයි මායි අපි ගාව අප්‍රමාණ ආදරයක් තියෙනවා. කඩේ මුදලාරි සීනි කිලෝයක් මෙයක් දෙනවා.
0: නෑ
1: ඔය දෙන මෝර ආදරවන්තු මේ පරිපිකුර කරන්නේ එන ප්‍රායෝගික මේක ප්‍රේමන්ත වෙනත් තේරුම් ගන්න.
0: ඔබතුමාගේ ඇතම් පැහැදිලි කිරීම හරිම රසවත්. අපව අප එක්ව හුන් ඇතම් මතකයන් මතක බවට එක් වී කල ගත වී අනතුරුම ඒ මතක දුන් අය පිළිබඳව සැමරුම් කොහේ හෝ ඇතේ. ඒත් නැත්තටම නැතිවෙන මොහොතක

0: ස්වාමික බණ්ඩාර මහත්මයා, මේක ඇත්තට මගේ වාසනාවට උදාවුණු මොහොතක් ඇටියටයි මම සලකන්නේ. කලින් දෙවතාවක් ඔබතුමන්ව හමු වුණා. හැබැයි ඒ අවස්ථාවල මට හිතරම ආධුනික වැඩි ඔබතුමන්ව මේ
1: මොහොත මගේ අවාසනාවට
0: නෑමක ඉතාම පියකරු මනරම් මොහොතක්. කාලය ක්‍රමිකව ගෙවී ගියත් මට හිතනා තවත් ගීයක් අස්සෙන් ඔබතුමන්ගේ මතකය අරගෙන යන්න. වදු විතත් උතුරන තැනත් ඔබ, පන්හිඳත් ගැවසෙන තැනත්
1: ඔබ. මේ රුන්රත් මහත්තයා නන්දා මල්ල ලව්වා, එයා ගැනම කියවගත් ටික අපිට මිනිස්සුගේ පෞද්ගලික යුත අදාළ නේ. ඒ වුණාට මට මාධ්‍ය කියන්න ඕනේ එක දෙයක්. ඒ ඡායාරූපය මන් දැක්ක. ඒ තමයි මේ නන්දා මාන්නගේ නල්ල ලරත් මහත්තයා ඉමින තැන්. ඒක අපි මෙතනින් හැටගේ පෞද්ගලත්වය අතාරින්. එහෙම පුළුවන් නම් කොච්චර හොඳද.
0: මේ මහපොළවට සමහර අදහාගත නොහැකි සමහර මිහිරි ප්‍රේම කතන්දර අර කවිවල තියෙන සැඟවුණු යටි අර්ථය වගේ
1: හැංගිලා තුන්වෙනියක් ඇයට මවක් පේක් නොමැත සිදුවල. අපි ඒක පෞද්ගලික තැනකට ගන්න ඕනේ.
0: ඔබ තනිකඩ කුරුළු රජකි වෙසෙන නිතල්ලි
1: ඇයට ලගුන් දෙන්න සම්බන්ධ පෞද්ගලකත්වය වෙනයි. ඒක පොදු බවට පත් කරන කලාකෘතියක් දැන් ලෝම එපාවි. ලෝම කලකිරි දැවි දැවි
0: හිඳිනාවේලි
1: ඔබේ දයාවල එකම වදනකින් මගේ ආත්මය සුරතුලි. මිනිස්සු තේරුම් ගන්න බැරි රාගයයි ප්‍රේමය.
0: තේරුම් කරලා දෙන්නකෝ.
1: රාගේ බලන්නත් තියෙන පුසන්ටත් තියෙන ඒක ප්‍රජනන ක්‍රියාවලිය උදෙසා තියෙන දේවල්. කියන්නේ බඩවෙක් හදන්න දරුවෙක් හදන්න රාගේ ඕනේ. ඒක ප්‍රේමයක් ඕනේ.
0: පැහැදිලි.
1: ප්‍රේමයක් ඕනේ. ප්‍රේමයක් ඇතුළෙන්ද රාගේ තියෙන්නත් ඕනේ. තුන්දත් මාතම විරුද්ධ වෙන එකම තමයි තේයි. ප්‍රේමේ නම් රාගෙන් තුර සංදේශී අජින්තයි. මේක ඇති ප්‍රැක්ටිකල්නේ. ඔර ඒට වඩා හොඳයි රාගය තියාගෙන ඒකට ගත කරන්න ඕනේ. ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, දිවසීම, පරිත්‍යාගය.
0: එතකොටද කියන්න පුළුවන්
1: ඒක තමයි ප්‍රේමේ
0: කඩු තුඩු මත සැතපෙන්නේ.
1: මේක රොමැන්ටික් නේ. ඒ කියන්නේ මෙහෙමනේ. එහෙනම් ඌට කියමු හාදු වෙලා යමම් පනේ සිරි සැප දෙන්න උඹට රේන්දරදී පටකම්. ඒ
0: කියන්නේ
1: ඒක ෆැන්ටසිය. ෆැන්ටසියක් තියෙන බුරු කඩු දුරයි මොකටද ඇවිදින්න බුරු. අඩු ගන්න ගිනි පා ගන්න ගිනි අඟුර කපා ගන්න බෑ. නමුත් ඒක තමයි ආදරේ. ඒ කියන්නේ ඔබ වෙනේ මම ඕන දෙයක් කරන්නම් කියන සිම්බල් එකනේ තියෙන්නේ. ඉවරුකල් ඒක මුලින්ම කියනවනේ මියුරු කල්පනා
0: කියලානේ.
1: අර ඉතින් මියුරු කල්පනා ඔයත් මේ ගෙදර කියලා නිදාගත්තාම ඔයාලට මොනතරම් කල්පනා කරන්න පුළුවන්. කඩු තුඩු නෙමෙයි කිනිසි උඩත් ඇවිදින්න පුළුවන්. ඒක සුන්දර නැද්ද?
0: හරිම සුන්දර.
1: ප්‍රායෝගික නැතුනේ මේ ලෝකෙ ඔක්කොම ප්‍රායෝගිකද?
0: ප්‍රායෝගික නැති දේවල් වල මන්ද සුන්දර.
1: මිනිස්සේ මානසික කොටසක් තියෙනවා ලෝකෙ. බුදුහාමුදුරුවෝ හොඳ මන් දන්න හොඳ මනෝවිද්‍යාඥයා ජර්මනේ තමයි ඔය සයිකොලොජිය දෙන්නේ. ෆ්‍රොයිඩ් සෙග්මන්ට් ෆ්‍රොයිඩ් කාල් ජුන්ග් එඩ්ලර් කැම්ප් ඒගොල්ලෝ කියන දේ මිනිස් මාසේ කොටසක් තියෙනවා හීන ලෝකෙ. කවුද හීන ලෝකෙන් ප්‍රයෝජන ගත්තේ? බොලිවුඩ්. බොලිවුඩ් ප්‍රයෝජන ගත්තේ මිනිස්සුගේ හීන ලෝකෙන්. ඒවට හිටිය මියුසිෂියන්ලා අධ්‍යක්ෂ ප්‍රයෝජන නෝෂාට් සංක ජයක්ෂන් තවත් කියපම චලිල් චෞද්‍රි රවි ජී බර්මන් ආඩි බර්මන්.

0: ചെയ്യാറു. മധുരം നടോ വരണ്ട കേമത്തിൽ
1: එහි අවසානාත්මක අර්ථය මට හිතෙනවා මිනිස්සු හැමෝම හීන ලෝකවලට ආසයි.
0: මං හිතන්නේ හීන ලෝක හොඳයි. මොකද සැබෑ ලෝකේ අපි දන්නවනේ.
1: ඔව්.
0: සැබෑ ලෝකේ අපි දන්නවා.

0: එක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උද්වේගකාරී 5 වෙනි තරඟය අදුල්ල දිස්ත්‍රික්කය DJ DZ ගල්ල දිස්ත්‍රික්කය DJ තිසු හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
1: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ හිට නෙමේ අවිශ්වාසය

0: තැමිලිතෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
2: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීපාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: හීන ලෝකවල ඉන්න හීන ලෝකවලම හිටියාව
1: ඒ ගංජ ගහන උන්නේ උන් එතනින් එහාට අඩියක්වත් තියන්නේ මේ වෙන වෙන ඉවවා පාවිච්චි කරන්නේ එහෙම නොකර අජන්ත මහත්තයල යන්නේ කල්පනාලු මල්වනේ සිහින රජධානි
0: ආදරේ
1: නීලාසි පාරුකාසි නුවන් දල්වා බලන්නේ ප්‍රේමේ මායා දැනෙන් නෙත් නුවන් දල්වා තමයි හීන ලෝකෙ හොඳ නැද්ද
0: හීන ලෝකෙ ලස්සනයි
1: දොර අපේ කඩේ යන්න වෙන්නේ හම්බ කරන්න කියලා එහෙම කුත් වේ හීන අබේ හීන ලෝකෙට යනකොට ප්‍රැක්ටිකල් දැනගෙන ඉන්න ඕන දැන් මට මං හැටපැන මිනිහෙක් මම තාම මේ ඔක්කොම ප්‍රශ්න දැනගෙන මං තාම රොමැන්ටික් ටූකි එන්න මාවට සහසක් නොවත්පා ඒ රුවින් පිළිරු මැවිලා පාවයයි ඔළු ජීවිතය සුදු මීදුමින් දෙවටිය තිලා මං තාම ලබරුද 64යි ඒත් මම මට බෑ කියපු පලවෙන කෙල්ලගෙන
0: මීරිද මට හිතනවා මේ තත්පර මතම ජීවත් වෙන්නේත් මම හිතනවා මිහිරිම දේවල් මිහිරිම හීන කෙටි කෙටියෙන් ඉවර වෙන එක ලස්සනයිද
1: ගේබ්‍රියෙල් ගාසියා මාකෝස් කොල්ලාකාරේ පුරවන්න හොයන්න කියන්නේ දොඩ අපි මෙහෙමනේ තරංග දැන් ගේක වයස්සල මෙහෙමයි යනමිකර බැඳෙනවා බැඳෙන එක විදිහට තමයි සැලෙන දළුව විශ්ස නිතම් නලූලා එමත් එමත් යන කවුද රවණවට කැමති රවණවට කැමති ඇත්තේ
0: නේද කීතවල තියන්නේ
1: එයා කර බැල්මට බැඳි
0: ආදරේ
1: කිරි කවඩි සිනා අහංකාර බැඳි එහෙම තියෙනවා එහෙම නොතිබ්බොත් මොකට දී ඇත්තට
0: ප්‍රශ්නයක් අහන්නද ඔය කියන ඔබේ කුළුඳුල්ම හැඟීම ගෙනාව පෙම්වතිය අයිති වුණා නම් ඔය තරම් හීන දකින්නේ
1: කරන දෙයක් තරහ වෙච්චියෝ මම කියන මෙහෙමයි මිනිස්සු අනිවාර්යෙන් හීන දැක යුතු ඒන්තුල ජීවත් වෙයි. හැබැයි හීන තේරුම් ගත යුතුයි. හීනත් එක්ක පැටලෙන්න ඕනේ.

0: කොහොමද ඔබතුමාට සමු දෙන්නේ? කොහොමද මේ සාකච්ඡාව ඉවර කරන්නේ? කාලය යනව චුට්ටක්වත් දැනුනේ නෑ මට.
1: එමුණා නෙට් එකෙන් මේකේ වෙනම කාමරයක් ඇල්ලලා අඩු ගන්න පැදුරක් કરી.
0: ඔබතුමාට නවාතන් දෙන්න.
1: ආදරේ ප්‍රේමය ගැන එළියුණක කතා කරනවා.
0: හැබැයි ඉතින් මං හිතන්නේ නෑ අපේ ආයතනයේ බලධාරීන් නිසි නිලධාරීන් ඔබතුමන්ට පැදුරක් කියලා දෙයි කියලා. ඊට වැඩිය විශිෂ්ට විදිහට සැලකුම් ලැබිය යුතු සමාජයෙන් ප්‍රේමය, සෙනෙහස, දයාව, කරුණාව ඇති තරම් ලැබිය යුතු කෙනෙක් ඔබතුමන්. අර කිව්වත් වගේ ඔබතුමන්ට අවුරුදු 64ක් ලැබනකොට මට මතක් වුණා යශ් චොප්‍රා කියන ඉන්දියානු සිනමාකරුවා එතුමන් අවුරුදු 81 දී මානිවැරදි නම් නිර්මාණය කරන්නේ ජබ් තක්කේ ජාන් කියන සිනමාපටය සංසමිතේරී කියලා ලස්සන හින්දි සින්දුවක්
1: එහෙම තියෙනවා.
0: ඔව්. ඉතින් ඒ අවුරුදු 81 දී එවැනි ඇත්තටම අපි එතකොට කියන්නේ මහලුවේනේ, ඒ මහලුවේ කෙනෙක්ට ඉච්චර ප්‍රේමවන්ත විය හැකිද කියලා හිතන අය සිනමාපටය නරඹද්දි ඔබතුමන් එක කතා කරද්දිත් මම ඇත්තටම මට හිතනවා ඒ වගේ ලංකාවට බිහි වෙච්ච සුන්දර හිතක් නේද ඔබතුමන් එක තියෙන කියලා. දැන්
1: ඒක නම් මං ගැන දන්නේ මේ මට තේරෙන එකම දෙයක් තියෙනවා. මේ මාධ්‍ය ක්ෂේත්‍රයට තරංග වුණේ
0: අනේ
1: එපමණයි.
0: ස්තුතියි ඔබතුමන්ට. දැන් අර අපි පටන් ගත්ත තැනින්ම අවසන් කරන්න වෙනවා. අදට විතරයි ආය හමු විය යුතුමයි. මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි.
1: මේමයි මගේ හැම කෙනෙකුටම බහල තියෙනවා නම් වජිරා චිත්‍රපටයේ ගීතයක් තියෙනවා. දැන් ඔය ඇඹිලි පිටින්ද
0: මාතර උපන්න ඇඹිලි පිටියේ පදිංචියට ගියා.
1: මම කියන හැටි ගොඩක් තියෙන ඇඹිලි පිටි.
0: ඔව් මතක තියෙනවා ගොඩක්.
1: තව ආසනද්ද ඔය මුලින්මගේ ඉස්කෝලේට යන
0: ගොඩක් ගොඩක්
1: කවුරුත් නැතු තනියෙන් යන ස්කෝල වහලා තිබ්බ දවස වජිර පිළිමේ සින්දුවක් තියෙන කුරුම්මගේ සමට වතේ කුලරත්න රස සුලරත්න රජෙන්දුල යන බැරිමිනි නමින් නම් කුලේගෙන අපේ ස්කූලේ ආනන්ද කොලෙජ්නි එනෝදා නුවන් අතරි කවුරුදෝම පණිකලි එහෙම හැඟීමක් දැන්නේ නැද්ද? එහෙම දැනෙනවා. එනිසා දැන් මං කියන්නේ මේ නගරයේ කියන එකේ ඇතුලේ කතාව වුණේ. ඒක තේරෙනානේ ඉතින් ඔබ අතගෙන ගියේ විදි ඒ වුණේ. අර පේරි දෙක ඇතිනේ.
0: ඒ පේරි දෙක ඇති.
1: අල් සින්දුව කියන්නේ කවියක් නෙමෙයි විනාඩි 3ක දෙයක්.
0: හැබැයි ඇත්තටම සින්දුවක් කියන්නේ සමහර වෙලාවට පරිකල්පනීය පොතක්.
1: ආ නම් මගෙන් ඇහුව. මොකද ඔයා කැමති සින්දුව? මං කියන්නේ මම දන්නවා.
0: ගත.
1: සුන්නගේ පාවි හෙවිත යවි මාසිතු සිතුන් සෙහින් විමනින් හෙන මා පැතු සිතුන් හේතු හන්නේවා.
0: වාසනාවන් වාසනාවන් ධම්මික බණ්ඩාරස ඔබතුමන් අද දවසේ මගේ මන්දාරම් රාත්‍රියට ඇවිල්ලා මං ඔබ කැමති නෑ මේ විදිහට කියනට ඒත් මා ඇතුලේ තියෙන කෘතවේදීත්වය පිළිගන් හරි ප්‍රේමණීය එළි විහිදවන සුන්දර ගුරුතුමානේ නිමකද ඔබට කට ඇරලා නෑයි ඔබතුමන් කොහොමද එහෙම කියන්නේ? ඔබතුමන්ගේ හඬපට වීඩියෝ පට හරහා මොන තරම් දේවල් අප වැනි නිවේදක නිවේදිකාවන් ඉගෙන ගන්නවා ඇතිද? ඔබ නොදන්න බොහෝ අය ඔබව කියවා ඇති. චිරාත් කාලයක් මෙසේම
1: අවුරුදු 5ක් ඉඳ දෙන්න
0: මගෙත් ආයුගෙන මටත් වඩා
1: කවදා දෙන්නේ කාගත්ත
0: ඔබ ජීවත් වේවා. සුන්දර අසන්නනි, සුන්දර නරඹන්නනි, මේ සුන්දර ආත්මයට එක මොහොතකට සමු දෙන්න අවසරයි. මන් දන්නවා ඔබ ඒ සමුදීමට අකමැති විත්තිය. ඒත් ලස්සනම දේවල් මිහිරිවම දැනෙන්න ඉඩ දෙන්න මේ කෙටි කාලය තුල ඔබ ජීවත් වෙලා. අපි නැවත හමු විය යුතුයි. ස්තුතියි ඔබතුමන්ට.
1: ඔබට තවත් මේ මාධ්‍ය ජීවිතේ උඩාක් දේවල් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව මගේ තරංගයට ලැබේවා.
0: මදිද ඒ මදිද මනුස්සෙක්ට ජීවත් වෙන්න? ගොඩක් දේවල් ඕනේ නෑ. බොහොම පිං ඔබතුමන්ට. මගේ සුන්දර අසන්නෙනි, මේ ආයට නැවත වතාවක් මෙතුමා පෑයිය යුතුමයි. ස්තුතියි.
2: නගරේ පාළුවක් දැනේවි. විදුලි ලාම්පු හෙන් මෙහෙන් දැල්වේවි. මන්දාරමේ සීතල ගතට දැනෙන්න පටන් ගනීවි. ඒත් නගරේ පාළුවක් දැනේවි. හැබැයි මතක තියාගන්න, නගරේ පුරාම මතක හිරිලා තියෙනවා.

0: එදා හරිම තෙත දවසක් සමනල වැව වුණේ මං බෙලිහුල්ලොය වුණේ ඔයා අපි එදා කළේ සෙල්ලමක් ඒක ඇත්තක් නෙවේ මේ පාර වැටෙන අලුත් වැස්සට මං එහෙම කිව්වා
1: සුවඳ හඳේ රඳවෙනවා යන්න ගිහින්
2: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්
5: වත්දීපත් කරන මම සනයිනවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
6: අනුරාධපුර විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
7: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා
4: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි
8: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
9: brought to you by
10: haride haritani naraganna vision care supahadili dasunak paripurna jeevithayak
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනයට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 02724289 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම 100%ක් පිරිසිදු කිතුල් නිෂ්පාදන සෑම සෙනසුරාදා දිනයකම කොළඹ ගුඩ් මාකට් හි පිහිටි සුනේර අලවිසැලෙන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

ධර්මශ්‍රවණාබිලාසි පින්වත් ඔබ සිළු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සිළු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළුමහත් ලෝකයටම බෙදා හරින්නට සන්නිවේදනය කරන්ට තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා. හෝමාගම පිටිපන දකුණ පදිංචි යසපාල ගලගෙදර මහතාතුළු දූදරු පිරිස විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසයේ දෙවැනි දිනට උපන්දිනයේ දුණු අනුලා ගලගෙදර මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයත් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යසපාල ගලගෙදර පියාණන්ටත් විරාජ් ගලගෙදර සොහිරාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තම කීප දිනකගේම උපන්දිනයෙන් සිහිපත් කරලා තිබෙනවා. අපි ඒවා මේ දේශනාව අවසානයේදී සිහිපත් කරන්න කැමැතියි. ඒ වගේම ඊළඟ දායකත්වයේ ලබා දෙනවා මල්ලිකා කරවිට දියණිය වයි විලේබඩ ආරච්ච මහතා රුවන්දි රුචිරා මිනිබිරිය විසින්. ප්‍රධාන බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ අංක 5 වැලිතුඩුවත්ත කළුතර නිවසේ පදිංචිව සිට මියගිය යුඩි මියුලින් උපාසිකා ආදරණීය මෑණියන්ට ඔක්තෝබර් 15 දිනට වසර 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ මෑණියන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වයි විලේබඩ ආරච්චි මහතාගේ ආදරණීය දීමෝපියන් ඇතුළු දෙපාර්ශ්වයේ ගිහිපු සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරන්නටත් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටමත් මේ දේශනාව අවසානයේදී අපි පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අද දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවී ලැබේවා. මේ ගිහිල්ලා ඉන්න සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් මේ වස්සාන කාල පරිච්ඡේදයේ තුල සුපුරුදු පරිදි ඊයේ බදාදා දවස අලුයම්ම කාලයේදී පාන්දර 3 කාලයේ ඉඳලා පාන්දර 5 හමාර වෙනකම් උතුම් මහා සෑය වන්දනා කිරීම, පဋාණ දේශනාව සජ්ජහායනා කිරීම, භාවනාමය වශයෙන් කිරියහර පූජා කිරීම තුලින් ලැබුණු අනන්ත කුසල ශක්තිය පින්වත් හැම දිනාටම මුළු මහත් ලෝකයේම ජීවත් වන හැම දිනාටම අනුමෝදන් කරනවා. ඒ උතුම් මහා සෑය ශක්තියේ ආශිර්වාදෙන් හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. පවතින කරදර බාධක දුක දොමනසෙන් දුරු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට පවතින යම් කිසි බාධක තිබෙනවා නම් සියලු දොස් දුරු වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් බොහෝ කාලයක් බුද්ධ ශාසනයේ පවතිවා. ලෝතුරා තථාගත තමාමෑණි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මුළුමහත් ලෝකේටම ශ්‍රවණය කරන්නට කිසිදු බාධකයක් පද්‍රවයක් ඇති නොවේවා. හැමදිනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා පින්වත්නි මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද ඔබට මා දේශනාව සඳහා පාදක කරගත් ගාථා පාඨයේ අංගුත්තර නිකායේ පංචක භාගයේ අටක නිපාතේ සඳහන් වන අක්කන කියන සූත්‍ර දේශනාවෙහි ගාථා පාඨයක් එහෙම නැත්නම් ගාතාවක් තමයි මුලින්ම ශ්‍රවණය කරන්නට ලැබුණේ. manuss ලාභං ලද්ධානං සද්දම්මේ සුප්පවේදිතේ ඒකනං නාදිගච්ඡanti අතිනාමෙන්ති තේ කනන්ති කියලා කියන මේ ගාථා පාඨය ඉතාමත්ම වැදගත් වෙනවා පින්වත්නි. මොකද හේතුව අපට ලෝකයේ තුල ඉතාමත්ම වටිනාම සම්පතක් අපට අපේ ජීවිතය තුළ මුණගැහිලා තියෙනවා. ඒ සම්පත තමයි ලෝතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කියලා කියන එක. අපි හැම දිනාටම මනුෂ්‍යාත්මයක් ලැබලා තියෙනවා. සද්ධර්මය අපිට මුණගැහිලා තියෙනවා. අපිට පින්වත්නි මේ සද්ධර්මය මේ තරම් අපිට ලැබිලා තියෙද්දිත් අපි ඒ මඟහරිනවා නම් මේ මනුෂ්‍ය ආත්මය තුළ අපි ලබාගත් මනුෂ්‍යාත්මෙහි එක කොටසක් අපෙන් මඟහැරිලා යනවා. අද ඔබට මේ පිළිබඳවත් සිහිපත් කරමින් ධර්මීය තුල තියෙන ශක්තිය, ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගැනීමේ වටිනාකම පිළිබඳව අදත් ඔබට මේ දේශනාවේදී පැහැදිලි කරලා දෙන්න කැමැතියි. පින්වත්නි අපි කවුරුත් දන්නවා අපි හැම කෙනෙක්ම උදේ අවදි වුණු මොහොතේ පටන් දවස පුරාම අපි ඉතාමත්ම කාර්යබහුලයි. අපේ රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ණය ගෙවෙනවා, ලෙඩ දුක්, ගෙදර දොරේ ගැටලු, මේ හැම දෙයකටම අපට අපේ ජීවිතේ බැඳිලා තියෙන්නේ. අපට මානසික වශයෙන් විවේකයක් ඇත්තේ නැහැ. පින්වත්නි මේ ඔක්කොමත් එක්ක ජීවිතේ එක්තරා ආකාරයකට අතිශයින්ම කාර්යබහුල සහ ඒ වගේම මානසික වශයෙන් එක්තරා වෙහෙසකර තත්යකට පත් වෙලා ඉන්න අපිට
අපේ හිත නිවාගන්ට පින්වත්නි ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තරන් වටිනා සම්පතක් මේ ලෝකයේ තුල පිට කොහෙවත් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි මොනතරම්නම් පීඩාවකට පත් වෙලා ඉන්නවද අපේ ජීවිතයේ තුල. ඔබ ලංකාවේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්, විදේශ රටක ජීවත් වෙනවා වෙන්න පුළුවන්, යුරෝපීය රටක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ආසියානු රටක ඔබ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. කොයි රටේ ජීවත් වුණත් මොන මිලමුදල් ඇතුව අපේ ජීවිතය ගත කළත් පින්වත්නි අපේ දෛනික ජීවිතය තුළෙහි මේ කියන පීඩාකාරී ස්වභාවයන්ට අපේ ජීවිතේ පත් වෙලා තිබෙනවා. මානසික වශයෙන් විශාල ව්‍යාකූල තත්යකට පත් වෙලා තිබෙන නිසා අපේ චිත්ත ශක්තිය ඇති කර ගැනීමට ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයට යම් කිසි කෙනෙක් නැඹුරු වෙනවා නම් ඒ නැඹුරු වීම ඇත්තටම යාගේ හදවත සුවපත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබට ලැබිලා තියෙන්නේ, මට ලැබිලා තියෙන්නේ ඉතාමත්ම දුර්ලභ මනුෂ්‍යාත්මයක්. ඒ වගේම මේ ජීවත් වෙන කාලපරාසියත් බොහොම දුෂ්කර කාලපරාසියක්. කෙනෙකුට සද්ධර්මී ශ්‍රවණය කරනවා කියලා කියන එකත් දුෂ්කර කාලපරිච්ඡේදයක්. ලෝකේ බුදුවරේ පහළවීම කියලා කියන එකත් බොහොම කලාතුරකින් සිදුවන කාරණාවක් විදිහට තමයි ධර්මයේ තුල අපිට කියලා දෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ලෝකයේ තුල ජීවත් වෙන අපි එකාතකින් වාසනාවන්තයි, තව පැත්තකින් අවාසනාවන්තයි. අවාසනාවන්ත වෙන්නේ මේ ධර්මයේ යාගේ ජීවිතයට පුරුදු කලේ නැත්තම්, එහෙම නැත්තම් මේ ධර්ම ශ්‍රවණයට යාගේ මනස යොමු කලේ නැත්තම් යා ජීවිතේ එක්තරා ආකාරයකට අඩුවක් ඇතුව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා අපි හොඳට තීරුම් ගන්න ඕනේ අපි කාර්යබහුල ජීවිතය තුළෙහි, අතෘප්තිකර ජීවිතය තුළෙහි, පීඩාවට පත් වෙලා ඉන්න ජීවිතය තුළෙහි මේ ධර්මය තමයි අපේ හදවත සනසන්නට, ඔබේ ජීවිතේ සනසන්නට, ජීවිතයේ තියෙන බොහෝ ප්‍රශ්නවලට පින්වත්නි උත්තර තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. ඒ නිසා අපිට ලෝකී බුදුවරු පහළ වෙලා ධර්මයේ දේශනා කළේ මේ දුක නිවන්ට. මේ මා සඳහන් කරපු, මුලින් සඳහන් කරපු හැම කාරණාවක් ඇතුළේම තියෙන්නේ පින්වත් එක්තරා ආකාරයකට දුක් සහිත වූ ස්වභාවයක්. ඒ තුළින් අපි වෙහෙසකර තත්ත්වයකට, පීඩාවකට පත් වෙලා ජීවත් වෙනවා මිසක් තාවකාලික වශයෙන් සැපයක් තියෙන්න පුළුවන්. නමුත් පින්වත්නි ඒ සියල්ලක් ඇතුළේම දුක් සහිත වූ ස්වභාවයක් තමයි මිනිසෙකුට උරුම වෙලා තිබෙන්නේ. ඔබ දන්නවා අංගුත්තර නිකායේ අටක නිපාතේ දක්වන මේ අක්කන කියන සූත්‍ර දේශනාව මේ ඉත්‍රාමත්ම ප්‍රකට සූත්‍ර දේශනාවක්. බලන්න මේ අක්කන වගේ සූත්‍රයක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මේ සද්ධර්මයේ කියලා කියන එක මිනිස්සුෙකුට හැම කෙනාටම මුණ ගැහින්නේ නැහැ කියලා කියන කාරණාව පෙන්නුම් කරන්නට. ඒත් බලන්න ලංකාවේහි කෝටි 2කට වඩා වැඩි ප්‍රමාණයක් සිටිනවා. 69%කට වඩා වැඩි ප්‍රමාණයක් බෞද්ධ පිරිස ඉන්නවා. පින්වත් මේ බෞද්ධ පිරිස කියලා කියන එක තමන්ගේ උපැන්න සහතිකයට පමණක් තියෙනවා. ඒ අතරනුත් සමහර ඇත්තන් තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ හොයාගෙන යනවා. හැබැයි බලන්න අපි ඔක්කොම මේ ඇස්කන්නාස දිව ශරීරයේ සහ මේ ඉන්ද්‍රියන් ලැබිලා තියෙද්දි අපිට මේ සද්ධර්මයේ කෙනෙකුට ජීවිතය තුළ මොන ගැහෙන්නේ නැහැ. දැන් මේ අක්කන කියන සූත්‍ර දේශනාව වැළුවට පස්සේ දශණීය කියලා කියන්නේ සුදුසු අවස්ථාව කියලා කියන එක. අක්කනීය එහෙම නැත්නම් අක්ෂණීය කියලා කියන එකේ තේරුම තමයි නොලැබී යෑම කියලා කියන එක. දැන් ෂණ සම්පත්තියක් තියෙනවා අපි ඔක්කොටම. මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙනවා, සද්ධර්මයේ ලැබිලා තියෙනවා, ඒ වගේම බුදුරෙක් ලෝකේ පහළලා තියෙනවා. ඒක අපේ ෂණ සම්පත්තියක් බවට පත් වෙනවා. හැබැයි අපට අපේ ජීවිතයේ තුල එහෙම නැත්නම් අක්කණිය, එහෙම නැත්නම් නොලැබී යම කියලා එකපොත් ලෝකයේ තුල තාමත්ම ප්‍රකටව දකින්න ලැබෙනවා. දැන් බලන්න සෑම තථාගතයන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙලා උන්වහන්සේලා මේ ධර්මයේ දේශනා කරන්නේ අපේ දුක නිවන් අවශ්‍ය කරන මාර්ගය පැහැදිලි කරලා දෙන්න. මේ දේශනාවට අනුකූලව ගත්තට පස්සේ ලෝකී පින්වත්නි අපිට පේනවා කොට්ටාස 8ක් සිටිනවා. මේ කොට්ටාස 8ට මේ ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. මනාමික වශයෙන් සඳහන් කරන්නම් ඉසෙනතොත් මේ දේශනාව ඉතාමත්ම ගැඹුරු දේශනාවක් බවට පත් කරගන්න පුළුවන් මේ අක්කන සූත්‍රයේ පමණක් පදනම් කරගෙන. නමුත් ඔබේ පින්වත් ඔබගේ මතකයේහි තබා ගැනීමටත්, එවැගේම මේ ධර්මයේ මොනතරම්නම් අපිට වටිනවාද කියලා කියන එක තීරුම් ගන්නටත් මේ කාරණා කීපය ඔබට සඳහන් කරන්නම්. ලෞතුරා බුදුහාමුදුරන්ගේ මේ දේශනාවේදී අපිට පැහැදිලි කරනවා පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙන විට යා කරපු යම් කිසි ආකාරයකට පාපකාරී ක්‍රියාවන් නිසා එයාට නිරයේ උත්පත්ති ලබන්න සිද වෙනවා. ඔබ දන්න අටමහා නිරය පිළිබඳව සඳහන් වෙනවා.
කොට එහෙවු කෙනෙකුට මේ ධර්මයේ අසන්නට වඩන්නට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. හැබැයි බුදුවරෙක් ලෝකී පහළ වෙලා සිටිනවා. එහෙත් ඔහුට මේ ධර්මයේ අහලා ශ්‍රවණය කරලා ඒ වඩන්නට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. කොච්චරද කියලා කිව්වොත් ඇත්ත වශයෙන්ම දුක කොයි තරම් දරුණුද කියලා කිව්වොත් ඔහුට කිසිදු දෙයක් Tamange මනසට වටහා ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා යම් කිසි කෙනෙක් බුදුවරෙක් ලෝකී පහළ වෙලා තියෙද්දිත් සද්ධර්මීය ලෝකී තුල තිබිලා තියෙද්දිත් හැබැයි යා නිරේ උත්පත්ති ලැබනවා නම් එයාට මේ තථාගත ධර්මයේ කියලා කියන එක මුණ ගැහෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් තිරිසංගත ආත්ම භාවයක උත්පත්ති ලැබලා හිටියොත් ඔබ දන්නවා බල්ලෙකුට පූසෙකුට ගවයෙකුට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. තේනවා. එයාට සිතා ගන්න තරම් සිතීමට තරම් යම් කිසි ආකාරයකට එහෙම හැකියාවක් ඔහුට ඇත්තේ නැහැ. දැන් අපි ওই දැකලා තියෙන අන්තර්ජාලය තුල සමහර විදේශ රටවල සමහර තිරිසංගත සතුන් සුනකයන් පවා සමහර රටේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා සානිත්‍යය වන්දනා කරනකොට ඔහුත් අත් දෙක තියාගෙන ඉන්නවා. ඔහුගේ සමහර වෙලාවට පුරුද්දක් විදියට තිබුණායයි පුරුද්දක් විදියට කරනවා මිසක්ක මං හිතන්නේ අවබෝධයෙන් කරන ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා තිරිසංගත සතෙකුට පින්වත්නි අපිට පේනවා එයාට මේ සද්ධර්මය කියලා කෙනෙක් මොන ගැහින්නේ. එහෙම නැත්නම් දැන් අපේ පන්සල්වල සමහර වෙලාවට සුරතලයට ඇතිදැඩි කරන හෝ ආරක්ෂාවට ඇතිදැඩි කරන බල්ලා මට සුනකයා ද බලන්න සමහරලා අපි වන්දනා කරනකොට සුනකයා ගිහිල්ලා ඔහු සමහරලාට බෝධියට තමයි ඔහු තමන්ගේ යම් කිසි ආකාරයකට මලපහ කිරීම හෝ එහෙම නැත්නම් මුත්‍රා කිරීමේ කටයුත්ත සිදු කරන්නේ. දැන් තිරිසංගත සතෙකුට මේක තේරෙනවා නම් මේ බෝධියක් තියෙන්නේ අපි මේ වඳින පුරණ තැනක් තියෙන්නේ කියලා ඔහු ඒ කටයුත්ත සිදු කරන්නේ නැහැ. ඔහුට එහෙම තේරුම් ගන්න තරම් ශක්තියක් ඇත්තේ නැහැ පින්වත්නි. එහෙම අවබෝධයක් ඇත්තේ නැහැ. ඒතකොට උදේවස පිරිත් ඇහෙනවා, බණ ඇහෙනවා, භාවනා කරනවා ඇහෙනවා. නමුත් ඔහුට මේවා තමන්ගේ විඥාණයට වැටෙන ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා යම් කිසි කෙනෙක් තිරිසංගත ආත්ම භාවික උත්පත්ති ලැබලා හිටියොත් මේ සංසාරයේ තුල නොයෙක් ආකාරී පාපකාරී ක්‍රියාවන් කරපු මිනිස්සු තිරිසංගත ආත්මවල දුක් විඳිනවා. එවැනි තැනක උත්පත්ති ලැබලා හිටියොත් මේ සද්ධර්මයේ පින්වත් නුහුට මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි ආකාරයකට ප්‍රේත ලෝකී උත්පත්ති ලැබලා හිටියොත් ඔබ දන්නවා ප්‍රේත ආත්මයන් පිළිබඳව උසගින්නෙන් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම ඉතාමත්ම ජරා ජීර්ණ ආකාරයකට මහා දුක්ඛිත ජීවිත ගත කරන පිරිසක්, සමහරට අසෝචි වළඳලා ජීවත්වන පිරිසක්, එවැනි ප්‍රේත ආත්මික උත්පත්ති ලැබපු කෙනෙකුටත් මේ සද්ධර්මයේ මුණ ගැහින්නේ නැහැ කියලා කියන එක අපට පේනවා මේ දේශනාවේදී සඳහන් කරලා තිබෙන කාරණාවක්. ඒ වගේම ඉතාමත්ම දීර්ඝ දිව්‍ය ලෝක තිබෙනවා. පින්වත්නි, ඒව බොහොම සැපයෙන් පිරිච්ච තැන්. ආයුෂ ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒ සැපේ නිසාම ඔවුන්ට මේ ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. මොකද හේතු බොහෝ කාලයක් යනවා ඔවුන්ගේ ශරීරයේහි තියෙන ජරා ජීර්ණ ස්වභාවය දකින්න. බලන්න අපේ මිනිස්සුකගේ අපට අපේ ජීවිතේ නම් වයස අවුරුදු 70ක් 80ක් කෙනෙකුට අපිට පේනවා මේ ජීවිතය තුළ තියෙන ඒ ජරාවත් ව්‍යාධියත් කියලා කියන එක මරණියත් කියලා කියන එක අපිට ඉතාමත්ම හොඳින් දකින්න ලැබෙනවා. හැබැයි අර දීර්ඝ ආයුෂ භුක්ති විඳින ආත්මවල උත්පත්ති ලැබලා ඉන්න අයට ඒක පේන්නේ නැහැ, දකින්නේ නැහැ. එනිසා ඉවිනි අයට මේ ධර්මයේ පිළිබඳව වැටහීමක් ලබා ගන්න උත්සාහ කරන්නේ. දැන් අපි තමයි සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට මේ තියෙන දුක් සහිතව පීඩාකාරී ස්වභාවය ඇතුලේහි අපි මේ ධර්මයේ ගැන හොයන්ට එක්තරා ආකාරයකට උනන්දුවක් දක්වන්නේ. පින්වත්නි, ඒ වගේම යම් කිසි කෙනෙක් තාමත්ම දුර්බැහැර පළාත්වල උත්පත්ති ලැබලා ඉන්නවා නම් ඔබ දන්නවා සමහරලාට මිනිස්සෙක් විලා උත්පත්ති ලැබුවත් සමහරලාට භික්ෂුවක් භික්ෂුණියක් දකින්න ලැබෙන්නේ නැහැ, සීලාචාර සමාජයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල මිනිස්සෙක් උත්පත්ති ලැබලා හිටියොත් එයාටත් මේ සද්ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. එයාත් හැමදාම අර ඉපදී ඉපදී මෙරි මෙරි හැමදාම උදේ ඉඳලා රෑ වෙනකන් තමන්ගේ ජීවිතය තුළ දුක්කටම පත් වෙලා ඒ දුක මැත්තේම ජීවිතය ගත කරනවා මිසක්කා මේ සද්ධර්මියා හොයාගෙන යන්නේ නැහැ. සද්ධර්මයාට මුණ ගැහිමක් සිදුවන්නේ නැහැ. පින්වත්නි, යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටික අදහස් දරුවොත් එහෙම ඔබ දන්නවා ලංකාවේ එවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන පිරිස් ඉන්නවා. නිරාගමික පිරිස් කියලා කොට්ටාසියක් ඉන්නවා. නිරාගමික කියලා කියන්නේ ආගමක් නැහැ කියලා කියන එක. පින්වත්නි, විදේශ රටවල ජීවත් වෙන ওই ආගමක් නැතුව ආදමක් අදහන් නැතුව ජීවත් වෙන පිරිස කාටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. ඒ අතංගේ ජීවිතයේ තුලත් හොඳට පංචශීලයවත් ආරක්ෂා වෙනවා. දැන් අපේ රටේ තමයි මේ නිරාගමික කියලා පිරිසක් බිහි වෙලා ඒ අය රකින්න පංචශීලයක් ඇත්තේ නැහැ.
එවගේම යම් කිසි පිරිස් මේ සීලමේ කටේ තුළ නිරතවලා ඉන්නවා නම් සද්ධර්මී ශ්‍රවණය කරනවා නම් දන්පෙන් පූජා කරනවා නම් මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික දේවල් විදිහට සලකලා උන් විවේචනය කිරීමක් කරනවා. මේ මෑත භාගයේදී අපිට පේනවා ඉතාමත්ම දැඩි ලෙස මේක ව්‍යාප්ත වීමක් සිදු වෙනවා. මේ අම්මලා තාත්තලා හරි පරිස්සම් වෙන්න තමන්ගේ දරුවෝ හදා වඩා ගන්නකොට මේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලට ගියපුවාම ඉතාමත්ම බරපතලයි. මේ අය නිතරම කියන දෙයක් තමයි මේ දන් දෙනේ වල කිසිම ප්‍රතිඵලයක් නැහැ. පිම්පව් වල යම් කිසි ඵලයක් ඇත්තේ නැහැ. මරණින් මත්ති ජීවිතයක් නැහැ. ඒත් අම්මට තාත්තට සැලකුවා කියලා ඒක ඇති ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. මරුණට පස්සේ කොහෙද යන්නේ කියලා මේ වගේ වැරදි දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටික අදහසක් තියෙන මිනිසුන්ට මේ සද්ධර්මයේ පින්වත්ටි කොහෙත්ම මුණ ගැහින්නේ නැහැ. හරියට තමන්ගේ දරුවෝ පිළිබඳව මුණබුරෝ මිනිබිරිය පිළිබඳව මගේ වැඩිහිටි අම්මලා තාත්තලාට ආච්චිලා සීයලාට බොහෝම ආදරෙයින් ඔබ කොයි ලංකාවේ කොයි ලෝකේ ජීවත් වෙලා හිටියත් තමන්ගේ දරුවෝ මේ මිත්‍යා දෘෂ්ටික අදහසකට යොමු කරන්න එපා. මේ කර්මානුරූපව ධර්මානුරූපව තිබෙන බුදුහාමුදුරුගේ ධර්මයේ තුල තියෙන වටිනාකම තාමත්ම හොඳින් කියලා දෙන්නේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන මිනිසුන්ටත් මේ ධර්මයේ පින්වත්නි තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ. යම් කිසි කෙනෙකුට පින්වත්නි ප්‍රඥාව නැත්තම් මේ තාමත් වැදගත් වෙනවා. කොයි ප්‍රදේශයක එයා ජීවත්ලා හිටියත් මේ ධර්මයේ පවතුනවා ඇස් දෙකට පේන්න දකින්න ලැබෙනවා. හැබැයි යා මානසික විතාමත්ම දුර්වල කෙනෙක් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේන එවැනි ප්‍රඥාවන්ත ස්වභාවයක් නැත්තම් මේ ප්‍රඥාව කියලා කියන වචනය ඉතාමත්ම ගැඹුරු වචනයක් අපේ ධර්මයේ තුල ගන්නන අපේ මේ දේශනාව ඇතුළෙත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා ප්‍රඥාවන්තයා කියලා කියන්නේ පින්වත් මේ ජීවිතයේ යථාර්ථය හොඳට දකින කෙනා. මේ ඇත්ත ස්වභාවය දකින කෙනා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල තිබෙනා වූ විශේෂයෙන් චතුරාර්ය සත්‍ය දකින කෙනා දුක්ඛ සත්‍ය හොඳට අවබෝධ කරගත්ත කෙනා. මේ දුක් සහිත ලෝකයේ තුල පවතින ස්වභාවයේ යම් කිසි කෙනෙකුට ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ අවබෝධ කරගත්ත කෙනා ඒ දුක් සහිත ස්වභාවය නැති කිරීම සඳහා තමන්ගේ ජීවිතය තුළ වෙහෙසක් මහන්සියක් ගන්නවා. ඒ නිසා පින්වත්නි යම් කිසි කෙනෙකුට ප්‍රඥාවක් නැත්තන් මේ සද්ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම බුදුරෙක් ලෝකේ පහළ නොවිච්ච කාලයක අබුද්ධෝත්පාද කාලයක මිනිසු උත්පත්ති ලැබුවත් පින්වත් මේ අයටත් මේ සද්ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. දැන් බලන්න ඔබ කවුරුත් ඔබත් තමත් නිරේ උත්පත්ති ලැබලා නැහැ, තිරිසන් යෝනික උත්පත්ති ලැබලා නැහැ, ප්‍රේත යෝනික උත්පත්ති ලැබලා නැහැ, ඒ වගේම දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබලා නැහැ. තාමත්ම දුර ඈත පළාතක අපි කවුරුත් උත්පත්ති ලැබලා නැහැ. මිත්‍යා දෘෂ්ටික අදහසක් ඇත්තෙත් නැහැ. ඔබට ප්‍රඥාව හොඳට තියෙනවා. බුදුරෙක් පහළ වෙච්ච කාල පරිච්ඡේදයක පින්වත්නි ලෝකයේ අපිට පේනවා මේ සද්ධර්මයේ මේ දෑත ළඟම තිබෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පින්වත්නි ඉතාමත්ම මැනීමෙන් ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම. ඉත අපි දන්නවා සමහර වෙලාවට ඔය විදේශ රටවල අරාබි රටවල ඒ වගේ බුදුදහම පිළිබඳව කතා කරන්නේ නැහැ. ඇතැම් වෙලාවට පිළිමයක්වත් තියාගන්න දෙන්නේ නැහැ. එහෙත් අපි දන්නවා අන්තර්ජාලයේ හරහා බොහෝ දහස් ගණනක් පිරිස අපේ සැදැහැවත් පින්වත් පිරිස තරුණ තරුණියන් මැදි වයසේ ජීවත් වන අය රැකියාවලට ගිහිල්ලා ඉන්න අය තමන්ගේ විවේක කාලයේ පින්වත්නි මේ සද්ධර්මයේ සඳහා යොමු කරගන්නවා. හිතට මොනතරම්නම් සැනසීමක් ජීවිතේ උදා කරගන්නට පුළුවන්කමක් තියෙනවද? පින්වත්නි ඔබ හිතන්න කල්පනා කරන්න යම් කිසි ගමක ලෙඩෙක් ඉන්නවා. එතකොට ඒ ලෙඩාට ඉතාමත්ම දරුණුම ලෙඩක් ඇති වෙලා තියෙනවා. ඒ ගමේ කිසිම වෛද්‍යවරයෙක් ඇත්තේ නැහැ. හැබැයි එක දවසක් මේ ගමට ඉතාමත්ම දක්ෂ ලෙඩ සුවපත් කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් පැමිණෙනවා. එයා ළඟ හොඳට බෙහෙතුත් තියෙනවා. හැබැයි ඒ වුණාට ලෙඩාට මොකදලා තියෙන්නේ? ලෙඩාට නිදිමතක් එනවා. කම්මැලිකමක් ඇති වෙනවා. අනිත් එක සමහරවිට අහංකාරකමකුත් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවා. එයා වෛද්‍යවරයා ළඟට යන්න හිතක් දෙන්නේ නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? ලෙඩා මැරිලා යනවා. එතකොට ඒක වෛද්‍යවරයාගේ වැරද්දක්ද? බෙහෙතක් තිබුණා, ලෙඩා ඒ බෙහෙත ගත්තේ නැහැ, ලෙඩා මැරිලා යනවා. පින්වත්නි ලෞතුරා බුදුහාමුදුරෝ කියලා කියන්නේ වෛද්‍යවරයා තමයි. බෙහෙත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි. අපි තමයි රෝගීන්. අපේ සිත තුළේ තමයි ලෝභයේ, දේසේ, මෝහයේ කියලා කියන මේ දරුණුම තත්ත්වයන් අපට අපේ ජීවිතය තුළ තියෙන්නේ. දැන් එතකොට වෛද්‍යවරයා ඉන්නවා, බෙහෙතක් තියෙනවා, අපි ලෙඩ බවට පත්වලා ඉන්නවා. දැන් අපිට තියෙනවා ලෙඩක්. දෙහිමේ බික්කවේ රෝගා, කායිකෝච රෝගෝ, මානසික චේතසිකෝච රෝගෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ට ලෙඩ දෙකක් තියෙනවා.
ඒ ලෙඩ දෙක තමයි, එකක් තමයි කායික වශයෙන් ඇතිවෙන්නා වූ රෝගකාරක තත්ත්වය, අනිත් එක තමයි මානසික වශයෙන් ඇතිවෙන්නා වූ රෝගකාරක තත්ත්වය. පින්වත්නි, කයේ ලෙඩට වඩා මනසේ ලෙඩ ඉතාමත්ම ප්‍රබලයි. මගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ ඔබට යථාර්ථය කියලා දීලා, ඇත්ත ස්වභාවය කියලා දීලා පින්වත්නි, ජීවිතයේ සූපත් කියලා ඔබේ මනසට ඇතිවෙන්නා වූ ලෙඩ සහිත ස්වභාවය. කායික වශයෙන් අපි කවුරුත් ලෙඩ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේලාටත් මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් කාටත් පොදු ධර්මතාවක්. මානසික වශයෙන් ලෙඩ ඇතිවෙන එක ලෝකයේ තුල අපිට පේනවා, බොහෝ මිනිසුන්ට තිබෙනවා. රහත් ඵලයට පත්ච්ච උතුමන් වහන්සේලා හැරෙන්නට අපට පේනවා, අපි සියලු දෙනාටම අඩුවෙඩි වශයෙන් මානසික වශයෙන් අපිට ලෙඩ තියෙනවා. මේ සියලුම ලෙඩ ගොඩනැගින්නේ ලෝභ දේශ මෝහ කියලා කියන මේ මූලික සිතුවිලි තුන පදනම් කරගෙන. දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබිච්ච රෝගාබාධයන් පිළිබඳව කවුරුත් දන්නවා. අපි දන්නවා සාමාන්‍ය වශයෙන් ලෙඩ හැදුනහම අපි කවුරුත් අවුරුදු 50න් පස්සේ බොහෝ ලෙඩ බවට පත් වෙනවා. ඔය ඉන්න අයගින් බොහෝ දෙනෙක් 75% වගේ ප්‍රමාණයක් අවුරුදු 50න් 55න් 60න් පස්සේ බෙහෙත් වලින් තමයි තමන්ගේ ජීවිතය යැපෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ලෝකේ විද්‍යාත්මක වශයෙන් දියුණු තත්යකට පත් වෙලා දවසින් දවස ලෙඩ රෝගය ඇති වෙනවා. ඒ සඳහා වෛද්‍යවරු බෙහෙත් තෙත් හොයාගෙන යනවා. අපිට ඉතාම වැදගත් වෙන්නේ කායික වශයෙන් තියෙන ලෙඩ වලට බෙහෙත් ගන්නවා වගේම මනසට අවශ්‍ය කරන බෙහෙත් ටික ගන්න එක. මනසට ගන්න අවශ්‍ය කරන බෙහෙත් හොඳම වෛද්‍යවරයා ඉන්නවා. ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. හොඳම ඖෂධය තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සත්‍ධර්මයේ. අපි ලෙඩුණම් අපිට පුළුවන්කමක් තියෙන ලෝකයේ ඉන්න හොඳම වෛද්‍යවරයා විදියට ඉන්න ලෞතුරා බුදුහාමරුන්ගේ ධර්මයේ නැමැති ඖෂධය ගන්නට. එයයි සඳහන් කළේ ධර්මයේ නැමැති ඖෂධයට සමාන දෙයක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. පින්වත්නි, ලෝකයේ තුල තියෙන හැම දෙයක් තමන්ගේ ජීවිතයට බලපාන දේවල් තියෙන හැම දෙයක් ඇතුළේම යම්කිසි කෙනෙකුට ලෝකයේ තුල පවතිනවා නම් යම්කිසි කරදරයක් විපත්තියක් හිතට වේදනාවක් දැනෙනවා නම් තේරුම් ගන්නට බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැම ප්‍රශ්නයකටම ලෞතුරා බුදුහාමරගේ ධර්මයේ තුල උත්තරයක් තියෙනවා. පින්නත් ඒ නිසා කවදාවත් මේ සද්ධර්මයේ මග අරින්න එපා. ජීවිතේ ඔබට ලැබිලා තියෙන අතිශයින්ම වටිනාම සම්පත බවට පත් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා අපි දන්නවා අපට ලෝකයේ තුල තියෙන ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම පින්වත්නි අපට මුදලින් විසඳ ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකී මිනිසු හිතනවා නම් මුදල් තියෙනකොට මුදල් වලින් මේ ප්‍රශ්න සියල්ලම විසඳ ගන්න පුළුවන් කියලා. පින්වත්නි, මුදල් වලින් හැම දෙයක්ම විසඳ ගන්න බෑ. ලෝකී මිනිසු හිතනවා නම්, කල්පනා කරනවා නම් පින්වත්නි, තනතුරු තියෙනවා, යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, මන්දිර තියෙනවා, ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා ඒ දේවල් වලින්. පින්වත්නි, ඒ වගේ මේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන්කමක් නැහැ. ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මිල මුදල් ලක්ෂ ගණන් කෝටි ගණන් කොච්චර තිබුණත් පින්වත්නි, මිනිසුන්ට මුදලින් තමන්ට නිින්ද ලබා ගන්න පුළුවන්කමක් නැහැ. සමහරලාට මිනිසු නිදා ගන්නා ඇඳට ලක්ෂ ගණන් දහස් ගණන් වියදම් කරනවා. අතිශය සුඛෝපභෝගී ආකාරයකට තිබුණත් ඔය ඇඳන්වල නිදා ගන්නා සමහර මිනිසුන්ට හිතේ සතුටකින් යුක්තව, සැහැල්ලුකින් යුක්තව නිදා ගන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒ නිසා කෙනෙකුගේ හිත ඇතුළේහි යම් කිසි සහනදායි ස්වභාවයක්, එහෙම නැත්නම් සංසුන් ස්වභාවයක් නැත්තම් එයාගේ හිත ඇතුළේහි ඉරිෂ්‍යාව, බය, කෝපය, ඒ වගේම පලිගැනීම් වගේ සිත් තිබෙනවා නම්, වෛරී වගේ සිත් තිබෙනවා නම්, කලකිරීම වගේ සිත් තියෙනවා නම් පින්වත්නි, අපි මොනතරම්නම් ලස්සන ඇඳක නිදාගත්තත්, මොනතරම්නම් සුඛෝභෝගී ජීවිතයක් ජීවිතය ගත කළත්, හිතේ නිදහසක් නැත්තම් අපි භෞතික වශයෙන් ලෝකයේ තුල තියෙන දේවල් ගොඩනගලා තියෙනවා. ඒත් පින්වත්නි, ඔබ ආධ්‍යාත්මික වශයෙන් ඔබට ඔබේ ජීවිතයේ තුල ඔබ ගොඩනගලා නැහැ. ඔබේ ආධ්‍යාත්මී පරාජිත චරිතයක් බවට පත් වෙනවා. පින්නත්නි, කවදාවත් අපිට මිලමුදල් තිබුණා කියලා පින්නත්නි අපිට ආදරේ කරුණාව කියලා කියන එක සල්ලි වලට ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔබේ හදවත ඇතුළේහි ආදරේ, කරුණාව, සෙනෙහස, ලිංගතුක, මෛත්‍රිය උතුරා යන තරමටම තමයි පින්වත්නි ලෝකයෙන් ඔබට ආදරේ, කරුණාව, සෙනෙහස, මෛත්‍රිය කියලා කෙනෙක් ලැබෙන්නේ. ඔබේ හිත ඇතුළේහි ඉරිෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම සහ ඒ වගේම එකට එක කිරීම කියලා කියන මේ වගේ සිතුවිලි තියෙනවා නම් ඔබට ලෝකයාගෙන් පින්වත්නි
ප්‍රශංසාවක් ලැබෙන්නේ නැහැ, පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ, ඇගයීමක් ලැබෙන්නේ නැහැ, ලෝකයාගෙන් ආදරයක් කරුණාවක් ඔබට ඔබේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. ඔබට ඒව සල්ලි වලට මිලදී ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔබ ඔබේ ජීවිතය තුළේ අපි දන්නවා ඔබේ මනස ඇතුළේ ඉගොඩ නගා ගන්න මේ උත්තරීතරෝ මනුෂ්‍ය ගුණධර්මයන් තුළින් තමයි ඔබට ඒසාව් මහා ආධ්‍යාත්මික ගුණයක් පින්වත්නි ළඟා කරගන්න පුළුවන්. ලෝකේ සල්ලි කොච්චර තිබුණත්, කෝටි ගණන් තිබුණත් පින්වත්නි, ලෝකේ ඉන්න ධනවත් මිනිසුත් මරණයට පත් වෙනවා, දිළිඳු මිනිසුත් මරණයට පත් වෙනවා. අපි කවුරුත් අපේ ජීවිතයේ තුල ගිහි පැවිදි සිළු දිනාම අපේ ජීවිතයේ තුල අපි දවසින් දවස මොහොතින් මොහොත දවසින් දවස මොහොතින් මොහොත අපි මරණීය කරා අපි ලං වෙනවා. මිල මුදල් වලින් පුළුවන් ද පින්වත්නි අපිට මේ ලෝකයේ තුල මේ ඇති වෙන වෙනස්සන ස්වභාවය අපිට වළක්ව ගන්නට. අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කසිරන්ත පරිච්ඡන්ත තංච දුක්ඛේන සංඤාතං කියලා. නහිසෝ උපක්කමෝ අත්ති යේන ජාතාන මීයේ ජරම්පි පත්තා මරණම්. මේ විදිහට මේ ධර්මයේ තුල පෙන්නනවා සල්ලි මිල මුදල් කොච්චර ලෝකයේ තුල තිබුණත්, උදේ ඉඳලා රෑ වෙනකන් ඔබ මේ සඳහා වෙහෙස වුණත් මහන්සි වුණත් ගොඩනගන්න අර යථාර්ථයේ තීරුම් ගත්ත මනුෂ්‍යයාට තමයි ජීවිතය වැදගත් වෙන්නේ. අපේ මරණයට නිමිති කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි වයසට ගිහිල්ලා හෝ ලෙඩ වෙලා හෝ ජරාවට පත් වෙලා හෝ අපේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා. ඒක වළක්ව ගන්න පුළුවන් ද පින්වත්නි? කිසි කෙනෙකුට වළක්ව ගන්න බෑ. ලෝකයේ හිටපු මහා ප්‍රසිද්ධ ගායකෙක් තමයි පොප් ගායකෙක් වෙච්ච මයිකල් ජැක්සන්. මයිකල් ජැක්සන් පින්වත්නි අවුරුදු 150ක් ජීවත් වෙන්න උනා කියලා කටයුතු කරපු කෙනෙක් කියලා මා අහලා තිබෙනවා. වෛද්‍යවරු 10ක් 15ක් Tamange වටේ තියාගෙන අපිට පේනවා පින්වත්නි එයා ජීවත් වුණා. නමුත් වයස අවුරුදු 52 පමණ ඔහු මරණයට පත් වෙනවා. සල්ලි බිලියන ගණනක් තිබුණත් මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ප්‍රධානියාට, ආයතන ප්‍රධානියාට, ඇපල් සමාගමේ ප්‍රධානියාට වෙන්න පුළුවන් ලෝකයේ ඉතාමත්ම බලවත්ව මිනිස්සු චීනේ ජීවත්වන ජැක්ම වෙන්න පුළුවන් ඒ ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතේ බොහොම සුළු කාරපලාසයක් තුළ තමන්ගේ ජීවිතය අත්හැරලා දාලා යන්න සිදු වෙනවා. සල්ලි කෝටි ගණනක් ජීවිතයේ තුල හම්බ කළත් ඒ හම්බ කරපු දේවල් පින්වත්නි එක මොහොතකින් ක්ෂණයකින් අපිට දාලා යන්න සිදුවෙනවා. ඒකට මිනිස්සෙකුට තමන්ගේ ජීවිතයේ තුල වැදගත් වෙන්නේ කොමක්ද? මිනිසුන්ට පින්වත්නි වැදගත් වෙනවා ජීවිතයේ තුල සල්ලි මිල මුදල් අවශ්‍යයි. ඔබට මිල මුදලක් තියෙනකොට, ඔබ මහන්සිලා වැඩ කරනකොට, සාධාරණ විදිහට වැඩ කරනකොට ජීවිතේ ඔබට ඒ ඉතාමත්ම හොඳ ශක්තියක්. ලෙඩක් දුකක් හැදුනහම අපි දන්නවා මිල මුදලක් නැත්තම් සාමාන්‍ය රෝහලකට ගියාට පස්සේ ඒ සාමාන්‍ය රෝහලකදී සාමාන්‍ය ලෙඩ්ඩුන්ට ලැබෙන සත්කාර සම්මාන ප්‍රමාණය පිළිබඳව ඔබ කවුරුත් දන්නවා. ඇතැම් ඉතාමත්ම හොඳ දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු ඉන්නවා. දෙවිවරු වගේ හෙදියෝ ඉන්නවා. ඒ වගේ උපස්ථායකයෝ ඉන්නවා. ඒත් වගේම තව පැත්තකින් ගත්තට පස්සේ දේවදත්තලා වගේ වෛද්‍යවරු, හෙදියෝ, ඒ වගේම යක්ෂණියෝ වගේ ඉන්න හෙද උපාසිකාවන්, එහෙම නැත්නම් හෙදියන් අපිට මුණ ගැහෙනවා. අපේ අසරණ කමකට සමහර වෙලාවට අපි රෝහලට ගියපුවාම ඔබට පේනවා සලකන ස්වභාවයේ தත්ත්වය. ඒක ස්වභාවයක්, தත්ත්වයක්. ඒක බොහෝ කාලයක් තිස්සේ පවතින දෙයක්. හැබැයි සත්පුරුෂ ගුණගරුක වෛද්‍යවරු, හෙදියන්, ඒ වගේම සහායක කාර්ය මණ්ඩලයේ මේ මහා පිනක් විදිහට සලකලා කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් කතා කරන මිනිසු අපිට ඕන තරම් මොන ගැහිනවා. 100%ක්ම නෙවෙයි. නමුත් මා සඳහන් කළේ සාමාන්‍ය මිනිස්සුෙකුට රෝගාබාධයක් ඇති වුණාට පස්සේ ඔහුට ජීවිතේ විශාල දුකක් වේදනාවක් විඳින්න වෙනවා. වයසට ගිහිපු අයට සමහරවිට සැලකිල්ලක් ඇත්තේ නැහැ. පින්නත් ඒ නිසා යම් කිසි කෙනෙකුට මිල මුදලක් තියෙනකොට එයාට සමහරවිට තමන් පෞද්ගලික රෝහලකට ගිහිලා තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට උපස්ථානිකෙක් තියාගන්න පුළුවන්, බෙහෙතක් හේතක් ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි අපිට ඒවත් ජීවිතේ తాවකාලික ස්වභාවයක් බවට පත් වෙනවා. අපිට සල්ලි තිබුණත් නැතත් පින්වත්නි අපට පේනවා අපේ ජීවිතයේ තුල මේ විඳවන ස්වභාවේ නම් කාටවත් වළක්ව ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැම පැත්තෙම වැදගත්කමක් තියෙන්නේ, වටිනාකමක් තියෙන්නේ ඔබට පින්වත්නි ඔබේ මනස හදා ගැනීමයි. ඔබ මිල මුදල් ලක්ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරනවා වෙන්න පුළුවන්, හම්බ කරනවා වෙන්න පුළුවන්. ඔබ කීයෙන් කීය මුදලක්ද සමහර වෙලාවට ලෝකයා වෙනුවෙන්, සත්‍යයා වෙනුවෙන්, අන් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ඒ දීමනාව, කැපකිරීම, දානියක් විදියට පින්වත්නි දෙන්නේ. කෙනෙකුට හැම කෙනෙකුටම පින්වත් එහෙම සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේනවා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු කාරණාවක් තියෙනවා. මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතය තුළෙහි අපට පේනවා පංච බලධර්ම කියලා කියන ඒවා ශක්තිමත් කරගන්න අවශ්‍ය වෙනවා.
මේ අවබෝධී සඳහා යන ගමන තුළ අපි කියන්නේ බෝධිපාක්ෂික ධර්මතාවන්. සත්තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් අපි අවබෝධී සඳහා යන ගමන තුළ සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච බල ධර්මයන් පංච ඉන්ද්‍රිය ධර්මයන් සප්ත බොජ්ජංග ධර්මයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වගේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් තමයි අපි කවුරුත් අපේ ජීවිතයේ තුළ ශක්තිමත් කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එකක් තමයි අපි භෞතික වශයෙන් අපේ ජීවිතය තුළ ශක්තිමත් මනුෂ්‍යෙක් විදිහට අපේ ජීවිතේ ගොඩනගා ගන්න ගමන්ම අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික වශයෙන් එයා පරිපූර්ණ මනුෂ්‍යෙක් බවට පත් කර ගන්න ඕනේ. ඔබේ දරුවාට අම්මලා තාත්තලා කියලා දෙන්න, මුණුබුරාට මුණුබුරාට මිනිබිරියට කියලා දෙන්න, පුතේ දිවේ ඔබ වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව ඉගෙන ගත්තට කමන්නේ. ලෝකී තුල තියෙන භෞතික දේවල් ඔබ ගොඩනගා ගත්තට ප්‍රශ්නයක් නැහැ. දුවේ පුතේ ඔබ හොඳට අඳින්න ඕන, කණ්ඩ බොන්න, තමන්ගේ ජීවිතය තුල තරුණ වයසේදී ඒ විනෝදය ඒ සියල්ලක්ම ඒ අය ජීවිතය තුල විඳින්න ඕන, දකින්න ඕන. හැබැයි පුතේ ලෝකයේ තුල ඒවා ඔබ විඳින ගමන්ම මෙන්න මෙහිම කාරණාවකුත් තියෙනවා. ජීවිතයේ තුල කවදරි දවසක අපි අසරණ තත්ත්වයකට පත් වෙනවා. මේ සියල්ලම අපිට දාලා යන්න සිදු වෙනවා. මේ తాවකාලික ලෝකයක් තුල තමයි අපි මේ කරන හැම දෙයක්ම අපි කරන්නේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල බලේ ශක්තිය සියල්ල ගොඩනගා ගන්න ගමන්, තනතුරු සියල්ල ගොඩනගා ගන්න ගමන්, පංච බල ධර්ම කියලා කියන ඒවා තමන්ගේ ජීවිතයේ තුල ශක්තිමත් කරගන්න කියලා කියන කාරණාව පින්වත්නි, අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. අපට අපේ ජීවිතය තුළෙහි අපිට ඒ අවබෝධය ඇති කරගන්න ඕනේ. ඒතකොට යම්කිසි කෙනෙක් මේ පංච බල ධර්ම පින්වත්ති බල කියලා කිව්වට පස්සේ ශක්තිමත් වෙන ස්වභාවයේ, නොසැලෙන ස්වභාවයේ, පර්වතයක් වගේ සුළඟකටවත් හෙලෙවෙන්නේ නැති ස්වභාවයේ, මේවා කිසිම කුණාටුකටත් හෙල්ලෙන්නේ නැති ආකාරයකට, මේ ශක්තිමත් ආකාරයකට මේ පංච බල ධර්ම අපි කියන පංච බල සූත්‍රයත් මේක දක්වනවා, සත්තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් තුළ දක්වනවා. ඒ කාරණාවන් තමයි බෞද්ධික විදියට අපට අපේ ජීවිතය තුළ මේ ශක්තිමත් ස්වභාවය ගොඩනගා ගන්න උඩන්නේ. මොකක්ද පංච බල ධර්මයේ කියලා කියන්නේ? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය සහ ප්‍රඥාව කියලා කියන ඒවා. මේවා ජීවිතේ ඉතාමත්ම ශක්තිමත් කණු වගේ. ඔබේ ජීවිතය තුළ මේ ශක්තිමත් කණු ටික ඔබ හරියටම ගොඩනගාගෙන තිබෙනවා.

එහෙම නැත්නම් පාපයට තියෙන ලැජ්ජාව, ඔත්තප්පේ, පාපයට තියෙන බිය, ඒ වගේම සුතේ කියලා කියන්නේ සීම කියලා කියන එක, ත්‍යාගශීලී ස්වභාවය සහ ප්‍රඥාව. මේවත් ඇත්තටම එක්තරා ආකාරයකට බලධර්මයන් තමයි. සප්ත ආර්ය ධනෙ විදිහට සලකනවා. පංච බලධර්ම විදිහට සලකනවා. ඇයි මේවා මිනිස්සුන්ට වඩාත් වටිනා දේවල් විදිහට මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ? පින්වත්නි, භෞතික වශයෙන් ලෝකයේ තුල ඔබ ගොඩනගා ගන්නා දේවල් ඒවා ගින්නෙන් විනාශයකට පත් වෙන්න පුළුවන්. ජලයෙන් ගසාගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම රජුට ඕන නම් ඒවා ටැක්ස් ගහලා රාජ්‍ය සන්තක කරගන්නත් පුළුවන්. පින්වත්නි, සොරුන්ට ගෙනියන්න පුළුවන් අවුවෙන්, වැස්සෙන්, පින්නින්, සුලඟින් ඉස්සියල්ලම විනාශයකට පත් වෙන්න පුළුවන්. මිනිස්සු ලෝකයේ තුල හම්බ කරලා අපිට පේනවා ගොඩනඟපු සමහරලාට තට්ටු ගෙවල් පහුගිය කාලපරාසයේ තුල, අර දිට්ටුවක් කුණාටුවාවට පස්සේ, සුනාමි ආවට පස්සේ, තවත් පින්වත් මේ නොවැම්බර් දෙසැම්බර් වල එක්තරා ආකාරයකට ස්වාභාවික විපත්තින් එනවා කියලා යම් යම් අනාවේක ප්‍රකාශයට පත් කළා තියෙනවා. අපිට පේනවා අපේ ඇස් පනා පිටම බලාගෙන ඉන්නකොට ඒ තට්ටු පිටින් තිබිච්ච ගෙවල් මහ පොළවට ඇදගෙන වැටෙනවා. මොනතරම්නම් ඛේදනීය තත්ත්වයක් පින්වත්නි ජීවිතයේ තුල උදා වෙලා තියෙනවාද? ඔබ හිතන්න, කල්පනා කරන්න, ඇස් දෙකින් මුළු ජීවිත කාලයේ පුරාවටම හම්බ කරපු දේවල් අවුරුදු 50ක් 60ක් 70ක් යනකම් ඒ ගොඩනගාගත් දේවල් Tamange ඇස් පනා පිටම ඒවා නැති වෙලා යනකොට, විනාශයකට පත් වෙනකොට ඒක කොහොමද දරාගන්නේ? මිනිස්සුන්ට ජීවිතයේ තුල දරාගන්න තරම් ශක්තියක් සාමාන්‍ය කෘතඥ මිනිසුන්ට ඇත්තේ නැහැ. ඒ නිසා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච බලධර්ම කියලා කියනවා පින්වත්නි. ශක්තිමත් කරගත්ත කෙනෙකුට, ඒ පංච බලධර්ම ශක්තිමත් කරගත්ත කෙනෙකුට ඒවා අවුවට, වැස්සට, සුලඟට, ස්වාභාවික විපත්තියන් වලට ගෙනියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි කවුරුත් මැරෙයි පින්වත්නි. මොනවාරි විපත්තියක් කරදරයක් ආවත්, ලංකාවේ ජීවත්වල හිටියත්, ඔබ කොහේ හිටියත් ලෝකේ, ඒ ස්වාභාවික වශයෙන් ඇති වෙන්න තියෙන දේ, කර්මානුරූපව ඇති වෙන්න තියෙන දේ අපි කාටවත් පලක්ක ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ නිසා තමයි මගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ අර භෞතික தත්ත්වය ගැන කතා කරනවා වගේම මිනිස්සෙකුට හම්බ කරන්න එපා කියලා කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. පෞල් ජීවිතයක් ගත කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නැහැ. හැබැයි ඔබ මේ ජීවිතය තුළෙහි හම්බ කරන ගමන්, පෞල් ජීවිතයක් ගත කරන ගමන්, මේ ජීවිතයේ තුල මෙන්න මේ ආධ්‍යාත්මික බලධර්ම ශක්තිමත් කරගන්න කියලා කිව්වා. පින්වත්නි, අපි කවුරුත් උත්සාහ කරන්නවන්නේ අපේ රටක් විදියට ගත්තට පස්සේ බෞද්ධ රාජ්‍යයක් විදියට එක පැත්තකින් ලෝකයේ අනිත් රටවල් බලපුවාම බයිබලයේ අත්ත උඩ තියලා තමයි දියුරලා සමහරට රාජ්‍යවල රාජ්‍ය නායකයෝ කටයුතු කරන්නේ. ඇමරිකාව වගේ රටවල් බලන්න, අනිකුත් අරාබි රටවල් බලන්න. ඇයි පින්වත්නි, අපිට බැරි මේ අවුරුදු 2000 ගණක් තිස්සේ තුල තියෙන, ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන කාටවත් හානිකර ධර්මයක් නෙමෙයි. කරුණාව, දයාව, මෛත්‍රිය කියලා දෙන, ජීවිතය යථාර්ථය කියලා දෙන, ප්‍රඥාව දියුණු කරලා දෙන, මේ අවබෝධය ඇති කරලා දෙන. ඇයි පින්වත්නි, මේ ධර්මය අපි ව්‍යාප්ත කරන්න අපි මහන්සි ගන්න නැති, රජියක් විදිහට මහන්සි ගන්න නැති අය. ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ට භෞතික වශයෙන් සමහර දේවල් වලට රස්සාවලට ගන්නවා වගේම මේ පංච බලධර්ම ශක්තිමත් කරගන්න අපි කියලා දෙන්න ඕනේ. ඔය සමහර ඇත්තන් සමහරලාට ඔය පුංචි ගාථා පාඨයක් අල්ලගෙන, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් කිසි සූත්‍රයක් තිරනවා, වීමංස වගේ සූත්‍රයක් වෙන්න පුළුවන්, මොන හරි සූත්‍රයක් අල්ලගෙන පින්වත්නි ඒව තමයි කතා කරන්නේ. පුළුවන් නම් පිළිගන්න, බැයි නම් පිළිගන්න එපා. ඊට වඩා පින්වත් මේ ධර්මය කියලා කියන එක බොහොම ගැඹුරු ධර්මයක්. මේ ගැඹුරු ධර්මයේ හොයාගෙන යනකොට තමයි මේ තුල තියෙන යථාර්ථය කෙනෙකුට මතුවලා එන්නේ. Tamange jeevithayata yam kisi velawak wen karaganta ona kiyala kiyeneka hitinne me dharmaya hoyagena hoyagena yana kenekota ya dannawa jeevithi hari wehesai kiyala mahansi kiyala danenawa hamba karagatta dewal samahalata athi wenawa nathi wenawa darumallu athi wenawa nathi wenawa සමහර වෙලාවට හදා වඩා ගත්ත අය අපි වත්තරලා දාල යනවා, මිනිස්සු තරහ වෙනවා. මේ සියල්ලක් ඇතුළේම තමන්ගේ ජීවිතයේ තුල ශක්තිමත් කරගන්න පින්වත්නි අපිට පේනවා මේ බලධර්ම ශක්තිමත් කරගන්නවා. දැන් බලන්න, මිනිස්සුන්ට සද්ධා බලය කියලා කියන එක, දැන් මේක අන්ධවිශ්වාසයක් ඇතුළේ නෙමෙයි මේ කටයුත්ත කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියලා කියන්නේ සද්ධා සම්පත්තිය කියලා කියන එක මිනිස්සුන්ගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක් බවට පත් වෙනවා. මොකද හේතුව, සද්ධා බීජං පෝටි, මේ ශාසනීය තුල ශ්‍රද්ධාව නැමැති බීජේ තිබුණ නැත්නම් පින්වත්නි ඊට යහට මේකේ යමක් මගා කරගන්න පුළුවන්කමක් නැහැ.
ඔබේ හදවත හදවත නැමැති කෙතෙහි ශ්‍රද්ධාව නැමැති බීජේ වපුරන්න ඕන පින්වත්නි. ශ්‍රද්ධා සම්පත්තිය නැත්තන් පින්වත්නි අපිට පේනවා මේ ධර්මයේ ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ

දබ තමා තුළ තිබෙන්නා වූ ඒ ගුණ පිළිබඳව ඒ ගුණ දැකීම තුළින් අනේ මගේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ළඟ මේ වගේ ගුණයන් තිබුණා නේද කියලා ඉවරලා එහිම විශ්වාසයක් අපට අපේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් දැන් ඔයත් හිතන්න කල්පනා කරන්ට ඉතිපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියලා කියන මේ ගාථා පාඨය අපි කියලා පින්වත්නි නවාරහදී බුදුගුණ පිළිබඳව අපි මෙනෙහි කරනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අසීමිත මහා ගුණයන් පිළිබඳව අපේ මේ විශ්වාසයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ පූජාවට සුදුසු වෙන ස්වභාවය. සයම්බුක් ඥානීන් තමන් වහන්සේ මේ ලෝකයේ තුළ තිබිච්ච අවබෝධය ඇති කරගත්ත කෙනා. පුරුෂයන් තමන්ගේ කරුණා මෛත්‍රියෙන් දමනය කරපු ස්වභාවය. 15 චර්ණ ධර්මයන් පිළිබඳව තිබිච්ච ඥානියන් පිළිබඳව අවබෝධය. ඉර්ධිවිද ඥානියන් පිළිබඳව තිබිච්ච අවබෝධය. මේවා ගැන අපි එකින් එක අධ්‍යයනය කරපුවාම අපේ සිත ඇතුළේහි බුදුහාමුදුරුවෝ පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. පින්නත් මේ මෑත භාගයේදී සමහරලාට මේ ගිහි පෙවිදි අය සිවුරු දාගත් අයත් බුදුහාමුදුරුවන්ට පුළුවන්ද මේ කය උස්සගෙන යන්න? මේ රහතන් වහන්සේලාට පුළුවන්ද මේ ෆිසිකල් බොඩි එක උස්සන්න? පින්නත් ඒ වගේ මිත්‍යා අදහස් පින්වත්නි ඕන තරම් සමාජගත කරනවා. අපි කවුරුත් බෞද්ධ පෙරස විදියට පින්වත්නි අපිට බුදුහාමුදුරුවෝ පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ ලෞතුරා බුදුහාමුදුරුවෝ පිළිබඳව විශ්වාසයක් ඇති කරගත්ත කෙනෙකුට යාට ජීවිතේ කවදාවත් පින්වත්ති වරදින්නේ නැහැ. මොකද හේතුව යාට ධර්මයේ මුණ ගැහෙනවාමයි. ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ බුදුහාමුදුරුවෝ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පිළිබඳව විශ්වාසයක් ඇති කරගත්තාම අවුරුදු 45ක් තිස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය එයා හොඳටම ග්‍රහණය කරගන්නවා. ඒ ධර්මයේ තුල තිබෙන්නා වූ අනිත්‍ය දුක් අනාත්ම කියලා කියන ස්වභාවය එයා හොඳට අවබෝධ කරගන්නවා. ඒ ධර්මයේ තුල තිබෙන්නා වූ සාන්දිටික ගුණය තමන් අවබෝධ කරගන්නවා. පින්නත් ඔබ හිතන්න කල්පනා කරන්න යම් කිසි කෙනෙකුට බුදුහාමුදුරෝ දේශනා කළා නම් භාවනාව සිද්ධ කරන්න කියලා. අපි හිතමුකෝ සමතය හෝ වේවා විදර්ශනාව. දැන් භාවනාවක් කරනකොට ඔබට තේරෙනව නේද තමන්ගේ හිත කොච්චර වෙනස් වෙනවද කියලා. තමන්ගේ හිත ඇතුලේ මොනසරන්නම් ජීවිතයේ තුල තියෙන ගැඹුරු ස්වභාවයක් මතුවෙනවද? දැන් එතකොට මේක බොරුවක් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා චත්තාරෝ සතිපට්ඨාන කියලා මේ ලෝකයේ තුල ජීවත් වෙන ඔබගේ තියෙන දුක් දුම්නස් නැති කරන්න තියෙන එකම මාර්ගය තමයි සතර සතිපට්ඨානයි කියලා කියන්නේ. එතකොට සතර සතිපට්ඨානයේ වඩනකොට භාවනාව වඩනකොට තමන්ගේ ජීවිතය තුළ එහෙම වෙනසක් වෙනවනම් බුදුහාඳුරු බොරු කියලා නැහෙනේ පින්වත්නි. පින්වත්නි ඔබ හිතන්න කල්පනා කරන්න රෝගියෙක් ඉන්නවා. ඒ රෝගියා තාමත්ම දක්ෂ වෛද්‍යවරයෙක් පිළිබඳව විශ්වාස කරගෙන ඉන්නවා. දැන් ඔබ හිතන්න ඔබ රෝගී තත්යකට පත්වලා ඉන්නවා. හැබැයි ඔබ තෝරාගත්ත වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔබට ලෙඩක් තුකක් ඇතිුණාම ඔබ හැමදාම යන්නේ ඒ වෛද්‍යවරයා ළඟට. මොකද වෛද්‍යවරයා විශ්වාසයි. පින්වත්නි ඒ වගේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මගේ භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ නිසා අපට අපේ ජීවිතයේ තුළ තියෙන සියලුම රෝගකාරක තත්ත්වයන්ට අපේ ජීවිතයේ තුළ ගොඩනැගින්නා වූ ලෝභ දේශ මෝහ කියලා කියන මූලික අකුසල චෛතසික ධර්මයන් නිතර මතුවෙනකොට හිතේ ඇතිවෙන ගැටීම් සහිත ස්වභාවය මේ සියල්ලම නැති කරගන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමීප වුණහම. අද අපිට ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ නොසිටියත් තථාගතයන් වහන්සේගේ ධර්මීය අපිට පේන්න තිබෙනවා. සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය අපේ ඇස් පනා පිටම දකින්න ලැබෙනවා. ඒ ඇස් පනා පිට මේ ධර්මයේ දකින්න ලැබෙනකොට පින්වත්නි අපි ඒ ධර්මයට සමීප වෙන්න අපට පේනවා අපේ ජීවිතයේ තුල මේ ධර්මීය තුලින් අපිට ලොකු ශක්තිමත් භාවයක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධා සම්පත්තියක් ඇති කරගත්ත කෙනා බුදුහාමුදුරුවෝ පිළිබඳ විශ්වාසයක් ඇති කරගත්ත කෙනා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත කෙනා එයා දානීය සීලය ප්‍රඥාව තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරනවා. එයා දන් දෙන්න තමන්ගේ ජීවිතය තුළ පෙළඹීමක් ඇති වෙනවා. සිල් රකින්නට එයා පෙළඹීමක් ඇති වෙනවා. ප්‍රඥාව දියුණු කරගෙන පින්වත්නි අපිට පේනවා තමන්ගේ ගමන ඉතාමත්ම ශක්තිමත් ආකාරයකට යා ගොඩනගන්න තමන්ගේ ජීවිතයේ වෙහෙස විමක් සිදෙනවා. දැන් බලන්න ශ්‍රද්ධා සම්පත්තිය කියලා කියන එක ඉතාමත්ම ගැඹුරු කාරණාවක්. මේ බොහෝ වේලාවක් පින්වත්නි තේරුම් කරලා දෙන්න පුළුවන් කාරණාවක්. නමුත් ඔබට මා මේ පංච බල ධර්මයන් පමණක් ඔබට ඔබේ ජීවිතයට ශක්තිමත් කරගන්න අවශ්‍ය නිසායි කාරණාව කෙටියෙන් මම මේ සඳහන් කරන්නේ. දැන් එතකොට අපිට ශ්‍රද්ධාව විතරක් තිබුණට හරියන්නේ නැහැ පින්වත්නි.
එතකොට මේ පැහැදීම අපි ක්‍රියාවට නම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පිළිබඳව ලොකු පැහැදීමක් තියෙනවා කියලා අපි හිතාගෙන හිටියට අපිට මේක එතනින් සම්පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ දේශනා කරපු තව බලධර්මයක් තමයි වීරිය බලය කියලා කියන එක. උට්ඨහත නිසීදත කෝවත්තු සුපිතේනෝ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සොත්ත නිපාතේ උට්ඨාන සූත්‍රයේ ආකාරයකට. නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. නැගිටින්නට වෙරවීරිය වඩන්න කියලා කිව්වා. පින්වත් එතකොට අපිට පේනවා යම්කිසි කෙනෙක් ශ්‍රද්ධහා බලය කියලා කියන එක තිබුණාම එයා වීරියවන්තව කටයුතු කරන්න ඕනේ. අපි දන්න සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියන එක තියෙනවා. තමන්ට තවම තමන්ගේ ජීවිතයේ තුල යම්කිසි අකුසලයක් කරලා නැත්නම් ජීවිතේ කවදාවත් කරලා නැත්නම් ඒ අකුසල කර්මය කවදාවත් නොකරන්න බී ජීවිතය තුළ වීරියවන්තකමක් ඇති කරගන්න ඕනේ. යම්කිසි අකුසල කර්මයන් තමන්ගේ ජීවිතය තුළ මේ ආත්ම භාවීදී සමහර දේවල් කරලා ඇති. පෙර සංසාරයේ තුල අපි දන්නේ නැහැ මොන වගේ අකුසල කර්මයන් කරලා තියෙනවද කියලා. ඒවා නොකරන්ට එහෙම නැත්නම් ඒවා යටපත් කරන්න අවශ්‍ය කරන මහා පුණ්‍ය කටයුතු තමන්ගේ ජීවිතය තුළ කරන්න ඕනේ. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියේති කියලා ධර්මයේ තුල පෙන්නන යම් කිසි අකුසල කර්මයක් තිබෙනවා නම් අපි කරන බලවත් කුසල කර්මයන් මගින් එය යටපත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. එනිසා යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුළ මේ අකුසල කර්මයන් දුරු කරන්න හැම වෙලාවක් තුළදීම තමන්ගේ ජීවිතයේ ශක්තිමත් වෙන්න ඕනේ. ජීවිතේ කවදාවත් නොකරපු කුසල කර්මයන් ඔයත්තු ගිහිලා කරන්න ඕනේ. දැන් බලන්න හැමදාම අපි අලුයම්ම කාලයේදී උතුම් මහා සෑය වන්දනා කරනවා. මගේ ජීවිතයේ තුළ ගවයෝ 91ක් නිදහස් කරලා තියෙනවා, චෛත්‍ය හදලා පූජා කරලා තියෙනවා, පන්සල් වල් දානශාලාවල් නොයේකුත් දේවල් අපි බ්ලෙඩුන් ප්‍රස්ථාන කරන කටයුතු, වෛද්‍ය උපකරණ ලබා දෙනේවා, පොඩි හාමුදුරන් වහන්සේලාට චීවර සකස් කරලා දෙනේවා, මෙකී නොකී විශාල ප්‍රමාණයක් අපි ජීවිතය තුළ කරලා තියෙන අය ජීවිතේ කවදාවත් නොකරපු පුණ්‍ය කටයුතු අපි ජීවිතය තුළ කරන්න පුරුදුෙන්න ඕනේ. පින්වත් ඒවා හිතට ලොකු සතුටක් නේද? ජීවිතේ සැනසීමක් නේද? ඒ වගේම අපි කරන යන කුසල් වැඩි වැඩියෙන් අපි දිනු කරන්න ඕන. සමහර ඇත්තු ගණන් විලව් හදාද, කේන්දර බල බල විලාවල් බල බල අවුරුදු ගණන් බල බල කාලය ගත කරනවා. තමන් මෙරිලා යනකම්, තමන්ට විපත්‍යක් වෙනකම් තමන්ට යමක් කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ හැම වෙලාවක් තුළදීම තමන්ගේ විමුක්තිය තමන් සලස ගන්න ඕන. තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේලා මඟ පෙන්වලා දීලා තියෙනවා. මෙන්න මෙහිම බලයක් තියෙනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. කටයුතු කිරීම ඔබට අයිති කටයුත්තක් පින්වත්. සතිමත් භාවය කියලා කියන එක පින්වත් දැනුවත් භාවය. මම මෙහෙම කරන්නේ, මම මෙහෙමයි කරන්නේ, දැන් මේ විදිහට කුමක්ද කරන්නේ කියලා කියන එක පිළිබඳව අපිට පේනවා අපි තාමත්ම හොඳ සිහි කල්පනාවකින් යුක්ත. මොකද සතර සතිපට්ඨානය තුලත් සතිය කියලා කියන වචනයට පුදුමාකාර තැනක් දීලා තියෙනවා. අද ලෝකයේ තුල මයින්ඩ්ෆුල්නස් කියලා කියන එකට විශාල තැනක් ලබා දීලා තියෙනවා. සමාලට කරන හැම කටයුත්තක්ම මට තරහක් වෛරයක් ආවොත් ඇයි මම තරහ වෛරය අරගෙන ඉන්නේ? ඇයි මම කෝප වෙලා ඉන්නේ? මම වාහනයක් පදනකොට මම කොහොමද ඒ කටයුත්ත කරන්නේ? රස්සාවක් කරනකොට කොහොමද ඒ කටයුත්ත සිද්ධ කරන්නේ? උයන පිහිනකොට කොහොමද මම මේ කටයුත්ත කරන්නේ? හැම මොහොතකම, හැම අවස්ථාවකම සතිමත් භාවය කියලා කියන එක පින්වත් ඉතාමත් හොඳට ශක්තිමත් කරගන්න ඕනේ. අපිට පේනවා අය වයසට ගිහිපුවම සමහර ඇත්තන්ට ඩිමෙන්ෂියා වගේ රෝගාබාධ ඇති වෙනවා. ඒ විදේශ රටවල, යුරෝපීය රටවලත් ඕන තරම් ඒ ඩිමෙන්ෂියා රෝගීට පත්විච්ච අය සැපබිඳපු අයනේ. ජීවිතේ සමහරලාට තමන්ගේ මනස දියුණු කරලා නැහැ. ඒ ඩිමෙන්ෂියා වගේ රෝගකාරක තත්ත්වයන් නැති වුණාම ජීවිතේ මහ දුක් සහිත ස්වභාවයක් පෙන්වත්. ඒ නිසා සතිමත් භාවය කියලා කියන එක ඉතාමත්ම හොඳට අපේ මනස තුළ පින්වත්නේ අපි පුරුදු කරගන්න උත්සාහ කරන්න ඕනේ. සමාධිමත් භාවය කියලා කියන්නේ සිත එකඟ කර ගැනීම. යම් කිසි ආකාරයකට ඔබ දන්නවා සූර්ය රශ්මිය තියෙනකොට ඒ සූර්ය රශ්මිය යම් කිසි ආකාරයකට කාචයකට යම් කිසි යොමු කළාට පස්සේ, වීදුරු කැබලක යොමු කළාට පස්සේ ඒ කාචයෙන් මතුවලා ගිහිල්ලා එක්තරා තැනකදී සමහරලාට තාමත්ම දැඩි රශ්මියක් මතුවෙන සමහරලාට පුළුන් කැල්ලක් පවා අපි පුංචි කාලයේදී පුච්චලා පෙන්නනවා. ඒ වගේ අපේ සිත චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගත්තට පස්සේ ඒ චිත්ත ඒකාග්‍රතාව තුළින් පින්වත් තාමත්ම බලවත් වූ දෙයක් අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා. චිත්ත සමාධිය ඉතාම වැදගත් වෙන සමාධියේ විවිධ අවස්ථාවන් පිළිබඳව ධර්මයේ තුල දක්වලා තිබෙනවා. ඒ නිසා ඒ රුවන්වැලි මහා සෑය ළඟට උනත් ගියාට පස්සේ අර චිත්ත සමාධියක් ඇති කරගත්තට පස්සේ ඒ ප්‍රබල වූ සිත ප්‍රබලම අවස්ථාවකින් අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන්කමක් තියෙනවා. පින්නත් මේ ප්‍රඥා බලය අවසානයේක ප්‍රඥාව කියලා කියන එක ඉතාමත් වැදගත් වෙන කාරණාවක් පින්නත්නි. හේතුව මොකද? ශ්‍රද්ධාවක් තිබුණට ප්‍රඥාවත් එක්ක ශ්‍රද්ධාවම සමබර ස්වභාවිකින් යන්න ඕනේ.
සමහරලාට ප්‍රඥාව නැති වුණොත් අපි ශ්‍රද්ධාව විතරක් තිබුණොත් අපිට අපේ අන්ධ විශ්වාසයන් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. එනිසා මේ සතිමත් භාවයේ කතා කළාට පස්සේ සමාධිය පිළිබඳ දැක්වුවාට පස්සේ ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි ජීවිතයේ තුල තියෙන යථා ස්වභාවය දකින්න එක. යම්කිසි කෙනෙකුට ලෝකයේ තුල තියෙන ඇත්ත ස්වභාවය යාට බලන්න පුළුවන් නම් දකින්නට පුළුවන්කමක් තිබෙනවා නම් මේ සියල්ලම අනිත්‍යයි එහෙම නැත්නම් වෙනස් වෙන ස්වභාවයකට පත් වෙනවා. ඒ නිසා මේක දුක් සහිතයි. සැබෑ සැනසීමක් හැමදාමත් ඇත්තේ නැහැ. ඒ වගේම අනාත්මයි. කිසිවක් මගේ කියලා අල්ලගන්න දෙයක් ඇත්තේ නැහැ. යම්කිසි කෙනෙක් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණීය ඉතාමත්ම ප්‍රඥාවෙන් යුක්තව අවබෝධ කරගන්නවා නම් පින්වත්නි එයත් ඉතාමත්ම ගැඹුරටම සාකච්ඡා කරන්න පුළුවන් කාරණාවක්. ඔබට ප්‍රඥා සම්පත්තියක් බලයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි කවුරුත් ධර්මයේ පිළිබඳ හොයමු කල්පනා කරමු ජීවිතයේ යථාර්ථය හොයාගෙන මේ ගෝර සසරින් එතර වෙන්න අවශ්‍ය කරන ඒ ධර්ම අවබෝධය අපි ඇති කරගත්තු යුතු වෙනවා. පින්වත්නි ඔබ සියලු දෙනාට මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනා කරනවා. මා වැඩවාසය කරන මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිණි විහාරස්ථානයේ කිසියම් කෙනෙක් වාර්ෂික වශයෙන් දන්පෙන් පූජා කළා නම් පූජා කරනවා නම් ඒ සියලු දිනාටමත් උතුම් මහා සෑය පිහිටවමින් හැම දිනාටමත් අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. පින්වත් අපි ගිය සතියේ සඳහන් කළ අටුවාවන් පූජා කරන්න කිසියම් කෙනෙක් කැමැත්තෙන් සිටිනා නම් උදව් උපකාර කරන්න කියලා කීප දෙනෙක් අපිට මේ පිළිබඳව කතා කළා. අපි මේ පිළිබඳවත් ලබන සතියේ සිහිපත් කරමින් ඔබට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා හෝමාගම පිටිපන දකුණ පදිංචි යසපාල ගලගෙදර මහතා ඇතුළු දුවදරුවන් විසින් ඔක්තෝබර් 2 දිනට උපන්දිනයේ යෙදුණු අනුලා ගලගෙදර මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයත් ගෞතම බුදුසසුනේ දීම චතුරාර්ය සත්‍ය ධර්මයේ නිර්වාණයම අවබෝධ ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. යසපාල ගලගෙදර පියාණන්ටත් විරාජ් ගලගෙදර සොහිරාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඔක්තෝබර් 10 දින උපන්දිනයේ සැමරූ තාරකා ගලගෙදර ඔක්තෝබර් 14 දින උපන්දින සැමරූ බුද්ධික පතිරත්න සැප්තැම්බර් 13 දින උපන්දින සැමරූ බවන්ති ගලගෙදර සැප්තැම්බර් 7 දින උපන්දිනය සැමරූ දිනායා පතිරත්න ඔක්තෝබර් 1 දින උපන්දින සැමරූ කල්යාණ මිත්‍ර කොට්ටාවේ නන්දාමරසේකර කියලා කියන පින්වත් පිරිසටත් ආශිර්වාදයේ කරන්න බලාපොරොත්තු වෙනවා. ආදරණීය දීමෝපියන්ටද දෙපාර්ශ්වයේ ගිය සියලු ඥාතීන්ටද පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මල්ලිකා කරවිත දියණිය වයි බිලේබඩ ආරච්චි මහතා රුවන්දි රුචිරා මිනිබිරිය විසින් අද දායකත්වයේ දරුවා අංක 5 වෙලිතුඩුවත් කළුතර නිවසේ පදිංචිව සිට මියගිය යෝඩි මියුලින් වාසික ආදරණීය මෑණියන්ට ඔක්තෝබර් 15 දිනට වසර 3 සම්පූර්ණ වීමෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමිය උපදින සෑම ආත්ම භාවයකදීම දුකින් තොර සැපින් බර ජීවිතයක් ලබා ගත හැකි ඉක්මනටම ධර්ම අවබෝධය ලබා කරගෙනත් මේ උතුම් ධර්ම දානීයම පුණ්‍ය ශක්තියක් වේවා ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද වයි විලේබඩ ආරච්චි මහතාගේ ආදරණීය දීමෝපියන්ටද දෙපාර්ශ්වයේ ගිය සියලු ඥාතීන්ටද ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම ඔවුන්ගේ දරුවන් දෙදෙනාටද පවුලේ සියලු දෙනාටමද නිදුක් නිරෝගී සුවය සහ ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් මහා සංඝරත්නට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්න පින්වත්ම සියලු දෙනාටමත් උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරන්ගේ පිහිට ලැබේවා, ජයසිරි හාමුදුරන් මහන්සගේ පිහිට ලැබේවා, මහා සෑය පිහිට ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනය ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ ධර්ම පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මිය ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ රට ජාතියගෙන ජීවිතය කැප කරපු සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දනාටමත් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විෂ්ණු කතරගම සමන් බිබීසනා ආදී සියලු මල්පේ සාක්‍ය මහේසාක්‍ය සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. මේ පින් බලෙන් දෙවියන් ද අපි හැම දෙනාද පතන බෝධියකින් නිවණින් සැනසීමටපත් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහින්దిక

0: Indika punyam tang anumoditva chirang rakkantu tvang sadati hemadinatama samma sambudu saranai
1: sadhu sadhu sadhu අද බ්‍රහස්පතින්දා නිතෙෆෙම් ධර්ම දක්ෂිනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනේට යෙදෙන වප්පුර පසළොස්වක පොහොදා නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. මේ උතුම් වැඩසටහනේ සජීවී විකාශනයේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතින් දැන් ඔබට අවශ්‍ය 100%ක් පිරිසිදු කිතුල් නිෂ්පාදන සෑම සෙනසුරාදා දිනයකම කොළඹ ගුඩ් මාකට් හි පිහිටි සුනිර අලෙවිසැලෙන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගන්න 0972-429-4289 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්කමක් තිබෙනවා. ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ අනුශාසකත්වය ලබා දීම සහ උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා වැඩමවන්නේ විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමීන් වහන්සේ. උදෑසන 8ට ශ්‍රේත පූජා සජීවී ධර්ම දේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය මුලමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය නිල්නදීගම ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පස්වරු 2ට සහ පස්වරු 4ට ඔබට සජීවී ධර්ම දේශනාවන් සමගින් එක්කාසු වන්නට පුළුවන්. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මාතටිල්ලේ විනීත ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව රාත්‍රී 7ට සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය අප්පාවන විජිතනන්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන නිසා ඔබ සියලු දෙනා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දැල්වීමට යමක් සූදානම් කර තබා ගන්න කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කළගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. එවැගේම සියලු දෙනාට ආරාධනා කරනවා වප්පුර පසළොස්වක පොහොදා ඔක්තෝබර් මාසයේ 25 වනිදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා මෙවන් වූ ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා සිද්ධ කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් කතා කරන්න මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0772-41-52-72 තමයි අපේ දුරකථන අංකය. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තගුමුරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට එක රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින්. සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 0162 863 363 0162 863 363, ඒ වගේම 0676 7163 872, 0767 163 872 තමයි දුරකථන අංක.

Net FM, Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථි මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeer. Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතු බෝධිසත්ව ගුණය නිසා

ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

අහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත්වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධරත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධරත්නය මම සරණකොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.